බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: අපදත් අලුත් කාගෙත් නෙත්. මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636. SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ උනාට ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
0: කවදත් අලුත් කා

0: දැසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දර්වෙනි. ඔන්න අද දවසෙත් මම ඔබේ නිවහනට ගොඩ වදින්නේ. අප සංවිධානන් වහන්සේගේ වදනක් මගේ සවන්වලද රැව් පිළිරැව් දෙන අතරතුර. උන් වහන්සේ කියනවා, මම යහපත් ඉඳීරා වෙමි. මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති. උන්වහන්සේ යහපත් බැටළු ඉඳීරා පිළිබඳව කතිකා කරන ඒ සුභාරංචි පාඨය ඔබ සියලු දෙනාම දන්නවා. උන්වහන්සේ තමන් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගෙන මූලික තැන ස්වාමීත්වය දෙන්නේයි කියලා ආරාධනා කරන්නේ. ප්‍රේමවන්ත දරුවෙනි, උන්වහන්සේ දන්නවා මේ මහ පොළවේ ඇවිදින ජීවිතය ඇතුළේ උන්වහන්සේව නොමැතිව අපට මාවතක් නැති බව. ඉතින් උන්වහන්සේ ඔබේ ජීවිතයේ කවුරුන්ද? ඔබට ඇසෙනවා නම් උන්වහන්සේගේ කටහඬ. උන්වහන්සේ කියනවා, මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති. මම ඔවුන්ගේ නම කියා හඬ ගසමි. ඔහු මා වෙතට පැමිණෙති. එබැවින් උන්වහන්සේට ඔබේ ජීවිතයේ අයිතිය, අයිතිකාරකම දී ඇත්නම් පමණයි. ඔබ අවනත නම් පමණයි උන්වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්නේ. අද දවසේදී කල්පනා කරන්න, ජීවිතයේ උපරිමයෙන් උන්වහන්සේට අවනත වන්නේ කෙසේද යැයි ඔබ කතිකා කරගන්න. සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ මත වගුරුවන සේක. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ හිමිදිරි උදෑසන අපි යහපත් දේ කරමු කියන එකෙන් වචන කීපයක් බලමු. ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ පැවසුවා, පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඔවුන්ගෙන් කවරෙකු යහපත් දේ කරන්නේද ඔහුට යහපත් ජීවිතයක් අපි ලබා දෙන්නෙමු. එවගේම ඔහු කළ ඒ යහපත් දේවල් වලට ලබා දිය යුතු උපරිම පිනත් අපි ලබා දෙන්නෙමු කියා අල්ලා දිව්‍යන් වහන්සේ ඒ අරුතයෙන් කියා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, අපි යහපත් දේ කළ යුත්තේ මොකටද? එක් කවියෙක් කියනවා, ඔබ ඔබගේ අම්මා හුසෙන් එළියට යවන විට ඔබ අඬ අඬා තමා මේ ලෝකෙට ආවේ. අඬ අඬා මේ ලෝකෙට ආවා. එතකොට අපගේ ඒ ළඟ හිටපු නෑදෑ හිතමිතුරන් ඔක්කොමලා ලස්සනට hina වුණා. හොඳ ළමෙක්, ලස්සන ළමෙක්, සුදු ළමෙක්, චබ්බි ළමෙක් කියලා ඔක්කොමලා hina වෙයි හිටියා. නමුත් ඉපදිනකොට ඔබ අඬ අඬා ඉපදුනා. නමුත් ඔබ යම් දවසක මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන විට ඔබ සිනා මුසි මුහුණින් යන්නට ඕන නම්, ලස්සන මුහුණක් ඇතිව යන්නට ඕන නම් ඔබ යහපත් දේවල් කරන්න, ඇත්ත කතා කරන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, දෙවියන්ව නමදින්න, මේ වගේ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිනා මුසු මුසින් ඉන්නකොට ළඟ ඉන්න නෑදෑ හිතමිතුරන් අඬ අඬා ඉඳී මපගේ ලස්සන හොඳ එක්කෙනා අපගින් වෙන්මුණා නේද කියලා ඒ වෙනි දවසකට අපි යන්නට යහපත් දේ කරමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritanin Araganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: Neela Varna Neela Kobeyo, Subodasana, good morning.
2: Very good morning, Neela Kobeyo.
1: උදේහයයි විනාඩි 5යි වෙලාව. ඉතින් very good morning කියාගෙන අපි ඔන්න අද 2026 සැප්තැම්බර් 16 වෙනිදා බදාදා දවස අරගෙන ආවා හරිම ලස්සනට පටන් ගන්න හිතාගෙනම.
2: අද මට කියන්න ගොඩාක් ලස්සන කතාවක් තියෙනවා කසුණියක්කි.
1: හා හා ඉතින් මම කැමතියි මේ ලස්සනම කතාව අහන්න.
2: දැන් කියනවද?
1: නෑ, කොහොම පස්සේ කියමුනේ.
2: ඔව්, ඒක මේ අගය කළ යුතුම කතාවක්.
1: එහෙම අර කතා ඔක්කොම එකපාරම කියන්නත් ඕන නෑනේ. ටික ටික ටික අපි කතා ටික කියාගෙන යමු. හරි, ඉතින් අද බදාදාව උදේ 6 විනාඩි 6ක් දැන් වෙලා තියෙනවා. ඔහොම ඔහොම ටික ටික කාලය යනවා නේද? කාලෙගත වෙනවා. ඉතින් අපි වැඩ ටික ඔක්කොම ඉවර කරලා ආයේ ටක් ගාලා වෙලාව බලනකොට වෙලාව නැවතිලා තේනවද? නෑ නෑ නෑ, වෙලාව කොහෙත්ම නැවතිලා නෑ. එයා හරිය ලස්සනට ගානට වෙලාවට තිතට නිවැරදිව යනවා ඉතින්. අපිත් කාලෙත් එක්ක යනකොට තමයි අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් වෙන්නේ. කාලෙත් එක්කම අපිත් කාර්යක්ෂම වෙන්න ඕන. කාලෙත් එක්කම අපිත් අපේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕන. එතකොට ඔයා ඉන්න තැන හරිම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. අර ඔයා දන්නවද ලෙහන්සා, එයා ඉන්නකොට නම් නිකන් පිරිලා වගේ නේද?
2: ආව් මොකද නේද කසුණියකි, මට පෞද්ගලිකව එහෙම හිතිලා තියෙනවා. සමහර අය ගැන, සමහර යාළුවෝ ගැන හිතන්නකෝ, දැන් ඉස්කෝලේ යාළුවා අද ආවේ නැ, මේ එයා නැතුව පොඩ පාළුයි වගේ නේ. අරයා හිටියේ නම් ඉතින් මෙලහකටත් මාර එකෙන් අපි එහෙම කතා වෙනවා. අර අරයා හිටියේ නම් ඉතින් දැන් මෙහෙම මෙච්චර නිෂ්කලංකව තියෙන්නේ නැ නේ පන්තිය. එහෙම කී කී කතා වෙනවා.
1: ඒක මේ හිතලා බලන්න, ඔයා ඉන්න තැන එහෙම අර ඔයාට පුළුවන් නම් පිරිලා ඉන්නවා කියලා දැනෙන කෙනෙක් වෙන්න ඒක මාර දෙයක්. ගෙදර වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්, යන එන තැන වෙන්න පුළුවන්. ඔයා ඉන්න තැන පිරිලා නම් ඔයා මරු කෙනෙක්. හරි, ඉතින් ඔයාගේ විශ්යක මොකක්ද?
2: මගේ විශ්යකද? අද දවසේ මම කැමති ඔයාලා හැමෝම හිතන පතන විදිහටම මේ දේවල් සිද්ධ වෙනවට. මං ඒ දන්නද කසුණියක් එහෙම කියන්නේ. දැන් මේ අවුරුදු පටන් ගත්තෙ මගේ ටීෂර් කෙනෙක් හිටියා. ඒ ටීෂර් මට කිව්වා, මට කියන්නේ අපේ පන්ති කට්ටියටම කිව්වා, මේ මම ප්‍රාර්ථනා කරන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරිලා එහෙම වෙන්න කියලා. හරිද? මං බය වුණා. අනේ අම්මෝ, ඒ දන්නේ ටීෂර් එහෙම කියන්නේ කියලා. ටීෂර් ඊට පස්සේ කිව්වා, මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හිතන පතන විදිහට හැමදේම සිද්ධ වෙන්න ඕනි කියලා. ඉතින් දැන් කසුණියක් කොහොම කිව්වම අපිට හිතෙන්නේ හරි දෙකම එකයි වගේනේ. ඒ අපිනේ කසුණියක්, ඒ කියන්නේ ගොඩාක් වෙලාවට හැම වෙලේම අපි හිතන්නේ හරිම ධනාත්මකව සුබ විදිහට එහෙමනේ. හැබැයි මීරුගේ සමහර කට්ටියක් ඉන්නවා, එයාලා අර කැමති නෑ වැඩිය එයාලගේම ජීවිතවලට හොඳක් වෙනවට. අනේ මේක නම් මෙහෙම වෙන්නේ නැති වෙයි යන්නේ, මට ඉතින් දුකමනේ තියෙන්නේ. අන්න ඒ වගේ. එතකොට අපේ ටීෂා අපිට ඕක දැන් පැයක් විතර අරගෙන කියලා දුන්නා. අපි තමයි අපේ ජීවිතය නිර්මාණය කරගන්නේ. ඔයාගේ අම්මවත් තාත්තවත්, ඔයාගේ නෑදෑයෝ, ඔයාගේ යාළුවෝ, ඒ කවුරුත් නෙමෙයි ඔයාගේ ජීවිතය නිර්මාණය කරගන්නේ. ඔයාමයි ඔයාගේ ජීවිතය නිර්මාණය කරගන්න ඕනි. ඉතින් ඔයා හිතන විදිහට මේ අවුරුද්ද ඇතුළතේ ඔක්කොම හොඳින් සිද්ධ වෙයි.
1: ගොඩාක් අය ඔය කිව්වා වගේ තමයි. හා දුක, එන්නකෝ එන්නකෝ, ඔනේ දුක ගන්නකෝ එහෙම කියලා නේද? හරි ආසාවෙන් දුක වැළඳ ගන්නවා. සතේ ගණන් මාස ගණන් කල්පනා කර කර ඉන්නවා. දුකනේ කාටත් තියෙන ඔය කියනවා වගේ. හා නැද්ද? ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. එන්නකෝ සතට, එන්නකෝ කියලා වැළඳ ගන්න. එතකොට හරි.

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: FM Anu Paha. FM Anu Hatarai Tashuma Ata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: නැත FM Alpha Studio වේලාව 2:06 විනාඩි 13යි.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනකල මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
1: Net FM Alpha Studio
10: brought to you by
11: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
4: Kasuniyaki දැන් මං ඔන YouTube එක පැත්තේ සැරිසරල තමයි ආවේ.
12: සැරිසරියම ගැන ඔබට මොකද හිතෙන්නේ හිතවතිය?
4: මට රහම රහ කේක්, එතකොට කප් කේක්. ඔන්න ඔය වයිබ් එක තමයි ආවේ. මොකද දැන් කසුනියක් කිය අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකකින් වීඩියෝ එකක් කරලා තියෙන එක අයියා කෙනෙක් එක්ක. ඔන්න මං ඒක බැලුවා.
12: කියන්න එපා, ඔක්කොම කියන්න එපා. හොඳින් නැත්නම් වගේයක් නැතිනම් මං
4: එහෙනම් බලන්න ඕන විදිහ කියන්න. ඔයාට කරන්න තියෙන්නේ අපේ Net FM YouTube එකට යන්න. ඔන්න එතකොටම තියෙනවා අර මම කිව්ව කේක් කතාව.
12: දැන් මේකයි ඔය මේ නාතණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ අවුරුදු 19යි මේ අවුරුද්දේ උන උසස් පෙළ කරලා ඉන්න යෞවන වයසේ පසුවන කොල්ලෙක්. හරිද? මෙයා යුනිෆෝම් එක දහිතනකෝ කේක් ඕඩර් එකක් අය ඇවිල්ලා පරක්කු වෙලා කියලා ඉස්කෝලේ ඇල්ලෙනවා ටක් ගාලා කේක් ඕඩර් එක ඉවර කළා තමයි අර යුනිෆෝම් එකත් ඔක්කොම ගලවලා ඔක්කොම මේකේ වැඩ ටික කරගන්නේ. හරිද? ඉතින් ඒ නිසා මේක හරි ලස්සන කතාවක්. ලස්සන කතාවක් වුණාට ලේසි නෑනේ වැඩේ. ඉස්කෝලේ වැඩ ටිකයි ඔක්කොම බැලන්ස් කරගෙන කරගෙන යනවා. ඉතින් පුත්තලමෙන් බිහි වුණු හොඳ ළමා ව්‍යවසායකයෙක්. බලන්නකෝ කතාව කොහොමද කියලා Net FM YouTube එකට ගිහිල්ලා. හරි, දැන් ඔයාගේ කතාව කොහොමද?
4: ඔන්න මම මෙන්න මෙහෙම පටන් ගන්නම්කෝ. අපි යමු කසුණියක්ගේ 80 දශකයට.
12: හරි හරි හරි. ඉතින්
4: එහෙම කියද්දී ට්‍රෙන්ඩ් එකනේ මතක් වෙන්නේ. දැන් මේ ටිකේ හැමෝම 80 දශකයට ගිහිල්ලා මට ඔක්කොම ෆොටෝස් තියනවා WhatsApp එකේ, Facebook එකේ, හැම තැනම ඔන්න කට්ටිය 80 දශකයට ගිහිල්ලා. ඒ කියන්නේ දැන් අපේ ෆොටෝ එකක් අපි ඔය AI වලට දැම්මම එයා අපි 80 දශකයේ විතර අපි හිටපු හැටි අපිට හදලා දෙනවා. ඉතින් මට හිතුණා ඇත්තටම ඒ කාලේ මම ඉඳලා නැහනේ. කසුණියක් කිත් ඉඳලා තියනවද?
12: හ 80 දශකේ නෑනේ
4: නෑනේ. ඉතින් කසුණියක් කි
12: ඔය ළමයාට මාව එහෙම පේනවද?
4: මම විහිළුවට ඉතින් ඇහුවේ.
12: ඉතින්
4: මේ ඉතින් කසුණියක් කි මේ ඔය 80 දශකේ කාලේ ගැන අපිට ඇත්තටම අවබෝධයක් නෑනේ. ඉතින් මට අස හිතුණා එයාලගේ ඔක්කොම ෆැෂන්, හෙයාර් ස්ටයිල් ඔය දැක්කම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනි කියලා. එයාලා කසුණියක් කි ඔය අඳින්නේ ඒ කාලේ කට්ටිය පිරිමි අය නම් බෙල් බොටම් ටී ෂර්ට් ඔන්න ඔහොමයි ඇඳනවා ඊට පස්සේ මෙහෙම වොච් එකක් දානවා කොණ්ඩේ මමුතුම කට් එකක් රැවුල ඒ ඔක්කොම හරිම ලස්සනයි එක එක විදිහ තියෙනවා
12: අර ටිකක් කොණ්ඩේ ලොකුවට තියෙනවා නේද නිකන් මූණට වැඩිය කොණ්ඩේ ලොකුයි වගේ
4: ඔය ඒ කාලේ නළු නිළියන්ගේ කට් තමයි එයාලා මේ දාගන්නේ ඉතින් මට හිතුණා ඔය කාලේ සමාජ සංස්කෘතිය පිළිබඳව අදහසක් දැනගන්න ඉතින් මං හොයලා බලද්දී කසුනියක් කී ඒ කාලේ ඇත්තටම මිනිස්සුන්ට ෆෝන් තිබ්බේ නෑනේ දැන් වගේ ඩිවයිසස් තිබ්බෙත් නෑ ඉතින් දැන් අපි අපේ සැපදුක අපේ හැමෝම දෙමව්පියෝ එක්ක දැන් දුර බැහැරින කට්ටිය ඉන්නවනේ අම්මලා තාත්තලා ළඟ නැති අය අපිට ඉතින් ඒ කාලේ ෆෝන් මේ කාලේ ෆෝන් තියෙනවනේ ඒ කාලේ ඉතින් එහෙම ඩිවයිසස් උත් නෑ ඒ කාලේ මේ තියෙන්නේ දැන් මෙතන ලියවිලා එදා මිනිස්සු තමන්ගේ දුක සැප බෙදාගත්තේ දුරකතන තිර හරහා නෙවෙයි එකට එකතු වෙලා ඍජු කතා බහෙන් හවසට පාරේ තාප්පයක් උඩ වාඩි වෙලා තය ගණන් යාළුවෙක් කතා කරනවා ගෙදර හන්දර කෑම පිගාන කසලස්සෙට බෙදලා දෙනවා දැන් උනත් අපි එහෙම කරනවානේ මට මතකයි මේ ඔය අපේ අම්මා එහෙම කියනවා ඒ කාලේ අපේ අම්මලා ගෙදර මාළු හැදුවොත් එහා පැත්තේ ගෙදර ආන්ටි කරවල හැදුවොත් ඒගොල්ලෝ එක මාරු කරගන්නවලු ඒ කියන්නේ ඒ ඒ එක තින් සංස්කෘතියේ මිනිස්සු අර දොරවල් වහගෙන ඉන්නේ ඒ හැම වෙලෙම දොරවල් අරගෙන ඉන්නේ ඉතින් අර ඒ වගේ හරි ලස්සන සාමූහිකත්වය එකට එකතු වෙන එක එකමුතුකම ඒ කාලේ ගොඩාක් තිබ්බා ඉතින් අර ඒ වගේම තමයි කසුණියක් කි කාගේ හරි ගෙදරකට පොඩි හරි කරදරයක් වුණොත් මුළු ගමේම කට්ටිය ගෙදරට එකතු වෙනවා එකතු වෙලා ඒ විස්තර කතා කරන යාළගේ වෙන්න ඕන දේ මේ උදව් කරනවා ඉතින් ඒ කාලේ කට්ටිය ඔක්කොම නෑදෑයෝ නෑදෑ ගෙවල් වල යන්නේ එකට ඔය අපි දැනටුණත් එක තියෙනවනේ කසුණියක් කි මොකක් හරි නෑදෑ ගෙදරකට ගියාම ඔක්කොම කට්ටිය නෑදෑයෝ ඔය නංගිල මල්ලිලා අයියලා අක්කලා ඔක්කොම ලොකු පැදුරක් දාගෙන බිම නිදා ගන්නවා ඉතින් ඔය ඔක්කොම ඇත්තටම අපි කියන්නේ අර ස්තරම් මතක මොකද දැන් අපි චුට්ටු චුට්ට ලොකු වෙන්න ඔය මතක අපෙන් ගිලිහෙනවා ඒ අත්දැකීම අපිට ලබා ගන්න බැරි වෙනවනේ දැන් ඉස්සරහට එන තියෙන ජෙනරේෂන් එකට කොහොමත් නැහැ කියන්නේ දැන් අපිට වඩා බාල කට්ටිය ඉතින් ඒ වගේ නෙමෙයි ඒ විතරක් නෙමෙයි ඒ කාලේ ඒ කට්ටිය අතර විශ්වාසය හුඟක් තිබ්බා ඇයි අර ලියුම් යවන්නේ ලියුමක් යවුවම ඒකට උත්තරයක් එනකන් සති ගාන බලන් ඉන්න ඕනේ
12: ඒ විශ්වාසය ඒ විදිහටම රැකලා තියෙනවා
4: හරියටම හරි ඉතින් හැම පණිවිඩයකටම ලොකු වටිනාකමක් තිබ්බා මොකද දැන් මම දාද්දි මොකක් හරි මැසේජ් එකක් මන් දන්නා ඔක තප්පරෙන් දෙකකින් කසුණියක් ඉද යනවා කියලා. හැබැයි අර ලියුම අනේ දැන් ලියුම ගිහිල්ලා දන්නෙත් නැහැ. මොකක් හරි මගදී වෙලා දන්නෙත් නැහැ. ඉතින් හදිස්සි පණිවිඩෙම දාන්න හරි අමාරුයි. ඒ වුණාට ඒ හැම දෙයක් අතරම තියෙනවා කාර්යබහුලත්වයක් නැහැනේ කසුණියක්. හඹා යන්න අනෙක් දෙකිනාට වඩා දිනන්න ඕනේ කියලා තරගයක් තිබෙත් නැහැ. ඉතින් මිනිස්සු එකිනෙකා වෙනුවෙන් ඕන තරම් වෙලා වෙන් කරා. සැප දුක අහන්න හදවතින් මෙහුම්කන් දෙන්න යාලට පුළුවන්කම තිබ්බා. ඉතින් දැන් මේ කාලේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ওই සම්බන්ධතා ඉතින් කොහොම ඈත් වෙලා තියෙනවා. හැබැයි අපිට පුළුවන් අයියෝ කියලා එකට දුක් වෙන්නේ නැතුව ඒකෙත් සතුට හොයන්. උදාහරණයක් විදිහට කසුණියක් කිය ඒ කාලේ නැති පහසුකම් අපිට දැන් ඕන තරම් තියෙනවනේ. ඉතින් අපි දැන් අනේ කාලේ අපි කොහොම එකට හිටියා කියලා දුක් නොවි අපි මං හිතනවා කසුණියක් කිය අනාගතේ කියන්නේ මට අවුරුදු 30ක් 40ක් විතර වුණාම මාත්

හිත් වෙනස්සලා නැතුව ඇති කියලා. කොච්චර මොන්න දේ වෙනස් වුණත් අපි අපේ හිත වෙනස් කරගන්නේ නැතුව හරිම ලස්සන හිතක් තියාගෙන ලස්සන දේවල් කරමුද.

0: ගැලපුණානේ එනම් වැඩ.
1: හරියටම හරි මම්මි කසුනයක්ක දාදිම කල්පනා කරේ වාව්. මම කියන එකට හරියටම සමානෝ යනවන කියලා.
0: ඒකනයානේ අප හිතුවේ නැතිවනාට සමහර දේවල් අප හිතනවට වැටිය සමාන වෙනවා. ඉතින් දැම්බෙහෙමයි අපිට බර්දකේකත් කපන්න තියෙනවා. ඒවගේම අපිට යන්න තියෙනවා ලස්සන පණවිඩ ගොඩාක් තියෙන තැන්වලට. දැ මේ දවස්වල ලස්සන පණවිඩ කියලා කිව්වහම එක පැත්තකින් චිත්‍ර, අනෙක් පැත්තින් නව උත්පාදන, ඊළඟට පොත්. බලන්න කොච්චර සුබදායි දේවල්ද අපේ ජීවිතවලට ගැලපෙන සමාන දේවල්ද කියලා නේද? ඉතින් චිත්‍රවලට ගියාම ඔයාට මොකද හිතෙන්නේ ලහස කියන්න බලන්න.
1: මට මතක් වෙන්නේ විෂන් කියා.
0: විෂන් කියා පාට සිතම් ඇස් ගැන කැමති විදිහට අඳින්න පුළුවන්. මේ වෙනකොට හොඳ උනන්දුවකින් පසු වෙනවා අපේ දරුවෝ. අම්මලා තාත්තලා මේ ගැන හරි ලස්සනට කතා කරනවා මම දැක්ක, දරුවන් උනන්දු කරවනවා මම දැක්ක. ඉතින් තව තවත් ඔබේ උනන්දු අවශ්‍යයි. මොකද තව වැඩි දවසක් නැති නිසා සැප්තැම්බර් 25 වෙනිදාට කලින් මෙන්න මේ ලිපිණයට ඉක්මන් කරලා එවන්න ඕනේ. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. කොච්චර තෑගි තියනවද ලෙහස?
1: අර එක වසරින්නම් 13 වසර වෙනකම්ම කසුණියක්කි පළමු වන ස්ථානයේදම් කුසලතා දක්වා තෑගි භෝග මුදල් ත්‍යාග කොහොම තියෙන.
0: මුදල් තෑගි පටන් ගන්න රුපියල් 10,000. ඉතින් ඒක වටිනවා. රුපියල් 75,000 වෙනකම්ම ලක්ෂ ගානක මුදල් තෑගි තියෙනවා. වටිනම වටින සහතික පතක් හම්බ වෙනවා. මේක දරුවන්ට ඉතාම වටින අවස්ථාවක්, හොඳ අත්දැකීමක්. ඉතින් ඉස්කෝලවල ගුරුවරු අපි වහනවා, මම දන්නවා විදුහල්පතිවරු වහනවා. ඉතින් ඒ නිසා ඉස්කෝලෙට ගිහිල්ලා කියන්න දරුවන්ට මේ අවස්ථාව උදා කරලා දෙන්න. දැන් මම යන්නේ නවෝත්පාදන පැත්තට. දැන් ලෙහන්සගේ පරම්පරාව, අපේ පරම්පරාව, අපේ කලින් පරම්පරාව, මෙහෙම පරම්පරා ගැන හිතුවොත් ලෙහන්සා ආදි කාලයේ මුතුන් මිත්තන්ගේ ඉඳලා රජ කාලේ ඉඳලාම මම නම් කියන්නේ

0: නවෝත්පාදන තමයි රජ කාලේ හදන ඒවා ඒ කාලෙට හැටියට නවෝත්පාදනේ නේද? එතකොට දැන් අපි 70 80 දශකයේ කියනකොට හානේ එතකොට ඒ කාලේව නවෝත්පාදන තමයි. දැන් කාලෙට එනකොට හා ඉතින් මේ කාලේව නවෝත්පාදන තමයි. ටික ටික මේවා තාක්ෂණය අතින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ගොඩක් පහසුකම් ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට ඩිජිටල් කරණය වෙමින් හැම දෙයක්ම අලුත් වෙලා දරුවෝ වෙන විදිහකට හිතන්න අරගෙන තියෙනවා.
1: ඉතින් අපි දැන් මේ කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලය ගැන. කොළඹ රාජකීය විද්‍යාලය මගින් සංවිධානය කරන ෆියුචර් 26 කෘතිම බුද්ධිය, දියුණු ස්වයංක්‍රීයකරණය, තිරසර සංවර්ධනය සහ නවපරපුරේ කෘෂි තාක්ෂණ ඔස්සේ හෙට දින ලෝකයේ ජය ගන්නා තරුණ නිර්මාණකරුවන්ගේ අති නවීන සොයා ගැනීම් එකලම වහලක් යට අත්විඳින්න මෙන්න ඔයාටත් පුළුවන්.
0: ඉතින් මේක ඉතාම වටින අවස්ථාවක් හැම කෙනෙකුටම. මම කියන්නම් දවස සැප්තැම්බර් 24 වෙනිදා උදේ 9:30 රාජකීය විද්‍යාලීය පරිශ්‍රයට ආවොත් එහෙම මේ ලස්සන අත්දැකීම විඳ ගන්න පුළුවන්. ෆියුචර් 26 හෙට දිනේ අනාගතය අදමත් විඳින්න එකතු වෙන්න කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නව නිපැයුම්කරුවන්ගේ සංගමය තමයි සංවිධානය කරන්නේ. හරිම ආඩම්බරෙන් හරිම ආදරෙන් නෙතෙෆෙම් ඇල්ෆ ස්ටුඩියෝ අපි නෙතෙෆෙම් මාධ්‍ය අත්ඇල විදිහට අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ පැත්තට ඉතින් අපි එදාට එනවා.

0: නෙතෙෆම් ල්ෆා ස්ටෝඩියෝ වෙලව උදේ 6යි විනාඩි 36. හරි, මේ ලෙහසමට කියන්න බලන්න ඔයා ඉතුරු කරන්න ආසයිද?
1: ඉතුරු කරන්න නේද? චුට්ටක් අර පොඩ්ඩක් පොඩ්ඩක් දන්නේ නැද්ද?
0: මොකද නිකන් එහිනව වගේ එකක් තුන්නේ.
1: මොකද ඉතින් හරි ඉතුරු කරනවා කිව්වට ඉතුරු වෙන්නේ නැහැ. මම මගේ පොකට් මනි ඉතුරු කරගන්න මාර සෑහෙන වෙහෙසක් දරපු කෙනෙක් අසුනියකි. හැබැයි වෙන්නේ නැහැ. උපරිම සතියයි. හැබැයි මම කවදාන් හිතාගෙන තියෙනවා මම ලොකු වෙලා මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා මම කවදා හරි ඉතුරු කරනවා මයි කියලා.
0: හොඳයි. ඒකේ ඒ චේතනාවත් හොඳයි. අදහසත් හොඳයිනේ. ඉතින් මෙන්න මේ ලස්සන කතාව මට හම්බවුණා මේ බද්ධ ස්වාමීන් වහන්සේ කියලා තියෙන මේක මාර ලස්සන කතාවක් ඇත්ත නේද කියලා හිතෙනවා. උන්වහන්සේ කියනවා ඉතිරි කිරීම පටන් ගන්න ඕනේ වියදම පටන් ගන්න වෙලාවෙමයි. මේක හොඳට හිතලා බලන්න වියදම් කරලා ඉවර වෙලා ඉතුරු කරන්න හිටියොත් කවදාවත් ලෙහන්සා අපිට ඉතුරු කරන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මොකක් හරි ඉතින් වියදම් කරන්නේ දෙයක් සිදු වෙනවාමයි. කොහොම හරි ඔක්කොම ටික කොයි වෙලේක හරි වියදම් වෙලා යනවා. මොකක්ම හරි වෙනවා. උන්වහන්සේ කියන්නේ කවදාවත් රිදුන්නේ නැති දතක් හරි රිදෙන්න පටන් ගන්නවා. මේ හොඳට තිබුණ සෙරප්පු දෙක මෙන්න බොලේ සෙරප්පු දෙක කැඩිලා මේ හොඳට හිටියා. කොහෙවත් නැති ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා. ඉතින් ඔන්න ડોක්ටර් ළඟට යන්න වෙනවා. හරි. ළමයා හොඳට හිටියා. මෙන්න හෙම්බිරිස්සාව උණ හැදලා ඊළඟ දවසේ උදේ ඉස්කෝලේ යනකොට. ඉතින් ඊට පස්සේ වියදමක්නේ නේද? ඉතිරි කරන්න පටන් ගන්න ඕන වියදම පටන් ගන්න වෙලාවෙමයි. මේක හරි ලස්සනයි. හරි හොඳ දෙයක් අපි හැමෝටම. මොකද අපි හැමෝටම වියදම් වැඩිනේ ලහංස. දැන් කාලේ හැටියට වියදම ගොඩක් සැරයි කියලා කියන්නේ. සැරයි කියලා කියන්නේ ඉතින් වියදම ඇත්තටම අපිට වැඩි. ආයෝජන කරත්ම වියදම් කරන්න ඒ කියන්නේ වියදම් කරන්න පටන් ගන්න වෙලාවෙම අපි ඉතිරි කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි මං හිතන්නේ අපිට පුළුවන් වෙන්නේ අර සාර්ථකව ඉතුරු කරන්න. ඒ නිසා ලෙහන්සා වැඩ ටික ඔක්කොම ඉවර වෙනකන් බලන් ඉන්නේ නැතුව අපි අපේ කාලය ඉතිරි කරගමු. අපි අපේ දැනුම දැනුම කොහොමද ඉතුරු කරනවා කියන තැනට එන්නේ. පොත් අපේ ගුණ යහපත්කම් කොහොමද අපි ඉතුරු කරලා අනිත් අයට දෙන්නේ. සල්ලි විතරක් නෙමෙයි නෝනා. හැමදේම අපි හැමදේම කරන්න පටන් ගන්න මොහොතෙම තමයි ඉතුරු කරන්න ඕන. මම ඒ කතාවෙන් ගත්තේ ඒ කොටස. සල්ලි විතරක්ම නෙමෙයි මතක තියාගන්න හිතවතුනි.

0: Malvina.
1: එන්න මා සොයා මා හිතේස් චන්ද්‍රයා ගීත ගයිකයා සුරංගනාවියා. ඉතින් එන්න කෝ මා සොයා සුදාගේ සුදු මුහුණේ මල් හිනා.
2: දැන් ඉතින් ඔය අම්මට චුට්ටක් තරහ ගිය වෙලාවට, ටීෂර්ට් අපිත් එක තරහ ගිය වෙලාවට ඔන්නෝක කියලා තා පොඩ්ඩක් වැඩිපුර බැනුම් අහගන්න පුළුවන්.
1: ඒක හොඳයි නිතින් නේද? හුරතල් වැඩත් ඉඳ හිට කරන්න ඕනේනේ.
2: ඕනෑනේ. සුද්දෝ මොකද්ද ඒ වචන?
1: සුදාගේ සුදු මුහුණේ මල් හිනා.
2: අනේ අපි එහෙම කියමු අපේ අම්මට, තාත්තට,
1: ආච්චි අම්මට අම්බුල චුට්ටක් මිරිකලා නේද? ආදරේ දෙන්න ඕනනේ. එතකොටනේ කන්ටේනර් පිටින් ආදරේ ලැබෙන්නේ.
2: හරියටම හරි. එහෙනම් මම දැන් කසුණියක්ට එහෙම කියන්න.
1: හා. උදේ 6 වෙනාඩි 36යි.
3: Net FM Alpha Studio with Kasuni and Lehansa.
4: කෑම උයත්ති පොල්වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මදිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
6: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ, අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
7: විශ්වාසය වගකීම එක්ක සිංගල් සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: මම වැලිමඩ ආර්යසේන. මට අපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙට් ටෙස්ටින් ගොනුදිලින් දැනගත්තා. දෙවනගල කොමල් බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණය කරගන්න ලැබුවා. ඒකත් නෝමල් කප්පේට වත්තලා තියෙනවා. දෙවනගල කොමල් බන්දුලම මැතුවාට අනේක වාරයක් හින්දෙනවා.
0: කතා කරන්න 0777 300 940 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: අපගේ net වගේ
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
2: Net FM Alpha Studio. Alpha Studio.
0: Alpha Paulie අපි හැමෝම Alpha Studio Paulie අපි හැමෝම එකතු වෙලා කපමු ලස්සනම ලස්සන ලොකුම ලොකු birthday cake එකක්. ඔන්න පළවෙනිම විශ් එක තියෙන්නේ චූටි බබේගේ. එයාගේ ලස්සනම ෆොටෝ එකක් අපිට වෙලා තියෙනවා.
4: මේ රෝස මලක් වගේ.
0: ලස්සනයි දෝනි වස්තුව. ඊයෙ තමයි ඔන්න එයාගේ උපන්දිනේ තිබිලා තියෙන්නේ Siri Dharmarathna පෙරපාසලේ ලොසත්ම ඉනුකි චූටි බබා. ඔන්න පවුලේ හැමෝම එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ අප්පච්චිගේ 51 වැනි බර්ත්ඩේ එක. අප්පච්චිගේ නම ගාමිය නිරෝෂින් ගොඩකන්ද. මේ පවුල හැමෝම එකතු වෙලා අප්පච්චිට විශ් කරනවා. අද 19 වැනි උපන්දිනය සමරන මගේ ලොකු දෝනි අශ්විනි ඉදුෂාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අම්මයි තාත්තයි නංගී ප්‍රාර්ථනා කරනවා.
4: එහෙනම් අපි හැමෝටම ප්‍රාර්ථනා කරමු. අර අපි උදේම කිව්වා වගේ හිතේ තියෙන විදියට හිතේ තියෙන දේවල් ලිටු වෙන්න කියලා.
0: විභාග ජය ගන්න, ජීවිතේ ජය ගන්න, සතුටින් ඉන්න, සැනසීමෙන් ඉන්න හැමෝටම ලැබේවා මේ අත්පොළ සන්නාතය. විශ්වයේ ආශිර්වාදයක් එකතු කරගෙන හැමෝටම ආශිර්වාදයක් වේවා. ගොඩක් අය අහලා තියෙනවා කේක් නැද්ද කියලානේ. ඇයි අනේ අපි හැමෝමනේ කේක් එක කපන්නේ නේ.

0: ගොඩක් පිරිස් අදින්නයි කැමති කකුළු පිටිපස්සට. වෙනස් එකෙක් මම අනු නවේ අතුරින් සියයට. හේතුව ප්‍රමාද කරගෙන එපා පසූ තැවිලි වන්නට. එක වර තියන්නම් දැන් පියවර දෙක තුනක් ඉස්සරහට.
1: කොහොමද අපේ රැප් එක?
0: දැක්කද අපේ එහෙනම් යසුරුගේ රැප් එකකින් තමයි අද හොඳම විශ්ෂක ඔයාට දෙන්නේ. ගොඩක් පිරිස් අදින්නයි කැමති කකුළු පිටිපස්සට. වෙනස් එකෙක් මම අනු නවේ අතරින් සියයට. නියමයිනේ. හේතුව ප්‍රමාද කරගෙන එපා පසු තැවිලි වන්නට. එක වර තියන්නම් දැන් පියවර දෙක තුනක් ඉස්සරහට. ඉස්සරහටම යන්න ජය ගන්න ජීවිතයම. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-862-363 0776-716-3672
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්මා

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 16 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. පහළ වායුගෝලයේ කැළඹිලිකාරී ස්වභාවය දිවයිනෙන් ඉවතට ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි. ආසියානු ක්‍රීඩා උළෙලට පෙර රුමේෂ්ඨ හෙල්ලයක් ගෙනත් දෙන්න ක්‍රීඩා බලධාරීන් සටනක. ලෝක වෙළඳපළේ වැඩිවන ඉන්ධන මිල හමුවේ ආණ්ඩුවේ තීරණය කුමක්ද? ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20-20 තරගයෙන් එංගලන්තයට දැවැන්ත ජය. ශ්‍රී ලංකා වාසන්න පහළ වායුගෝලයේ පැවති කැළඹිලිකාරී ස්වභාවය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා. ඒ අතර එළමෙන ආසියානු තරංගාවලියට පෙර රුමේෂ් තරංගට අවශ්‍ය හෙල්ල කිහිපයක් අරන් දෙන්න ක්‍රීඩා බලධාරීන් මේ වන විට කාලය සමග දැඩි සටනක නිරත වෙමින් පවතිනවා. එම තොරතුරු ඇතුළු උණුසුම් පුවත් පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවති කැළඹිලිකාරී ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවිකියේ දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මොළතිව් දිස්ත්‍රික්කයේත් පසරු එකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදැසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීමේ අරමුණු පෙරදරි කර ගනිමින් අංග සම්පූර්ණ හෘද රෝග ප්‍රතිකාර සංකීර්ණ දිත්වයකට සහ සෞඛ්‍ය ප්‍රතිකාර සංකීර්ණ දෙකක් සඳහා මුල්ගල් තැබීම අද සිදු කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය සහ ඉන්දිය රජයේ ණය ආධාර පහසුකම් යටතේ ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 7148ක්. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 3545ක වියදමින් මහල් අටකින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත හෘද ප්‍රතිකාර සංකීර්ණයක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේ රුපියල් මිලියන 2403ක වියදමින් මහල් අටකින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත හෘද ප්‍රතිකාර සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අද මුල්ගල් තැබීමට නියමිතයි. මන්නාරම දිස්ත්‍රික් මහරෝහලේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකරනු ලබන අති නවීන පහසුකම් වලින් සමන්විත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය මෙන්ම මුලතිව් දිස්ත්‍රික් මහරෝහලේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකරනු ලබන මහල් 4කින් යුත් සියලු පහසුකම් වලින් සමන්විත වාට්ටු සංකීර්ණය සඳහාද අද දිනේදී මුල්ගල් තැබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිකරනු ලබන අති නවීන පහසුකම් වලින් යුක්ත අංග සම්පූර්ණ හෘද ප්‍රතිකාර සංකීර්ණයට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් මහරෝහලේ ඉදිකරනු ලබන හෘද ප්‍රතිකාර සංකීර්ණය ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ණය ආධාර යටතේ ඉදිකරනවා. මෙරට ජපාන තානාපති අකිරෝ ඉසමතා මහතාද මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවන්ට එක්වීමට නියමිතයි. මන්නාරම සහ මුලතිව් යන රෝහල් දිත්වයෙහි නව ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 1200ක ඉන්දිය ආධාර ප්‍රදානය යටතේ සිදු කෙරෙන අතර මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවන්ට මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාද එක්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
2: කණින් කොණින් ඇසුණු කතා අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් කියසේ කර මෙවැද්දි බොහෝ දිනාගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ රොමේස් තරංග සම්බන්ධයෙන්. ඒ ඔහු පහුගිය දා ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණය ගැන වගේම ඊටත් වඩා වැදගත්ම සහ සංවේදීම කාරණේ රොමේස් තරංග ඒ ජයග්‍රහණ ලබාගත් ජාත්‍යන්තරයේ නම තියපු ඔහු ආදරය කරපු හෙල්ල පහක් ගුවනේදී කැඩී යාම සම්බන්ධයෙන් මේක කැඩුවද කැඩුනද කවුරුන් විසින් හෝ කියලා කැඩෙව්වද කියලා පරීක්ෂණයක් විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා කියලා දැන් තොරතුරු වාර්තා වෙනවා. කොහොම හරි විමර්ශන ක්‍රියාත්මක කළා ඒවා ප්‍රතිඵලෙද්දී රොමේෂ්ට තව කාලයක් බලා ඉඳ සිද්ධ වෙනවනේ. ඉතින් ඒ කාලේ බලා හිටියොත් එහෙම අපිට ආසියානු පදක්කම අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා රොමේෂ්ට අවශ්‍ය හෙල්ල ලබා දීමට ආණ්ඩුව මැදිහත් වීමක් කරලා තියෙනවා. ඒ අනුව දැන් හෙල්ල පහක් කැඩලා තියෙනවා. මුලින්ම හෙල්ල පහක්ම අරන් දෙනවද කියන එක සම්බන්ධයෙන් තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. වර්තමානයේ දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන තීරණේ තමයි හෙල්ල පහක් කෙසේ වෙතත් ඔහුට ආසියානු ක්‍රීඩා උළෙලට යන්න අවශ්‍ය වන හෙල්ල ප්‍රමාණය ලබා දීමට ආණ්ඩුව තීරණය කළා තියෙනවා. ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ආරම්භ වීම නියමිතව තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඊට කලින් මේ හෙල්ල ඔහුට අරන් දෙන්නට සිද්ධ වෙනවා. වැඩේ කියන්නේ මේ හෙල්ල ලංකාවේ නැහැ. මේ ලංකාවේ නැති නිසා පිටරටින් ගේන්න සිද්ධ වෙනවා. මේ පිටරටින් කියන්නේ මීට කලිනුත් රොමේෂ්ට අවශ්‍ය හෙල්ලක් ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුවෙන් ගෙනත් දීලා තිනවා. ඒ අරන් ගෙනත් දීලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවලින්. ඉතින් මේ අලුත් හෙල්ලක් ඔස්ට්‍රේලියාවලින් ගේන්න තමයි ප්ලෑන් කරන්නේ. හැබැයි ඉතාමත්ම සීමිත දින ගණනක් තමයි තිබෙන්නේ මේ හෙල්ල අරගන්න. ඒ සම්බන්ධයෙන් ඉතයික්මන්ට කඩිනමින් මැදිහත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ හෙල්ල කැඩියම් සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබෙනවා. එහි ප්‍රතිඵල එනතුරුත් බලාගෙන ඉන්නවා කියලා තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ. ලංකාව පැත්තෙන් පරීක්ෂණයක් කරනවද සම්බන්ධයෙන් මේ වෙනකන් තීරණයක් අරගෙන නැහැ. ආණ්ඩුව පැත්තෙනුත් කියන්නම් මේක හිතාමතා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේක අහම්බෙන් නැත්තම් බඩු පටවීමේදී සිදු වූ නොසැලකිලිමත් භාවය නිසා සිදුවුවක් වෙන්න පුළුවන් කියලා. පහුගිය සතියේම දේශපාලන උණුසුම් මාතෘකාව බවට පත්වුනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයේ රැලියට සහභාගී වීම සම්බන්ධයෙන්. ඔහුව ඒ රැලියට රැගෙන යාම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් දැඩිව විවේචනය කරන්න පටන් අරගෙන තිනවා. මේ විවේචනය දැකපු පවුලේ අය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අනාගත දේශපාලන සම්බන්ධයෙන් කතා කරලා තිනවා. එයා අනුරාධපුරයේ රැලියට ගියේ එයාගේ කැමැත්තෙන්. එහෙම නැතුව කවුරුත් එයාව උසගෙන ගිහිල්ලා අනුරාධපුරයේ රැලිය තිබෙන්නේ නැහැ. එයාගේ කැමැත්තෙන් කියලා තමයි පවුලේ අය කියලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වයස දැන් අවුරුදු 80යි 81 පිරෙනවා ළඟදීම. ඉතින් අවුරුදු 81 වෙලත් ඔහු දේශපාලනය කරනවා ඒක නවත්තන්න කාටවත් බෑ. දුරුගම රජතුමා රුවන්වැල් සෑය හදලා තියෙනවද කියලා ගිලන්ලා ඉන්නේ නැද්දි ඇඳේ පිටින් උස්සගෙන ගිහිලා තමයි බැලුවේ. ඉතින් එහෙම තියෙද්දි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අවුරුදු 81යි. ඉතින් දේශපාලනය කරපහම මොකද්ද ප්‍රශ්නේ කියලා තමයි පවුලේ අය අහලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔහුගේ හිටපු ජනාධිපතිවරයාගේ පුතාලා කියලා තියෙන තාත්තාට කොච්චර එපා කිව්වත් තාත්තා දේශපාලනය කරන එක නතර කරන්නේ නැහැ. තාත්තා කියන්නේ මගේ වයස මගේ දේශපාලන ගමනට බාධාවක් නෙවෙයි කියලා. ඉතින් ඉදිරි රැලිවලදී අපිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව දේශපාලන වලදී බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි කට්ටිය කියලා තියෙන්නේ. අග්‍රාමාත්‍ය හරණිගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච රැස්වීමක් පිළිබඳව දැන් තොරතුරු වාර්තා වෙනවා. මේකට ජාතික ජනබල වේගය නියෝජනය කරන මන්ත්‍රීවරු 15ක් අතර සම්බන්ධ වුණා කියලා තමයි කියන්නේ. වාර්තා වෙන විදිහට මේක පළවත්තේ ඔෆිස් එකේ තිබ්බා කියලාත් කියනවා. විවිධ වාර්තා මේ සම්බන්ධයෙන් පළ වෙනවා. කොහොම හරි වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපේ ඒ වගේම බලාපොරොත්තු වෙච්ච දේවල් නවීම් පිළිබඳව මේකදී මේකට සහභාගී වෙච්ච මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරියට කිව්වා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම හරි අග්‍රාමාත්‍යවරිය කියලා තිනවා ජනාධිපතිවරයා අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඉතින් බලාගනිමු ජනාධිපතිතුමා ඒ වැඩ කටයුතු කරනකම් ඒ සම්බන්ධෙනුත් විශ්වාසය තියාගෙන ඉන්න කියලා අග්‍රාමාත්‍යවරිය ඒ කණ්ඩායමට කිව්වා කියලා දැන් දේශපාලන වේදිකාවේ තිරේ පිටුපසින් තොරතුරු වාර්තා වෙනවා. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා සමග යලිත් මුණ ගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
3: කණින් කොණින් ඇසුණු කතා.
0: ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. ඉදිරියේදී මතුවිය හැකි තත්ත්වයන්ද සැලකිල්ලටගෙන අවසන් තීරණයකට එළඹෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.
4: ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒත් එක්කම දැන් ඉන්ධන සානාධාරයත් නතර වෙලා තියෙනවා. දැන් දිවයින පුරා ඉන්ධනහල්වල ඩීසල් වල හිඟතාවයක් තියෙනවා. ඉන්ධන සැපයුම් කරන මේ පෞද්ගලික මේ සමාගම් මේ ඔවුන්ගේ ඉන්ධන පිරුම්හල් වලට ඩීසල් සැපයුම අඩු කරලා තියෙනවා ඔවුන්ට මේ ඉන්ධන වලින් පාඩුයි කියලා. දැන් මේකට මොකද්ද රජයේ විදිහට ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගය?
5: තවමත් තෙල් සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කළ නැහැ. අපි බලමු දැන් මේ අපි කලින් ඇනෝම් කරලා තෙල් ප්‍රමාණයක් තමයි ලැබෙමින් පවතින්නේ. දැන් මේ වෙලාවේදී මම මේ සියලු සංඛ්‍යා ලේඛන ගෙනාවේ නැහැ. නමුත් දැනට අපි මේ මොහොතේදී එහෙම සාකච්ඡාවක් නැහැ මොකද කරන්න කියන එක. නමුත් ඇත්ත තෙල් සැපීමේදී සමහර සමාගම් වලට ප්‍රශ්නයක් පවතිනවා ඒ පවතින මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්. අපි මාස 3ක් මේ සම්බන්ධයෙන් රජයේ යම් සහනයක් ලබා දුන්නා. ඒ සඳහා අපි රුපියල් බිලියන 57ක් වෙනි යෙදුවා භාණ්ඩාගාරය අරමුදල්. ඉදිරියේදී තෙල් මිල වැඩිවීමත් එක්ක අනුව තමයි ඉදිරි ගණන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දුව කරන්න වෙන්නේ.
0: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 119 ක දෙවන්ත ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. සඳප්ටන් හි පැවති මෙම තරගයේ කාසියවාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 254ක්. නායක හැරි බ්‍රුක් පන්දු 49කදී නොදැවී ලකුණු 114ක් රැස් කළා. ඒ 4-10ක් සහ 6-6ක් සමගින්. ජෝෂ් බට්ලර් පන්දු 44කදී ලකුණු 80ක් රැස් කළේ 4-8ක් සහ 6-3ක්ද සමගයි. පිළිතුරුනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 19කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ පන්දු 21කදී ලකුණු 33ක් රැස් කළා. තරගේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ හැරි බ්‍රුක්. තරග තුනකින් සමන්විත මෙම 20-20 තරගාවලියේ දෙවන තරගය හෙට කාඩිෆීදී පැවැත්වීමට නියමිතයි. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: FM 95. FM 94.8. Net FM. Divine Pura.
3: සවදස්සනක් වලවදස්සන 7යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Town.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
5: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලි.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනව ආවත් සම කරන්න බෑනේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: දේ හදායි විනාඩි 9යි අල්ගෝ ටවුන් එකේ වෙලාව. ගුඩ් මෝර්නින් අචි.
3: ගුඩ් මෝර්නින් සචිනි.
2: ගුඩ්ද අපිට?
3: ගුඩ්ද හිතන තරම් ගුඩ් අපිට නම් ගුඩ්. එහෙම මං කියන්නේ මැච් එකක් හින්දා ට්‍රැක් අවුට් කරගන්න එපා.
2: ඕන්නෑ නේද?
3: ඕන්නෑ.
2: මොකද මේ කියන්නේ ඔකට තරක් දෙන්න ඕන්නෑ.
3: මේවා මේ පුරුදු වෙන්න සිද්ධ වෙන දේවල්
2: නෙමෙයිනේ. ඇත්ත ඇත්ත.
3: අන්න පළවෙනි පාරට මේ සහ විශාල මාර පරාජයකට ලක් වුණා නම් ඔන්න අපිට පොඩ්ඩක් හිතන්න තිබ්බා, ඔල් යන්න තිබ්බා.
2: ඔව් නේද?
3: ඉස්සර එහෙම තියෙනවා. එහෙම මේ මැච් බල්ලා කලින් දාරය ලංකාව පැරදුනොත් පවදාට බෝලයක් අරගෙන බිත්තියට ගහලා මේ එහෙම කැච් ටික කොහොම හරි අරගෙන තනියම අපි හරි ඉතින් මැච් දින ඕන අවස්ථාව තිබ්බා.
2: සහ ඉස්කෝලේ දැන් අපි හිතමුක මෙහෙම බලලා අපි උදේට ඉස්කෝලේ යනවා කියලා. මුල් පීරියඩ් 3-4 විතර නිකන් අපි ඉන්නේ අපේ ජීවිතේ කඩාගෙන වැටෙනවා වගේ. අපි විතරක් නෙමෙයි ගුරුවරුත් එහෙමයි. නේද?
3: හරිම මේ
2: මලානිකයි. ඔව් අපි එහෙම තමයි ඉන්නේ.
3: උදාසීනයි. දැන් එහෙම නැහැ.
2: දැන් අපි එන ප්‍රබෝධයෙන් අපි නැගිටලා අපි වැඩටත් ආවා. නැගිටට පස්සේ තමයි අපි දන්නේ මෙහෙම දෙයක් වෙලා තිනවා කියලා.
3: හොඳ වෙලාවට මේවා මේ අපේ කාල රේඛාවෙන් එහා ගහන්නේ.
2: හැබැයි දැන් එහෙමත් ඒ කාල රේඛාවෙන් එහා ගිහිල්ලා සෙල්ලම් කරත් එලාම් තියාගෙන ඉතින් 11ට පටන් ගත්තේ ලම් නම් තියාගන්න ඕනේ
3: නැහැ.
2: හැබැයි ඉතින් එහෙම නිදි මරාගෙන බලලා
3: ඔව්
2: ඉවර වෙනකම් බලපු අයට අපේ උත්තමාචාර්ය අපි මේ වෙලාවේ පුද කරනවා.
3: ආ 50 ඕව එකක් නෙමෙයි නේ 254ක් ගහලා ඕව ස්විස්සට.
2: ඇචි
3: මොකද්ද? මං හිතන්නේ ඕවස් 50 එකක් කියලා.
2: නෑ නෑ 20ට 254 නම් පුතේ 50ට
3: ඔව්නේ ඕක වැඩි කරන්න දෙකෙන්
2: මෙහෙමයි කඩලු හතරකට තමයි එංගලන්ත කණ්ඩායම ලකුණු 254ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙනවා.
3: කැප්ටන් බ්‍රූක් ගහනවානේ 100 ගානක්
2: 14ක්. ඒ කියන්නේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන නොදෙවි. ඔව් පන්දු 49කදී ලකුණු 114ක් ලබා ගන්නවා. ඊළඟට ජොස් බට්ලර් කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙක්. ඔහුත් ලකුණු 80ක් ලබා ගන්නවා පන්දු 44කදී. ඩොනල්ඩ් තමයි එන්නේ ජොස් බට්ලර්ක මේ ඕපනින් පාර්ට්නර්ෂිප් එකට. හැබැයි ඒ පාර්ට්නර්ෂිප් එක එච්චරම සාර්ථක නැහැ. හැබැයි හැරි බ්‍රුක් එක්ක ජොස් එක් වෙනවා.
3: ඔව්
2: පෙන්නනවා ජ්‍යෙෂ්ඨත්වයේ කොහොමද සෙල්ලම් කරන්නේ
3: මේ මේ මම බලන් හිටියේ මේ සාරක දිහා ස්ට්‍රයික් රේට් එක දිහා.
2: ඔව් ඒ පැත්ත බලන්න එපා.
3: බලන්න හැරි බ්‍රූක්ගේ 232.65.
2: ඔව්
3: 0.65.
2: එතකොට ජොස් බට්ලර් 181.81. 0.81. ඔක්කොම 100ට වැඩි ඇතරම. ඒ පිටිකරුවන් පස් දෙනාගෙම ස්ට්‍රයික් රේට් එක 100ට වැඩි. අපි යනවත් අපේ පැත්තට.
3: යන්නේ ඒක තියෙනවනේ අපි කියමු. මේ ශ්‍රී ලංකায় නින් කියලා තියෙනවා අපි කියමු.
2: ලකුණු 135ට අපේ 0 දෙනව දැවි යනවා. පන්දු අර 19කදී. අපේ ඉනිය පොඩේ ඉන්න.
3: ඔය තියෙන ඔය.
2: හරි ලස්සනයි. අපේ නායකයා චරිත් අසලංක පන්දු 9කට මූණ දීලා ලකුණු 10ක් ලබා ගන්නවා. ඊළඟට දුනිත් වෙල්ලාලගේ තමයි වැඩිම ලකුණු ලාභියා වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියනෝනේ කඩුළු ලාභියා කියලා ඔහුගේ නම ඉදිරියේ.
3: ඔව් නේ.
2: හැබැයි වැඩිම ලකුණු ලාභියා වෙන්නේ දුනිත් වෙල්ලාලගේ.
3: ලකුණු 33ක් පන්දු 21කදී.
2: ඔව්.
3: දුනිත් වෙල්ලාලගේ මේ නෑ මෙහෙමයි දැන් 254ක ටාගට් එකක්. 255ක් ගහන්න බෑ ඔය දිනන්න නම්.
2: ඔව්.
3: පන්දු අර 20කදී හඹා යද්දී ප්‍රෙෂර් එක වැඩි.
2: ඒක අපි පිළිගන්නවා.
3: ප්‍රෙෂර් එක එතකොට මේ සීතල ඔක්කොම එකතු වුණාට පස්සේ ටිකක් වැඩි අමාරුයි හැන්ඩල් කරන්න.
2: මොකද
3: මේ හැම වෙලෙම දැන් අපි ඔය මෙන්ස් ක්‍රිකට් ගැන කතා කරද්දී කියන දෙයක් තමයි මේ අපි තාම ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුරුදු වෙනවා කියන එක. ඉතින් ඒක හිමින්සරේ පුරුදු වෙයි. ටික කාලයක් ගන්න ඕනේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න මේක පාර බෑ.
2: කොච්චර කල්?
3: දන්නේ නැහැ. ඒක දැන් අපි ඔය 2015 ඉනේ අපි අන්තිමට ක්වාටර් ෆයිනල් වලින් කැපුනේ මේ ICC World Cup එකක South Africa වලට පැරදිලා. එතන ඉඳන් අපි ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුරුදු වෙනවා.
2: සීතලට පුරුදු වෙන්න මේවම.
3: ඔව්
2: ඒක අපි දැක්කා මේ එංගලන්තයට ගිහිල්ලා ඒගොල්ලෝ අර බස් එකේම ගිහිල්ලා ෆොටෝස් මොන හරි දාලා තිනවා අපි දැක්කා.
3: ආ එහෙම දාලා තිබ්බා.
2: ඒ සීතලට පුරුදු වෙන තමයි ගිහිල්ලා තිබ්බේ. ආ තව කල්
3: ඕනේ. හැබැයි මෙහෙමයි. දැන් මම මේ හැම දෙයක්ම අපි උදේට පොසිටිව්ලි ගන්න ඕන. දැන් බලන්න ක්‍රිකට් වලට අපිට තිබ්බනේ යම් ආසාවක්. අපි හිතාගෙන හිටියා ඉස්සර ඔය මොන හරි මේ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් රිලීස් කරනවානේ මේ ටයිම් ටේබල් එක අවුරුද්දක මේ ෂෙඩියුල් එක තමයි යන්නේ අවුරුද්දේ. එහෙම නැත්නම් අපි දන්නා අවුරුද්දේකට සැරයක් T20 World Cup එකක් එනවා. අවුරුදු 4කට සැරයක් පන්දු වාර 50 ලෝක කුසලානයක් එනවා. අපි ඔය ටිකනේ බලාගෙන හිටියේ ක්‍රීඩාව කියලා.
2: ඔව්.
3: දැන් අපි පොඩ්ඩක් එතනින් අයින් වුණානේ මේ ඔය පහුගිය ටිකේ ක්‍රිකට් හැවල් වල හැසිරීමත් ඔක්කොම එක්ක අපි පොඩ්ඩක් කලකිරලා එතනින් අයින් වුණා.
2: ඔව්.
3: ඊට පස්සේ අපි දැනගත්තනේ රුමේෂ්ලටත් මේ වගේ තරග තියෙනවා.
2: ඔව්.
3: ඩයමන්ඩ් ලීග් කියලා කීයක් ලෝකේ තියෙනවද බලන්න. ඊට පස්සේ චැම්පියන්ෂිප් කීයක් ලෝකේ තියෙනවද?
2: මම නම් කියන්නේ මේ හැම එකක්ම පිටිපස්සේ අපි ක්‍රිකට් කණ්ඩායම
3: ඉන්නවා.
2: අපි වලට ගරු කරනවා.
3: ඔව්. ඒක තමයි කියන්නේ.
2: නෝ ආයිබෝන්.
4: ආයිබෝන් ආයිබෝන් වාසනාවන්.
2: ඔව්. පුදුම වාසනාවක්. පුදුම වාසනාවක් තියෙන මේ උදේ. අපිට කොහොම හරි ආරාචි කිව්වා වගේ මට හිතෙන්නේ අපි හැම දෙයකම හොඳ දෙයක් බලන්න ඕන.
3: නැත්නම් අපි හිතන් හිටියේ හැමදාම මේ ක්‍රිකට් මැචස් ටිකක් තමයි ක්‍රීඩාව කියලා අපි ඒක දිහා බලාගෙන හිටියා. බලන්න රුමේෂ් අපිට පෙන්නන අවුරුද්දර කීප අරක් මිනිස්සු ලෝකෙ හෙල්ල විසික් කරනවාද කියලා හිතයි මෙහෙටයි.
2: ඔව් නේද.
3: බලන්න
4: ඔය අනිත් එක අපේ රටේ මට මතකයි කොළඹ විශ්වවිද්‍යාලය හරි කොහොම හරි කොළඹ වෛද්‍ය පීඨයේද මම දන්නේ නැහැ ගොඩාක් කාලයකට කලින් මේ ඒ පීඨයේ ඉගෙන ගත්ත ශිෂ්‍යෝ මහාචාර්යවරයෙක් එක්ක හරි අපූර්ව පරීක්ෂණයක් කරා. ඒ කියන්නේ දැන් ක්‍රිකට් ගත්තොත් ඉතින් රටවල් කීයද 100ක්වත් ගහන්නේ නැහනේ ක්‍රිකට් අපිට හෑන්ඩ් වැදගත් ඈ.
2: ඒක
4: වෙන මොකතන්දරයක්. අපේ ජොලියක් තියෙනවා එකෙන්. අපේ රටට අභිමානයක් එනවා. හැබැයි වර්ල්ඩ් ග්‍රේඩින් වල ගත්තම ක්‍රිකට් කියන්නේ මං හිතන්නේ 30 වෙනි තැනද කොහෙද තියෙන ක්‍රීඩාව. ලෝකෙම සෙල්ලම් කරන ක්‍රීඩා අතර ගත්තම. හැබැයි දැන් ඔය මල්ල ක්‍රීඩා කියලා කියන්නේ. දැන් හෙල්ල විසිකිරීම කියන්නේ මල්ල ක්‍රීඩාව තමයි මං දන්න විදිහට ලෝකේ අංක එකේම තියෙන හැම රටක්ම කරනවනේ. නොකරන රටක් නැති තරම්. ඉතින් එහෙම අපිට මොනවද අපේ තියෙන ජාන සංයුතිය අපේ තියෙන රටේ තත්ත්වය භූගෝලීය පිහිටීම අනුව අපිට මොනවද ලෝකයේ කරා යන්න මේ කියන්නේ මීටර් 100 දුවලා ගන්න රන් පදක්කමත් හෙල්ල විසිකරලා ගන්න රන් පදක්කමත් එකම බර.
3: ඔව්.
4: එකම தත්ත්වය තමයි තියෙන්නේ. ඒක කිසි වෙනසක් නැහැ. ඒකේ මූල්‍ය මොන හරි හම්බ වෙනවා නම් ඒ දෙක මීටර් 100 හයියෙන් දිව්වා කියලා වැඩිපුර කියන්නේ
3: නැහැ.
4: ඔව්. මේ ඉතින් ඒකින්ද එහෙම කරගෙන යනකොට මට හොඳට මතකයි ආවා මම හිතන්නේ ඒක ඊට පස්සේ මැදි මට හිතන්නේ SBD සනායක අමතුමන් වන්දලා එතකොට ක්‍රීඩාම තිහිටි. මේ අපිට දුනු විදිහම හොඳටම පුළුවන් කියලා.
2: ආ.
4: ඒකින්ද අපේ ආදිවාසී දරුවන්ව අරන් ඒක පුහුණු කරමු කියලා. ඔවුන්ගේ ජානවල මේක තියෙනවා. ඔවුන්ගේ ජානවලම කාලයක් තිස්සේ ඒ DNA එක තියෙනවා. දැන් ඔවුන් සෑහෙන්න මුසු වෙලා ඒ වුණාට ඔවුන්ව අරගෙන දුනු විදිහම
2: පුරුදු
4: කරමු.
2: සහ පිහිනීමත් එහෙමයි.
4: දැන් මම ඊළඟට කියන්න ගියේ ඒක. සහ ඊළඟට ඉලක්කයට වෙඩි තැබීම. අපිට මතකයි ඉලක්කයට වෙඩි තබන ක්‍රීඩිකාවන් සෑහෙන දෙනෙක් ආසියානු මට්ටමේ ක්‍රීඩිකාවන් අපිට හිටියා. ඉතින් අනිත් යුද්ධය පැවතිච්ච රටක්. ඉතින් අපිට ඉලක්කයට වෙඩි තැබීමේ වගේ ක්‍රීඩාවන් හොඳටම දියුණු කරන්න පුළුවන් රටක්. අනිත් එක රට වටේම මුහුද
2: තියෙනවා.
4: ජලාශ තියෙනවා. ඉතින් මෙහෙමයි ඒවය පීනන එකයි පීනුන් තටාකවල පීනනවායි කියන එකයි දෙකක්. පීනන ඉරියව්වල ඉඳන් වෙනස්.
2: හැබැයි වතුරට බය නැහැ.
4: ඔව් වතුරට බය නැහැනේ.
2: ඔව්.
4: ඉතින් ඒක හින්දා මේ එදම් ඔය දුර පිහිනුම් ටික දුර පිහිනුම් තියෙනවනේ මීටර් 100 පිහිනුම් නෙවෙයි පිහිනුම් තටාකවල පිහිනුම් නෙවෙයි දැන් මූදේ පිහිනන තරඟත් ලෝකේ ඕන තරම් තියෙනවා දස ප්‍රයාම තරඟ තියෙනවා පංච ප්‍රයාම තරඟ
3: තියෙනවා
4: ඒ කියන්නේ එකවරක් බයිසිකල් පදලා පිහිනලා දුවලා අපේ රට ඒ වගේ දස ප්‍රයාම පංච ප්‍රයාම කරන්න පුළුවන් හොඳ ලොකේෂන් එකක් මොකද දුවගෙන ගිහිලා අවකට බහලා දුවලා කායි කන්දක් නගින්නත් පුළුවන්.
2: සමහරලාට මේ අපේ සමහර දරුවෝ පාසල් එන්නේ දස ප්‍රයම කළා තමයි.
4: දස ප්‍රයම කරා.
3: මේ වෙලාවෙත් කරනවා.
2: ඔව් මේ වෙලාවෙත් කරනවා.
4: අපි ඒකට දස දුක කියලා කියන්නේ. මේ ඉතින් කොහොම හරි මේ ඒවා ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන අපේ සංස්කෘතියේ තියෙන අපිට ඉතාමත් හොඳට ටග් ගාලා මතු කරලා ගන්න පුළුවන් ක්‍රීඩා හින්දා ඒවට අවධානය යොමු කරන්න කියලා ඒ දවස්වල ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්තාවක් බාර දුන්නා වෛද්‍යවරු සහ මේ මෙඩිකල් ස්ටුඩන්ට්ලා පිරිසක් කරලා. ඉතින් අර හැමදාම තීසීස් වලට එනවා වගේ රාක්කොල ෂෝක් එකට ඇතියනේ.
2: ඇති. කොමාරි අර දැන් රුමේෂ්ගේ වාසනාවට රුමේෂ්ගේ පියා ඒ පස්සෙන් ඉඳලා ඒ ටික කරානේ. දැන් හැබැයි මං හිතනවා දැන් මේක හොඳ උත්තේජනයක් අනිත් දරුවන්ටත් මේ හෙල්ල විසිකල්ලා ඉතින් ඉස්සර තිබුණේ එහෙමනේ අයියෝ හෙල්ල විසිකල්ලා කාටද හරි ගියේ කියලා. මොකද ලස්සන හරි ගිහලා
3: තියෙන්නේ
2: නේද? ඉතින් ඒ හින්දා
4: ක්‍රිකට් එක මේ හරි ආදරයක් ඇති වුණා දැන් ඒ හෙල්ල කැඩුනෙන් පස්සේ හරි ඒක ඉතින් මොකක් හරි කාගේ හරි අතපසු වීම අතපසුවීමක් වෙන්න පුළුවන්, ගුවන් සමාගම අතපසුවීමක් වෙන්න පුළුවන්. අනිත් එක දැන් තුර්කී ගුවන් සමාගමට නිකන් මෝඩ චූන් දාන්න යන්න එපා. මේ අපේ රටට ඇත්තටම මේ විදේශ යුරෝපයේ ඉඳන් වැඩිම විදේශ සංචාරකයෝ පිරිසක් අරන්ගෙන ගුවන් සේවය තුර්කි ගුවන් සේවය. මොකද ඔවුන්ගේ ගුවන් ටිකට් පත ලාභයි. ඔවුන් අපේ රටට ලොකු සේවයක් කරනවා. මේ ඒකින්ද ඒ මිනිසුන්ගේ ඉතරි දවන්න යන්න එපා. ඔය නිකන් තුර්කි මොකටද ටර්කිෂ් එයාලයින් එකේ ෆේස්බුක් එකට ගිහිල්ලා ඔය කමෙන්ට් එකක් මේ දාන වෙලාවේ එකතු වෙලා රුපියල් එකතු කරලා මේ ලක්ෂ පහක් අයක් ඕලා ජවලින්නයක් හෙල්ලයක් අරන් දෙන්න තිබ්බනේ රුමේෂ්ට. ඔච්චර රටට ආදරයක් තියෙනවනේ. හැබැයි බය වෙන්න එපා, කොල්ලට හෙල්ලේ හම්බෙලා තියෙනවා.
3: හෙල්ලේ හම්බෙනවා. මේ මම බය වුණේ කර නෙමෙයි, මේ රුමේෂ් කියලා තිබ්බා එල්ලේ ඔලිම්පික් වලට පස්සේ මාත් හිතනොත් ක්‍රිකට් ගහනවා කියලා.
2: මම කියන්නේ එතකොට අපිට ක්‍රිකට් වලට අපිට වසන්ත කාලේ උදා වීද දන්නේ නැහැ.
3: බලමුනේ 28න්
2: පස්සේ. 28න් පස්සේ මොකද
4: වෙන්නේ? හැබැයි ඕවර් කීපයිනේ දාන්න පුළුවන් වෙන්නේ.
2: ඔය 7:20යි අල්ගටවුන් එකේ වෙලාව.

0: ZFM Algo Town Nagari Kathabaha FM Anupaha Anu Hatarai Dashama Atha Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. පිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: උදේ 7:24යි. පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියත් විඳින්න ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුවෙන් වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්වය ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: Prime Colombo
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
8: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
9: කොල්ල කොල්ල

0: ආතිකලු තරයි මණ්ඩලය
1: සේවයේදී තු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීම ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112173888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
4: FM අනුපහ 94.8 Net FM Divaina Pura

0: උදේ හදායි විනාඩි 30යි අල්ගෝ ටවුන් එකේ වෙලාව. ලීසින් එකක් දානවා නම්.
1: ඔව්.
0: ඔබ ටේක පාට ඔලුවට එනවා නම් ඕන් නෑ ලීසින්.
1: ඔව්. ඒක මට බරක්.
0: ඒක මට බරක්. මේ තියෙන විදිහට මම බස් එක යනවා මට ඕන නැති වාහනයක් නෑ.
1: අනවශ්‍ය මේ වියදමක්.
0: ඔව්.
1: අනවශ්‍ය විදිහට මම මේ ලොකු බරකට යට වෙන්න යන්නේ කියලා හිතනවා නම් අපි කියන්නේ එහෙම වෙන්න එපා. ඒ කියන්නේ විශේෂයෙන්ම හිතන්න ඔයාගේ මේ ව්‍යාපාරයකට වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ලීසින් එකක් දානවා කියන එක වැරද්දක් නෙමෙයි.
0: ඒක මුලින්ම ඔලුවට ගන්න ඕනේ
1: නේද? ඔව්. ඒක මුලින්ම ඒ කියන්නේ දැන් අපි ඕක කලිනුත් නුවයි මායි අපි කතා කරා ඊයේත් කිව්වා අපි. ඒ කියන්නේ මේ ව්‍යාපාරයක් කරගෙන යද්දී තමන්ගේ අතේ තියෙන අපි කියනවා කෑෂ් ඉන් හෑන්ඩ් එක නැත්තම් තමන් කොහේ හරි ඩිපොසිට් කරලා තියෙන හදිස්සියකට ගන්න ඒ දේවල් හොලවන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ ආදායම් තත්ත්වය අනුව ලීසින් වාරිකයකට යන්න.
0: අනිත් එක දාචි මේ ලීසින් දාන ඔක්කොම මේ අතේ සතයක් නැතුව ලීසින් දාන අය නෙමෙයි.
2: නෑ නෑ සල්ලි හොඳටම තියෙන කඩේ තමයි ලීසින් දාන්නේ.
1: ලීස් කරලා ගන්නවා කියන එක ලෝකයේ තියෙන මේ වෙනකොට
2: ව්‍යාපාරික ක්‍රමවේදයක් උපාය මාර්ගයක්.
1: ඔව්. ඒ කියන්නේ ට්‍රෙන්ඩින් වැඩක්. ඒක එහෙම මේ වැරද්දක් නෙමෙයි. ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් නිව් වෙන්න පුළුවන්, රෙජිස්ටර්ඩ් වෙන්න පුළුවන් වෙහිකල් එක ගත්තදි වාහනයක් ගනිද්දි අනිවාර්යයෙන්ම ඔයා ලීසින් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් ලීසින් එකට ගිහිල්ලා වාහනය ගන්න බලාපොරොත්තු වෙන්නේ යන්න CDB එකට ඔයාගේ ආදායමට සහ ඔයාගේ අවශ්‍යතාවයට දෙකම සලකලා බලන්න එපා. සමහර අය ඉන්නවා ආදායමට ගැළපෙනව වෙන්න පුළුවන්. හැබැයි ගත්තට පස්සේ වාහනේ අවශ්‍යතාවයක් නැහැ.
0: ඔව්.
1: නිකන් ගන්නවා. ඕනවට වඩා වියදම් කරලා ගන්නවා.
0: ඒ වගේම ඔලුවට අර ස්ටේටස් මේන්ටේන් කරන්න.
1: ඔව්. සමහර අය ඉන්නවා අවශ්‍යතාවයකුත් නැහැ ආදායමත් නැහැ වාහනේ ගන්න යනවා. ඒ මොකුත් එහෙම වෙන්න ඕනේ නැහැ. හොඳට බලන්න. හොඳට ස්ටඩි එකක් කරලා රිසර්ච් එකක් කරලා බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා තමයි ඔයාට මේ විදිහට වාහනේ ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාගේ ආදායමට ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට සුවිශේෂී මූල්‍ය සැලසුම් පහසු ගෙවීමේ ක්‍රම ඔයාට හදලා දෙන්න CDB එක සූදානමින් ඉන්නවා. ඔයාට තියෙන එතකොට වසර 6ක කාලයක් හම්බෙනවා ආපසු ගෙවන්න. හිමින් සරේ ඔයාගේ ආදායමට ගැළපෙන විදිහට අර ආපසු ගෙවන ක්‍රමවේදයන් හදාගෙන ඔයා ගත්ත බ්‍රෑන්ඩ් නිව් වෙන්න පුළුවන්, රෙජිස්ටර්ඩ් වෙන්න පුළුවන් වාහනේ වාරිකය හිමින් සරේ ගෙවාගෙන යන එක. ඉතින් යන්න ළඟම තියෙන CDB ශාඛාවට, එහෙමත් නැත්නම් කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර එකට 011 178 388.
0: මං ආසම දේ තමයි අවම ලියකියවිලි තියනවනේ, අන්න ඒකට තමයි මං ආසම.
1: ලියකියවිලි ගොඩක් නැහැ.
0: ඩොකියුමෙන්ට්ස් හොයන්න තියනවා නේද? මොන ආසාව තිබ්බත් අපි පැත්තකට දානවා ඒක. හරි, ඊළඟට
2: අපි හිතුවේ මේ ඔය ඕලෙවල් ලේලෙවල් වලින් පස්සේ ඩොකියුමෙන්ටේෂන් ඉවර වෙයි කියලා නේ.
1: ඉවර නෑ, ඊට පස්සේ
0: ආදෙම තියෙනවා
1: ඩොකියුමන්ට්.
0: ඔව්.
1: ඒක සමහර අය ආසයි.
0: ආසයි.
2: ඒ පොල් ලියන්න නේද?
0: පුරෝගෙන ඉන්න ෆයිල් පුරෝගෙන ඉන්නේ.
2: මං ඉතින් ලියන එකට දැන් අකමැතිම ලියන කියලා.
0: හරි. හැබැයි ලියන ගියේ අකමැති නෑනේ, හොඳට කන්න.
2: නෑ, ඉතින් එහෙම නෑ.
1: ඉතින් අකමැත්තක් නෑ.
2: නෑ.
0: නෑක තමයි. දැන් කෑමක් වුණාම රස සුවඳ මට නම් ආසෙ මුලින්ම පාටර මුලින්ම දකින්න
2: කලර් එක නේද.
0: ඉතින් ඒ ඔක්කොම දේවල් ටික හම්බෙනවා අපි හොඳ දේවල් පාවිච්චි කරලා කෑම හැදුවොත්. විශේෂයෙන්ම තෙල්. දැන් තෙල් කියලා කියන්නේ අපිට නැතුව බැරි දෙයක්.
2: ඔව්. කියන්නේ අපේ රටේ ආහාර සංස්කෘතියත් එක්ක තෙල් කියන එක බද්ධ වෙලා තියෙනවනේ. මොකද ඒකට හේතුව අපි අතීතයේ ඉඳලම නෙරළු පාවිච්චි කරානේ. මොනවද දන්න නෙරළු කියන්නේ?
0: නෙරළු කියන්නේ
2: මාතර කවි පොත් ගත්තම තියෙනවා නෙරළු වතු මැඩින් පීරා පියාඹා එන්න කියලා ගිරා සංදේශයේ දෙකොර තියෙනවා. නෙරළු කියලා කියන්නේ පොල් වලට කියන සංස්කෘත නම. ඉතින් පොල් අපේ රටත් එක්ක ජීවිතෙත් එක්ක බද්දයි සෑහෙන්න. ඉතින් ඒකින්ද අපේ ආහාර සංස්කෘතිය හැදුනේ. පොල් පොල් තෙල් ඒවා මේවා එක තමයි. අපි හොඳට තෙල් කාපු මිනිස්සු. ඈ අපේ කැවුම් බලන්නකො හැම එකක්ම බදින්නේ තෙලේනේ.
0: ඒක සමහරලාට අපිට කියන්නේ මේගොල්ලන්ට හරි තෙලේ කියනවා.
2: ඔව් කාලා තෙලේ කියන්නේ.
0: කාලා තෙලේ කියන්නේ.
2: ඊට පස්සේ ඉතින් එක එක ඇවිල්ලා ඉවරලා ඒගොල්ලන්ගේ වැළඳ උපාය මාර්ග හින්දා තෙල් හොඳ නැහැ ඒවා මේවා. කතන්දර ගෙතුවා. පස්සේ ඉතින් ඒගොල්ලෝ තෙල් හොඳයි කියලා කිව්වා. ඒ තෙල් හොඳයි කිව්ව පළියට හැම තෙලම ගන්නත් බෑනේ. අපි ඇත්තටම මේ ඔය යෝගට් එකක් ගන්න ගියත් සාමාන්‍යයෙන් අපි එක්ස්පයර් ඩේට් එක බලනවා. වෙන එකක් ඕනේ නැහැ. මම හිතන්නේ මේ ඔය බනිස් කිඩියක් ගන්න ගියත් ඒ පැකට් එකේ එක්ස්පයර් ඩේට් එක ගහලා තියෙනවද කියලා බලනවා. අපි එක්ස්පයර් ඩේට් පැනලන්න නැත්නම් එක්ස්පයර් ඩේට් හොයන්න නැතුව ගන්න දෙක තුනක් තියෙනවා. මොනවද දන්නවද? අපි පාන් ගන්න නැහැ එක්ස්පයර් ඩේට්. චූම් පාන්ගෙන්. ඉදිියප්පං ඒවා මේ කඩවල්ලින් ගන්නට අප ගන්නට එක්ස්පයි ඩේට් පයිනද කියලා බලන්නෑන. ඒ වගේම තමයි පොල්තෙල් ගන්නකොට අපේ අටේ සංස්කෘතියේ මේ එක්ස්පයි ඩේට් බලන්නෙම නෑ. හැබැයි අර වගේම පොල්තෙල් වලටත් එක්ස්පයි ඩේට් එකක් තියෙනවා. ඒක ගබඩා කරන විදිහනුව නිකන් ඔය බැරල් වල ඒවා මේවා දාලා කිසිම පිරිපාදාවක් නැතුව මොන සරපය වැටෙනවද දන්නේ නැහැ වට නේද? මේ ඉතින්
0: චුටි චුටි මැස් වැටෙනවද දන්නේ නැහැ. පිටාටු තියෙනවද දන්නේ නැහැ.
2: ඉතින් පොල් දැන් පිරිසිඳුව සහ ඒ තත්ත්වයන්ට අනුකූලව තියෙන පොල් තෙල් සහ අනිකුත් තෙල් පාවිච්චි කරාම ආහාරයට ගත්තම ඔය ලෙඩ රෝග ගැන බය වෙන්න දෙයක් නැහැ.
0: ඔව්. ඉතින් ෆෝචුන් ඔයිල් ගන්නව නම් ඔන්න කිසිම අවිශ්වාසයක් හිතේ තියාගන්න ඕනේ. හදපු දවස නේද කල්ලිකුත් වෙන දවස ඔක්කොම දවස් ටික වගේම අඩංගු වෙලා තියෙන ද්‍රව්‍යත් අන්තර්ගත වෙලා තියෙනවා. එනේ හොඳම අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි ෆෝචුන් ඔයිල් ඔබේ ගෙදරට එන්නේ. පොල් තෙල් විතරකුත් නෙවෙයි ඇචි.
1: ඔව් නේ. ඔයාට සන්ෆ්ලවර් ඔයිල් ඕනනම් එහෙම තියෙනවා. කුකින් ඔයිල් තියෙනවා. ඒ වගේම තමයි කෝන් ඔයිල් තියෙනවා. ඉතින් ඕනම සුපර් මාකට් එකකින් වගේම සිල්ලර වෙළඳසැලකින් ඔයාට දැන් පුළුවන්කම තියෙනවා ෆෝචුන් ඔයිල් මිලදී ගන්න. මිලීලීටර් 200 බෝතල් වගේම ලීටර් 20 ලොකු කෑනුත් තියෙනවා. කැමති විදිහට ඔයාට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව සෞඛ්‍ය ආරක්ෂිතව තෙල් කන්න ගන්න ඕන ෆෝචුන් ඔයිල්.
0: ඒ වගේම තමයි කිසිම මොනාදෙකට කියන්නේ බයක් සැකක් නැතුව ඔබේ ගෙදරට ඕන කරන ගෘහ භාණ්ඩ මිලදී ගන්න නම් වගකීමක් එක්ක ඊළඟට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් වලට ඔෆර්සුත් එක්ක හොඳම ක්වලිටි එකකින් ඒ විතරක් නෙවෙයි ලේටස්ට්ම ඩිසයින්ස් වලින් ගන්න පුළුවන් එකම තැන තමයි දම්රෝ කියලා කියන්නේ.
1: යන්න දම්රෝ එකට දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් දැන් ලංකාව පුරාම තියෙනවා. දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉතින් දම්රෝ කිව්වට පස්සේ ලංකාවේ ගෘහ භාණ්ඩ ශ්‍රේෂ්ඨයේ අංක එකේ නම. හැබැයි ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණත් ඔයාට දම්රෝ එකට ගියාම දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Samsung, Panasonic, Innovex වගේ ලෝ ප්‍රකට සන්නාම වලින් ඔයාට කැමති විදිහට කැමති දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි මේ Samsung නිෂ්පාදන ගනිද්දී ඔයාට ඩබල් වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ Samsung වොරන්ටි එකක් හම්බ වෙනවා අනිත් පැත්තෙන් දම්රෝලත් වොරන්ටි එකක් දෙනවා.
0: අපි ආසයිනේ හැම දෙයක්ම ඩබල් වෙනවා.
1: ඩබල් වෙනවා.
0: අපි ආස නැති වුණත් ප්‍රශ්නත් අපිට ඩබල් වෙලා තමයි හම්බ වෙන්නේ. කරන්න දෙයක් නැහැ. හැබැයි අපි ආස අපි ලොකම ඩබල් වෙලා හම්බ
1: වෙනවා.
0: වොරන්ටි එකත් එහෙමයි. මේකෙන් නැත්තම් මේකෙන් හරි තියෙනවනේ.
1: තියෙනවනේ.
0: සහ මම කියන්නේ කියාචි දැන් ඔයා මට Netflix පුරුදු කරානේ.
1: මම
0: ඔයා පුරුදු කරා. හරිද? ඉතින් Netflix බල බල ඉන්නකොට ඔය Hollywood movies බල බල ඉන්නකොට ඒ
1: අපි තමයි ඔය සචිනිලව ලෝකෙට අරන්
0: අරංගි නැත්තම් මම ආසියාවේ හිටියේ කියන්නේ ආසියාවේ හිටි හිටවලම
1: ඔය මේ ලස්සනම නළුවා මේ සල්මන් ඛාන් කියලා ඉඳාගෙන හිටියේ.
0: ආහ තාමත් එහෙම තමයි. කොහොම හරි මම කියන්නේ දැන් එහෙම Hollywood movies බලනකොට ඒ සමහර films වල තියෙනවා මේ හරි ලස්සන මේ තැන් තියෙනවානේ ඒගොල්ලන්ගේ locations තියෙනවා. එතකොට අනේ මෙහිම පුටුවක් කොහෙන්ද අනේ ලංකාවේ ගන්න. එහෙම බලලා දැන් මම ගොඩක් වෙලාවට එහෙම තමයි ඉස්පය වෙලා තියෙන්නේ. එහෙම ෆිල්ම්ස් දාලා මේ වගේ පුටුවක් ගන්න මගේ කාමරේට ඕන. හරිද? ඉතින් එහෙම හොයනවා. නෑ. හම්බෙන්නේ නෑ. යන්නකෝ දම්රෝ එකට. හම්බෙන්නේ නැද්ද කියලා බලන්න.
1: ඒ කියන්නේ එතන හම්බුනේ නැත්නම් ඔයාලට කියලා මේ කස්ටමයිස් කරලා කැමති විදිහට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් යන්න දම්රෝ එකට. දම්රෝ ලංකාව පුරාම දැන් තියෙනවා.
0: ඔව්. ඊළඟට දැන් ඕනම දෙයක් අපි මෙහෙම ඇවිල්ලා කරන්න අපි පොඩි කාලේ ඉඳලා කාපු බීපේ වල අපිට වැදගත් වෙනවා.
1: අන්න හරි.
0: දැන් අම්මලා තාත්තලා මේ හැමදේම කරන්නේ මහන්සි වෙලා. දැන් මේ කාලේ අම්මලා තාත්තලා දෙගොල්ලම රැකියාවල් වලට යනවනේ.
1: ඔව්.
0: ඉතින් ඒ ඔක්කොම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ. දරුවන්ට හොඳම දේ දෙන්න. ඔයගලගේ අනාගතය සාර්ථක කරන්න. හැබැයි ඒ දෙමාපියන් ඊළඟට හිතන්නේ නැ අඩුවෙන් හිතර දේ තමයි. හරි සල්ලි පැත්තෙන් හරි දෙන්නම රැකියාව කරන. හැබැයි දරුවන්ගේ පෝෂණයට මොකද වෙන්නේ කියන කාරණා නේද? ඉතින් පෝෂණය ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕන. මොකද පොඩි කාලේ ඉඳලම දරුවන්ගේ පෝෂණය ඉතාම වැදගත්. අපි හිතනවා නම් මේ මොන හරි දෙකක් දීලා මොන හරි දෙයක් දීලා ළමයින්ට ෂේප්
2: එක අඬන එක නවත්තගත්තත් ඇති.
0: අඬන ඊට පස්සේ අඬන්න වෙන්නේ පවුල් පිටි.
1: අන්න ඒකයි. ඒ පරක් වෙලා අඩන්න තියාගන්න එපා. ඒ නිසා තමයි අපි කියන්නේ යාගේ නිසි වයසේදී නිසි පෝෂණය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම අවුරුදු 5ට අඩු වාගේ පොඩට යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් දෙන්න නම් එන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා අපි මතක් කරනවා. ඒක යාගේ මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ඒ වගේම තමයි ආහාර ජීර්ණය, ඒ වගේම තමයි පෙනීම, දෘෂ්ටිය. මේ හැම දෙයකටම සෑහෙන බලපෑම එකතු කරනවා.
0: ওই දෘෂ්ටිය ගැන කියනකොට ගොඩක් ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල දෙමාපියන්ට නේද? ඩිවයිසස් වල ඉන්නවා.
1: ඔව්. ඊට පස්සේ අර බ්ලූ ලයිට් එක හින්දා එක එක විදියට ඇස් පෙනීම දුර්වල වෙනවා. අපි දකිනවා දැන් පොඩ්ඩෝ මේ අඩු වයසින්ම කණ්ණාඩි දාන්න එහෙමත් සිද්ධ වෙනවා.
0: චූටි දරුවෝ අපි දැකලා තියෙනවා.
1: කණ්ණාඩි දානවා. ඉතින් පෙනීමටත් වැදගත් පෝෂක පදාර්ථයන් හරි වයසද ලැබෙන එක වටින නිසා තමයි ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා අපි මතක් කරන්නේ.
0: හරි. එහෙනම් උදේ 7:41 ඇල්ගෝ ටවුන් එකේ වෙලාව සාරට මොකද උනේ?
1: මොකද උනේ?
0: අපි හොයනවා. අපි හොයන්නතුයි නෑ.
1: වෙනම පරීක්ෂණයක් යනවා.
2: වෙනවා වෙනවා. අපි පෞද්ගලික මොනවාද රහස් පරීක්ෂකයකට බාර දෙන්න
1: බාර දෙලා තියෙන්නේ.
0: තවගොල්ල පුරුද්දකට තියාගන්නවා මම මෙහෙම එන එක. එහෙම පුරුද්දකට තියාගන්න එපා.
2: නෑ නෑ ඉතින් අපි මොනවා වුණත් අපි ඔයාලා වගේ ආධුනිකින්ට අවස්ථාව දෙන තැනක් යන්න ඕන කියලා කියන්නේ.
0: හරි. බලන්නකො ඕනේ වෙයිනේ මම මේක මාත් තියාගන්නම්.

0: FM Anu Paha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: They Hatai Vinari Hatalis Hatrai
2: Prime Colombo
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 අමතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
6: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112 200 200
8: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
0: FM 95.8 Net FM Divaina Pura
9: Net FM Algo Town

0: උදේ 7 විනාඩි 46 යල්ගෝ ටවුන් එකේ වෙලාව. දැන් අපි මතක් කරන්න ඕන කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එක ගැන. දැන් ඔබ ආයෝජනය කරනකොට
1: ආයෝජනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ආයෝජනය කරන්න පුළුවන් විදි එකක් නෙමෙයි කිහිපයක් තියෙනවා.
0: ඔව්.
1: ඒක තමයි විදිහ. සාමාන්‍යයෙන් ඔය ආයෝජනය කරන්න ගියාට පස්සේ නැත්තම් ඉන්වෙස්ටින් වලට ගියාට පස්සේ නුවා තියෙනවා කතාවක්. ඔයාට මේ වැඩිපුර රිස්ක් එකක් අරගෙන ආයෝජනය කරන්න පුළුවන් නම් ලැබෙන ප්‍රතිලාභ වැඩි කියලා. මේ රිස්ක් එකක් ගන්නවා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් FDA එක වගේ සල්ලි දාලා තියෙනවා නම් ඒක ස්ථාවරව තියෙනවා. ඒක අපි කියවන අවුරුදු 5ක 3ක මොන හරි එහෙම ඉලක්කයක් ඇතිව කරන්න කියලා. හැබැයි දැන් අපිට FDA එකටත් එහා ගිහිල්ලා ප්‍රතිලාභ දිනා ගන්න ඕන නම් එහෙම කැමැත්තක් තියෙනවා නම් අපි පොඩ්ඩක් වෙනස් විදිහ තැනක ගිහිල්ලා මේ අපේ මුදල් ආයෝජනය කරන්න ඕන. ඉතින් හිතන්න වගාවක වගේ ආයෝජනය කරනවා නම් වගාවක ඉතින් රිස්ක් එකක් තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. මොකද ඒක ගනුදෙනුවක් නෙමේ සබදාහමත් එක්ක කරන. හැබැයි එතන තියෙන ප්‍රතිලාභ අතිශයින්ම ඉහළයි. ඒ නිසා තමයි අපි කියන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එක එකතු වෙලා වඩ පුළුවන්කම තියෙනවා කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ වාගේ ආයෝජන කටයුතු කරන්න. ඉතින් හරිම ලේසි ලොකු දෙයක් නෑ. වාට තියෙන වාගේ මූල්‍යමය ආයෝජනය ගිහිල්ලා කරන එක විතරයි කරලා ඊට පස්සේ බලාගෙන ඉන්න. ඔයාට නිශ්චිත කාලය සම්පූර්ණ වෙද්දී ලැබෙන්න ඕනේ ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගනී.
0: ප්‍රතිලාභ ලැබෙනකොට සමහරවිට මේ කිව්ව අපි ඕගලන්ට අමතක
1: වෙන්න පුළුවන්. එහෙමනම්
2: එහෙමයි ස්වභාවය. හරියමන්නේ
0: නැහැ. සමන්නේ අපි මුකුත් කියන්නේ නැහැ ඒක නේ.
2: මුකුත් කියන්නේ නැහැ ඕවට.
0: හරි ඒ වගේම තමයි. දැන් අපි මෙහෙම කියලා ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කලම්බෝ 9 වල අපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා ඒ බල්කනි එකේ ඉඳලා කෝපි කෝප්පයක් බිබි ඒ විව් එක රස විඳින ගමන් කෝපි එකත් එක්කම විව් එක රස විඳින ගමන් එතකොට අපි වමතක වෙනවා
1: පොඩි තියනවානේ ඩ්‍රීම් එකක්
0: මං හරි ආසයි ඒකට
1: අපාර්ට්මන්ට් ලයිෆ් එකක් සම්බන්ධ සීනයක් මං හිතන්නේ අපේ සචිනිටත් තියෙනවා
0: මට කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ දැන් ගොඩක් අය කියන්නේ මම හිතනවා මං වගේම එහෙම හිතන අයත් ඇති ඒ කියන්නේ අපාර්ට්මන්ට් එක තියෙනවා ඒ තියෙන්නේ වීකෙන්ඩ් එකට විතරක්
1: ඔව් අන්න එහෙම
2: සමහරවිට වීක් එකකට විතරක් අපාර්ට්මන්ට් තිබිලි වෙලා තමන්ගේ ගෙයක් දොරක් ගමේ තියෙන අය ඉන්නවා
0: මං කියන්නේ එහෙම ඒ
2: දෙකම පහසුව සදානේ
0: ඔව් ඉතින් එතකොට සමහරවිට දෙන්න පුළුවන් බෑ අපිට මේ වත්තක් තියෙනත් ඕන
1: එහේ
0: අරකට ඕන දැන් මට තියෙන්නේ එහෙම එකක්
1: අන්න එහෙම එකක් නේ
0: ඒත් අපාර්ට්මන්ට් එකට පොඩ උස්සට ඉන්නත් ඕන පල්ලෙහාට ඉන්නත් ඕන
1: ඉන්නත් ඕන අවශ්‍යතා දෙකම තියෙනවා
0: දෙකම තියෙනවා ඉතින් එහෙම ආයට මේ කලම්බෝ 9 වල තියෙන මේ අපාර්ට්මන්ට් එක මං හිතනවා හොඳම හොඳයි කියලා.
1: ඔව් අපි වාට මේ කියන්නේ the prime colombo in colombo 9 by prime residences prime residences ලගේ අලුත්ම apartment project එක ගැන. ඔයාට ඉතින් bedroom 2 ඕන නම් එහෙම bedroom 3 ඕන නම් එහෙම ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාගේ apartment එක වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. වර්ගඩි 1125 ඉඳලා apartments තියෙනවා ඔයාට වෙන් කරගන්න. මිල හරියටම කියනවා නම් රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට තමයි තියෙන්නේ.
0: ඒ වගේ ගානකට ඔබ කොළඹ ඉඩමක් මිලදී අරගෙන ගෙයක් හදනවා කියලා කියන්නේ නම්
1: ඇත්තටම
0: අර සැබෑ නොවන හිණකට.
1: ඒ කියනවා මේක කම්පයර් කරලා බලන්න කලම්බෝ 9 වගේ තැනකින් නැත්නම් කොළඹින් වාට ඉඩමක් අරන් ගෙයක් හදන්න පුළුවන් වෙයිද කියලා. මේ දැන් ප්‍රයිම් ලගේ මේ අපාර්ට්මන්ට්ස් ගත්තට පස්සේ මේවා සචිනේ මේ ලක්ෂරි අපාර්ට්මන්ට්ස්. හරිද? ෆුලි ෆර්නිෂඩ් අපාර්ට්මන්ට්. ඒ කියනවා වාට ඕන කරන ඔක්කොම මේ අපි කියන්නේ ගෘහ භාණ්ඩ ඒ හැමදේම එක තමයි වාට
2: අපාර්ට්මන්ට්. ගිල්ල දොර ඇරලා ඒ වෙලාවෙ ඉඳන් කියලා ඉඳ තියෙන්නේ.
0: සහවය මේ අර ගිනි පෙට්ටි වගේ අපි අර ඉස්සර පොඩි කාලේ හදන ඉස්කෝලේ අර අත්වැඩවලට හදන අර එහෙම අපාර්ට්මන්ට්ස් නෙමෙයි.
1: මොකද
0: අපි දැකලා තියෙනවා එහෙම අපාර්ට්මන්ට්ස්. ඒකට අපාර්ට්මන්ට් කියන්නත් බෑ.
1: කියන්නත් බෑ.
0: අපි ඒවට කියන්නේ ෆ්ලැට්.
2: ෆ්ලැට්. ඒවයි අර සිංහලෙන්
1: අපාර්ට්මන්ට්ස් කියලා කියන්න පුළුවන්.
2: ඉතින් අපාර්ට්මන්ට්ස් නෙමෙයි.
0: ඔව්.
2: එපාමන්ට්
1: එක. ඉතින් මේ ඒක තමයි ෆර්නිෂ්ඩ්. ඒ කියන්නේ ඕන කරන සියලු ගෘහ භාණ්ඩ සහිතව තමයි ඔයාට මේ අපාර්ට්මන්ට් එක හම්බෙන්නේ. ඉතින් ඔයා කම්පයර් කරලා බලන්න ඔයාට ඒ මිලට ඉඩමක් අරන් ගෙයක් හදන්න පුළුවන් වේද කියලා කතා කරන්න ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලට මෙන්න මේ නම්බර් එකෙන් 0710-7633-3
0: ඊළඟට මේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් වල මේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක වෙන්න පුළුවන් ඔබ ඔය කොළඹ දකින දවැන්ත ඉදිකිරීම වෙන්න පුළුවන් ඒ ඔක්කොම ඉදිකිරීම් වලට පාවිච්චි කරලා තියෙන්නේ මෙල්වා තමයි
1: මෙල්වා ස්ටීල් තමයි ලංකාවේ අංක එකේ ස්ටීල් එක මෙල්වා තමයි ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර් ඒ කියන්නේ අපි වාට කියලා තියෙනවා ඔය යන ගමන් පාරේ එන ගමන් දැන් මේ වෙලාවේ ඉන්නේ වැඩට එන ගමන් නම් බලන්නකෝ මේ වටේට ඔය කොයි හරි කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල අනිවාර්යෙන්ම වට මෙල්වා කියලා ලොකු බෝඩ් එකක් පේනවා
0: යන ගමන් වැඩ කරන කට්ටිය ඉන්නවනේ මේ
1: ඔය
0: පොඩි කතාවට මල්ලි මේ මොකක්ද දන්නේ නේ පාවිච්චි කරන්නේ කියලා අහලා බලන්න ඕන
1: පාවිච්චි කරන ස්ටීල් වර්ගය කියලා අහලා බලන්න මෙල්වා තමයි මොකද ලංකාවේ රජය වගේම පුද්ගලිකාංශයේ විසින් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති ගණනාවක මෙල්වා ශක්තිය තමයි භාවිත කරේ ඉතින් ඒ නිසා තමයි අපි වටත් කියන්නේ බය නැතුව ආගේ ටවුන් එකේ වාගේ ඉදි කිරීමට මෙල්වාම භාවිත කරන්න කියලා.
0: දැන් අද තිනා කිරිබතු ලුණු මිරිස්සයි. ඒ ලුණු මිරිස් වලට ඕන කරන දේවල් ටිකක් තියෙනවානේ.
1: අඩුම කුඩුම ටික.
0: අඩුම කුඩුම
2: ටික. මිරිස් ඕනේ.
0: මිරිස් ඕනේ.
2: ලුණු ඕනේ.
1: ලුණු
2: ඕනේ. මොම්බලකඩ ඕනේ.
1: ලුණු ඕනේ.
0: හරිද? ඔව්. ඒවා ඔක්කොම විජේ නිෂ්පාදන පාවිච්චි කළා හදපු දේවල්.
1: අනිවාර්යෙන්. මෙහෙම ඉතින් ආයේ අහන්න දෙයක් නැහැනේ.
0: ඒක එතකොට රහ ඕනේද අපි බ්‍රේක් එකේ ගිහිල්ලා කාලේනොද මොකද්ද තත්වේ
2: නෑ ඒවා අදාළ
0: විදියට
1: ඒ වෙන පිළිවෙතක් තියෙනවා
2: ඒවා සිද්ධ වෙන්න ඕන විදිහක්
1: තියෙනවා හැම දෙයකටම සම්මත තියෙනවා ස්ටෑන්ඩඩ්ස් අනුකූලව තමයි සිද්ධ වෙන්න ඕන
0: හරියට විජේ නිෂ්පාදන වගේ
1: විජේ නිෂ්පාදන වගේ මොකද මේ ජාත්‍යන්තරයේට අපේ රහ අරන් ගියපු නමක් තමයි විජේ කියලා කියන්නේ වසවිස නැතුව 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි විජේ කුළුබඩු නිෂ්පාදනය වෙන්නේ ඉතින් සචිනේ කිව්වා වගේ දැන් ඔයාට විජේ කුළුබඩු කිව්වට පස්සේ විජේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා කුළුබඩු විතරක් නෙමෙයි අපි කිව්වා විජේ තේ කෝපි තියෙනවා ඊට පස්සේ අපි කිව්වා විජය මේ කැලිමෙරිස් තියෙනවා 3-5 තියෙනවා මේ වගේ ලොකු රේන්ජ් එක නිෂ්පාදන සංඛ්‍යාවක් වර්ධ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා හැබැයි ඔයා අමතක කරන්න එපා අර නිල් පාට පසුබිමේ WP ලාංඡනේ තියනවාද කියලා බලන්න ඒක බැලුවේ නැත්තම් ඔයා විජය නිෂ්පාදන කියලා වෙන මොනාට හරි රැවටෙන්න පුළුවන් ඊට පස්සේ ඉතින් කැමේ කවුල්
0: ඔව් ඊට පස්සේ ගන්න බෑ රහ නැහැ
1: ඊට පස්සේ ආලෝ තරහ වුණා කියන්න එපා
0: ඔව් අර මේ දා ඔයා හැදුවේ මේ රහට නෙවෙයිනේ අද රහ වෙනස් නේ
1: කොයි රහ එන්නේ
0: නැහැ ඒ රහ එන්නේ නැහැ ඔය ඉතින් එන්න විදියක් නැහැ නිෂ්පාදන වෙනස් කරා
1: වෙනස් කරා
0: නේද අනිත් එක දැන් අපි අර ගොඩක් දේවල් දැන් නුවර පොඩක් අවිශ්වාසින්නේ බලන්නේ
1: ඔව්
0: හොඳට පැක් කරලා තිබ්බත් මේක නම් විශ්වාස නැහැ පැකට් කරලා තිබුණත් හැබැයි අපිට විශ්වාසවන්ත සන්නාමයක් පේන්න තියෙනකොට අපි ඒව හරව අරෝමයක් කර කර බලන්නේ ගියා ගත්තා ආවා
1: නේද අන්න ඒ නිසාම තමයි වාට පොඩ්ඩක් එක එක වැරදීම් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන්නේ ඒ ඉන්න කල්පනාවෙන් ගිහිල්ලා අරගන්න කියලා මතක් කරනවා
0: හරි එහෙනම් අපි අල්ගටවුන් එකේ වෙලාව මතක් කරන්නේ උදේ 7:54 අපි ඊළඟ පැයේදී ටවුමෙන් හම්බ වෙමු

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Panas Hatai
2: අලුතන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
4: ඊසි නිසා ඇත්තටම ලේසිද
5: ඊසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි
8: හිරුසල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසල් පවුලේ සියලු දිනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරු සහල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරු සහල් හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
10: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල් වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න
0: FM Anupaha 94.8 Net FM Divaina Pura
11: Velawa oba weta gena enne.
12: Athama ganna phone ekai. Ai hedara danne.
13: Vishwasaye wage kima ekka singa simple pay.
14: Ikada loda tika tika gewanna athama oyage smartphone ekak araganna.
1: Nam velawa udasana tai.

0: දෙකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්‍යුස් සමග මම කේසර. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ සමග රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව වන ඇන් ද ලිවේරා මහත්මියද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි නෙත්‍යුස් වාර්තාකරු පැවසුවේ. ඔවුන් අද අලියම 1:10 පමණ සිංගප්පූරු ගුවන් සේවයේ SQ-469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන 24 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ හමුවේ පෙනී සිටීමද නියමිත බව වාර්තා වනවා. දකුණු කළුතර දුම්රිය ස්ථානයේ ආසන්නයේ අද උදෑසන සිදු වූ රියානතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. එම කාන්තාවන් දෙදෙනා දුම්රිය ස්ථානයේ පදික වේදිකාවට පැමිණීම සඳහා දුම්රිය මාර්ගය හරහා අපරීක්ෂාකාරීව ගමන් කරමින් සිටියදී මර්දාන දෙසට ගාල් දෙසට ගමන් කරමින් තිබූ සේවා දුම්රියක ගැටි අනතුරු සිදු ඇති බවයි නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. එකම පවුලේ මව, දියණිය සහ තවත් ඥාති දියණියක් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක් වෙති අතර දුම්රියේ ගැටුණු මව සහ ඥාති දියණිය අනතුරෙන් වියගොස් ඇති බවද නෙට් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා. මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම කාන්තාවන් තිදෙනා අනුරාධපුර පූජා නගරයේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා පිටත් යාමට දකුණු කළුතර දුම්රිය ස්ථානයේ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩි 9යි අල්ගොතවුනිකේ වෙලාව අපිට නේද මේ මැච් එකක් පැරදුනහම අර ඒකෙන් පොඩක් මිදෙන්න හරි අමාරු
1: නේද ඔව් මිදෙන්න දැන් හිම මිදෙන්න පුළුවන් يعني වතුර මිදෙන්න පුළුවන් තෙල් වලට මිදෙන්න පුළුවන්
0: අපිට මිදෙන්න
1: බැරි වාට මිදෙන්න බැරි
0: ඒක තමයි අපි අමතක කරලා දාන්න ඕනේ ඒක නේද හැබැයි මං මේ දැක්කා මේ අපේ කට්ටිය අර රුමේෂ්ගේ හෙල්ල ටිකට වෙච්ච දෙයකට නම් තාම මිදිලා නැහැ පුළුවන් නම් තුරුකියට යනවා
1: ඔව් ඒ ඔය ඔක්කොම අධ්‍යාපනයේ බලපානවනේ
0: ඔව්
1: දැන් අපේ රටේ ජේෂ්ඨ මහාචාර්යවරේ ගියා රුසියාවේ
0: ඒ
1: කාලයක් අපේ රටේ කට්ටිය ඕසෙට යන්න ගත්තානේ රුසියාවේ අධ්‍යාපනයේ ලුලුම්බා විශ්වවිද්‍යාලය යමෙව වලට යන්න ගත්තා අදටත් යනවා ඉතින් එහෙම ගිහිල්ලා ඒ ගියේ විභාග කාලෙක ඉතින් එයා ඒ විභාගෙට නිරීක්ෂකෙක් විදිහට සහභාගි වුණා හරිද නිරීක්ෂකෙක් විදියට සහභාගී වෙලා ඉන්නකොට දැන් සාමාන්‍ය විභාගේ ලකුණු දෙන්නේ අපේ රටේ කීයෙන්ද
0: 100න්නේ
1: අන්න 100න්නේ
0: ඔව්
1: එහෙම නැහැ ඒක රුසියාවනේ
0: අහා
1: ඉතින් රුසියාවේ පේපර් එකකට ලකුණු දෙන්නේ ලකුණු 5යි
0: 5යි
1: හා හා ලකුණු 5යි දෙන්නේ
0: එහෙනම් අපි හොඳයිනේ අනේ අපි කොච්චර ලකුණු අරන් තියෙනවද
1: ඉතින් සාමාන්‍යයෙන් ඔය දැන් ඇප් එකක් දාගෙන කොයි හරි කාත් එක්ක හරි හිතන්නකො ත්‍රිවිලර එක හරි වාහනයක හරි මේ ගිහම ඒ ගමන ඉවර වුණාමත් අපිට දෙන්න තියෙන්නේ 5 ස්ටාර්නේ.
0: ඔව් නේද? එතනින් හැර නෑ නේද?
1: ආ 100ක් දෙන්න තියනවාද?
0: ඒකනේ. අපි හදා ගන්න එක.
1: උඩරිම හෝටල් වල 7 ස්ටාර් දැන් තියනවා. ඉස්සර තිබුණේ 5 ස්ටාර්නේ.
0: නේද?
1: ඉතින් පහක් දුන්නම මොකද ඔච්චර යමෝ කියන්නේ?
0: රුසියාවට. මේ මදි කමක් වගේ ඒක. අර රුසියාවට පහක් ඇති.
1: ආ පහක් ඇති. සාමාන්‍යයෙන් මේ 5 ස්ටාර් කියලා කියන්නේ උපරිමේනේ.
0: නෑ.
1: ඉතින් දැන් විභාගෙට එන ළමයින්ට ඔය ලකුණු පහ දෙනවා, හතර දෙනවා, දෙක දෙනවා, මොහොම දෙනවා. දැන් විභාගෙට ඇවිල්ලා ඉන්නනේ විභාගෙට අපි වගේ ළමයිනුත් ඉන්නවනේ විශ්වවිද්‍යාලේ.
0: ඔව්, අපි වගේ.
1: ඔව්.
0: අහහ.
1: ඉතින් ඒ අපේ papers බලනකොට ඒකේ ඒ අහපු ප්‍රශ්න අර වෙන මොකුත් තිබුණ නෑ.
0: අහහ.
1: මොකක්වත් ලියලා නෑ.
0: හරි.
1: ඔව් ඒ හොඳටම ලියපු අයට පහක් දෙද්දි අර රුසියානු මහාචාර්යවරයා මුකුත් ලියලා නැති ළමයින්ට ලකුණු දෙකක් දුන්නා
0: දෙකක්
1: ඔව් හා දැන් අපේ ගොයියට
0: දෙක කියන්නේ හොඳ ගාණක් එතකොට පහත් එක බලන්න
1: ඔව්
0: ඔව්
1: ඉතින් අපේ මහාචාර්යවරයා දැන් කල්පනා කරනවා දැන් අපි නම් දෙන්නේ බින්දුවනේ
0: ඔව්
1: ඈ
0: බින්දුව
1: මොනවාරි ලිව්වත් දෙන්න බින්දුවනේ සමහරලා
0: බින්දුව විතරක් දිලා නිකන් ඉන්නවනේ කා බින්දුව දීලා රචනාවක් ඇතර
1: ලියනවානේ ගෙවල් වලටත් ගිහිල්ලා පෙන්නන්න
0: ඕ මොකද්ද මේ කියලා
1: ලියනවා
0: තාතරත් ලියනවා අම්මටත්
1: ලියනවා ඔව් ඉතින් කෙසේ හෝ ලකුණු දෙකක් දීලා තිබුණා කිසිවක් ඒ ප්‍රශ්න වලට උත්තර නොදීපු ළමයින්ට දැන් විභාගය ඉවර නැකන් ඉඳලා අපේ මහාචාර්යතුමා ඇහුවා ප්‍රොෆෙසර් මොකක්ද අර වැඩේ තේරුම
0: මොකද්ද මේකේ තේරුම
1: ඔව් දැන් ඔයා හොඳටම ලියුව ළමයින්ට ලකුණු පහක් දීලා ඇයි මේ කිසිවක් නොලියපු ළමයින්ට බ්ලැන්ක් පේපර්ස් වලට ලකුණු දෙකක්
0: දුන්නේ?
1: එතකොට මහාචාර්යතුමා රුසියානු මහාචාර්යතුමා කියනවා මම කොහොමද ඒ ළමයින්ට මුකුත් නොදී
0: ඉන්නේ?
1: ඈ මමනේ ඒ ළමයින්ගේ ගුරුවරයා. හරිද? මම දැක්කනේ ඒ ළමයි එනවා ලෙක්චර්ස් වලට. හරිද? එතකොට මම ඒ ළමයින්ට ඉගෙනුවානේ. ඒ ළමයා සමහර ලාවට අද එනකොට ගෙදර මොන හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති. කොච්චර අමාරුවෙන් වෙන්න ඇද්ද එන්න ඇත්තේ කඳු නැගගෙන අර දස ප්‍රයාම කරලා අපේ මේ ළමයි ඉස්කෝලේ යනවා වගේ ඒ වගේ එල්ලිලා කරලා සමහර ලාවට වහින්න ඇති හිම කුණාටු තියෙන්න ඇති. මේ ඔක්කොම මැද්ද සමහර ලාවට කොහේ හරි තැනක part time job එකක් කරලා වෙන්න ඇති මේ කැම්පස් එන්නේ. හැබැයි ඉතින් මම දැකලා තියෙනවා මෙයා ලෙක්චර්ස් එනවා.
0: දැන් එන්න තු ඉන්න එකට වඩා ආවා.
1: ඔව් කොහොම හරි ඇවිල්ලා කඩින් කඩ ඇවිල්ලා හරි. ඉතින් මෙයාට ඒ දැනුම මෙතන ප්‍රකාශ කරන්න බැරි නම් මගේ ලකුණුත් කැපෙනවනේ.
0: ඒකනේ ප්‍රශ්නේ.
1: හරිද? ඒ කියන්නේ මගේ ඉගෙනුම මෙයා කොච්චර අරගෙන තියනවද කියන ප්‍රශ්නේ එනවනේ.
0: ඔව්.
1: එතකොට මං ඇස් දෙකෙන්ම දැකලා මේ ළමයා ලෙක්චර්ස් වලට සහභාගී වෙනවා සමහරලාට මං කිව්වා වගේ දුෂ්කර තත්ත්වයන් වල එන්න ඇති සමහරලාට ඔහුට ඒ මොහොතේ ඒ කෙටි වේලාව තුළ මේ ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරුව ඇති ඉතින් එහෙම මොකක්වත් දන්නේ නැති එක්කෙනෙක් විශ්වවිද්‍යාලේ ඉන්නවා කියලා මම කොහොමද කියන්නේ
0: ඒකනේ
1: ඈ මේ කොල්ලට මේක කියා ගන්න බැරි වෙච්ච එක වෙන මේකක් ඒකින්ද මේ දැනුමට අඩුම ගානේ මට බින්දුව කොහොමද දෙන්න බෑ. මෙයා මොනවාම හරි මේ සබ්ජෙක්ට් එක ගන්න දන්න හින්දා තමයි විශ්වවිද්‍යාල මේ පීඨයට මෙයා ඇවිල්ලා තියෙන්නේ. ඒක හින්දා තමයි මම ලකුණු දෙකක් දෙන්නේ. ඉතින් ලියපු කට්ටියට පහක් දෙනවා උපරිමය. මුකුත් නොලියපු එක්කෙනාට දෙකක් දෙනවා. එයාටත් දැනුමක් තියෙන බව එයාටත් අනිත් අයටත් ඒත්තු ගන්නන්න කියලා. ඉතින් මම මේ කල්පනා කරේ අපි තාම චක්‍රේ පාඩම් කර කර තියෙන තරම් ටියුෂන් ක්ලාස් වලට යව යව මොනවද පාස් පේපර්ස් පුළුවන් තරම් ප්‍රමාණයක් කර කර සැබෑ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි පරම්පරාවක් හදාද ඉන්නවා. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න කිව්ව හැටිය ඔක්කොම ටික පාරට බහිනවා.
0: ඉතින් පාරට බහින එකනේ ඒක ඒක පාරට බැස නැත්නම් වැඩක් නැහැ. පාරට බහින්න ඕන මුලින් ඔක්කොරම කලින්.
1: දැන් අපි මේ ළඟදී ආචි අපි ඉඳන් කිව්වා මේ මට ප්‍රධාන විධායක නිලධාරීන් කීප දෙනෙක් මාත් එක්ක කිව්ව කතන්දරේ. අපේ රටේ අධ්‍යාපනයෙන් එළියට දාන ප්‍රොඩක්ට්ස් වල ಉಪಯೋಗිතාවය අනාගතේ මොන වගේ තත්ත්වයකට යයිද කියලා ලොකු ප්‍රශ්නයක් වුන්ට තියෙනවා කියලා. ඔව්.
0: දැන් මම කියන්නේ අර කතාව මැදින් නම් ඔබ අහගෙන හිටියේ. ඒක රුසියාවේ කතාවක් ආ මෙහි කතාවක් නෙවෙයි මෙහි වෙච්ච දෙයක් නෙමෙයි
1: මේ හැබැයි අපි වෙයි කියලා වෙනස්කම් වෙයි කියලා ප්‍රාර්ථනා කරන කතාවක්
0: කතාවක් උදේ 8:15 අල්ගෝ ටවුන් එකේ වෙලාව

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: උදේ 8 විනාඩි 19යි. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු.
6: දැන් එතකොට තමුන් හෙදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
6: එහෙම කියන බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
7: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
6: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
7: වාසි නම් වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
6: ඈ?
8: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
9: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
10: මෙල්වා එක ලංකාවේ එක
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112-187-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
12: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
0: FM 95 94.8 Net FM Divaina Pura

0: ZFM Algo Town Nagari Kadaba.
1: පදයටයි විනාඩි 24 යාල්ගෝ ටවුන් එකේ වෙලාව අර දම්පාට වයර් එක අපි හැමදාමත් කියනවා කොච්චර වැදගත්ද කියලා.
2: ඔව්.
1: දැන් අර ඉස්සර වගේ අපි වයර් හංගගෙන ඉන්න ඕන කාලේ අයක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අර ලස්සනට ඒක ඩිසයින් එකක් විදිහටත් එළියට දාන්න පුළුවන්. මොකද ඒක
2: يعني ගෙදර වයර් කරලා ඉතුරු වුණොත් වයර් කෑල්ලක් වලල්ලක් විදිහට හදාගන්නත් යන්න පුළුවන්.
1: ඒක ලස්සන. ඔව් ඒක ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හිම කිසිම ප්‍රශ්නයක් නෑ එළියට දාන්න පුළුවන්. මොකද දැන් අර අපි ඉස්සර කියනවානේ අයියෝ ඒක නම් අර හරි කාරි කැත පාටක්. අර අපි ඉස්සර ගෙදර ගෙවල්වල තීන්ත ගන්නකොටත් එහෙම කියනවා. ඇයි ඒ වගේ පාටක් ගාන්නේ? එහෙම කියලා කියනවානේ. දැන් හැබැයි එහෙම අර එහෙම හිතපු කාලයක් නෙවෙයි දැන්. දැන් එහෙම හිතන කාලයක් නෙවෙයි දැන් තියෙන්නේ. මොකද සමහර ලස්සන පාටවල් තියෙනවා. අර අපි ඉස්සර වෙනස් විදිහකට දැකපු පාටවල් තියෙනවා. හරිම ලස්සන විදිහට ඒක එළියට.
2: නෑ ඒ දම්පාටත් නෙමෙයි. දම්පාටත් දැන් කොළ දැන් වැඩියෙන්ම අපේ ඇහැ ගැටෙන පාට කොළ පාටනේ.
1: ඔව්.
2: දැන් ආචී අද නම් ඇවිල්ලා තියෙන්නේ කොළ පාට ෂර්ට් එකක්.
1: ඔව්.
2: මේ හැබැයි එක ගහින් ගහයට දැන් පොල් ගහේ පොල් ගහේ වුණත් බලන්නකො. කොළ පාට කොච්චර තියෙනවද කියලා.
1: ඔව්.
2: මේ දැන් ගස් පේලියක් තියෙනකොට ගහින් ගහට ඒ තියෙන කොළ පාටවල වේරියේෂන් එකත් වෙනස්. ඉතින් හැම පාටක්ම එහෙම තමයි. ඉතින් දැන් මේ දම්පාට වයර් එකේ ඒ දම්පාට හරිම ආකර්ෂණීය දම්පාටක්. ඉතින් ඒකයි අපි දැන් කියන්නේ ඒක මේ අලුත් ඉන්ටීරියල් දෙක විදිහකට. ඒ කියන්නේ ගෙදර ගෘහ අලංකරණ අභ්‍යන්තර ගෘහ අලංකරණය කරනකොට දැන් වයර් හංගලනේ අපි මෙච්චර කල් කරේ මේ වයර් එලිපිට පෙන්වන්න පුළුවන් මට්ටමේම ලස්සනක් ඒ වයර් වල තියෙනවා.
1: ඔව්.
2: ඉතින් ඒකින්ද දැන් ඒ ලස්සන හින්ද නෙමෙයි ලස්සන හැම දේවලම මේ හොඳයි කියලා හිතන්න එපා. සමහර ලාට භයානක ලස්සන දේවලුත් තියෙනවානේ.
1: ඔව්.
2: ඉතින් මේක හැබැයි අපේ ආරක්ෂාවටම හදපු මොකද්ද ලක්ෂණයි ඔක්කොම තියෙන.
1: ඔව්.
2: මේ කොච්චර ලස්සන තිබුණත් වැඩක් නැහැ. කරන්ට් ගෑන නැත්නම්
1: වැඩක් නැහැ.
2: වැඩක් නැහැ.
1: වෙන්න ඕන දේ වුණ නැත්නම් වැඩක් නැහැ.
2: අනිත් එක වෙන්න ඕන දේ වෙන්න කිලි වල ගිනි ගත්තොත් ඊට හපන් දෙයක් නේ. ඉතින් මේකේ ගිනි ආරක්ෂණයයි ලස්සනයි වෙන්න ඕනේ. දෙයි ඔක්කොම හොඳට වෙනවා. කැලණි කේබල්ස් කියලා කියන්නේ ඉතින් අපේ ඇඟටම අපේ කනටම අපේ රටටම බද්ධ වෙච්ච ව්‍යාපාරයක්නේ.
1: ඔව්. ඉතින් කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක කියලා කියන්නේ ගෙදරට අර වෙස් වලාගත් ආශිර්වාදයක් වගේ. ඒකෙන් හින්දා අර පවුල ආරක්ෂා කරගන්න ඔබ හිතාගෙන ලස්සන ගයක් හදනවා නම් ඒක ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඒකම තමයි අපි කියන්නේ. ඔබ අලුතෙන් නිවසක් හදනවා වෙන්න පුළුවන්, නැත්නම් තීර නිවස නවීකරණය කරනවා වෙන්න පුළුවන්. ඉතින් කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් පාවිච්චි කරන්න කියලා කියන්නේ ඔබේ ගෙදරේ ආරක්ෂාව ගැන අපි ඔබ වගේම හිතන හින්දා.
2: ඊළඟට මේ H2O කිව්වම අපි කවුරුත් දන්නවනේ මොකද්ද කියලා නේද?
1: වතුර.
2: O2 කිව්වොත්
1: ඔක්සිජන්.

0: ඕවලට
1: ඕෝත්
0: ඕසෝන්නේ
1: අන්න අද ඕත්‍රී ඩේක ඉතිං අපි හිතුවෙ නැතුනාට මේ අපිව ආරක්ෂා කරගෙන ඉන්න දේව මණ්ඩලයක් වගේ තමයි ඕසෝන් ස්තරය කියලා කියන්නේ.
0: ඒක අපිට පියවිහට අපිට මෙහෙම
1: පේන්නේ ඒ වුණාට අදෘශ්‍යමානව මේ අපිව මේ ලෝකේ වටේ අත්වැල් බැඳගෙන මේ ඕසෝන් කියන දෙයියා ඕත්‍රි දෙයියා අපිව ආරක්ෂා කරගෙන ඉන්නවනේ දෙයියනේ.
0: ඔව් ඒකනේ.
1: නැද්ද? නැත්තම් ඕක ආවේ නැත්තම් අර පාර ජම්බුල කිරණ මේ අපිට ඇවිල්ලා අපේ බියුටිෆුල් ස්කින් එක
0: අවුල්
1: යනවා. ඔව්. හරිද? අර නවදැලි හේනක පෑව වැඳිරීස වගේ වෙන්න ඉඩ තිබුණානේ. ඒවා මොකක්වත් නැතුව අපිට මෙහෙම අපේ ශරීරය නඩත්තු කරගෙන යන්න පුළුවන් වෙලා තින්නෙත් අපිට අපිට විතරක් නෙමෙයි මේ ලෝකයට මෙහෙම පවතින්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට කිලෝමීටර් ගාණක් උඩින් තියෙන ඕසෝන් ස්තරේ නිසා. ඉතින් මේක මේ මෙතෙක් කල් කවුරුවත් විනාශ කරන්න හැදුවේ නැහැ. හැබැයි ස්වාභාවිකව පොඩි සිදුරු ඇදෙන තැන් තිබ්බ ගිනි කඳු පිපිරීම් ඒ වගේ දේවල් අකුණු වලින් වෙලා තිබුණා. හැබැයි ඊට පස්සේ කාර්මිකකරණය පටන් ගත්තාන් පස්සේ අපි විශේෂයෙන් පොසිල ඉන්ධන දහනය කරන්න ගත්තාන් පස්සේ අපි මේකට විශාල වශයෙන් හානි කරමින් ඉන්නවා. ඉතින් මේක හානි කරනවා කියලා කියන්නේ මේ අපේ ඔලු කට්ට අපිම පුරව ගන්නවා වගේ වැඩක් තමයි. ඉතින් ඒක හින්දා තමයි ලෝකේ පුනර්ජනනීය බලශක්ති වලට මිනිස්සු ඉක්මනටම යන්න දැන් කියතෝ සම්මුතිය වගේ දේවල් දාගෙන ඉක්මනටම අපේ වායු ගෝලයේ දූෂණය අඩු කරගෙන අපි පැරණි ලෝක තත්වයට, කියන්නේ පැරණි ලෝකයට නෙමෙයි, පැරණි තාක්ෂණයට නෙමෙයි, ලෝකේ පැරණි පාරසරක තත්වයකට අපි යමු කියලා මුළු ලෝකෙම තීරණය කළා. ඕසොන් ස්තරය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට ගියේ. ඉතින් ඒකේ ලොකු පියවරක් ගත්ත රටක් තමයි චීනය කියලා කියන්නේ. චීනයේ ඒ පියවරේ දැවැන්තම කටයුත්තක් තමයි පොසිල ඉන්ධන දහනයෙන් තොරව මගී ප්‍රවාහනය කරන්න පුළුවන් රත නිපදවීම. ඒ අතින් ලෝකයේ විශාලතම රත නිෂ්පාදනාගාරය තමයි මොකද්ද BYD කියලා කියන්නේ. අද ලෝක ඕසොන් දිනේදී අපිට BYD වල වැදගත්කම වෙන වෙන කාරණාටත් වැඩිය දැනෙන්න ඕනේ.
0: ඔව්. ඉතින් මම හිතනවා ඔබටත් ඒක දැනලා ඇති කියලා. ඒ කියන්නේ අපි පාරට බැස්සම දැන් BYD සෑහෙන ප්‍රමාණයක් පේන්න තියෙන්නේ නේද? ඒ කියන්නේ වාහන 10ක් ගත්තොතින් වාහන 8ක් විතර BYD දැන්. ඔව්. ඒ වගේ තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි BYD දැන් ඔබට මේ ගරුසරු විදිහට ඔන්න ලබා දෙන අවස්ථාව දීලා තියෙනවා රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාද සහිතව.
2: ඔව්. ඒ කියන්නේ මේ සජිනි මෙහෙමයි, දැන් මේ සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය සේවය විතරක් නෙමෙයි පුද්ගලික ආශ්‍රය.
1: ඒක තමයි මම මේ බැලුවේ.
0: ඔව්, පුද්ගලික ආශ්‍රය.
1: අනේ තාම තනකට එමින් ඉන්න මෙයා නේද?
0: හරි මම පොඩ්ඩක් අලුත් නේද
1: මේකට.
2: රාජ්‍ය සේවය වගේම පුද්ගලික ආශ්‍රයෙන් මේ වෙනකොට සේවය කළා විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ මහත්ම මහත්මීන්ට පුළුවන්කම තියෙනවා. ඔයාගේ BYD මාදලියේ වාහනය මාසික වාරිකයක් ගෙවන්න ගෙදර අරගෙන යන්න. ඒ වගේම තමයි වාහනේ විතරක් නෙමෙයි වාහනේ මිලදී ගන්නා දිනේ ඉඳලා වාට සර්විසස් පහක් නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික සැලසුමකුත් ආවෙනුවෙන් ඔන්න සූදානම් කරලා තියෙනවා. මේ වෙලාවේ අතේ සල්ලි නැත්නම් කිසි ප්‍රශ්නයක් නැතුව ලංකා බැංකුවත් එක්ක කතා කරලා ලීසින් වාරික සැලසුමකටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් විශේෂ රක්ෂණ ආවරණ පහසුකමකුත් ලබා දීලා තියෙනවා ඔයාට. ඒකත් ඔයාට හම්බෙනවා මේ වාහනෙත් එක්ක. ඒ වගේමයි නොමිලේ හෝම් චාර්ජ් එකක් සහ වාහනය ලියාපදිංචි කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. මේ හැමදේම නොමිලේ. ඉතින් වැඩි විස්තර දැනගන්න 0112125125 අංකයට කතා කරන්න.
0: දැන් මේ හස්බන්ඩ්ලා යනවනේ ෂොපින් කියලා. මම කියන්නේ අර ගෙදරට ඕන කෙන දේවල් ගන්න. දැන් වයිෆ්ලා දෙනවා ලිස්ට් එක. සමහර වෙලාවට ලියලා දෙනවා එකින් එක. අර ළමයින්ට ගෙවල් වල හෝම්වර්ක් දෙනකොට ටීචර් පොතේ ලියලා දෙනවා වගේ වයිෆ් ලියලා දෙනවා එකින් එක. මේක ග්‍රෑම් 500යි මෙහෙම මෙහෙම ලියලා දෙනවා.
1: එහෙම ලියලා දෙනවද?
0: දෙනවා දෙනවා. හස්බන්ඩ්ලාට ලියලා දුන්නාට වැඩේ හරියන්නේ
1: නැහැ. අපිට ඒක අත්දැකීම්
0: නැහැ නේද? නෑ. ඔයගලන්ට අත්දැකීම්
1: අපිට ඉදිරියේදී අපි ලැබෙයි කියලා බලාපොරොත්තු.
0: ඒක තමයි. දැන් කොහොම හරි මම දන්න යාළුවෝ නම් හස්බන්ඩ්ලාට ලියලා දෙනවා. එච්චර ලියලා දීලත්. හරිද? අපි හිතමුකෝ තියෙනවා හාල් කිලෝ 4යි. පරිප්පු කිලෝ 1යි කියලා හිතන්නකෝ ලියලා තියෙන. ඒකත් උඩයට මාරු කරගන්න.
1: ඉතින් හොඳයිනේ.
0: ඔව් හරි හොඳයි.
1: මොකද හස්බන්ඩ්ලා වැඩි හරියක් කන්නේ පරිප්පු.
0: පරිප්පු හින්දා. ඔව් එහෙම එහෙම. ඔව් එහෙම හිතාගන්න. හරිද? හැබැයි දැන් ඔහොම අරන් ආවට පස්සේ ඉතින් සල්ලිනේ අපරාදේ.
1: ඒකත්
0: හරිද සල්ලි අපරාදි හැබැයි ඔබ යන්නේ කසාගල මේ සුපර් මාකට් එකට නං ග්‍රීන් සුපර් මාකට් එකට නං
1: වයිෆ් ලියලා දෙන විදිහට මේගොල්ලෝ දෙනවද බඩ
0: නෑ වයිෆ් එකක් උදව් කරනවා එතනින් කටේ කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි හදිස්සින් හරි මාරු වෙලා ආවත් අර පාඩුව චුට්ටක් අඩුයි මොකද එතන ලාභේ වැඩිනේ තේරෙනවා නම කියන්නේ ඒ හින්දා ඔය ලිස්ට් එක පිටින්ම තුන්ඩුව පිටින්ම හස්බන්ඩ්ලට පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න මොකද ගොඩාක් දේවල් අඩුවට මිලදී ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට්
1: එක සමහරවිට මෙහෙම
0: තේරෙනවා නම කියන්නේ ඒ හින්දා ඔය ලිස්ට් එක පිටින්ම තුන්ඩුව පිටින්ම හස්බන්ඩ්ලට පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න මොකද ගොඩාක් දේවල් අඩුවට මිලදී ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට්
1: එක සමහරවිට මෙහෙම පුළුවන් වයිෆ් හිතමකෝ රුපියල් 3000ක් අපි කියමු හරි රුපියල් 1000කින් පටන් ගමුකෝ 1000ක් දීලා යවනවා ගේන්න බඩු ලිස්ට් එකකුත් දීලා හස්බන්ඩ් දැන් කිලෝ 2ක් ගේන්න කිව්ව එකට කිලෝ 4ක්ම අරන් යනවා රුපියල් 1000කට කොහොමද මෙච්චර දේවල් ගත්තේ කිව්වම කියන්න තියෙන්නේ කසාගල එකට ගියා කියලා.
0: මොකද
1: 10ට 2000ක දේවල් ගන්න පුළුවන් කසාගලට එකට ගියාම.
0: දැන් අපි ළඟම තියෙන ශාඛා මතක් කරන්නම් කොළඹ ගත තින් අතුරුගිරිය මුල්ලේරියාව ගම්පහ ගත තින් ගනේමුල්ල කුරුණෑගල ගත තින් නාලම්බල නුවරට ගියෝ තින් ගම්පොළ ශාඛාවට යන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි මාතලෙත් තියෙනවා. ඉදිරියේදී ඔබේ නගරේටත් ඔන්න කසාගල එන්න සූදානම්ින් ඉනවා. ඉතින් කසාගල සුපර් කියලා කියන්නේ ඔබට අඩුම මිල දෙන තැනක්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන prime residencies කනත්
2: අනිවාර්යෙන්ම ඉතින් prime ගැන මතක් කරද්දී prime colombo 9 වල තියෙන අලුත්ම apartment project එක ගැන ඔයාලට මතක් කරන්න ඕන ඔයාලට මෙන්න මෙහෙමයි කාමර දෙකක් ඕන නම් එහෙමත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා කාමර තුනක apartment එකක් ඕන නම් ඔන්නාට එහෙමත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් fully furnished apartment තමයි මේ විදියට ඔයා වෙනුවෙන් සූදානම් වෙලා තියෙන්නේ ඒකයි අපි කියන්නේ ඉක්මන් කරන්න කියලා මොකද මේ apartments ටික ක්‍රමයෙන් අඩු වීගෙන තමයි යන්නේ. ඔයත් ඔය baseline road එකේ යන කෙනෙක් නම් ඔයාට පුළුවන් colombo 9 ඒ පැත්තෙන් යද්දි බලා ගන්න. බොහොම උසට කුළුණු ත්‍රිත්වයක් පේනවා. ඒ තමයි prime ලගේ මේ අලුත්ම apartment project එක. මෙන්න මෙහෙමයි මේ විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ කුළුණු ත්‍රිත්වයක් ගැන මම
0: කියවනේ.
2: ඉතින් මෙතන තට්ටු 7ක් තියෙනවා. වගේ parking වෙනුවෙන් වෙන් කරලා.
0: මේක හරිම විශේෂයි. ජීවිතේන කොච්චර තට්ටු ගණක් තියෙනවද ඒකේ?
2: තියෙනවා කියලා ඒක හිතා ගන්න පුළුවන්.
1: තට්ටු 7ක්ව parking කියලා කියන්නේ අර මට නේනගේ සූදුවේ මේ තියෙන අර විරිඳුව මතක් වුණා ජැක්සන් ඇන්තනි අරුණා අනුලා මේ නෝනයි කිව්වේ මේ අර නේනා සූදු කෙල්ලන තැන කියනකොට කියනවා බලන්ට එහි තට්ටු හතට බලන්ට එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර කියලා.
2: අන්න ඒ වගේ.
0: තට්ටු හතක් ඕන තියෙනවා පාකින් වලට. දැන් සමහරවිට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාකින් ප්‍රශ්නේ ගොඩාක් දරුණුට තියෙනවා මේ කොළඹ නගරේ.
1: ඔව්.
0: එතකොට දැන් අපාර්ට්මන්ට් එකකට ගියාට පස්සේ ඊළඟට එන ප්‍රශ්නේ තමයි හරි. දැන් අපාර්ට්මන්ට් එකක් මිලදී ගත්තට පස්සේ Tamanටම වෙන් වුණ පාකින් ස්ලොට් එකක් තියෙනවා. හැබැයි හදිස්සින් හරි කවුරු හරි ගෙදරට ආවට පස්සේ මොකක් හරි පාටිකක් එහෙම තියෙනකොට ඒන වාහන ටික කොහෙද වෙන කොහරි දාලා වෙන එන්න
1: ඕන.
0: එහෙම බෑ. එතකොට ඒ වගේත් පාකින් මේ වෙන් කළා තියෙනවා මේ prime residencies ලා නේද?
2: ඔව්. ඉතින් අවුරුදු 30ක prime විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන් මේ apartment එක වාගේ නමින් වෙන් කරගන්න. රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට තියෙන කෝල් එකක් දෙන්න 0710 7 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ික රුපියල් 26000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
2: ඔය 8යි විනාඩි 39යි
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ऑफिस के थीम में कट गैल पे ने नवी नतम माध्यमिक वेलिंग वागे में वर्णन रस की वागे की मक्साहित व दिवाइन पुरा दम रो प्रदर्शनाकार मिली।
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
7: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 අමතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
8: ඉසිනිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
9: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
0: FM 95.8 Net FM Divaina Pura

0: අදටයි විනාඩි 44යි ඇල්ගටවුන් එකේ වෙලාව. අපි ගොඩක් වෙලාවට මහන්සියෙන් වැඩ කරනවා තමයි ඔක්කොම හරි. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා කොහෙන් හරි කමන්නේ අපිට ෆෝචුන් එකක් පහළ වෙයි කියලා. අපි එහෙම හිතනවානේ.
1: ඔයාලට මේ දවස් දෙකකට පහළ
0: වුණා. පහළ වෙලා තිනවා. දුම පහළ වීමක් ඒක. මම මේ සාරයනකන් ඉන්නේ ෆෝචුන් එක බාර
1: ගන්න. ඒක තමයි. ඇත්තටම පහළ වීමක් නෙමෙයි ඉහළ වීමක් අපි ඉන්නේ ක්ලෝස් වෙන තට්ටුවේ
0: ඉන්නේ. මට වෙලාවකට තේරෙන්නේ නැහැ ඒක ඉහළ වීමක්ද පහළ වීමක්දවත් කියලා. කොහොම හරි අපේ ජීවිතේටත් අපි එහෙම බලාපොරොත්තු වෙනවා වගේම අපි ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා විතරයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපි මහන්සි වෙන්නේ නැහැ. අපි හිතනවා මේව මෙහෙම දේවල් වෙයි මෙහෙම දේවල් හරියයි කියලා. අපි ඒ වෙනුවෙන් දේවල් කරනවාද කියන එක තමයි ප්‍රශ්නේ. අපි දන්නවා අපි හොඳටම දන්නවා අපි කන බොන දේවල් ඉතාම හොඳ වෙන්න ඕන. හැබැයි ඒක දැන දැන ගිහිල්ලා ඕනෙති දේවල්ම තමයි ගන්න. ඒකනේ තියෙන ප්‍රශ්නේ. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ කියලා. මම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. මම හිතනවා ඒක හොයන්න. පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ඕනනේ. කඩයක් ගාවට ගිහිල්ලා මේ දන්නවා. ඔව් අපි ගුණ දේවල් තමයි කන්න බොන්න ඕන. ඒතර ආවේ අතේ තියෙන්නේ මොකද්ද කියලා අහන්න ඕනේ ඊළඟටනේ. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අර ෆෝචුන් ගැන කතා කරනකොට ෆෝචුන් කියන සන්නාමය දැන් අපේ ජීවිතවලට කාවැදිලා තියෙන්නේ.
2: ඔව් ඒ කියන්නේ මේ 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක තමයි ෆෝචුන් කියලා කියන්නේ. අපි හැම වෙලෙම කියලා තියෙන දෙයක් තමයි සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් ඒ කියන එක. එහෙම ආවට ගියාට ගන්න බෑ.
1: ඔව් ඒ කියන්නේ හොයාගෙන ඇවිල්ලා දෙන.
2: ඒ කියන්නේ මේ එනවා මෙන්න මෙහෙමයි. මේ සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක ගන්නවා නම් ඒක මේ වෝට් බේස් හරි වෝට් කරලා හරි.
1: ඒ කියන්නේ ඔය ඡන්ද දාලා SMS යවලා ජනප්‍රිය නළුවන් එළිය තෝරන වගේ ගන්න බෑ.
2: ගන්න බෑ. ඉතින් ඒක දෙන්නේ ඒ විශ්වාසනීයත්වය ඒ ප්‍රමිතිය ඒ හැමදේම රැක ගැනීම වෙනුවෙන්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ෆෝචුන් ඔයිල්ම මිලදී ගන්න කියලා. ඔහට ඕනනම් කොකොනට් ඔයිල් පොල් තෙල් තියෙනවා. ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල් එක කුකින් ඔයිල් එක ඒ වගේම තමයි කෝන් ඔයිල් එක ඔයා කැමති විදිහකට ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දිවයින පුරාම තියෙන සුපර් මාකට්ස් වල ඒ වගේම තමයි සිල්ලර වෙළඳසැල් වල ෆෝචුන් ඔයිල් තියෙනවා. ඔයිල් පැත්තට ගියාට පස්සේ මාකට් එකේ වැඩියෙන්ම තියෙන්නේ ෆෝචුන් ඔයිල් තමයි. මොකද වැඩියෙන්ම විකිණෙන්නේ ෆෝචුන් ඔයිල් නිසා. ඒකින්ද කට්ටිය ගන්න හින්දා ඉක්මනින් ඉවර වෙනවා. ඒකින්ද ඉක්මනින් ගිල ගන්න. තෙල් එහෙම ඕනනම් ෆෝචුන් ඔයිල්. මේ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාට මිලීටර් 200 වගේම ලීටර් 20 ලොකු කෑනුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා මහා පරිමාණයෙන්
1: ඔය දාන ධර්ම දෙන්න තියෙනවා. දැන් ඊළඟට උත්සව සමයක් එහෙම එනවා නේද?
0: ඔව්. ගෙදර පාටියක් තියෙනවනේ. ඔය මිලීටර් 200 බෝතල් උස්සන් යන්න ඕනේ.
1: ඕනේ. ඉතින් කෑන් එකක් අරන් යන්න පුළුවන්.
2: ඉතින් ඒ නිසා තමයි ෆෝචුන් ඔයිල් ගන්න කියලා අපි ඔයාට මතක් කරන්නේ. අමතක කරන්න එපා 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ.
0: ඒ වගේම තමයි අපි ඇන්කපීඩියා ප්‍රෝග්‍රෑම් මතක් කරන්නම ඕන. මොකද අපේ තමන්ගේ ගෙදර පුංචි දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ පෝෂණය ගැන ඔබ අංක 1 ලබා දෙනවා කියලා අපි දන්නවා. එතකොට අංක 1 දෙනවා නම් ඒගොල්ලන්ට අංක 1 දේවල් තමයි ඒගොල්ලන්ට ලබා දෙන්නත් ඕනේ.
2: මේ කියන්නේ මේ අවුරුදු 5ට අඩු ඔය ගෙදර ඉන්න පොඩ්ඩට එයාට නිසි වයසේදී ලැබෙන නිසි පෝෂණය එයාගේ අනාගත වර්ධනයට ලොකු බලපෑමක් කරනවා. එයාට ශාරීරික වර්ධනය වෙන්න වගේම අනිත් පැත්තෙන් එයාට හොඳ මානසික සමබරතාවයක් එක්ක වර්ධනය වෙන්න නම් ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණය කියන කාරණාව අපි දන්නවා. ඒක සෑහෙන්න වැදගත්. අද වෙනකොට අපි දන්නවා ලෝකේ තියෙන එක එක විදිවල ලෙඩනේ. ඒකින්ද මේ ලෙඩ වෙන්න
1: නාන ප්‍රකාර
2: ලෙඩ තියෙනවා. ඒ ලෙඩවලට එහෙම ඉක්මනින් අහු වෙන්න දෙන්න හොඳ නැහැ අපේ දරුවන්. එහෙම ඒගොල්ලෝ ලෙඩ රෝග වැළදුනොත් ඒක ඒගොල්ලන්ගේ අනාගත වර්ධනයට වගේම ඒගොල්ලන්ගේ චින්තනයට ඒගොල්ලන්ගේ නිර්මාණාත්මක බවට මේ හැම දෙයකටම ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට බලපෑම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියනවා ගෙදර ඉන්න අවුරුදු 5ට අඩු පොඩ්ඩට අනිවාර්යයෙන්ම ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා. හැබැයි
1: සචිනේ දැන් දැකලා ඇතිනේ පොඩි උන්ට කෑමක් කවන්න ගියාම කොච්චර අම්මලට දඟලන්න වෙනවද කියලා. කියන්නේ අම්මලට වෙනම පෝෂණයක් දෙන්න වෙනවනේ පොඩි කාට කවන්න. හැබැයි කිරි දෙන්නක බලන්න එහෙම මේ බත් ගුලි ගිල්ලන්න වගේ එහෙම ප්‍රස්තාවයක් නැහැනේ.
0: ඔව් ඉල්ලගෙන එන්නේ
1: කොහොමද? ඔව් ඉල්ලගෙන එන්නේ. ඉතින් ඒක හින්දා හැබැයි මේ සියලු පෝෂක ගුණයන්ගෙන් යුත් කිරි ආහාර වේලක් පොඩි අයට දුන්නම ඒක පොඩි උන්ටත් ලේසි අපිටත් ලේසි.
0: ඔව්
1: තියෙන ඕන සංකටක ඔක්කොමත් ඒකේ තියෙනවා.
0: ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊළඟට අපි හොම්මම යනවා දම්රෝ එකට. මොකද දම්රෝ ප්‍රදර්ශනාගාර ගැන අපි නිරන්තරයෙන් කියනවා. ඊළඟට ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන් එතකොට දැන් මේ කියන ඔක්කොම ටික බලා ගන්න අපි කොළඹට එන්න ඕනද
1: කියලා. එකක් නැහැනේ.
0: එහෙම අවශ්‍ය නැහැ. මොකද ශාකා කියන ප්‍රදර්ශනාගාර 160කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම විහිදලා තියෙනවා.
2: ඔව් ඒ ඕන දැනකින් ඔයාට පුළුවන්කම තියෙනවා දම්රෝ නිෂ්පාදන මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මතක් කරන්න ඕනම දේ ඔයාට මාස 36ක් දක්වා, ඒ කියන්නේ 12 24 36 කියන්නේ අවුරුදු 3ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන කරන දේවල් ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්, දම්රෝ විශ්වාසයත් එක්ක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් දම්රෝ කිව්වම අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ අවු මේ ගෘහ භාණ්ඩ තමයි. හැබැයි අපි දන්නවා මේ ලංකාවේ ගෘහණියන්ගේ ලොකු ඉල්ලුමක් තියෙනවා දම්රෝ වොෂින් මැෂින් වලට. ඒ වගේම තමයි දම්රෝ ෆ්‍රිජ් වලට.
1: අන්න ෆ්‍රිජ් කියන තැන තමයි මම මේනකන් හිටිය ඔයගොල්ලෝ.
0: අයියේ.
1: අද ඕසොන් ස්තර දිනේනේ. මම කියවනේ ඕසොන් ස්තරේ. දැන් ලෝකේ ඕසොන් ස්තරයට අපි දන්නේම නැතුව ඔය ගෙදර තිබිච්ච අයිස් පෙට්ටියේ ලොකු හානියක් කළා. මොකද අර ග්‍රීන් හවුස් ගෑස් එක දැන් ওই ગેස් එකේ හින්දානේ ඇත්තම ওই සීතකරණය මේ සීත වෙන්නේ. ඉතින් ඒක එලියට ගියාම ඒක කෙලින්ම බලපෑවේ මේ දැන් හිතන්න පුළුවන් මගේ මේ තියෙන ගෙදර තියෙන ෆ්‍රිජ් එකෙන් ඔච්චර එකක් වුණා කියලා. ඔව් වෙනවා. ඉතින් ඒක හින්දා තමයි ග්‍රීන් හවුස් ગેස් ෆ්‍රී ඒ කියන්නේ HFC ෆ්‍රී මේ සීතකරණ ලෝකයට ආවේ. ඉතින් දම්රෝ එකේ ඔබට ගියොත් ගණ්ඩම වෙන්නේ අපේ පරිසරයට හිතකරන ශීතකරණ තමයි.
0: හා දැන් මේ මට හිතෙනවා මෙහෙම ඔය ශීතකරණේ නෙමෙයි වොෂින් මැෂින් එක ගත්තොත් ස්වාමි පුරුෂයාට වඩා බිරිඳ ආදරය කරන වොෂින් මැෂින් එක.
1: හා ඇත්තද?
2: ස්වාමි පුරුෂයා තමයි අරන් දෙන්නේ ඔව්.
0: ඒක වෙනම කතාවක්. වැඩ වොෂින් මැෂින් එකට ආදරේ. මොකද?
1: ඒ මොකද?
0: වැඩ පහසු කරනවා. කිසිම කරදරයක් නැහැ. කේන්ති ගස්සන්නේ නැහැ. දැන් රෙදි හොදනකොට අතේ රෙදි හොදනකොට කොච්චර කේන්තියක් එනවද කියලා දන්නවද? බිරිඳට කොච්චර කේන්තියක් එනවද කියලා දන්නවද?
1: දන්නේ නැහැ. අපේ අත්දැකීම් නැහැ නේ කියන්නකො.
0: නෑ ඔයගොල්ලෝ බැහැනේ. ඔයගොල්ලන්ගේ රෙදි ටික බිරිඳ හොදන.
1: ආ මම දැකලා දිනවා අම්මා අපේ අම්මා හරි හරි වාහන.
0: ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ කියන්නේ ආරි අම්මා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, අක්ක වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්. අර බටර් පාල ගාලා ඒගොල්ලන්ට කියනවනේ රෙදි හොදන්න කියලා. අනේ ඉතින් අර බැහැ කියන්නේ බැරි කමට
1: ඒක. බටර් ගාලා රෙදි හොදන්න නැන්න පය රෙදි හොදන කුඩු හරි මොන හරි දාලා
0: හොදන්න. කිව්වේ බටර් නෙවෙයි. හරිද? දැන් එතකොට ඒගොල්ලෝ රෙදි හොදනවා. හරි ඕගොල්ලෝ මොනවද කරන්නේ? ගිහිල්ලා එක්කෝ නිකන් කඩල ගොට්ටක් කකා නිකන් යාළුවොත් එක්ක රවු මග්ග ගහ ඔක්කොම කරලා එනවා. ඒකට අර ගිලන්ගේ හිතේ තියෙන කේන්තිය බලන්න මං අහන්නේ. හැබැයි වොෂින් මැෂින් එකට දැම්මට පස්සේ ඒගොල්ලෝ කිසිම කේන්තිය සමහර වොෂින් මැෂින් තියෙනවනේ ඔක්කොම හොදලා වේලිලා ඔක්කොම කරලා එනවනේ.
1: තාම නැත්නම් ඇන් කරලා එන එකක් විතරයි නේද?
0: ඒකත් ඉස්සරහට එයි. මං කියන්නේ ඒකට ආවට පස්සේ නම් ස්වාමි පුරුෂ ටිකක් පරිස්සම් වෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා මම නම් දන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන්ට තියෙන තැන ගොඩක් නැති වෙයි. දම්රෝ ප්‍රදර්ශනාගාරයකට ගියොතින් ඔය ටික ඒ විදිහටම ලබා ගන්න අවස්ථාව තියෙනවා. අර 52යි අපි හිනං ඇල්ගුටවුන් එකේ ඊළඟ පැයේදී හම්බ වෙමු.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: Ode 8 minadi 58
2: Parampara gananawak api upawa balagenbowa Eha meha nopenena pittiyak athule thibunu ape namaya usas tattwaya upa upi jeevithaye taram vishwasa kala denen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshitha karanaya Kalani Fine Shield Purple Wire dan vilanda pole
3: Prime Colombo
4: Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethin oba wetata gena ena Kolamba navayehi idivana The Prime Colombo Pasal Rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai rupiyal million 45 sita ihalata aadambarein Kolamba jeevath wenna adama katha karanna 0710-777-333
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
6: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
7: ඊසි නිසා ඇත්තටම ලේසිද
8: ඊසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
9: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්ව විජය මස් කරි තුන පහ කුඩු
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
0: FM 95.8 Net FM Divaina Pura
11: Velava oba weta gena enne
12: Adama ganna phone ekai
13: ai hetata danni
12: Vishwase wanga kiwa ekka singa simple pay
13: Ikada no da tika tika gewanna adama oyage smartphone ekak araganna
1: Dan velava dessana 9 ai

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත්නියුස්.
2: ජනතා අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යු සමග මම කේසර. රුපියල් 1,68,3,750ක් වටිනා විදේශීය දුම්මැටි තොගයක් සහ සම සුදුවීම් සඳහා භාවිතා කරන ආලේපන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තේ ගමන්මලු පතාසල අතහැර දමා ගොස් තිබියදී ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම දුම්මැටි සහ ආලේපන සියල්ල ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK-648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන විත් ඇති බවයි රේගු නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ගමන්මලු 6ක් තුළ අසුරා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්මැටි තොගේ අතර දුම්මැටි 1,11,400ක් අඩංගු දුම්මැටි කාටුන් 557ක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබූ සමසුදු පැහැගැන්වීම සඳහා භාවිත කරන ආලේපන බඳුන් 125ක් ද තිබූ බව රේගුව පැවසුවා. ජපානයේ වයස් අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ලොව වැඩිම ආයු කාලයක් හිමි ජනගහනයක් වෙසෙන රටලෙස සැලකෙන්නේ ජපානයයි. එක්සත් ජාතීන්ගේ හා ජපාන සෞඛ්‍ය අමාත්‍යංශ දත්තවලට අනුව අද වන විට එරට ජීවත් වන සියවසක් පසු කළ පුද්ගලයින් 107,677 දෙනෙකු ජීවත් වන අතර එය ලොව වෙනත් කිසිදු රටක දැකිය නොහැකි ඉහළම සංඛ්‍යාවක්. මෙම පිරිසෙන් 88%කට අසන ප්‍රමාණයක් කාන්තාවන් වීමද විශේෂත්වයක්. මේලඟ නෙත්‍යුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා NetNews YouTube නාලිකාවට සහ NetNews Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: NetNews, the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.
2: උදේ 9:00 විනාඩි 8යි ඇල්ගොටවුන් එකේ වෙලාව. අපි ඇල්ගොටවුන් එකේ අන්තිම පැයට තමයි මේ ඇවිල්ලා ඉන්නේ.
3: ඔව් මේ ගිය සතියේ ඔයත් දන්න මගේ යාළුවට මරු වැඩක් වුණා.
2: නැකයි.
3: දැන් ඔය හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ලා සාමාන්‍ය රණ්ඩු වෙනවලු නේද?
2: නෑ
3: මට එහෙම ඒ සාමාන්‍ය පවුල් එහෙම ලයිෆ් ගෙවන කට්ටිය කියලා තියෙනවා.
2: අතෝ මේ මොනවාද නුවාගේ අත්දැකීමකින් නෙමෙයි
3: කියන්නේ. නෑ නෑ නෑ මම ඉතින් අපි අම්මා තාත්තත් මම දැකලා තියෙනවා එහෙම නිකන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ලා වෙන්නේ නෑ ඒගොල්ලෝ රණ්ඩු වුනේ නැත්තම්.
2: ආහහ හරි
3: හරි
2: හරි
3: මේ ඉතින් කොහොම හරි මේ අපේ යාළුවත් එක්ක අචි මේ වයිෆ් හොඳටම රණ්ඩු වෙලා. රණ්ඩු වෙලා මේ දැන් උදේ නැගිටලා වයිෆ් ඇඳෙන් බහින්නවත් නැහැලු. හරිද? ඇඳටම වෙලා ඉන්නවලු.
2: කෑම හදන්නෙත් නැහැ
3: මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. අර ඩේලි රූටින් එක නැහැ.
2: හරි.
3: දැන් අපේ එක හිතර ගත්තලු හරි කමන්නේ. දැන් අද මම හොඳ මනුස්සයෙක් වෙන්නත් එක්ක කෑම උයලා ඔක්කොම කරලා ළමයි නැගිටලා අස්පස් කරලා අන්දෝගන ඔක්කොම කරගෙන ළමයි ඉස්කෝලේ යන්න එළියට බහිනකොට නෝන මහත්තයා ඇඳේ ඉඳන් කෑ ගහලා කොහෙද යන්නේ? පේන්නත් අර රජනිගේ ප්‍රෝග්‍රෑම් එක යනවා මේ ඉරිදා උදේට. අද ඉරිදා.
2: එහෙම කිව්වද? ඒ කියන්නේ වැඩේ අබක් නේද?
3: කොහෙද යන්නේ අද ඉරිදා කිව්වලු.
2: හරි. එහෙනම් දැන් තේරෙනවද ඕගලන්ට? ඒ කියන්නේ වයිෆ් ලගෙන් තොරව වැඩේ වෙන්නේ නැහැ. ගෙදර රන් වෙන්නේ
3: නැහැ. ඔව්. වයිෆ්ලා කොහොමත් කාලගුණේ වගේ නේද?
2: එහෙමද?
3: ඈ ඔව් හිටපු ගමන් වායිනවා හිටපු ගමන් පායනවා. ඒකින්ද අපි බලමු අද
2: ඒ කාලගුණේ ඒ විදිහට වෙනස් වෙන. දැන් අපි දන්නවා මේ දවස්වල වහිනවා සමහර පැතිවලට පායනවා. අපි දැක්ක නේපාලට සිද්ධ වෙච්ච දේවල් ඒ ඔක්කොම ස්වභාව ධර්මයේ විපර්යාසින්දනේ. හැබැයි විපර්යාස නිකන් වෙන්නේ නැහැ. හේතු තියෙනවා. ඒතර වයිෆ් කාලුගුණේ වගේ නම් කාලුගුණේ වගේ වෙනස් වෙන්න ඒ විපර්යාසයන්ට ලක් වෙන්න හේතුව
3: මොනවහරි කොයි හරි
2: හස්බන්ඩ්ලා එච්චර ඉතින් පහස්බන්ඩ්
3: නෑ කොයි හරි බොක්ක වෙච්ච කලමීමක්
2: කරනවා. ඔය ඒක බොක්කක් තමයි ඉතින් මගේ ඒක තමයි يعني ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතින් අපි
3: දැන් කොහොම හරි අපේ රජරඩට අද පායන
4: දැන් ඔය ටික නෙමෙයි ඔය වැස්ස ඕවා හැමදාම අපි කියනවනේ මේ මෙහෙ තියෙන මේ ඕවා හරියන්නේ නෑ. ඔය කාලගුණ විද්‍යා ප්‍රවෘත්ති ඉතින් උදේටත් කියනවනේ ආයි අපි ප්‍රවෘත්ති කියන්න ඕනේ නෑ නිනුවා.
3: නෑ අපි ගමින් ගමට කියන්න ඕනේ.
4: අපි මෙහෙම කරමු. දැන් ඔය වයිෆ්ලා හස්බන්ඩ්ලා ඔක්කොටම මේ ප්‍රශ්නයක් වෙන දෙයක් ඉස්සරහට එනවා.
3: ඒ මොකක්ද?
4: ලෝකයේ මේ වෙනකොට කතා කරනවා මේ කිල් ස්විච් එකක් ගැන.
3: මොකක්?
4: කිල් ස්විච් එකක් ගැන.
3: කිල් ස්විච් එකක්.
4: කිල් ස්විච්.
3: හහහ.
4: මරන්න පුළුවන්
2: ස්විච් එකක්.
4: ස්විච් එකක්. කාවද කොහොමද සහ මොනාටද සහ ඇයි කියන ප්‍රශ්නය මේ වෙනකොට ලෝකෙ ඉස්සරහ තියෙනවා. මේ ජැක් ක්ලාක් කියලා කියන්නේ අපේ හැම වෙලෙම කියනවානේ ඇන්ත්‍රොපික් සමාගම ගැන. ලෝකේ AI ගැන කතා කරද්දී
3: ක්ලෝඩ්
4: AI නිෂ්පාදනය කරපු සමාගම තමයි.
3: අර ඒගොල්ලන්ගේ මොකද්ද ලීක් කළා නේද මේ දවස්වල ලොකු හාවක් වුණා
4: කියලා. අන්න එතනට තමයි එන්නේ. හරිද? මේ දැන් ඔයගොනේ බැරි ඉතින් කතාව කලින් කිව්වනේ වැඩි දැන් අවුල් ඉතින්. දැන් මොකද්ද කරන්නේ?
2: දැන්
4: ඕන්නේ නැද අපි යමු කෙටි විරාමයකට.
2: නෑ නෑ කියන්න.
4: මේක වරියන්නේ
3: නෑ. නෑ මේ දන්නේ නැහැ දැන් මොකද්ද මොකද්ද
4: ලීක් කරන්නේ. නෑ මේකයි නුවා කතාව. මේ දැන් මේ ජැක් ක්ලාක් කියලා කියන්නේ ඔය ඇන්ත්‍රොපික් සමාගම නිර්මාණය කරන සම නිර්මාතෘවරුන් 7 දෙනෙක් ඉන්නවා. එකෙන් එක්කෙනෙක් තමයි ජැක් කියලා කියන්නේ. ජැක් කියනවා ලෝකය මේ වෙනකොට ලෝකෙ කිව්වට පස්සේ මේ මෙයා ප්‍රධාන රටවල් දෙකක් ගන්නවා. එකක් තමයි ඇමරිකාව අනිත් පැත්තෙන් චීනය. චීනයයි ඇමරිකාවයි මහ ලොකු කෙලවරක් දකින්නේ නැති විශාල පරිමාණයේ යුද්ධයක නිරත වෙලා ඉන්නවලු.
3: කෙලවරක් දකින්නේ නැති.
4: ඒ යුද්ධය තමයිලු ලෝකේ බලගතුම AI ටූල් එක Taman සතු කර ගැනීම.
3: දැන් ඒකනේ ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන හැම වෙලාවෙම නේ.
4: මේ වෙලාවේ ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන අපි දන්න ඕපන් AI වගේ සමාගම් ඇමරිකාව පැත්තේ ඒගොල්ලෝ
3: ඉන්නවා. ඒ කියන්නේ මොකක් හරි තාක්ෂණයක් ආවම මේ මහයුන්ට දෙන එකම එක ඒකේ ජයග්‍රහණය ලබා ගන්න.
4: ලබා ගන්න.
3: න්‍යාස්තික බලය ආවම මේක වෙනුවෙන් සටන් කරා.
4: ඔව්.
3: වෙන එකක් ඕනේ නැහැ. ඩ්‍රෝන් එකක් හදන්නකො හොඳ මේක හදන්නේ කොහොමද කියලා ඊළඟට ඒගොල්ලෝ හිතයිත ඉන්නේ.
4: හිතයිත ඉන්නේ. ඉතින් අපි දන්නවා ලෝක ඉතිහාසයේ ගත්තට පස්සේ 1960 න් පස්සේ ඔය සීතල යුද්ධයත් එක්ක අපි දැකපු දේ තමයි ලෝකයේ අභ්‍යවකාශ විද්‍යාව දියුණු වෙන්නේ ස්පේස් රේස් එකක් තිබ්බ නිසානේ. අරගොල්ලෝ රොකට් එකක් ආදි මේගොල්ලෝත්
3: එහෙම. ගියා කියන්නේ තෝක හින්දානේ.
4: එහෙමනේ ඊට පස්සේ අපි දන්නවා ලෝකයේ න්‍යෂ්ටික බෝම්බ නිර්මාණය වෙන්නේ ඔය වගේ ලොකු රේස් එකක් නිසා. ලෝකයේ බලවතා වෙන්න Tamanට තිබ්බ සිහිනය නිසා. ඉතින් වර්තමාන ලෝකයේ බලවතුන් දෙන්න තමයි ඇමරිකාව සහ චීනය කියලා කියන්නේ. මේ දෙන්නටම ලෝකයේ මීළඟ බලවතා බවට පත්වීමේ ලොකු තරගයක් තියෙනවා. ඇමරිකාවට ඒක තහවුරු කරගන්නත් චීනයට ඇමරිකාව අභිබවා යන්නත් අවශ්‍යතාවය තියෙනවා. අන්න එතනදී තීරණාත්මක සාධකයේ බවට මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ AI මෘදුකාංග නැත්නම් මේ AI පද්ධතිය. මෙතන දැන් මේ ජැක් ලාක් කියන විදිහට ඇයි මේ කිල් ස්විච් එකක් ඕනේ කරලා තියෙන්නේ? දැන් අර තරගෙට දෙගොල්ලෝ එකතු වෙලා දෙපැත්තෙන් කෝඩින් කර කර කර කර කර කර AI ටූල්ස් දිනු කරනවානේ.
3: ඔව්.
4: දැන් මේ ජැක් ලාක් කියන දේ තමයි මේ මොහොතේත් ඒ දේ සිද්ධ වෙනවා. ජැක් ලාක් කියන දේ තමයි මේක මෙහෙම ගිහිල්ලා එක්තනක් වෙනවා මිනිස්සුන්ගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙන. ඒ කියන්නේ චීනය දිනු කරන AI පද්ධතිත් අනිත් පැත්තෙන් ඇමරිකාව දිනු කරන AI පද්ධතිත් එක තැනකදී මිනිස්සුන්ගේ පාලනයෙන් ක්‍රමයෙන් ගිලිහිලා යනවා. ගිලිහුණාට පස්සේ මේගොල්ලෝ ඉන්නේ මේ අන්තර්ජාල පද්ධතිවලනේ. මේගොල්ලන්ට පුළුවන් වෙනවා එක්කෙනෙක්ට එක්කෙනෙක් සංවාද කරන්න පටන් ගන්න. හිතන්නකෝ ඇමරිකාව හදපු දිනුම චීනය හදපු දිනුම AI ටූල් එකයි දෙන්න එකතු වෙලා කමියුනිකේට් කරන්න මේ සංනිවේදනය කරන්න පටන් ගත්තම අන්න එතනදී සුපර් ඉන්ටෙලිජන්ස් එකක් හැදෙනවලු. ඒ කියන්නේ මිනිස්සුන්ට සිහිනකින්වත් හිතන්න බැරි විදිහේ අතිශය සුපිරි ගණේ බුද්ධියක් ලෝකයේ නිර්මාණය වෙන්න අනාගතේ નિયમિતව තියනවලු මේ AI රේස් එක මේ විදිහට ගියොත්. අන්න එතනදී ඒ AI ල තමයිලු ඊළඟට මිනිස්සුන්ව පාලනය කරන්න පටන් ගන්න. මොකද ඒගොල්ලෝ ගාව තියෙන AI දැනුම නැත්තම් ඒ කැපැසිටි එක අපිට ලං කරනවා තියා හිතන්නවත් බැරි තැනකලු තියෙන්නේ.
2: අපිට ඉතින් අන්තිමට අහන්න තියෙන්නේ ඇයි මෙහෙම?
4: ඒක නිසා තමයි මේ
3: අර දැන් ඒක උඩර මේ ලීක් වුණා කියන එක මොකද්ද?
4: ලීක් වුණා කියලා කියන්නේ තොන්න ඔය කතාවම තමයි. ඒ කියන්නේ මේ වෙනකොට ඔය AI වල අපි දන්නවනේ source code තියනවනේ ඕනම් program එක. ඒ කියන්නේ coding එකේ back end එකට source code එකක් කියලා කියනවා. ඒ source code මේ වෙනකොට ලෝකේ පුරා එහෙ මෙහෙ යනවලු. ඒ කියන්නේ චීනයේ සතුව තියෙන source code එක පැත්තකින් ඇමරිකාවටත් ඇමරිකාව සතුව තියෙන ඒ අනිත් පැත්තටත් දැන් open AI එකේ වැඩ කරන කට්ටිය ඒ දත්ත ටික අරගෙන එහා පැත්තට දුවන්නත් එහා පැත්තේ කට්ටිය මේ පැත්තට දුවන්නත් පටන් ගන්නවලු. ඒ කියන්නේ මේ AI යුද්ධයක් මැද්දේ ඉන්නේ. අර සීතල යුද්ධය වගේ තමයි. සීතල යුද්ධය ගාලා අපි දන්නවනේ බුද්ධයන්ශය යොදාගෙන ඒගොල්ලෝ එහි තියෙන සැලසුම් මෙහෙට ගෙනාවා. මෙහි තියෙන සැලසුම් මෙහෙට අරගෙන ගියා.
3: සමහරවිට මේක හිතාමතාම නිකන් පොඩ්ඩක් අවුස්සන්න කරපු වැඩක් කියලාත් මම දැක්කා මේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් වැරදිලා දැන් අපේ කෝඩින් එකක් ගියානේ. අපේ රහසක් අනිත් පැත්තට ගියානේ. මේ කියලා කලබල වෙලා පෙන්නුවට සමහරලාට මේගොල්ලෝ මුට්ටිය දාලා බැලුවද කියලාත් ප්‍රශ්නයක්
4: මොනවාද කියලා.
3: ඔව් එහෙම එකකුත් තියෙනවා. මේ මං හිතන්නේ අපේ ඇල්ගොටවුන් එකේ අපි මීට කාලයකට කලින් කිව්වා දැන් අපි මිනිස්සු පරිහරණය කරන සමාජ මාධ්‍ය තියෙනවානේ. දැන් Facebook වෙන්න පුළුවන්, Twitter වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ දැන් තියෙනවා මුලින්ම සෝෂල් AI කියලා එකක් තිබ්බා. දැන් මං හිතන්නේ දෙක තුනක්ම තියෙනවා. ඒවා අපිට ඇඟිල්ලක් ගහන්නවත් බෑ. ඒවා ඒතර කවුද පරිහරණය කරන්නේ? ඒවා පරිහරණය කරන්නේ AI ළමයි. ඒගොල්ලෝ විසින් ඒගොල්ලෝ පවත්වාගෙන යන සමාජ මාධ්‍ය වේදිකා කීපයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ ඉන්නේ එතකොට ChatGPT, Gemini, ඒගොල්ලෝ. ඉතින් ඒ හැබැයි ඒක හදපු සමාගම් වලට පුළුවන් මේගොල්ලෝ මොනවද කරන්න කියලා නිරීක්ෂණය කරන්න. ඔව්. මොකුත් ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ නිරීක්ෂණය කරනකොට භයානක දෙයක් කියලා වුණා. මම හිතන්නේ අපි මේක කලින් කිව්වා. ඒගොල්ලෝ කියලා තියෙනවා අපේ දියුණුවට මග හරස් කරන්නේ Homo sapiens කියලා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි.
4: ඔව් ඒ නිසා තමයි මේ ජැක් කියලා තියෙන්නේ කිල් ස්විච් එකක් ඕන වෙලා තියෙනවා. කිල් ස්විච් එක කියන්නේ නිකන් හරි මේගොල්ලෝ මායිම පැන්නොත් ඒ ස්විච් එකේ බෝඩ පස්සේ සම්පූර්ණයෙන්ම සියලු පද්ධතීන් විනාශ වෙලා විනාශ වෙන කියන්නේ පුපුරන්න නෙමෙයි මේ කෝඩින් පද්ධතිය විනාශ වෙන විදිහට එක ස්විච් එකක් තියෙන්න ඕනේ
3: කියලා. අර අර මතකද ඉස්සර මේ මිෂන් ඉම්පොසිබල් මේ චිත්‍රපටියේ තියෙනවා. ඔක්කාරි රහසක් අරන් එන්න පරිගත කිරීමේ යන්ත්‍රය ඒක රහස කිව්වෙන් පස්සේ
4: විනාශ වෙලා
3: යනවානේ.
4: self destruct කියලා
3: යනවානේ.
4: ඒ වගේ එකක් තමයි මේ හදන්න කියලා කියන්නේ. හැබැයි මේ කිල් ස්විච් එකේ පාලනය සම්පූර්ණයෙන්ම අදාළ රටේ රජය සතු වෙන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ.
2: හරි.
4: අන්න එතනයි ප්‍රශ්න.
3: නැත්තම් මේක කොහෙන් ගිහිල්ලා නවතීද දන්නේ මේ යන විදියට.
2: මම කල්පනා කරේ ඉතින් ඔය AI ඔක්කොම ටික හැදුවෙත් ඉතින් නේද?
3: මිනිස්සු නෑ. ඒක තමයි දැන් අර මේ AI ලා පාවිච්චි කරන ඒගොල්ලෝ විසින්ම පාවිච්චි කරන මේ සමාජ මාධ්‍යයේ ඒක මධ්‍යස්ථව නිරීක්ෂණය කරන කට්ටිය කියලා තියෙනවා. මේගොල්ලෝ මේ මනුස්ස හැඟීම්ම තමයි මේ එහා කතා බහ කරගන්නේ. මොකද මිනිස්සුනේ මේ කෝඩින් ලියලා තියෙන්නේ. එතකොට දැන් අමුතු දෙයක් නෙමේ. මිනිස්සුන්ට හිතන සිතුම් පැතුම් මිනිස්සු තව මිනිස්සෙට වෛර කරන විදිය, මිනිස්සු තව මිනිස්සෙක් කරදරයක් ලෙස සලකන විදිය. ඒ හැඟීම් සමුදායම තමයි මේකේ දත්ත පද්ධතිය හැටියට ගිහිල්ලා තියෙන්නේ.
2: ඉතින් අපේ ඔක්කොම අහන්නේ ඒගොල්ලන්ගෙන් කියලා. කොහොමද ගහනවා?
3: නෑ අහන්නෙත් ඉතින් අපේ දේවල් දාලා දෙවිත්
2: ඉන්නද?
3: දැන් ඒගොල්ලෝ අපිට උත්තර දෙන්නෙත් අපේම දේවල් අරගෙන තමයි.
2: ඉතින් ඉතින් මං හිතන්නේ ළඟම ඉන්න කෙනාට වඩා දැන් අපි ගැන AI ලා ඔක්කොම දන්නවා.
3: ඔව් දැන් දන්නවනේ අපි AI සින්දුත් හදනවානේ. දැන් ඔය AI සින්දුවක් හදන්නාචි සංගීතය පිළිබඳව කටයුතු කරන කෙනෙක් මම දැක්ක රිවියු එකක් කරලා දෙනවා ලෝකේ. අපිට එක සින්දුවක් හදලා දෙන්න AI ලා ලෝකෙ පුරා තියෙන සින්දු ලක්ෂයකින් විතර කෑලි හොරකම් කරනවා කියලා.
2: කම්බ හුරු නේද? 19:19 වෙලාව.

0: FM 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ඔද නැවැ විනාඩි 22යි.
4: අලුතෙන කාටුඹ මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112125125 අමතන්න. BYD කරුසරු.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත් සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: FM 95 94.8 Net FM Divaina Pura.

0: ಬಾಬುಟ ಅಂದ
1: ಅನೇ ಪಳೆ ಅಂಡ
2: ಪೆಂದ.

0: ආ පරිවර්තන
1: දන්නවද කෙම් ක්‍රම
0: කියලා තියෙනවා
1: ඒවත් තියෙනවා
0: ඒ කියන්නේ ඒක කාටද
2: කාටද
1: කොහොමද දවස් 10යි වශී කරගන්න ඊළඟට දව මාසෙන් කෝටිපතියෙක් වෙන්නේ මම මේ කල්පනා කරන්නේ මිනිස්සුන් රවටන්න
2: නෑ කේ නෑ කෙම් ක්‍රම වල මේ අනිවාර්ය අංගයක් තියෙනවා නේද
1: මොකද්ද
2: ඒක මං හිතන්නේ අපි තුන්දෙනාටම කරන්න බෑ
1: ඇයි
2: කටවහගෙන කරන්න කියලා
1: කියන්නේ ඒක
0: අමාරු
1: ඒක බෑ කරන්න හරිද අපි හැම මෙහෙම කරන්න පුළුවන් අපි දැන් අපේ ළඟ ඉඳලා වටේ කවුරු
2: හරි කිසිම කෙමක් නෑ නේද කතා කරන්න කියලා
1: මම කල්පනා කරේ අපේ ළඟට ඇවිල්ලා කවුරු හරි හොඳට කතා කරන කෙනෙක් වැඳර කතා නොකර ඉන්නෝ නම් එනම් ෂුවර් එකට මොකක් හරි කෙම් ක්‍රමයක් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන් හරිද දැන් මං කියන්නේ ඔන්න ඔය වගේ පොත් වෙන්න පුළුවන් ඒ වගේ පොත් ඉඳලා බහුශෘතයන් වෙන්න දක්වා තියෙන පොත් මෙලදී ගන්න පුළුවන් හොඳම තැන තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
0: අනිවාර්යයෙන්ම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ලංකාවේ ලොකුම පොත් කලෙක්ෂන් එක කිව්වොත් මම හිතන්නේ හොඳටම හරි ඉතින් දැන් මෙහෙමයි මේ දැන් ඔය මේ අපේ සචින් කිව්වා වගේ කෙම් ක්‍රම විතරක් නෙමෙයි පොතක් තෑගි දීලා බලන්න ඕ ගෑන් ළමෙට ඒක හොඳ කෙමක්
2: මම ඊයේ කිව්වා නේද පොත් පාවිච්චි කළා ඒකෙම කොහොමද වශී ගුරුකම කරගන්නේ කියලා.
0: එහෙම කරාද එකක්?
2: ඈ නෑ මම කිව්වේ
1: නෑ
2: නෑ මම අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. මං කිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන ගැන නේ මම මේ කතා කරන්නේ මොනව අහනවද මන් දන්නේ නැහැ. ඕක ලැජ්ජයි තමයි.
1: ඒ කියන්නේ මට හිත මෙහෙමයි. කැලණියවට නුවා තෑගි කරපු
0: අත්සන් කරපු පොත්
2: නෑ එක පොතක්
0: හැම ගෙදරම තියෙනවා
2: පොත් තියෙන කැලණියේ පිට
0: අන්න ඒක ඒ ටෙරිටරි එකේ කරන්නේ නෑ ඒවා
2: මගේ පොතයි ඒක තමයි
0: මාට්ටු වෙනවා ඒක
1: හරිද මං කියන්නේ එහෙම සමහර
2: මම ඇවිල්ලා මෙහෙමයි යන්නේ මං ඇවිල්ලා මේ කැලණි ගඟ නෙමෙයි මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා වගේ
1: හරි කොහොම හරි නුවා
2: ඒ කියන්නේ යන එන උරු පාරු ඔක්කොම නවත්තන් ඉන්නවා මේ සම් මිනි කන්නේ
1: කන්නේද කාලවරේ හරි කවද
0: කිඹුල තමයි කියන්නේ
1: දැන් කොහොම හරි අපි කියන්නේ පොතක් අර කියන වගේ තෑගි දෙන්න මොකද හැම ගෑනු ළමයෙක්ම මල් වලට චොක්ලට් වලට රැවටෙන්නේ නැහැ
0: දැන් මේ මේ මේ වෙලාවේ අපේ චන්ද
2: දැන් ඔයාගේ පොත් වලට රැවටෙනවා කියලාද
0: මේ වෙලාවේ මේ සචිනී අපේ චන්දිම පහල අහන් ඉන්නේ. චන්දිමට මේක හොඳ ක්‍රමයක්. පොතක් තරම් දෙන්නවා කැමති ගෑන් ළමෙක් ඉන්නවනම්.
2: මෙහෙමයි ඉතින් පොත් ලොරියක් විතර චන්දිමට ගන්න.
1: ඒක වෙනම කතාවක්.
0: කොල්ලට ලොරි තියෙනවා.
2: පොඩි පොඩි පොඩි ට්‍රේ ගානේ දාගෙන එයි.
1: පොඩි පොඩි ලොරි කොල්ල හදනවා.
0: ඒ ලොරි ඔක්කොම තියෙනවා. මේ හරි කමන්නේ අපි ක්‍රමවේදයක් කිව්වේ.
1: දැන් චන්දිම අපි උදාහරණේ දැන් අචී මතක් කරපු හින්දා. දැන් මේ පොත් ප්‍රදර්ශනේ 25 නේ පටන් ගන්න. ඔක්තෝබර් 4 වෙනකන් තියෙනවානේ. දැන් FM එකේ අපිත් අපේ කුටියකුත් තියෙනවා, අපේ කට්ටියත් ඉන්නවා. චන්දිම පොත් කීයක් වෙනම තියාගෙන ඉන්නවද කියලා ඕගලන්ට හොයන්න පුළුවන්. එදාට ආවද?
0: අන්න හරි. එයා පෙරලෙන පොත්
1: පොත් ටික
0: මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් 27 වෙනි වතාවටත් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙනවා සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේදී. මේවා කියන්න ඕනේ නෑ නේද? ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන ඉතින් BMICH නේද? කොහේ
1: තියන්නේ? එහෙනම් උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් පැවැත්වෙනවා. දැන් ලබන සිකුරාදා තමයි වැඩේ පටන්
0: ගන්නෙ.
1: එතකොට සෙනසුරාදා පෝය සාමාන්‍ය සෙනසුරාදා වැඩ උනත් පොයේ හින්දා නිවාඩුවක් හම්බ වෙනවා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා සෑහෙන පිරිසක් එදාට ඒ කියලා එන්න net කුටියට තමත කරන්න. අපේ net කුටිය සිද්ධ වෙන්න තියෙන નિયમિત දේවල් අපි ඉදිරියේදී ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා විශේෂ දේවල්.
0: අපි පෙරලන පොත් ටික ඉස්සරහට කියන්න හිමි සේවයට.
1: ගන්න අපි කියන්න. අපි හොඳම දේවල් අපි හිමීට තමයි එළියට දාන්නේ.
0: එළියට දාන්නේ ඉතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයත් එක්ක සංවිධානයේ වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රාහකයා වෙන කවුරුත් නෙමෙයි net fm අපිම තමයි.
1: හරි. දැන් ඊළඟට දැන් ඕගලට මම ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ මගේ අත්ගුණය ගැන.
0: ඔව්.
2: අම්මේ.
1: කියන්න ඕනද?
2: නෑ ඕනේ.
0: කියන්න ඕනේ. ඒ කියන්නේ කියලා ඕනේ නැහැ.
1: ඕනේ නැහැ.
0: කියන්න දෙයක් තියෙන්නේ බෑ.
1: එහෙම කියන්න බෑ. ඕනේ. හරිද මං කියන්නේ ඕගල දැන් දන්නවා. මං උදේ හවස ඕගලන්ට කැම ගෙනල්ලා දීලා තියෙනවානේ. මගේ අත් දෙකෙන් හදලා. ඒ ඔයගොල්ලෝ තාලෙට
2: නෑ නෑ මේක ඒ මොකද හදන කෙනත් අහගෙන ඉන්න බව අපි දන්නවා මේ වෙලාවේ.
1: ඉතින් දැන් මං කියවනේ අද තියෙනවා කියලා කිරිබත් එක්ක ලුණු මිරිස්. හරිද? ඉතින් ඒකෙ හින්දා දැන් ඒ වගේ රහට හදන්න දවගුල්ල දැන් මේ එල්ගොට වුන අහගෙන ඉන්නවා. මං හිතපු කියන්නේ අර මොකක්ද ඒකට කියන්නේ හිතපු ගමන් මේකට එනවා. ඒකට දවගුල්ල දන්නා මට මගේ කැම කොච්චර රහද
2: කියලා.
1: ඒක ඕගොල්ලන්ටත් හිතෙනවා නම් අනේ සචින්
0: දැන් මේ වෙලාවේ අහන් ඉන්න එකේ අර මැවෙන චිත්‍රේ මම මතක් කරේ. සචින් උදේ 4ට විතර ඇහැරලා ලී බැඳලා තුන පහ බලලා
2: සුන්දර කරලා පොල් ගාලා ගලේ අමරලා නේද? සෑහෙන්න මහන්සිලා හදාගෙන ආපු කිරිබතන දැන් මේ අපිට මෙච්චර මේ උදේ ඉඳන් අගේ කර කර ඉන්නේ නේ.
0: නවන්න යන්නේ.
1: ඔව්. අන්න ඒ වගේ ඕගලන්ට දැන් මෙයා චීනුවානම් රහ බල්ලා තියෙනවා. දැන් මට හැමෝට මේක හදලා දෙන්න විදිහක් නැහැ
0: නේ.
1: ඒ රහ ගන්න නම් විජේ නිෂ්පාදන තමයි ගෙදරට ගේන්න ඕනේ.
0: අනිවාර්යයෙන්.
2: දැන් මේ ඉඳන් හිටියේ මේ ඔයා උදේ නැගිටලා මේව දඟල්නවා කියලා බලනකොට මේ අපි කරන වැඩේ මොනේ? මෙයා කළා තියෙන්නේ. විජේ නිෂ්පාදන පාවිච්චි කළා.
1: ඕ ඒක තමයි ඒක තමයි ඒකේ මැජික් එක කියලා. මං ඒක මං කියනවද නැද්ද කි කි හිතන් හිටියේ. හැබැයි මං කියන මගේ එහෙම නැහැ නේ අර
2: අර රහස් රෙසපි නැහැ නේද?
1: එහෙම මං තියන්නේ
2: නැහැ. රහස් වට්ටෝරු යම මොනවත් නැහැ නේ.
1: මම කරන්නේ. ඒ දවයේ වස විස නැති කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදාගෙන නැති 100%ක් ස්වභාවික නිෂ්පාදන තමයි විජේ කියලා කියන්නේ.
0: අනිවාර්යයෙන් මේ කියන්නේ මේ අවුරුදු 30ක විජේ නිෂ්පාදන එන්නේ අවුරුදු 30ක විශ්වාසයත් එක්ක. ඉතින් අපේ මේ සචිනී වගේ ආදුනික සූපවේදීන්ට වගේම අනිත් පැත්තෙන් සීලවර්ධන මැතිනිය වගේ බොහොම කෘතහස්ත ඉන්නවනේ ඒගොල්ලෝ. දක්ෂයිනේ කාලාන්තරය පුරාට උයන කරන
1: කට්ටියනේ.
0: ඒ ඕන කෙනෙක්ට විජේ නිෂ්පාදන ගැලපෙනවා වාගේ කෑම එක රහ කරගන්න.
1: හරි, ඒ වගේම තමයි අපි BYD C Lion 5 ගැන මතක් කරන්න ඕන.
0: C Lion 5 කියලා කියන්නේ මේ SUV මාදිලියේ වාහනයක්. ඒ වගේම තමයි මේක හයිබ්‍රිඩ්. මේක හයිබ්‍රිඩ් වෙන්න හේතුවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් කියවම අපි හිතන්නේ මේක ඉන්ධනවලිනුත් දුහනම ඇති, අනිත් පැත්තෙන් බැටරියනුත් දුහනම ඇති කියලා. නෑ, මේකේ තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තමයි. ඒ මෝටර් එකට ඕනේ කරන පවර් එක බැටරිය එන්නේ දෙන්නේ. එතකොට අපි බැටරිය චාර්ජ් කරගත්තට පස්සේ ඕක ඉතින් අපි දන්නවා බැටරිය බහිනවා. හැබැයි ඊට පස්සේ අපි කිව්වා මේක හයිබ්‍රිඩ් නිසා ඉන්ධනත් මේකට යොදා ගන්න පුළුවන්. ඒ ඉන්ධන වලින් ඕල්ටර්නේට් කරන්ට් එකක් හදලා බැටරියක චාර්ජ් කරවනවා. ඒ කියන්නේ ජෙනරේටරයක් විදිහට තමයි මේ ඉන්ධන හරහා
2: වාහනය ඇතුලේ ජෙනරේටරයක් තියන් යනවා වගේ තමයි සරලවම කිව්වොත්.
0: වැඩේ වෙන්නේ ඕකයි. තෙල් වලින් ජෙනරේටරේ වැඩ කරලා කරන්ට් එක හදලා වාගේ බැටරිය චාර්ජ් කරලා බැටරියෙන් එන DC කරන්ට් එකෙන් තමයි වාගේ වාහනේ දුවන්නේ. එතකොට මේක මෙකැනිකල් එන්ජින් එකක් නෙමෙයි තියෙන්නේ, ඉලෙක්ට්‍රික් එන්ජින් එකක්. ඒකින්ද බය වෙන්න එපා. අර BYD ගන්නවා එක EV vehicle එකක් නිසානේ. එතකොට මේකත් EV vehicle එකක්ම තමයි. ඉතින් මේ විදිහට BYD C Lion 5 ගැන වැඩි විස්තර වාර දැනගන්න පුළුවන් කෝල් එකක් දෙන්න 01121125125 කියන නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. මේ BYD C Lion එකක් වෙන් කරගන්න ඉක්මනින්ම, මොකද ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉමින් ඉවර වීගෙන යන්නේ. කට්ටිය C Lion එකට සෑහෙන ලොකු කැමැත්තක් දක්වනවා කියලා අපිට ආරංචි මාර්ග වලින් ලැබිලා තියෙනවා තොරතුරු.
2: නෑ, ඇත්තට මේ දැන් මම BYD ප්‍රදර්ශනාගාරයක් ගාවින් නිරන්තරයෙන් එවෙනවා. මේ ඔතන කොහෙද
0: ඉබ්බන්
2: වල හන්දි බලන්න ඉබ්බා මතක වුණානේ. මොකද දැයි සීලයන් ඒගොල්ලෝ මේගොල්ලෝ BYD හැමලම මතක් කරලා දෙන්නේ. ජලජ ජීවියා වුණත් ඉතින් ඉබ්බව මතක වුණා. මට කැස්බෑව මතක් වුණේ.
0: කැස්බෑවන්නේ
2: සාධාරණ නැද්ද කියන්න
1: ඕනේ.
0: අපි අර එක දිගට ගියන් ගියේ
2: ජීවින් කරනවා නේ කිව්වේ.
1: ඉබ්බව මතක වුණා.
2: ඉබ්බව මතක වුණා. ඉබ්බ වගේනේ ඉතින් කැස්බෑවත්. ඉතින් කෙසේ හෝ ඇත්තට මේ ප්‍රදර්ශනාගාරෙත් එළියට පේන්න මම දැක්ක අද ලස්සන සුදුපාට මේ C Lion මේ BYD වෙහිකල් වගේ අද නෙමෙයි මේ දවස් ටිකේම දැක්කා මං හිතන්නේ. ඉතින් ඒගොල්ලෝ අර වැඩිපුර ඉල්ලුම තියෙන එක නේ වැඩිපුර ප්‍රදර්ශනාගාරවල පේන්න
1: තියෙන්නේ.
2: ඉතින් ඔව් ඒ ඉල්ලු. අනිත් එක අපි අද කියමු මේ අපි සචිනී දුරකථන අංකය මතක් කරමු. මේ අද විශේෂ දවසක් BYD ලට කෝල් එකක් දෙන්න. මොකද ඔයා BYD එක ගන්න මුලපිරුවේ ලෝකයේ ඕසෝන් ආරක්ෂා කරගන්න දවසේ මමත් පොඩි හරි දායකත්වයක් දෙන්න BYD එකක් ගන්නවා.
0: කාබන් වලින් තොර වෙන්න.
2: කාබන් වලින් තොර වෙන්න. මේ මෙන්න මේ අංකයට කෝල් එකක් දෙන්න. විශේෂයෙන් ඔබ රාජ්‍යංශ වෙන්න පුළුවන්, පෞද්ගලික අංශ වෙන්න පුළුවන්. මේ දෙකේම විශ්‍රාම සුවය විඳ කෙනෙක් නම් නේද? මේ ඔබට පුළුවන් මේකට දායක වෙන්න කියන දුරකථන අංකය.
1: 0112125125 125 125 125. මං හරි ආසයි මේ වගේ ලස්සන නම්බර්ස් කියන්න.
2: ලස්සනයි නේද?
1: ලස්සනයි. 125 125 125 අමාරුත් නෑ.
0: රවුම් ඔක්කොම අගුරු.
1: ඒක තමයි. එකේ 0.1ක් තියෙනවා. කොහොමද ඒක තියෙනවනේ? 1.25 විතරයි තියෙන්නේ. මගේ සුවගැනීම් බලන්නේ. අරේම ලොකු සුවගැනීමක් කරමු. හරි. කොහොම හරි ඊළඟට BYD C Line 5 එකක් අරගෙන ප්‍රයිම් කොලඹෝ 9 වල අපාර්ට්මන්ට් එකක ඉන්නවා කියලා කියන්නේ මට හිතෙනවා ජීවිතේ 95% විතර ප්‍රශ්න ඉවරයි.
2: ඔව් මම හිතන්නේ දැන් ප්‍රයිම් ළඟ මම දැකපු දෙයක් තමයි ඒගොල්ලෝ අනාගතය ගැන හිතලා
0: තියෙනවා.
2: හරිද? දැන් මට මතකයි අපේ දුම්රිය වල අචි මේ ලැප්ටොප් ගෙනියන්න දුන්න නැති කාලයක් තිබ්බා. හැබැයි ඒ කාලේ ඉන්දියාවේ දුම්රිය වල ලැප්ටොප් චාර්ජර් තිබ්බා. හිතන්න ඉන්දියාව හිතපු
0: දුර.
2: ඒ කියන්නේ අපේ දුම්රිය වල ලැප්ටොප් එක ගෙනියන්න දුන්නේ. ඒ කාලේ අපි ඉන්දියාවේ දුම්රිය වලට ඉන්දියාවේ දුම්රිය වල ලැප්ටොප් ගෙනියන අයට ගෙනියන්න විතරක් නෙමෙයි චාර්ජ් කර කර යන්න දීලා තිබුණා අවස්ථාව. ඉතින් දැන් එහෙම ලැප්ටොප් චාර්ජර් නැති දුම්රියක් නෑ. දැන් හැබැයි අපේ යාල්දේවියකේ එහෙම මම දන්න විදිහට තියෙනවා. ෆෝන් චාර්ජර්ස් එහෙම තියෙනවා.
0: අලුතෙන් එනේවා.
2: අලුතෙන් එනේවා තියෙනවා. මේ ඉතින් මම මේ කියන්න හැදුවේ ප්‍රයිම් ලා හදන හැම අපාර්ට්මන්ට් එකේම EV vehicle ගැන හිතලා ඒවට පහසුකම්ුත් සලසලා තියෙනවා වොන් ඈ.
1: ඒ කියන්නේ අනාගතය ගැන ඇත්තටම ඒගොල්ලෝ හිතලා තියෙනවා. හරි. එහෙනම් ප්‍රයිම් කොලඹෝ 9 වල අපාර්ට්මන්ට් එකක
0: ඔව් ගන්න කියලා අපි වාට මතක් කරනවා. ප්‍රයිම් කොලඹෝ ඉන් කොලඹෝ 9 by ප්‍රයිම් රෙසිඩෙන්සිස් ගැන තමයි අපි මේ විදිහට වාට මතක් කරන්නේ. මිලියන 45ක් වෙද්දි වාට කොලඹෝ 9 වලින් ෆුලි ෆර්නිෂ් අපාර්ට්මන්ට් එකක් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් කෝල් එකක් දෙන්න 0710 7013 3 නම්බරයකට 0710 7013 3.
1: ඔතේ නැවැ විනාඩි 40යි අල්ගෝ ටවුන් එකේ වෙලාව.

0: ඔදනවයි විනාඩි 28යි යල්ගෝ ටවුන් එකේ වෙලාව. දැන් අර පොත් තියෙනවනේ, එක එක විදිහේ පොත් තියෙනවනේ, එක එක මාතෘකාවලින් එක එක විෂයන්ගෙන්
1: නවකතා, කෙටි කතා,

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 9 විනාඩි 43යි දැන්
4: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද
5: වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත
6: විෂ රසායනිකයන් අඩංගු
7: පිළිකාකාරක අන්තර්ගත වැති එවැනි තෙල් භාවිත කිරීමෙන්
8: විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක
9: එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී
10: නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති
11: සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න
12: පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි

0: සැම්සුන්ගන්න හොඳම තැනයි දම්රෝ.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක.
4: FM අනුපහ 94.8 Net FM දිවයින පුරා

0: But then I have been at the start of I'll go town a cavella, or pity, and Vella Vavila Tiene, Yana Kaling CDB, a kitty unknown. Then, who money leasing a cag done a kilahitagin, gathering a little bahino. Have I? Oh, Eda, that was a ekama vadi leasing a kadagan negative.
1: Name
0: some hard latte lunch away cave in Napoleon, a short leave a cagdala in Napoleon, in short leave a half day cacking. Leasing එකත් එපා වෙලා රස්සාවත් එපා වෙනවනේ.
1: ඔව් half day එකෙන් පුළුවන් වුණොත් ඒත් එකක්.
0: ඒත් ඔව්.
1: හිතන්න ඕනේ full day එකක් වගේ වෙලා මේ ආය දවස් දෙක තුනක් විතර ඔයාලට ගාටන්න සිද්ධ වුණොත්.
0: ඔව්.
1: අන්න ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ යන්න කියලා CDB එකට brand new එහෙමත් නැත්නම් registered වාහනයක් ගන්නවා බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕන තැන තමයි CDB එක කියලා කියන්නේ. ඔයාගේ ආදායමට ගැළපෙන විදිහට, ඔයාගේ අවශ්‍යතාවයට සරිලන විදිහට බොහොම ගැළපෙන සුවිශේෂී මූල්‍ය සැලසුම් පහසු ගෙවීමේ ක්‍රම රැසක් ඔන්න ආවෙනුවෙන් CDB එක සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන අවුරුදු 6ක කාලයක් ඔයාට නැවත ගෙවන්න ලැබෙනවා. ඉක්මනින් අනුමැතියත් ලැබෙනවා. අවම ලියකියවිලි ප්‍රමාණයක් තමයි ඔයාට ඕනේ වෙන්නේ. ඉතින් මේ හැමදේම එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාහන සිහිනය බොහොම පහසුවෙන් සැබෑ කරගන්න. ඉතින් ඔයාගේ පුද්ගලික පාවිච්චියට වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාරික අවශ්‍යතාවයකට වෙන්න පුළුවන්. රෝද හතරක්, රෝද තුනක්, රෝද දෙකක් ගන්න සිහින දකිනවා නම් මං කියන්නේ ඉතින් සිහින දෙක දෙකින් එපා ගන්න. එහෙම ගන්න ගියාට පස්සේ ලීස් කරනවා කියලා කියන්නේ වැරද්දක් නෙමෙයි. ඒක ඔයාගේ ආදායමට සරිලන විදිහට සැලසුම් සහගතව කරනවා නම් ඉතින් ඒකට වාට උදව් වෙන තැනක් තමයි CDB කියලා කියන්නේ. ලංකාවේ සිවුවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම තමයි CDB කියන්නේ. යන්න CDB ශාඛාවන් තියෙන වාගේ ටවුන් එකෙත් ගිහිල්ලා වාට පුළුවන් කතා බහ කරගන්න. ඒ වගේම තමයි කෝල් එකක් දෙන්න 011 7388 388 නම්බර් එකට 011 7388 388.
0: දැක්කනේ ඒ නම්බර එකත් ලස්සනයි මං කියන්න ගියේ.
1: ඔවුනේ ඒක ලස්සනයි.
0: ඔව් CD releasing හිතේ නිදහසේ ඔබේ වාහනේ ඔබේම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හිතේ නිදහසේ අපි ඉන්න තැන තමයි ගෙදර. ඉදිරින් හිතේ නිදහසේ ගෙදර ඉන්න බැරි වෙනවා හරියට වයරින් කරේ නැත්තම්.
2: ඔව් මොන ගින්දරක්ද නේද?
1: ඒක ලොකු ගින්දරක්. ඒක හිතේ ගින්දරක් විතරක් නෙමෙයි ඇත්ත ගින්දරක් වෙන්න පුළුවන්. හරියට හරි වයර් එක දාලා ඔයා මේ වයරින් කරේ නැත්තම්. ඉතින් කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ මේ වෙනකොට ලංකාවේ වෙළඳපොලේ ගන්න තියෙන වයරින් එකට ගැළපෙනම නිවැරදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් හදපු එකම වයර්. ඉතින් පවුලේ ආරක්ෂාව ගැන හිතන තාත්තා කෙනෙක් නම් ඔයා, ඒ වගේම තමයි බොහොම වගකීම් සහගත පුද්ගලෙක් නම් පවුලේ ඉන්න ඔයා, අලුතෙන්ම හදන ගෙදර වෙන්න පුළුවන්, නැත්නම් අර කලින් සචිනි කිව්වා වගේ වායක ගෙදර නවීකරණය කරනවා වෙන්න පුළුවන්. කැලනි ෆයර් ෂීල් පර්පල් වායකම දාන්න.
2: මෙහෙම එකකුත් තියෙනවා. දැන් ලංකාවේ ගෙවල් වැඩි හරියක් මේ වල ගෙවල් ලස්සේ රින්ගන්නේ මීයන්ට වැඩිය කැලනි කේබල් එක තමයි.
1: තමයිනේ. ඔව්.
2: රින්ගලා තියන්නේ. ඉතින් ඉතා සුළු ප්‍රමාණයක් කාගෑරි ලනු කහලා වයර් මාරු වෙලා මේ ඔය එකක අනම් මනම් වයර් දානවා වෙන වෙන රටවල් වලින් එන.
1: ඔව්.
2: වැඩේ තියෙන්නේ ඒ රටවල් වල දාන්නේ කැලණි කේබල්. දැන් මාලදිවයිනේ වැඩි හරියක් තියෙන කැලණි කේබල්. ඔව්. ඒ කියන්නේ හරියට මේ නිර්මාණය කරපු තැන් වල ගොඩනැගිලි වල මාලදිවයිනේත් ඔය අටෝනේව තියෙනවනේ.
1: ඔව්. ඒ කියන්නේ ලංකාවෙන් රටවල් 18කට විතර.
2: 18කට නේද?
1: 18කට විතර කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක යනවා. ඉතින් ලනු කන්න එපා, වයර් මාරු කරගන්න එපා. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ.
0: ඊළඟට ඔබේ ගෙදරට ඔබ කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් දානවා වගේම මෙල්වා ස්ටීලුත් පාවිච්චි කරන්න ඕනේ.
1: ඒකේ හදද්දි ගේ වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ ඕනම වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් හදද්දි. ඒකේ ව්‍යුහය, ඒකේ සැකැස්ම, ඒකේ ශක්තිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඕනම ස්වාභාවික තත්වයකට ඔරොත්තු දෙන විදිහට පරම්පරා ගානක් පවතින තමයි ඔයා ගොඩනැගිල්ලක් හදන්නේ, ගයක් හදන්නේ. ඉතින් ඒකට ලංකාවේ අංක එක ස්ටීල් එක තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ. ලංකාවේ අපේ එක. එහෙනම් මෙල්වා ස්ටීල්ම දාන්න කියලා අපි ඔන්න මතක් කරනවා. එතකොට ටවුම ශක්තිමත්ව ගොඩනැගෙනවා. අයගේ ශක්තිමත් වෙනවා කියලා කියන්නේ ඊළඟට ඉතින් ටවුම තමයි ශක්තිමත් වෙන්නේ. ටවුම ශක්තිමත් කියලා කියන්නේ මුළු රටම මෙල්වා ශක්තියෙන් ශක්තිමත් වෙනවා. එහෙනම් ඉතින් අපිට
0: යන්න වෙලාව හරි නේ. මම කියන්නේ මම බලාගෙන හිටියේ ඒක මට කියන්න දෙන්න. ටවුම ශක්තිමත් වුණා නේද ඊයේ අදයි? නැද්ද?
1: ටවුම.
2: ඔව් ඔව් ඔව්.
0: නෑ කියනවා නම් කියන්න. ආයි ඉතින් මං නෙමෙයි පැත්ත බලන්න.
2: ඔව් ඔව්.
1: ඊයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබදුණු දිනේ.
2: අද ඔසොන්.
1: ඔයාලට කැමති විදිහකට ඒක මේ හිතා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා.
0: මම ඔයගොල්ලෝ මම දන්නවා ඕග ශක්තිමත් කියලා. හැබැයි ඔයගොල්ලන්ට කියන්න බෑ සාරගේ හිතරි දෙයි. සා මොකද මම හැමදාම ඉන්නේ නැහනේ. ඒතර හැමදාම ඉන්නේ කියලා පරිස්සම් කරගන්න ඕනේ.
1: අන්න ඒකයි. මේ වෙලාවේ අපි මේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වගේ තමයි හැසිරෙන්නේ.
2: නොබැදි.
1: නොබැදි.
0: හරීම කපටියනේ ඔයගොල්ලෝ.
2: නෑ අපි මේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන කියන්න අපිට පුළුවන්. එහෙම නේද?
1: අපි න්ියුට්‍රල්.
0: න්ියුට්‍රල්. හරි.
1: ජනපත්තුමගේ න්ියුට්‍රල්.
0: න්ියුට්‍රල්. හරි.
1: එන අපි යනවා. දෙනවා අපි නියුට්‍රල් අපි ආයෙ හෙට උදේට
0: අපි කිව්වේ මේ දෙන්න
2: සජිනි අපි වාට තවත් දවසක
0: මේ
2: වගේ අගනා වටිනා අවස්ථාවක්
1: දෙන්න
2: අපි දෙන්නට හිතුනොත් අපි දෙනවා
1: අපි දෙනවා
0: ඕනේ ඕනේ හරි කවන්නේ හෙට සුපුරුදු විදිහට නුවාචි එකසාරයි ඔබලින් මන්නේ ඉතින් හොඳේ මං යනවා
1: මම සජිනි ඕරුනම කියන්න මම ආචි
2: දැන් මගේ නම කිව්වනේ නේ
0: ඔව් කිව්වනේ හා කවක් නැහැ එහෙනම් සුබ දවසක් ඊළඟට ජනියක් දෙදුණු මම තත් අහන්න ලැස්සලයි උදේ 9යි විනාඩි 54යි

0: ජනියා නෙමෙයි අපේ අසා ඇවිල්ලා
1: ඉන්න. හරි එහෙනම් අසා එක්කද දෙදුණු මාතත් එක්ක එකතු වෙන්න පුළුවන්.

0: FM anu hatırayı taşımada Net FM. Net FM. I'll go down.
1: Brought to you by.
2: Melwa box bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
3: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
4: AC ගන්න එන්න තම්බ්‍රු. ලෝකෙම cool කරන AC brands ගන්න එන්න තම්බ්‍රු.
5: සේවය නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්ද BYD කරුසරු.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
10: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
13: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: සේවය නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
14: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
15: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
16: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.

0: விசுவாச கரண சத்யா
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත්නියුස්.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට්නියුස් සමග මම කේසර. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ අවස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බැවින් මෙලෙස ආරක්ෂාව තර කර තිබෙන බවයි වාර්තා වන්නේ. එම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. මතගැටුම් හෝ යුදගැටුම් තවමත් අවසන් වී නොතිබියදීත් ඉරානය නැවත වරක් භූගත රහසිගත මධ්‍යස්ථාන තුළ බැලස්ටික් මිසයිල් නිෂ්පාදනය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුදගැටුම් වටත් උත්සන්න වූ අක්වානුවේදී අමරිකානු සහ ඊස්ට්‍රායිල ඒකාබද්ධ හමුදා ඉරානයේ මිසයිල් නිෂ්පාදන මධ්‍යස්ථාන ගණනාවක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළා. අමරිකා පැවසුවේ එලෙස කෙරෙනු ප්‍රහාරවලින් ඉරානයේ මිසයිල් නිෂ්පාදන ව්‍යාපෘතීන් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කළ බවයි. කෙසේ වෙතත් ප්‍රහාරවලින් අර්ධහානි සහ ප්‍රහාරවලට ඉලක්ක නොවු මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානවල මෙහෙයුම් දැන් නැවත වරක් ආරම්භ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රධාන වශයෙන් ටෙහෙරාන් අගනුවරට නැගෙනහිරින් පිහිටි කොජින්හි දැවැන්ත භූගත සංකීර්ණයක මිසයිල නිෂ්පාදනය සිදු කරමින් ඇතැයි බුද්ධි තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඉරානයේ මෙම භූගත සංකීර්ණයේදී ද්‍රව ඉන්ධන මගින් ක්‍රියාත්මක වන මිසයිලද එමෙන්ම ඝන ඉන්ධන මගින් ක්‍රියාත්මක වන මිසයිලද නිෂ්පාදනය කරන බවයි බුද්ධි තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබෙන්නේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: උදේ 10යි විනාඩි 21යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයට සැප්තැම්බර් 17 වෙනිදා අපි එන්නේ උදේ කිතුල්ගල සවස දැරණියගල නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
8: මෙල්ටෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
10: මොහොතේ වතුර බොන්න පුළුවන්ද?
11: බෑනේ.
10: හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා.
11: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද?
10: බෑනේ.
11: ඒ වුණාට ගිරිහිස්ස ඉඳුවර

උදේ 10යි විනාඩි 27යි වෙලාව දෙදරුමව උදාගෙන ඉන්න ගමන් අපි ලස්සන සිද්දු ටිකක් අහලා මේ වෙලාව වැඩ කර කර ඉන්න කට්ටිය මැසේජ් කරලා තියෙනවා නම් ඒ කට්ටිය මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හයි ගුඩ් මෝර්නින් අසා අපිත් මේ වෙලාවේ අවහගෙන ඉන්නවා අපිත් වැඩ කරන ගමන් ඉන්නේ ලස්සන සින්දුවකට අපි අත් එකතු කරගන්න කියලා. පිළියන්දල කහපොළ හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී ඊට පස්සේ රූපා ජයශානී වගේම අජන්ති නිශාන්ති එක්ක වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා දිනවා. මම හිතන්නේ මුළු ස්ටාෆ් එකම ඒවලානේ. හයි කොහොමද සර්, අපිට ලස්සන සින්දුවක් ඕනේ. ඔවා අපේ නම් ඔක්කොම කියන සුදු මහත්තයෝ ඊයේ කිව්වා වගේම කියලා. බෝකුන්දර නිවන්තිඩියේ දෙවිනියා ෆැෂන් එකේ දීප්ති නෝෂ ඊට පස්සේ ක්‍රිෂාන්ත ඒ වගේම අනුෂා ලලිතා මානෙල් නදීෂා මිස්වයි අමන්දිවයි ඊට පස්සේ දමිතවයි ඒ වගේම සසංකවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ඔකේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සර්, ගුඩ් මෝර්නින්, අපිත් මේ වෙලාවේ ආව එකතු කරගන්නම්. ඊට පස්සේ මට අලව්වෙන් කරු තමයි මැසේජ් එක දාලා දෙන්නේ. Thank you ජය වේවා. ඒ වගේම මොරටුවෙන් සුජානි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම ආවත් එකතු කරගන්නම්. හරිද? සාමාන්‍යයෙන් දැන් ගොඩක් කට්ටිය ඉන්නවන් ලංකාවේ අර ඉන්දියන් රසට කැම කන්න කැමති අය නේද? එතකොට දැන් ඉන්දියන් රසට කැම කන්න කියලා එක එක තැන් හොයාගෙන යන්න. හරිද? ඊට පස්සේ ඉන්දියාවට යන්න ඕනේ නැහැ දැන් ඉන්දියන් රසට කැම ටිකක් කන්න. දැන් ඔන්න අපේ රටේ අපේ රසයත් එක්ක ඔයාලට ඉන්දියන් රසට කැම ටිකක් කන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. වසර 42ක අභිමානයත් එක්ක මාතර ෆ්‍රීලන් නිවසින් ඔයාලට හඳුන්වා දෙන අලුත්ම රස තුන් කට්ටුව තමයි හෙල මසාලා කියලා කියන්නේ. එතකොට හෙල මසාලා එක එක්ක ඔයාලට

ප්‍රීලන් ග්‍රීන් කරි මසාලයක ඊට පස්සේ රෙඩ් කරි මසාලයක වගේම බ්ලැක් කරි මසාලයක මේ විදිහට පාට තුනකින් රස තුනක් එක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔයා හිතන්නකෝ ගෙදර අල කැරට් වට්ටක් එළවලු කරියක් හදනවා කියලා. ඒකට හරියටම ගැලපෙන නියම මසාලා රසයේ ඉන්නේ ග්‍රීන් කරි මසාලා මිශ්‍රණයත් එක්ක. එතකොට ෆ්‍රීලන් බ්ලැක් කරි මසාලා එක තියෙනවනේ. මේක ඇවිල්ලා දැන් මාළු ටිකක් හදනකොට ඊට පස්සේ මස් වර්ග එහෙම හදනකොට ඔය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මේකට ෆ්‍රීලන් බ්ලැක් කරි මසාලා එකක් එකතු කරන්න. එතකොට ඉතින් ආයි නියම ඉන්දියන් මසාලා රසය තමයි එන්නේ. තියෙනසම මේ වගේම රස තුනකින් යන රෙඩ් කරි මසාලා, ඒ වගේම බ්ලැක් කරි මසාලා, ඒ වගේම ග්‍රීන් කරි මසාලා ඔයාලට ෆ්‍රීලන් නිවසින් අලුත්ම නිෂ්පාදනයක් විදිහට මිලදී ගන්න පුළුවන්. ලංකාවේ ඕනම බැලන්ස් සැලකට ගියොත් ඔයාලට ෆ්‍රීලන් නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ කාලේ ඉඳලා මේ වෙනකම් අම්මලගේ ආදරය නියම පදමට එකතු කරපු මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ අපිට විශ්වාසනීය සන්නාමයක්. ඕනම කෑම වේලක් හරියට රසවත් කරගන්න නියම රසය අරගන්න අපේ අම්මලා ඊට පස්සේ ගෙදර ගෘහණියන් සෑහෙන්න විශ්වාසයෙන් අරගන්න නිෂ්පාදනයක් තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ෆ්‍රීලන් එක දැන් ඉන්දියන් රස රස කරන ඔයා වෙනුවෙන්ම මාතර ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දෙන අලුත්ම රස තුන් කට්ටුව තමයි හෙල මසාලා කියලා කියන්නේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Aha, jiggy jiggy chan, aha, jiggy jiggy chan.
2: උදේදහයයි විනාඩි 33යි වෙලාව. සැප්තැම්බර් මාසයේ එනකොටම පොත් කියවන්න ආස කට්ටිය බලාගෙන ඉන්නේ. සැප්තැම්බර් මාසයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්නෙ කවදද කියලා නේද? ඉතින් ඒ නිසාම තමයි මම මේ ගැන මතක් කරන්න ආවේ. ඔන්න 27 වන සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා, ඒ කියන්නේ මේ එන 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී තියෙනවා. ඉතින් ඒ නිසා කාලයක් තිස්සේ මෙන්න මේ පොත් ටික එකම තැනකින් ගන්නවා කියලා හිතාගෙන ඉඳපු කට්ටියට මේක තමයි අවුරුද්දකට සැරයක් හම්බ වෙන හොඳම අවස්ථාව. ඉතින් ඒ නිසා මිස් කරගන්න එපා. මේ දවස් කීපය පුරාවට මාට පුළුවන් උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඔවානි වාඩු පාඩුවේ ඉන්න වෙලාවක් බලලා BMICH එකට ගිහිල්ලා වාට අවශ්‍ය කරන පොත්පත්, ලිපි ද්‍රව්‍ය මේ සියල්ල, මොකද පොත් ප්‍රකාශකයන් සියල්ලම පහේ සම්බන්ධ වෙන තැනක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා වා කාලයක් තිස්සේ බලාගෙන හිටපු පොත්පත් ටික හිතාගන්න බැරි තරම් වට්ටම් යටතේ ඔයාට මිලදී ගන්න තියෙන අවස්ථාව තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පැතර යන්න අමතක කරන්න එපා. මේ වැඩේ සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල ගුවන් විදුලිය විදියට හැමදාමත් අත්වල් බැඳගෙන ඉන්නේ Net FM. අපි ඒ ගැනත් මතක් කරලා සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: රයිට් වෙලාවද 10යි විනාඩි 39ක් වෙනකොට මේ වෙලාවේ දර්ශන මාතෙක් ඉන්නවා අපේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම වෙනුවෙන් අයිබන් දර්ශන
1: ලංකාවට ටයිල් කලාව හඳුනන සම්මාන විදියට ලංකා ටයිල් එක තමයි මේ දෙවැන්ත සුන්දර වැඩ කටයුත්ත අපි ලංකා පුරාම ආවරණය කරන්න අරගෙන යන්නේ. ඊට අසංක කිව්වා වගේ මොන්න අපි අද දවසේ ඉන්න උදෑසන වරු ඉන්නවා කඩුවෙල නගරේ තමයි අපි ආවරණය කරන්නේ. එනෝන ආදරණීය කඩුවෙල පුරවරේ මේ අපි ශ්‍රාවකීන්ට අවස්ථාව දෙනවා කඩුවෙල බස් නැවතුම්පලට එනවනම් ඔන්න ගෙනල්ලා දෙනවා ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් වෙනදාට අසංක අපි ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික බාත්රූම් ටික උපංග ටික ගන්නවා නම් තැන තැන රස්තිය දුණා. එන්න එතකොට අද දවසේදී ඔන්න චාන්ස් එක තියෙනවා අපි ආදරණීය හිතවතුන්ට හිතවතියන්ට නිවසට අවශ්‍ය කරන ටයිල් ටික බාත්රූම් ටික උපංග ටික මේ සියල්ලම රස්තිය දුණා. මේ එකම වහලක් යටින් මිලදී ගන්න කියව තමයි මේ දෙවන්ත වැඩ කටයුත්ත අපි ඔබට එකතු කරන්නේ. ඉතින් ඔබට අවස්ථාව දෙනවා ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එක තියෙනවා හරියටම අද දවසේ කඩුවෙල ප්‍රධාන බස් රථ නැතුම් පරිශ්‍රයේ ඇවිල්ලා ටයිල් ටික බාත්‍ය ටික වසර මැද වාසි 140ක ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අසංක ඔයාර කියන වගේම අද දවසේ තවත් වාසියක් තියෙනවා කොළොම බාත්‍ය සහ උපාංග මිලදී ගන්න ඕනම් අසම සම වසර 25ක වගේ කියම. ඉතින් අසංක අපි වසර 25 කියලා කියන්නේ පුංචි කාලයක් නෙවෙයි. ඉතින් එතකොට අපි කොළොම බාත්‍ය සහ උපාංග වල වටිනාකම තේරුම් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වගකීම වසර 25ක දෙවන්ත වගකීමක් ලබා දෙනවා ලංකා ටයිල් ලිසින් තමයි මේ අසම සම වගකීම ඔබට ලබා දෙන්නේ. ඉතින් ඉතිරි නැවෙයි ඔන්න වාඩි පුළුවන් ඔයගේ බාත්රූම් එකට අවශ්‍ය කරන ටයිල් ටික බාත්‍ය ටික මේ සියල්ලම 140ක ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අපි අහගෙන ඉන්න හැමෝටමත් අවස්ථාව දෙනවා අද දවසේ උදෑසන වරුවේ කඩුවෙල ප්‍රධාන බස් රථ නැතුම් වලට එනවනම් මේ දෙවන්ත අනගේ අවස්ථාව හිමි කර ගන්න පුළුවන්. ඒ වගේම අසංක අපි හවස් වරු වෙනවා අවිස්සාවිල්ල පුරවරේ ආවරණය කරනාලා සූත්‍රමින් අවිස්සාවිල්ල පුරවරේ අපේ ආදරණීය මේ ශ්‍රාවකින්ට අවස්ථාව දෙනවා අවිසයිල් පුරට එකතු වෙලා වුණ හවස් වරුවේ සූදානම් වෙලාස ඉන්න. ඉතින් ඔබටත් අවස්ථාව දෙනවා මේ දෙවන්ත සුන්දර වැඩ කටයුත්තත් සමග අත්වල බඳ ගන්න ගමන් ලංකටයි වසර පෙද වාසි 140ක ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් වාසියක් හිමි කර ගන්න පුළුවන්. ලංකටයි කියන කතාව ගැන කොට අසංක ලංකාවේ මේනකොට SLS තත්ත්ව සහතිකය වගේම ISO තත්ත්ව සහතිකින් පිටුම්ලත් එකම ටයිල් සම්මාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඒ වගේම වසර 50කටත් එහා ඉතිහාසික ඉඳලා ඉන්නේ ලංකා ටයිල් ජංගම ප්‍රදේශනාගාරයක් වන අපි අරගෙන අවිලා තිනවා අද දවසේ කඩුවෙල පුරවට. ඉතින් ඔබටත් අවස්ථාව තිනවා අද දවසේදී කඩුවෙල පුරවට එකතු වෙලා මේ දෙවන්ත අනගි අවස්ථාව ඔබේ කරගන්න. මොකද නිවසක් කියලා කියන්නේ අපි හැමෝටම සිහිනය. අනි සිහිනය හැබෑවක් කරන්න අරුතක් එකතු කරන්න තමයි FM 95.8 කවදත් අලුත් ටාගෙට් නෙත් සමගින් ලංකාවට ටයිල් කළ වහන්සේ උසන්නාමය ලංකා ටයිල් සමග අපි ඉන්නේ ඔබේ නගරෙට. ඉතින් අපි ආදරණීය නෙත් ශ්‍රාවකින්ට තත් මතක් කරනවා නැවත නැවතත් ඔන්න ඔබත් අහගෙන ඉන්නවනම් ඔබ කඩුවෙලවට කෙනෙක් නම් ඉක්මනට මෙන්න කඩුවෙල ප්‍රධාන බස් රථ නැතුම් වල පරිශ්‍රයට. එහෙම එකතන ඔයාට ලංකා ටයිල් විසින් වසර මැද වාසි 140ක් දක්වා දෙවන්ත වාසියක් වට්ටමක් ලබා දෙන්නට අපි සූදානම්. ඉතින් බොහොම ස්තුතියි අසංක මේ පැත්තට අවස්ථාව ලබා දුන්නට.
0: බොහොම ස්තුතියි දර්ශන. අපි ඒ ගැනත් මතක් කරලා කමර්ෂල් බ්‍රේක් එකට යන්නේ 10:42 දැන්.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳපොලේ.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: ශ්‍රී ලාංකේය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වල්වඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26.
8: ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න. සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලීය මාස් අරීනා පරිශ්‍රයේදී ෆියුචර් 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න. මාධ්‍ය අත්වැල Net FM.
9: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
11: පොත් අපගේ net වගේ
12: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
13: මේ ඔයාට මතක් කරන්න හදන්නේ මේනක සහල් ගැන. දැන් මේනක සහල් බයි ඇන් වින් තරංගයත් එක්ක ඔයාට චාන්ස් එක තියෙනවා අලුත්ම ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් ඔයාගෙම කරගන්න. අපේ ආදරණීය ගොවි මහත්තුරු බොහොම ආදරෙන් වවන සහල් ලස් වෙන්නේ හොඳම පළදාව තමයි මේනක සහල් විදිහට ඔයාගේ ගෙදරට එන්නේ. මේනක සහල් වැඩි වැඩියෙන් මිලදීගෙන ඔයාටත් පුළුවන් මේ මං කිව්ව තෑගි දිනා ගන්න. කරන්න තියෙන්නේ මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බරයකට WhatsApp මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන එක විතරයි. ඒගොල්ලෝ ඔයාගේ ගෙදරටම ඔයාට අදාළ තෑග්ග ගෙනල්ලා බාර දෙනවා. මේනක සහල් කියලා කියන්නේ අපේ උරුමය, අපේ රස. සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් හඳුන්වා දීලා තියෙන අලුත්ම ලොතරැයිය තමයි DLB වාසි ලොතරැයිය කියලා කියන්නේ. දැන් මේ වාසි ලොතරැයිය හඳුන්වා දෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ වැඩි දෙනෙක් ජයග්‍රාහකයන් කරන්න. රුපියල් මිලියනේ අරමෙන සුපිරි තෑග්ග වගේම 105,000 තෑගි, රුපියල් 25,000 තෑගි, රුපියල් 50,000 තෑගි රැසක් ඔයාගේ කරගන්න පුළුවන්. අපි හැමදාම ටිකට් අරගන්න ඕනේ අපේ වාසනාව ගැන හිතලා. ඒක හන්ද දැන් ඔයා ස්විච් වෙන්න ඕනි DLB වාසි ලොතරැයියට. ඔයාට පේපර්ලස් විදිහට, ඩිජිටල් විදිහට මේ දේවල් අරගන්න අවශ්‍යයි නම් DLB ස්වීප් ඇප් එක හරහාත් ඔයාට මේ වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන්. හැමදාම වැඩි වැඩියෙන් ජයග්‍රාහකයන් බිහි කරන වාසි ලොතරැයියට අදම ස්විච් වෙන්න.
14: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී, රයිස් කුකර්, බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
15: වාසිනා මෙන කොහෙන්ද සර්?
16: DLB වාසි.

උද දහයයි විනාඩි 49යි වෙලාව. අපි දෙදුරුමාව දහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ WhatsApp එකේ කට්ටියක් මතක් කරන්න ඕනේ. හයි කොහොමද සෑහෙන කාලෙකින් සින්දුවකට එකතු කරගන්න අපිවත් කියලා. ඇක්වෙල් එකේ මේ වෙලාවේ ඉන්න සසිකලා ඇතුළු staff එකේ කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම Mount Lotus Vision Care එකේ දිසාර ඇතුළු ඔක්කොම කට්ටියව මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම Good morning හම්බන්තොට කළු දොදොල් කඩේ හැමදාම අපිත් මේ වෙලාවේ ආව තමයි ගිනින්නේ අසා ශානක ආනන්ද නිලන්ත ඊට පස්සේ මහීමා සශීමා ඊට පස්සේ රිද්මා ඇතුළු කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඒ වගේම ගුඩ් මෝර්නින් වාසනාවන්ත සුබම සුබ දසනක් වේවාසා අපිත් මේ වෙලාවේ සදරම වහගෙන ඉන්නවා දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා මට අනුරාධපුර පොල්ලයාර හන්දියේ රංජිත් ප්‍රියංකර ඒ වගේම සැලොන් මායාගේ මායා ගුණසේකර ඒ වගේම නිපුන්දි ඇතුළු කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් හරිද ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ කාන්තාවන්ට අතිශය වැදගත් කාරණාවක් ගැන. දැන් මේ දවස්වල පාරතොටේ ඇවිදිනකොට පහුගිය දවස්වල වා දකින්න ඇති. පාරේ හැමතැනම රෝස පාට පෝස්ටර් එකක් තියෙනවනේ ඊසි නිසා ලේසිද කියලා. ඉතින් එතකොට වා කල්පනා කරන්න ඇති මේක දැකලා මොකක්ද මේ කියලා. අන්න ඒක ගැන තමයි මම මේ කියන්න හදන්නේ. වා මෙච්චර දවස් කල්පනා කරා නම් මොකක්ද මේ කියලා. දැන් ඒකට උත්තරේ දෙන්නම්. ඒ තමයි ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් තමයි මේ මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන්. කාන්තාවන්ට තියෙන අපහසු දවස් වලට හරිද? එතකොට තමන්ගේ දෛනික ජීවිතයේ දිනදා කරන වැඩ කොච්චර නම් මගහැරෙනවද නේද? විශේෂයෙන්ම දැන් ඉගෙන ගන්න ඊට පස්සේ ඔෆිස් යන වැඩ කරන කාන්තාවන්ට තමන්ගේ අපහසු දිනවලට මේ කාර්යයන් සාමාන්‍ය පරිදි කරගෙන යන්න සෑහෙන්න අමාරුයි. අනිත් එක තමයි හිතේ තියෙන නොසන්සුන්තාවය මේ සියල්ලත් එක්ක එදිනෙදා වැඩ සෑහෙන්න මිස් වෙනවා නේද? හැබැයි ඒ වුණාට මම කියන්නේ ජීවිතේ දිනන්න මහන්සි වෙන කාන්තාවන්ට ජීවිතේ අපහසු දවස් තිබ්බා කියලා තමන් සාමාන්‍ය පරිදි කරගෙන යන දේවල් නතර කරන්න බෑ. තමන්ගේ බලාපොරොත්තු නැති කරගන්න බෑ. ඉතින් ඒ නිසාම තමයි මම මේ වට මතක් කරන්න හදන්නේ ජීවිතේ ගොඩාක් අමාරු වුණාට කාන්තාවක් විදියට ඔයාගේ අමාරු දවස් අමාරු වෙන්නේ නැතුව හරි විදිහට හරිද නිදහසේ සාමාන්‍ය විදිහට ගත කරගෙන යන්න තියෙන ලෙහෙසිම සහ පහසුම විදිහ තමයි ආර්යා ඊසි නිසා ලේසි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පීරියඩ් දවස් වලට එන වේදනාවයි ඊට පස්සේ වාට හිතේ තියෙන බයයි මේ සේරම දැන් සම්පූර්ණයෙන් විවර කරන්න කාලය අවිල්ල තියෙන්නේ. වැඩට යන්න, ක්ලාස් යන්න, නිදහසේ ගමනක් බිමනක් යන්න දැන් වාට කිසිම බාධාවක් නැහැ. ඔයාගේ ආස මැදුම් මැදලා වෙනදා වගේම විශ්වාසයෙන් පාරට බහින්න ඔයාගේ ළඟින්ම ඉන්නේ ඊසි නිසා. ආර්යා ඊසි සනීපාරක්ෂක තුවා. ඉතින් එන්සා ඒකනත් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් රුපියල් 150ක් වගේ බොහොම පුංචි මුදලකට වාර දැන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. දැන් සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් රුපියල් 150ක් වගේ පොඩි ගාණක් කියලා කියන්නේ මේකේ ක්වොලිටි එකේ මොන හරි ගැටලුවක් ඇති නේද කියලා. නෑ එහෙම දෙයක් නෑ. ඔයා හිතන්නේ ගාණ වැඩි කියන්නේ ක්වොලිටි එක එතකොට හොඳයි කියන එකද? නෑනේ නේ. ඔයා බුද්ධිමත් පාරිභෝගිකයෙක් නම් බලන්න ඕනේ ප්‍රධානම දේ තමයි SLS සහතිකය තියෙනවද කියලා. ඉතින් එන්සා ආර්යා ඊසි පාරක්ෂකතුවාවල SLS සහතිකය තියෙනවා. ඒ වගේම ක්වොලිටි එක රජේන්ව සහතිකයක් දීලා ඉවරයිනේ. ඉතින් එන්සායි බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට සාමාන්‍ය විදිහට ඔයාලට අසීරුම දවස්වල දවස ගත කරන්න නම් ඔයා විශ්වාසයෙන් ළඟ තියාගන්න ඕනේ ආර්යා තමයි. ඉතින් එන්සායි ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ උදේ 10යි විනාඩි 53යි. සින්දුවක් අහලා මේ පැත්තට එමු.

අපි අලුත් පැයකට යන්න කලින් මම මේ මතක් කරන්න හදන්නේ රටමේකට ජාතික මෙහෙයුම ගැන හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන රටමේකට ජාතික මෙහෙයුමත් එක්ක අත්වල් බැඳ ගන්න දැන් වාට අවස්ථාව තියෙනවා. සාමාන්‍ය මං කියන්නේ ජීවිතේ ලස්සනට ගත කරන්න, සතුටු වෙන්න, විනෝද වෙන්න මත්ද්‍රව්‍ය තියෙන්නම ඕනේ නේ. තාවකාලික සතුටක් ලැබුණාට සදාකාලිකවම වේදනාවක් උරුම කරගන්න වෙන පුරුද්ද තමයි මත්ද්‍රව්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා වාගේ ජීවිතේ ලස්සන කරගන්න තරුණ කාලේ තරුණ ජවය තියාගෙන වයසට ගියාට පස්සේ නිරෝගීව ඉන්න නම් ආට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්නම වෙනවා. මං කියන්නේ ජීවිතේ සමහර වෙලාවට අපි වැරදි තීරණ දන්නේතු අරගන්නවා. හැබැයි ඉතින් මේක වැරදි කියලා දැනගත්තට පස්සේ ඒකෙන් අයින් වෙන්න ඕනනේ. එහෙම පුළුවන්කම ඔයාට තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ රටමේකට එකතු වෙලා මත්ද්‍රව්‍ය වැළැක්වීමට මත්ද්‍රව්‍ය විරෝධී මේ දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ඔයාටත් දැන් හැකියාව තියෙනවා රටක් විදියට එකට එකතු වෙන්න, රටමේකට ජාතික මෙහෙයුමට ඔයාගේ සහයෝගය ලබා දෙන්න.

0: ආවගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ආදී මුල්‍ය සමාගම් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
1: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සුග එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
7: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: 11:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
1: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නිවස් සමඟ මම කේසර. නීති විරෝධී ලෙස සුකෝපෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපමත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මෙම නඩුකරය අද කැඳවනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පස නමරසේන මහතා ඉදිරියේදී. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙය මෝටර් රථ ආඥාපනත යටතේ පවතින නඩුවක් බවයි. කෙසේ වෙතත් මෙම නඩුකරයේ විභාගය සඳහා අවසන් වතාවට ඔක්තෝබර් මස 28 වනදා කැඳවන බවත් මහේස්ත්‍රාත් තොරයා නියම කළා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM

නාරිලතා මලේ වෙලාව 11යි විනාඩි 10යි අපි දෙදෙනුම අවතහගෙන ඉන්න ගමන් දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ පරාදි කියන්න බෑ අද සෑහෙන කට්ටිය මැසේජ් කරලා තිනවා ඉතින් ඒ නිසා මේ පැය පටන් ගන්නකොට මට හිතුනවා ආව මතක් කළාම හිටියානම් හරි කියලා සුබ දවසක් වේවා සා අපි මේ වෙලාවේ සද්දරම අවහගෙන වැඩ කරන ගමන් ඉන්නේ ලස්සන සින්දුවකට පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තිනවා අනිවාර්යෙන් උදාර විදිහට සෙට් එකම එකතු කරගන්නම් ජය වේවා ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්න සරච්චන්ද්‍ර ඩයස් මැසේජ් එකක් දාලා තිනවා ඒ වගේම වැඩේ නියමයි අපිත් මේ වෙලාව අවහගෙන ඉන්නවා කියලා මට මොරොන්තුඩුව රොෂාන් ශාමා සෙනුක ඊට පස්සේ ෘෂිකා එක ලක්ෂ්මන් මැසේජ් කරලා තිනවා තැන්කියු ජය වේවා අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් ඒ වගේම හයි අසා කොහොමද මම කලවානේන් පුෂ්පා හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි අද අලුත් එක්කෙනෙක් ඉන්නවා එනංගිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනෝ දැන් නංගිගේ නමේවල නැන්නේ දැන් මොකද කරන්නේ අලුත් එක්කෙනා කියලා කියන්නන්නේ නේද හරි රයිට් කටි ඔක්කොම එකතු කරගෙන අපි අලුත් පැය වැඩ පටන් ගන්න හදන්නේ සින්දුරික නියමයි අසා අපි මේ වෙලාවේ දෙදුරුමාවත අහගෙන ඉන්නවා කියලා මට රේණුකා මැසේජ් එකක් දාලා තිනවා තැන්කියු ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න රයිට් මේක ටී ඔක්කොම එකතු කරගෙන ඉන්නකොට 11යි 11යි වෙලාව. ඔයාලට විශ්වකක් කරන්න මේක නියම වෙලාව. හරිද? රයිට්. මම මතක් කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් කෑම බීම ගැන අපි සෑහෙන්නේ හිතනවනේ නේද? මොකද අපි සාමාන්‍යයෙන් රසට කෑම ටිකක් කන්න හරි ආසයි. රස වගේම තමයි අපි කෑම වලට එකතු කරන දේවල් එක්ක අපේ කෑම වේලේ තියෙන ගුණදායක බව, පෝෂදායි බව සියල්ල පිළිබඳව පොඩ්ඩක් හිතලා බලන්නත් ඕන නේද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කෑම කනකොට රසය විතරක් බලන්න නැතුව අනිත් හැම දේවල් ගැනම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන කියලා. ඉතින් එතකොට දැන් මම මේ කියන්න හදන්නේ රසය විතරක් නෙමේ පෝෂණයත් හැමදාම තියෙන ලංකාවේ අපේ නිෂ්පාදනය තමයි මාතර ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් එතකොට මාතර ෆ්‍රීලන් හරහා එන බැදපු තුන පහක තියෙනවනේ. මේක ඇවිල්ලා ඕනම කරි එකක් රස කරන්න ගන්න පුළුවන් නියම රස රහසක්. මේක ඇවිල්ලා වෙනමම රසයක්. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මම කියන්නේ ඕනම කරියක් රස ගන්නවන්න පුළුවන් හැකියාව තියෙන මාතර ෆ්‍රීලන් බැදපු තුන පහක වා අනිවාර්යෙන් ළඟ තියාගන්න. සාමාන්‍යයෙන් මේ වෙලාවට ගෙදර ඉන්න කට්ටිය නම් උයනවනේ නේද? එතකොට දැන් තුන පහ අරගෙන එනකොට බැදපු තුන පහේම ගේනවා නම් වා මුදලාලි ටිකන් මුදලාලි මට වෙන මුකුත් එපා. මේ බබාලට ඊට පස්සේ හස්බන්ඩ් ගෙදරට විශ්වාසයෙන් කැමෝල්ට් එකතු කරලා කන්න දෙන්න පුළුවන් නියම රසය තියෙන මාතර ෆ්‍රීලන් වල විතරයි. ඉතින් ඒ නිසා මට මාතර ෆ්‍රීලන් බදපු තුන පහ එකක් දෙන්න කියලා බය නැතුව අය ඉල්ලන්න ලංකාවේ ඕනම තැනකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ගෙදර කැමට හොඳ රසයක් දෙන්න ආ ඉතින් හිතලා බල බල ඉන්න ඕනේ නේද? ඔයාගේ මුළු තැන්ගේ කැමෝල් රසය වැඩි කරලා දෙන ඕනම ප්‍රශ්නයකට හොඳම විසඳුම තියෙන්නේ මාතර ෆ්‍රීලන් නිෂ්පාදන වල තමයි. නැවුම් කුළුබඩු වල ස්වභාවික සුවඳයකට එකතු කරලා මාතර ෆ්‍රීලන් බදපු තුන පහ කුඩු හැඳකින් කැමෙකට නව රසයක් එක්ක මුළු මුළු තැන් ගෙදරටම සුවඳක් එකතු කරනවා. ඉතින් ඒ නිසා try කරලා බලන්න මේක. මං කියන්නේ අපේ කෑම වලට අපේ රස එකතු වෙන්නේ ලංකාවේ අංක එකේ කුළුබඩු සන්නාමය මාතර ෆ්‍රීලන් නිවසින් තමයි. ඒ නිසා ඒකනත් මතක් කරලා අපි අලුත් පැය වැඩ ටික පටන් ගන්න වා 11යි විනාඩි 13යි. මේ දවස්වල දැන් ලංකා ටයිල්ස් ගැනත් අපි මතක් කරනවනේ නේද? දැන් ඉස්සර වගේ ෂෝරූම්ස් වලට යන්න ඕනේ නැහැ ටයිල් අරගන්න නම්. දැන් ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාව හොයාගෙන ඔයාගේ ටවුන් එකට මෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ළඟම ලොකේෂන් එක ගැන ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න හදන්නේ. දැන් පහුගිය දවස් ටිකෙත් මම සෑහෙන මතක් කරන්නේ මෙන්න මේ පැතිවලට තමයි එන්නේ කියලා. එතකොට අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාව හොයාගෙන ඉන්නේ කඩුවෙල අවිසාවේල්ල පැත්තට. ඒ වගේම තමයි දැන් ඔයාලට chance එක තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදරට, ඊට පස්සේ ආලින්දයට, ඊට පස්සේ නාන කාමරයට මේ සියල්ලටම අවශ්‍ය කරන ටයිල් සහ බාත්වය උපාංග හිතාගන්න බැරි තරම් සුවිශේෂී මිල ගණන් යටතේ වසර මැද වාසිත එක්ක මිලදී ගන්න අවස්ථාව තියෙනවා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනරිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
4: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවේ
3: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයට සැප්තැම්බර් 17 වෙනිදා. අපි එන්නේ උදේ කිතුල්ගල සවස දැරණියගල නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
7: අලුත් තැන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
8: ඊසි සනීප ආරක්ෂකතුවා දැන් රුපියල් 150යි.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
10: ඉතනා මේ පාස් මතව කින් දුර ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා. ආයම දුරසින් බැරි වෙයි. හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net ahanna ahanna
11: වාසනාව විශ්වාස කරලා හැමදාම වගේ අපි වැඩ ඇරිලා යන ගමන් එහෙම නැත්නම් ටවුන් එකට ගියාම ටිකට් එකක් අරගන්න පුරුදු වෙලා තියෙනවනේ. සමහරු ඉන්නවා හැමදාම ටිකට් අරගන්න කට්ටිය. හැබැයි තෑගි හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ ගොඩාක් වෙලාවට ටිකට් වලින් ජයග්‍රහකයෝ තෝරනකොට ලොකු සල්ලි ප්‍රමාණයක් එක කෙනෙකුට දෙන එකනේ. හැබැයි DLB වාසි ලොතරැය නිකුත් කරලා තියෙන්නේ වැඩි ජයග්‍රාහකයන් ප්‍රමාණයක් බිහි කරන එක අරමුණු කරගෙනමයි. ඒ හින්දා තමයි සුපිරි තෑග්ග විදිහට රුපියල් මිලියනයක් ලබා දෙන්න වගේම සාමාන්‍යයෙන් අංක දෙකක් ගැලපුවමත් රුපියල් 25,000ක මුදල් තෑග්ගක් දෙන්න සූදානම් වෙලා ඉන්නේ.

DLB වෙතින් හඳුන්වා දීලා තියෙන අලුත්ම ලොතරැය්‍ය විදිහට වාසි ලොතරැය්‍ය එන හන්දා ඔයාට අර ටිකට් කවුන්ට් එකකට ගිහිල්ලා වෙළඳ මහත්මයේ කරි වෙළඳ මහත්මියක් හරි හම්බ වෙලා ටිකට් එක අරගන්නවා වගේම ඩිජිටලි DLB ස්වීප් ඇප් එක හරහාත් මේ ටිකට් එක අරගන්න පුළුවන්. අදම DLB වාසි ලොතරැය්‍යට ස්විච් වෙන්න

රයිට් වෙලාව 11 විනාඩි 30ක් වෙනකොට සැතැම්බර් මාසේ පටන් අරගෙන අපි බලාගෙන ඉන්නේ කවද්ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ එන්නේ කියලා නේද? ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ඔන්න මේ මාසේ 25 වෙනිදා ඉඳලා ඔයාලට හැකියාව තියෙනවා BMI CH එක පැත්තට ගියොත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙන්න. ඉතින් එතකොට 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැතැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තියෙන BMI CH එකේ උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් ඔයාලට අවස්ථාව තියෙනවා කාලයක් තිස්සේ ගන්න බලාපොරොත්තු වෙන ඉඳපු පොත් ටික එකම තැනකින් හිතාගන්න බැරි තරම් ඩිස්කවුන්ට් එක ලබා ගන්න. සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය. හැමදාමත් වගේ නිල ගුවන් විදුලිය විදිහට මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ net fm අපි. ඉතින් ඉන්සයි ගැනත් මතක් කරන්න ඕන. 11 විනාඩි 31 සින්දුවක් අහලා මේ පැත්තට එමු.

11යි විනාඩි 33යි වෙලාව. හයි කොමදාසා, අපිත් මේ වෙලාවේ දෙදරුමාවත අහගෙන ඉන්නවා. සුනේත්‍රා කුමාරී දෙයන්දර ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා පෞලි කට්ටියවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඕකේ, අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ මාත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්න කියලා ගම්පහ ඉඳලා හිමාශි මැසේජ් එකක් දාලා තිනවා. Thank you හිමාශි, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම කොමදාසා මටත් සින්දුවක් ඕන. හනී, දැක්කනේ දැන් තේරෙනව නේද කාටද මනමාලිය බලන්න ගිහිල්ලා තියෙන්නේ කියලා. මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද මේ නම එවලා නැහැ නේ වාගේ නේද? කවින්ද, මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ආයුමා වෙදමැදුර ගැන. කාලයක් තිස්සේ ඔයා රෝගී තත්වයකින් පීඩා විඳිනවා නම් දැන් ඒ රෝගී තත්වයට තිත තියලා ඔයාගේ ජීවිතේ අලුතෙන් නිරෝගීව පටන් ගන්න තියෙන හොඳම තැන තමයි සෙවනගල කිරිබන්නාර බෝගහන්දි ආයුමා වෙදමැදුර කියලා කියන්නේ. කමල්බන්දුල වීරපෙරම ආයුර්වේද වෛද්‍යතුමා ගැන මුළු ලංකාවම විශ්වාස කරද්දි මං ඔයාලට කියන්නේ, ඔයා කාලයක් තිස්සේ මොනවාම හරි රෝගී තත්ත්වයක්, ඒ කියන්නේ දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, ස්නායු රෝග, ගෑස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් වලින් පීඩා විඳිනවා නම් ඔයා යන්න ආයුමා වෙදමැදුරට ගිහිල්ලා කමල්බන්දුල වීරපෙරම වෙද මහත්මයාගෙන් බෙහෙත් අරගන්නකො. ආයෙත්ින් ලෙඩේ තිබ්බද කියලාවත් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ තරමටම නිටාවට සුව කරගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ඔය අංශභාග රෝගීන් එහෙම රෝද පුටුවෙන් එන්නේ මාසයක් දෙකක් තුනක් යනකොට හිටියට වඩා හොඳට ඇවිදලා කරලා ඉන්නවා. ඒ නිසා අන්නේ විශ්වාසයත් එක තමයි ලංකාවේ සතර දිග්භාගයෙන්ම ආයුමා වෙදමැදුරට රෝගීන් එන්නේ විශ්වාසයත් එක්ක. විශේෂයෙන් මතක තියාගන්න සඳුදාන් ගහරුවාද පොය දවස්වල ආයුමා වෙදමැදුර නිවාඩුයි. අනිත් ඕනම දවසක ඔයාලට ඇවිල්ලා බෙහෙත් ටික අරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න 0777 300 940, එහෙමත් නැත්නම් 0773 273 540 කතා කරලා ඔයාලට පුළුවන් ආයුමා වෙදමැදුරෙන් වෙලාවක් වෙන් කරගන්න. හරිද? ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන 11යි විනාඩි 35යි දැන්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: හයි විනාඩි 38යි වෙලාව. හයි කොහමද සර්? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අනුත්තරා මම ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම මඩපාත ලක්ෂ්මන්, පෞලි කට්ටියවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා දෙනවා. ඒ වගේම good morning අසාබෝයි. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ කියලා තංගල්ලෙන් අප්සරා මැසේජ් කරලා තියෙනවා. Thank you.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉති මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: 11 විනාඩි 42යි දැන්.
3: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ. SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයට සැප්තැම්බර් 17 වෙනිදා අපි එන්නේ උදේ කිතුල්ගල සවස දැරණියගල නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
8: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716-856-956 මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770-313-3036
9: මේනක සහල් එක්ක අපි ඒ කාලේ අපේ ගෙවල් වල අම්මලා තාත්තලා උයපු බත් එකේ රස ඒ විදිහටම දැනෙන විදිහට අපිට හදා ගන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලා හැමදාම කෑම එකක් හදනකොට හොඳම සහල් අරගෙන ඇවිල්ලානේ ගෙදර බත් එක හැදුවේ. දැන් මේනක සහල් කියන්නේත් හොඳම සහල්. ඒක හන්දා ඔයාගේ ගෙදර කෑම වේල හදා ගන්නකොට මේනක සහල් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. තෑගිත් හම්බ වෙනවනේ. මේනක සහල් බයි ඇන් වින් තරංගයත් එක්ක ඔයාට පුළුවන් ස්මාර්ට් ටීවී එකක්, රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කරන්න. මේනක සහල් එක්ක රයිස් කුකර් එකේ බත් ටික හදලා ඊට පස්සේ ටීවී එක බලන ගමන් බත් කාලා ඊට පස්සේ ඔයනම් බ්ලෙන්ඩර් එකේ මොනවා හරි දාගෙන ජූස් එකක් උනත් බොන්න පුළුවන්. ඒක හන්දා අදම වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න අතරේ ඔයාට පුළුවන් තෑගි දිනන්න. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බර් එකට අදම කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාන්න. එතකොට මේනක සහල් නියෝජිතයෙක්ගේ ඔයාව හොයාගෙන හිස්සත් ඉන්නේ කූපන් එකේ තියෙන තෑගත් ඔයාටම අරගෙන මේනක සහල් අපේම රස අපේම උරුමය.

11යි විනාඩි 49යි වෙලාව. අපි නිවුස් බ්‍රේක් එකට යන්න ඕන. හැබැයි ඊට කලින් මතක් කරන්න යාළුව කට්ටියක් ඉන්නවා. හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ දෙදුරුමාවත අහගෙන ඉන්නවා. මට වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න සුදුමැණිකේවා ඊට පස්සේ පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඒ වගේම මට මැසේජ් එකක් දාලා දිනවා දුම්බර ලලිත්. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ. මංජුල ක්‍රියේෂන්ස් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා. මංජුල, චාමර, විමලේ, ඊට පස්සේ කුමාර ඔක්කොම කට්ටියව මතක් කරන්න කියලා දිනවා. මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ සමන්ත. ඒ වගේම මේ වෙලාවේ දුලංජලි අනුරාධපුරේ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා. අපේ DJ මයික්වා අනිවාර්යෙන් සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ඕකේ, අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම අපිට සින්දුවක් දෙන්න අනුර පුසල්ලා වෙන්න ඔයවත් එකතු කරගන්නම්. ඒ වගේම ජයන්ති බුලත් කොහුපිටේ ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. Thank you ජයන්ති. ඒ වගේම අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට ත්‍රිංකෝ පහේ කණුවෙන් පුංචි බණ්ඩ මැසේජ් එකක් දාලා තිනවා. Thank you ජය වේවා. තව සෑහෙන කට්ටියක් ඉන්නවා මැසේජ් කරපු. හැබැයි අපි සින්දුවක් කාලා නිවුස් බ්‍රේක් එකට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ කට්ටියව මතක් කරන්නම්. මැසේජ් එකක් දාලා තියෙන 0711 95 95 95ට අපි ළඟ පැයදී හම්බෙමු.

0: அனு மாவட்ட
1: brought to you by
2: அதுலக்கே நமஹுபவன ரட்டபுராம ரசகனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනාම වෙන කොහෙන්ද සර්
5: පීල්බී වාසී කොයි කාටත් වාසී
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න.
7: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.

0: ഇത്രയും പണ്ടല്ലേ
1: അറിയട്ടുകാക്കി അമ്മായി താത്തയുമായി
2: விஜய நூடுல்ஸ் சமகின் வர்ண கஹா கிருத்ரிம ரசக்காரக வலின் தொர விஜய கிரிமாலு துர பஹா மிஸ்ரனே தூ கிரிமாலு
3: Brought to you by
4: Prime Residences within Obavithata Genayana Kolamba Navayahi Idivana The Prime Colombo Adama Katha Karanna 0710677333
5: Loma Danna Samsung Ganna Hondama Tanai Damro
6: Samsung Ganna Hondama Tanai Damro
7: CDP Stavara Tanpatu Vetin 15% Dakwa Asama Sama Poli Anupata 0117388388 Amatanna
8: Quality Eka Gana Hitala Mama Nang Hemadama Ganne Fortune Oil Ma Tamai
9: Oh Itin
8: Fortune Oil Avurudu Ganak Tissema Godanaga Gatta Vishwasaya Vena Monawa Awath Sama Karanna Bae Ne
10: ரகவரணிய ஜாதிக சுரக்ஷிதகரணய கலனி ஃபயர் ஷீல்ட் பர்பிள் ஃபயர் டேன் விலந்த போலே
11: பிரமித்தியன் குனின் போஷித விஜயகுரக் கண்பிட்டி
12: விஜயகுரக்
13: Encopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
14: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
15: FM Algo Town ඔබ වෙත ගෙන ආවේ
16: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
17: දේදුණු මාවත දේදුණු මාවත
3: brought to you by
18: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
19: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
1: වාසිනා මෙන කොහෙන්ද සර්
7: ටීල් බී වාසි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් FM 95 FM 94.8 net FM දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: ටිකට
1: ගවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
0: දැන් වෙලාව දවල් 12යි

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: කරන සත්‍ය
1: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 16 වෙනිදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: සිරස්තල ශිරන්ති සිංගප්පූරුවයි ගුවන් යානය පිටත්ව යන්න කලින් පොලිසියෙන් දැනුම් දීමක් නාමල් අධිකරණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට ආරක්ෂාව තරකරයි පලා යන්නේ නැහැ අධිකරණයට ආ ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක් එල් නීනෝ පැවතියත් මහවැලි ජලාශවල ජලමට්ටම ගැන සුබ පුවතක් අවුරුදු 100 ඉක්ම වූ ජපනුන්ගෙන් වාර්තාවක් ප්‍රදේශ රසකට පසුගේ දින කිහිපේ වැසි ඇදහැලුනත් එල් නීනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට පත්වෙමින් පවතිනවා. මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලියුම සිංගප්පූරුව බලා පිටත්ව ගියා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අදාලියුම කටුනායක ගුවන්තොටුපලෙන් සිංගප්පූරුව බලාපිටත්ව ගොස් තිබෙනවා. ඇය සමග තවත් කාන්තාවක්ද සිංගප්පූරුව බලාපිටත්ව ගොස් ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. ඔවුන් අදාලියුම 1:10 පමණ සිංගප්පූරු ගුවන් සේවයේ SQ-469 තරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලෙන් සිංගප්පූරුව බලාපිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන 24 වනදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය හමුවේ පෙනී සිටීමටද නියමිත බව වාර්තා වනවා. ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය එලෙස සිංගප්පූරුව බලාපිටත්ව ගොස් තිබෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බවයි රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග අනාවරණ කළේ. ඇයට එළඹෙන 24 වනදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ හමුවේ පෙනී සිටින ලෙස ගුවන්තොටුපළ පොලිසිය විසින් දැනුම් දී ඇත්තේ අදාලියුම ගුවන් යානයට ගොඩවීමට කෙටි වේලාවකට පෙර බවද රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග අනාවරණ කළා. ඇය ලබන 19 වනදා නැවත දෙවෙනිට පැමිණීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. එයා බස් ගණුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බැවින් මෙලෙස ආරක්ෂාව තර කර තිබෙන බවයි වාර්තා වන්නේ. එම නඩුකරිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවීමට නියමිතව ඇති බව net news අධිකරණ වාර්තාකරු පැවසුවා. එල් නීනෝ තත්ත්වය අපේක්ෂා කළ පරිදි ප්‍රබල මට්ටමට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා රජී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කියා සිටියේ මේ දිනවල පවතින වැසි තත්ත්වයේද ක්‍රමයෙන් ඉදිරියේදී අඩුවනු ඇති බවයි.
2: ඔබ දන්නවා පහුගිය කාලයේ ගත්තහම මේ අපට වැස්ස නිරතේ කොටතර ලැබුණත් තද වැසි ලැබුණ නැහැ. ඒ වගේම උතුරු මැද නැගෙනහිර පළාත්වලට යමනරාගල හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල තිබුණේ දැඩි නියඟ තත්වයක්. පසුගිය දින 2-3 තුල අපිට මේ පැතිවලටත් වැසි සාමාන්‍යයෙන් තද වැසිත් අනුරාධපුරේට වගේ අම්පාරට මඩකලපුවට වගේ ලැබුණා. ඒකට හේතුවක් වුණේ විශේෂයෙන්ම පෙරේදා දිනේ සිට 15 අයගොලිය කැළමිලි ස්වභාවයක් වර්ධනය වෙලා තිබුණා. ඒක මේ වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතිනවා. ඊයේ පෙරේදා අද දිනෙත් එම කැළමිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් අපේ අර නියඟේ පැවති ප්‍රදේශවලටත් වැස්සක් සාමාන්‍ය ලැබුණා. නමුත් ඒක තාවකාලිකයි, ඒක දිගටම පවතින්නේ නැහැ. කොහොමුණත් අපි මේ නිරිත දිග කොටසට වහින වැස්ස අපි බලාපොරොත්තු වෙනවා තව ඉදිරියට සතියක් විතර අඩු වැඩි වෙවි පවතිවි කියලා.
1: පවතින එල් නීනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. එල් නීනෝ තත්ත්වය ලබන පෙබරවාරි මාසය දක්වාම බල පැවැත්විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න එහිදී කියා සිටියේ.
2: අපි මේ එල්නිනෝ ගැන මොනිටර් කරන කලාපය ගත්තොත් අපි කියන නිනෝ 3.4 කලාපය කියලා. එතනත් ඒ කලාපයේ උෂ්ණත්වයත් අගෝස්තු මාසෙත් 1.8ක් දක්වා කියලා කියන තියෙනවා. ඒ කියන්නේ අපි 1.5ට වැඩි නම් කියන්නේ ඒක ප්‍රබල එල්නිනෝවක් කියලා. දැන් එල්නිනෝ අපිට මොකද ඒක කාලයක් මාස 5ක විතර ඇවරේජ් එක බලලා තමයි අපි ප්‍රකාශයට පත් කරන්නේ. කොහොම නම් දැන් එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමට වර්ධනය වෙමින් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම ගෝලීය පුරෝකථන මේ විදිහට පෙන්වා දෙනවා. මෙම ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස තුන ඇතුළත ඒ කාලයේදී මේකේ උපරිම අගයට පත්වේවි කියලා. ඒ කියන්නේ අති ඉතා ප්‍රබල එළිනවා බවට පත්වේවි කියලා. ඒ වගේම ජාත්‍යන්තර පුරෝකථන පෙන්වා දෙනවා ලබන වසරේ මාර්තු අප්‍රේල් වගේ උෂ්ණත්වය මෙතෙක් පැවති සියලුම උෂ්ණත්වයන් අභිභවා යන්න තිර කඩක් තියෙනවා. ඒ වගේම රස්න උණුසුම් මාසයක් වේවි මාර්තු අප්‍රේල් මාස. ඉතින් කොහොම වුණත් එළිනව තත්ත්වය ලබන පෙබරවාරි මාසයේ අවසන් වෙනකම්ම පවතීව කියන එක අනිවාර්යයෙන්ම පවතින බවට තමයි දැන් මේ වෙන විට පුරෝකථන තියෙන. ඒ කියන්නේ 100%ක සම්භාවිතාවකින් ප්‍රකාශයට පත් වෙනවා.
1: එල්නිනෝ තත්ත්වයක් පැවතියද මහවැලි ජලාශවල ජලමට්ටම යහපත් තත්ත්වයක පවතින බවයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා මෙහිදී කියා සිටියේ.
3: දැන් අපි මේ කතා කරන්නේ ජල කළමනාකරණ ලේකම් කාර්යයට අදාළ ප්‍රදේශවල තමයි. ඒක අපි මුලදීම මම කියන්න ඕන. මොකද ජල කළමනාකරණ ලේකම් කාර්යයට තියෙන්නේ මහවැලි ගංගා ද්‍රෝණිය, ඒ වගේම මාද්‍රෝය, යාන්ඔය, මල්ලත්ඔය, කලාවේ බේසින් ඒ ටික තියෙනවා. ඊට අමතරව කිරිඳිඔය, වලව, කැලණිගහ සහ කළුගඟ. ඔය බේසින් වලට අදාළ තමයි මගේ දත්ත විශ්ලේෂණය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔය පද්ධතිය ගත්තොත් මේ වුණට 55%ක ජල ධාරිතාවක් තියෙනවා. ඇත්තටම මේ අවස්ථාවේ ස්තුතිය ප්‍රකාශ කරන්න අපේ ගොවි ජනතාවට. ගොවි ජනතාව අපි කියපු විදියට සැහැන්ට වැඩ කරපු නිසා තමයි අපිට මේ වගේ තත්ත්වයකට වතුර ඉතුරු කරගන්න පුළුවන්නේ. ඒ වගේම විදුලි බල මණ්ඩලය ඒ අනුව තමයි කටයුතු කරමින් තමයි මේ වතුර මේ තරම් 55%ක විතර ධාරිතාවයකට අපි එන්න බුණු. දැන් අපි හොඳ තත්ත්වයේ කියනවා මහවැලි පද්ධතියේ ඊළඟ මහා කන්නේ පටන් ගැනීම සඳහා අපි ඔක්තෝබර් මාසය ඇතුළත මහවැලි පද්ධතිය තුළ වගාව ආරම්භ කිරීමට කටයුතු යොදලා තියෙනවා. ඉතින් අපි තව විදුලියටත් ජලාශවල තත්ත්වය කිව්වොත් එහෙම විදුලි බලය නිස්පාදනය කරන ජලාශවල මේ වනට 61%කුත්, වාරි මාර්ග කටයුතු වලට ජල නිදහස් කරන මහවැලි අධිකාරිය සතු ජලාශවල 49%කුත්, වාරි මාර්ග කටයුතු සඳහා ජල නිදහස් කරන වාරි මාර්ග දෙපාර්තමේන්තුව අදාළ ජලාශවල 48%කුත් වශයෙන් අපිට තියෙනවා දැනට මේ වෙනකොට. ඒ වගේ පද්ධති වශයෙන් ගත්තොත් එහෙම මහවැලි පද්ධතිය 52%කුත්, වලව පද්ධතිය 57%කුත්, කැලණි පද්ධතිය 85%කුත් වශයෙන් ජලයේ මේ වෙනකොට දෙන. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රකාශ කරා වගේ හොඳ ජල තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා ඉල්ලිනෝ පැවතියක්.
1: මේ අතර පසුගිය දිනවල ඇදහැරුණු වර්ෂාව හේතුවෙන් පානීය ජල ගැටලුවට ලක්ව සිටි පිරිස අතරින් යම් පිරිසකට සහනයක් සැලසී තිබෙනවා. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනසූරිය මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
4: එල්නිනෝ බලපෑමත් එක්ක ඇති වුණ වේලි තත්ත්වයත් එක්ක දිස්ත්‍රික් අටක නම් වශයෙන් කිව්වත් මොන්රාගල, මඩකලපුව, බදුල්ල, අම්පාර, පොළොන්නරුව, රත්නපුර, අනුරාධපුර සහ මාතලේක දිස්ත්‍රික් කාටේ ප්‍රාදේශීය කොට්ටාස 36ක පවුල් 50174ක පුද්ගලයන් 183869ක් මේ පානීය ජලය ලබාගෙන සම්බන්ධයෙන් පීඩාවට පත් වුණා. විශේෂයෙන් පසුගිය දින කීපය තුළ ඇතිවෙච්ච වර්ෂාවත් එක්ක යම් ස්ථානවල පානීය ජලය සපයා ගැනීමේ ගැටලුව මේ වෙද්දී අපට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අනුව මේ වෙද්දී පවුල් 43,586ක පුද්ගලයන් 142,236ක් වෙත තවදුරටත් පානීය ජලය සපයා දීම කටයුතු අඛණ්ඩව සිදු කරනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම පළාත් පාලන ආයතනවල සහයෝගයෙන්.
1: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
5: මේ පූර්ව සූදානමට විශේෂයෙන්ම හේතුනේ මේ කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියා විශේෂිත නිවේදනයේ එල්ලිනෝ තත්ත්වය සහ එහි ඇතිවෙන බලපෑම සම්බන්ධයෙන් ඉතා නිවැරදි ලෙස මේ සියලු දෙනා දැනුවත් කිරීම තමයි. මම හිතන්නේ ඉතාමත් වැදගත් එක. විශේෂයෙන්ම ජල කළමනාකරණය කිරීමටත් හේතු වෙලා තියෙනවා. එකම පූර්ව සූදානම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විදිහටත් ජාතික ආපදා සහන සභාව මධ්‍යස්ථානයටත් මේ වතුර බවුසර වියලි කාල්ගුණ තත්ත්වයට සූදානම් කර ගැනීමට එකම ගම් වතුරක් එනවා නම් බෝට්ටු ඇතුළේ සියලු උපකරණ සූදානම් කර ගැනීමට ත්‍රිවිධ හමුදාව පොලිසිය සතු උපකරණයන් සූදානම් කර ගැනීමට ඒ විවිධ අංශවල සම්බන්ධීකරණ ඇති කර ගැනීමට මම හිතන්නේ මේ තව නිවැරදි තොරතුරු අපිට හේතුපාදක වුණා.
1: ඉස්ලාම් දහමට අපහාස වන අන්තමේ ප්‍රකාශ ශක්ති දුකලෙයයි චෝදනා කරමින් බුදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුරත්තේ ඥානසාරි හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන 30 වෙනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර ගලගුරත්තේ ඥානසාරි හිමියන්ද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. අධිකරණ භූමියෙන් පිටවන අවස්ථාවේ උන්වහන්සේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
6: කොහොමද ඔබ වහන්සේ දැන් ඉස්සරහට අධිකරණයට බාර වෙනවද?
7: අනිවාර්යෙන් ඉතින් මේ නීතියට අපි විසඳමන්න ඕනනේ.
6: ඉතින් සබුක්ක් කර තියෙද්දි ඔබ වහන්සේට කියන්නේ මේ
7: විශේෂ දෙයක් නැහැ. ඉතින් දැන් මම දැක්කෝ මෙතනම අන්තර්ජාලය අරවා මේවා ඉතින් මේ අතුරුදන් වෙලාය කියලා. ඉතින් අතුරුදන් වෙන්නේ පලා යන්නේ දුර්වල වෙනුනේ. අපි වැඩ කළේ රට වෙනුවෙන් අපි ඒවට මුණ දෙනවා. බය වෙන්නේ නැහැ. පලා යන්නෙත් නැහැ.
1: වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය යටතේ ගොවි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වැතැයි සර්ව ජන ගොවි සංවිධානය පවසනවා. එහි ජාතික සංවිධායක කමල්තිස්ස බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය ආයතන අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැතිකම හේතුවෙන් එම තත්වයේ තවදුරටත් වැඩිවන බවයි. ගලින් බිඳුනු වැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ ගොවි ජනතාව පීඩාවට පත්වන ආකාරයට උදාහරණයක් ඉදිරිපත් කරමින්
8: අපි කන්න රැස්වීමක් තියලා කන්න රැස්වීම අනුමත වුණාට පස්සේ කන්න රැස්වීමෙත් අපි ගොවියෝ යෝජනාවක් ඉදිරියට සම්මත කරගන්නවා. නිලධාරී ඉදිරියේ පිදුරු ගැනීම ගිනි තැබීමට දඩේ රුපියල් 5000 හරි කොහොම නිශ්චිත මුදලක් යෝජනා කරගන්නවා. ඒ යෝජනා කරගත්තට පස්සේ ගොවියා කන්න කපලා පිදුරු ටික ලියද්දී ගොඩ ගැහුවට පස්සේ ගොඩ ගහලා එක කුඹුරේ දිරන් දානවා නම් හොඳයි කාබනික පොහොර විදියට එක හොඳ අස්සන්නක් ගන්න පුළුවන් එක පිළිගන්න. නමුත් මේ පිදුරු ගොඩ දැකපු ගම් PHI මහත්තයා ඇවිල්ලා කියනවා ගොවි මහත්තයාට මේ පිදුරු ගොඩේ මීයෝ බෝ වෙනවා. මීයෝ බෝ වුණාට පස්සේ වැස්සට පස්සේ මේ මීයෝ ටික මැරිලා කුණු වෙලා යනවා. කුඹුරේට බසාරේ මීඋණ බෝ වෙනවා. මීඋණ බෝ වුණාට පස්සේ ගොවියා මැරෙනවා. එතකොට ගොවියට තියෙන ප්‍රශ්නේ තමයි මේ පිදුරු ගොඩ හින්දා මීයෝ බෝ වෙලා මීඋණ බෝ වෙනවා. මීඋණ බෝ වුණාට පස්සේ ගොවියා මැරෙනවා. හැබැයි පොහොර කාබනික පොහොර පැත්ත විනාශ වෙනවා. එතකොට ගොවියා ඉක්මනටම කරන්නේ වහින්න ඉස්සලා මේ පිදුරු ගොඩ ගිනි තියෙන. එතකොට කුෂිකර්ම බලධාරීන් හා සෞඛ්‍ය බලධාරීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් හා අවබෝධයක් නැසින්දා ගොවියා හැම වෙලාවෙම අමාරු වෙනවා. කුෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කරනවා මින් ඉදිරියට පිදුරු ගිනි තියෙනවා නම් ඒ පිදුරු නීතියන ගොවියොන්ගේ පොහොර සානාධාරේ කපනවා කියලා. එහෙම නීතියක් මේ රටේ තාම නැහැ. ඕනනම් නීතියක් ගේන්න පුළුවන්. හැබැයි ගොවි සංවිධාන නියෝජිත විදිහට අපි එකලාම විරුද්ධයි. එම ප්‍රකාශයට මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ ගොවියගේ නෙමෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ රජයේ බලධාරීන් අතර නිසි අවබෝධයක් වැඩපිළිවෙළක් හා ඒ රාජ්‍ය ආයතන අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සම්බන්ධයක් නැතිකම.
1: ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබීම සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා.
8: ගොවියාගේ වී වලට නිශ්චිත මිලක් නැහැ. අර්ථාපල් ගොවියට නිශ්චිත මිලක් නැහැ. එළවලු පළතුරු ගොවියට නිශ්චිත මිලක් නැහැ. ගොවියාද මේ මහපොළවේ අසරණ වෙලා ඉන්නවා. ජීවත් වෙන්න බැරුව අන්ත අසරණ වෙච්චි ගොවියක් ගොවියෝ බවට අද අපේ රටේ ගොවියෝ පත් වෙලා තියෙනවා. මේ 76 අවුරුද්ද ඇතුලේ මේ ආණ්ඩුව තමයි මේ රටේ ගොවියෝ මේ තරම් නැත්තර නැති කරලා පාට බස්සලා විනාශ කරලා දාපු ආණ්ඩුව. මේ කෘෂිකර්ම ඇමතිවරයා යටතේ තමයි මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ වෙලා තියෙන්නේ. මේ රටේ කෘෂිකර්මාන්තය අගාධයට වැටිලා තියෙන්නේ. ඒ නිසා අද වසර දෙකයි රටට සුබයි නෙමෙයි මේ වසර දෙක ඇතුලේ මේ රටට ගහලා තියෙන හෙන එක පැත්තකින් වහිනවා කඳුනා යනවා කඩාන වැටෙනවා මිනිස්සු මැරෙනවා අනිත් පැත්තෙන් දැඩි නියගේ මිනිස්සුන්ට කාණ්ඩ නැහැ වතුර නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ. එතකොට මේක මේ රටට සුබයිද? රට වටේට රැස්වීම තියාගෙන ගිහිල්ලා බොරු වියදම් කරාට වැඩක් නැහැ. මේ රටේ මේ ගොවියොන්ගේ මේ රටේ රජයේ සේවකයන්ගේ මේ රටේ කාන්තාවන්ගේ දරුවන්ගේ ජීවිතේදී තියෙන ප්‍රශ්න වලට නිශ්චිත උත්තරයක් සපයන්නේ නැතුව බොරු රැස්වීම විතරක් තියලා කිසිම ප්‍රතිඵලයක් නැහැ. අද මේ ආණ්ඩුවත් කරන්නේ මීට පෙර තිබුණු කරගෙන ආපු එම ක්‍රියාවලියම ඉදිරියට කරගෙන යනවා මිසක් මේ සිස්ටම් චේන්ජ් වුණා කියන එක සම්පූර්ණ බොරු.
1: මේ අතර ඉක්ුද්දා පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම මහතාද සඳහන් කළේ ගොවින්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හෝ රජයේ නිසි මුදලක් වෙන් කර නොමැති බවයි.
9: අද පොළොන්නරුවට ජනාධිපතිතුමා ගිහිල්ලා මොනවද කිව්වේ?
10: ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩනා වගේ ඩඩ්ලිගෙන් කාලා ගොවියට අතවනනවා. ඒක නේද උනේ? මොනවද ගොවි ජනතාවට දුන්නේ?
9: අඩු ගානේ වී ටික ගන්නවද? අද හරියට වී ටික ගන්නේ නැහැ. කන්න දෙකේම තිබිච්ච වී අද ගොවියන්ගේ ගෙවල් වල ගොඩ ගහිලා ගොවියන්ගේ ගෙදර තියෙන බඩු මුට්ටු කොම්පැනි කාරයෝ වෙන්දේසි කරනවා. බුදියේ නැද? ඇඳි වතක් වෙන්දේසි කරන තත්ත්වෙට ගොවියාව වැටිලා. වතුර ටික නැහැ ගොවියට. එල්නිනෝ කිව්වා. ඒ වගේම බාල ගල්ලඟුරු ගෙනල්ලා විදුලි බලාගාර වලට වැඩියෙන් වතුර නිදහස් කළා. මොකද හේතුව ගල්ලඟුරු බාල හින්දා විදුලිය දී ගන්න
10: යන්න බැරුව ගියා. අද වැව් හිඳිලා. මේවට මොනවද උත්තර දුන්නේ? ඔය ස්ටේජ් එකට රෙද්දක් කනක් නගින්න පුළුවන්ද කියන්නකෝ. ගොවි ජනතාව ඉස්සරහේ ස්ටේජ් එකට රෙද්දක් කනගෙන නගින්න පුළුවන්ද? ගොවි ජනතාවට රෙද්දක් කනගෙන ජනාධිපතිතුමාගේ රැස්වීමට එන්න පුළුවන්ද? අපි දැක්කනේ NPP එකට කඩේ ගිය ගොවියෝ තමයි ගොඩක් උද්ඝෝෂණය කළේ. ඒ අය එයිද? එහෙනම් බස් වලින් සෙනගිනල්ලා පිටගම් වලින් ගොවි රැස්වීම තියලා හරියන්නේ නැහැ. ගොවියට වැඩක් කරලා ගොවිතන ශක්තිමත් කරලා රැස්වීම තියන්න.
1: කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමු වෙති අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ වී මිලදී ගැනීම සඳහා අතිරේක මුදල් වෙන් කිරීමක් සඳහාද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි.
11: 2026 වර්ෂයේ යලකන්නේ වී මිලදී ගැනීම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 6000ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති අතර එම මුදල යොදා ගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. අනුරාධපුරයේ පොළොන්නරුව පුත්තරම මන්නාරම මුලතිව් යන දිස්ත්‍රික්කවල සහ මහවැලි බී සී සහ එච් කලාපවල වී අස්සනු තවමත් දෙල අවසන් නොමැති බැවින් එම ප්‍රදේශයන්හි වී මිලදී ගැනීම සඳහා දැන්ට කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණලා තියෙනවා. එබැවින් 2026 යලකන්නේ VS වන මිලදී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7500ක අමතර ප්‍රතිපාදන වලින් තවත් රුපියල් මිලියන 2500ක අරමුදල් ප්‍රතිපූර්ණ කිරීමේ පදනම් මත වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් හා වාරිමාර්ග එමතුම ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.
1: දකුණු කළුතර දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අද උදෑසන සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. එම කාන්තාවන් දෙදෙනා දුම්රිය ස්ථානයේ පදික වේදිකාවට පැමිණීම සඳහා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියේදී මරදාන දෙස සිට ගාල දෙසට ගමන් කරමින් තිබූ සේවා දුම්රියක ගැටි අනතුර සිදු වෙති බවයි නෙට් නිවුස් වාර්තාකරුව පැවසුවේ. එකම පවුලේ මව, දියණිය සහ තවත් ඥාති දියණියක් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියේදී එලෙස අනතුරට ලක් වෙති අතර දුම්රිය ගැටුණු මව සහ ඥාති දියණිය අනතුරින් මිය ගොස් ඇති බවද නෙට් නිවුස් වාර්තාකරුව මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම කාන්තාවන් තිදෙනා අනුරාධපුර පූජා නගරයේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා පිටත්ව යාමට දකුණු කළුතර දුම්රිය ස්ථානයේ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ. ඔවුන් දුම්රිය මාර්ගය ඔස්සේ අපරීක්ෂාකාරී ලෙස දුම්රිය පදික වේදිකාවට පැමිණිමින් සිටින අතරතුර එම අනතුර සිදුව ඇති බවද වාර්තා වුණා. ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලින් සංඛ්‍යාව ඉතිහාසයේ පළමුවරට ලක්ෂයේ සීමාව ඉක්වා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ලොව වැඩිම ආයු කාලයක් හිමි ජනගහනයක් වෙසෙන රට ලෙස සැලකෙන්නේ ජපානයයි. එක්සත් ජාතීන්ගේ හා ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව අද වන විට එරට ජීවත්වන සීවසක් පසු කළ පුද්ගලින් 107677 දෙනෙකු ජීවත්වන අතර එය ලොව වෙනත් කිසිදු රටක දැකිය නොහැකි ඉහළම සංඛ්‍යාවක්. මෙපිටින් 88% ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වීමද විශේෂත්වයක්. ජපානයේ දැනට ජීවත්ව සිටින වයස්කතම කාන්තාව ලෙස කියෝටෝ නගරයේ වසන 104 හැවිරිදි ෆුයෝ කිෂිමොටෝ වන අතර වයස්කතම පිරිමි පුද්ගලයා වන්නේ කුමමොටෝ හි 112 හැවිරිදි කරු කටෝ නැමැතයි. ජපානයේ පිහිට වූ මෙම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් ජපාන සෞඛ්‍ය අමාත්‍ය කෙන්චිරෝ උයේනුව පවසා ඇත්තේ වෛද්‍ය තාක්ෂණයේ සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සිදු වූ දියුණුව හේතුවෙන් මෙලෙස විශාල පිරිසකට සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ විඳීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවයි. මෙම දීර්ඝායුෂ වාර්තාව සතුටට කරුණක් වුවද වේගෙන් වයස්ගත වන ජනගහනය හමුවේ රටේ සමාජ ආරක්ෂණ පද්ධතිය සහ විශ්‍රාම වැටුප් ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාම බඩපතල අභියෝගයක් බවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා. ප්‍රධාන වශයෙන් මාළු, එළවලු සහ බත් අඩංගු ආහාර වෙලක් ලබා ගැනීම සහ බටහිර රටවලට සාපේක්ෂව සංතෘප්ත තෙල් අවම වශයෙන් භාවිත කිරීම ජපන් ජාතිකයන් මෙලෙස දීර්ඝායුෂ ලැබීමට හේතුවක් ලෙසටයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. දෛනිකව ඇවිදීම, පාපැදි භාවිතය, පොදු ප්‍රවාහන සේවා භාවිතය සහ ව්‍යායාමවල නිරතවීම වැනි ජපාන ජාතිකයන්ගේ ක්‍රියාශීලී ජීවන රටාවද මෙලෙස දීර්ඝායුෂ ලැබීමට හේතුවක් ලෙස සැලකෙනවා. ජපානයේ උපත් අනුපාතයේ වේගෙන් පහත වැටිමින් පවතින අතර පසුගිය වසර 10කට වැඩි කාලයක සිට එරට ලදරු නැපි අලවියට වඩා වැඩිහිටි නැපි අලවිය ඉහළ ගොස් තිබීමෙන් ජපානයේ මුහුණ දී ඇති මෙම ජනගහන අර්බුදයේ ස්වභාවය මැනවින් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ලෝක කෘෂිකර්ම දිනයේ සැමරීම වෙනුවෙන් ලින්ක් නැචරල් ප්‍රොඩක්ට් සමාගම විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනබඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇතුන්ගොඩ සහ කොට්ටු කච්චිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැතුණා. ඒ ප්‍රදේශයේ ගොවි ප්‍රජාව සඳහා අවශ්‍ය කෘෂිකාර්මික සේවා සහ උපදේශන ලබා දීම මෙහි අරමුණෙන්. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලින්ක් නැචරල් ප්‍රොඩක්ට් සමාගමේ කෘෂි අංශයේ බාහිර වගා ව්‍යාපෘති කළමනාකරු චතුර ජීවන්ත මහතා.
12: ඇතුන්ගොඩ සහ කොට්ටුකච්චිය කියන ගම්මාන කේන්ද්‍ර කරගනිමින් එම ප්‍රදේශවල ජීවත් වෙන ගොවි ප්‍රජාවගේ කෘෂිකාර්මික ගැටලු සහ ඔවුන්ට නව තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් අපි කෘෂි උපදේශන සේවා සහ තාක්ෂණික ප්‍රදර්ශනයක් මේ යටතේ සංවිධානය කරන්නට වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා කජු සංස්ථාව වැනි රාජ්‍ය ආයතන ගණනාවක් මේ වැඩසටහන වෙනුවෙන් අපිට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම පුද්ගලික අංශය නියෝජනය කරමින් CIC සමූහ ව්‍යාපාරී කෘෂි උපදේශන සේවාවන් ගණනාවක් මෙම වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වුණා. ඉතින් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ඊයේ දවසේ පවත්වනට දුන්න මේ වැඩසටහනේදී එම ප්‍රදේශ ජීවත් වෙන ගොවි ප්‍රජාවට ඔවුන්ගේ ආර්ථිකයට, ඒ වගේම ඔවුන්ගේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් උචාර දායකත්වයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි සතුට වෙනවා සහ ඒ වගේම අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙම සත්කාරය වෙනුවෙන් දායක වෙච්ච රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලුම ආයතන වලට අපි සමග අත්වල බැඳගෙන මේ කාර්යයට එකතු වීම සම්බන්ධයි.
1: ගොවි ප්‍රජාවේ ගැටලු සඳහා අවශ්‍ය මැදිහත් වීම ලබා දීම, ඔවුන්ගේ වගාවන් සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම මෙන්ම අනාගතයේදී ගොවීන් කෘෂි ව්‍යවසායකින් බවට පත් කිරීමෙන් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. net news nimawa net news meelanga pradhana pravritti prakashaye savasahaya itihata etik pan pay pravritti bala porutuwanna mohatin mohata wenas wena aluthma toraturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna nathoth net news dotel k apage web adawiyata pivisenna net
13: news oba weta gena aave dashaka gananawak pura vedanawan nihada kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
1: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න, ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න, පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න, රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
14: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
15: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
16: වාසිනා මෙන කොහෙන්ද සර්?
17: PLP වාසි.

0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437371.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 17 වෙනිදා අපි එන්නේ උදේ කිතුල්ගල සවස දැරණියගල නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳුරු නවා තැන්.
5: තන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂා
7: ඔයාටම වෙන්නනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
8: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු.

12යි විනාඩි 40යි වෙලාව දෙදුරු මාවත අහගෙන ඉන්න ගමන් අපි සින්දු ටිකක් අහලා මේ කතරාවේ මතක් කරන්නේ ඒ වගේම තව මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. අයුමා වෙදමදුර ගැන තමයි මුලින්ම ආට කියන්න හදන්නේ. මොකද සාමාන්‍යයෙන් ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපි කරන කියන වැඩ සේරම නවත්තලා අපිට සිද්ධ වෙනවන්නේ නේද ඒ ලෙඩේ හොඳ කරගන්න බෙහෙත් කරන්නනේ. ඒ නිසා කාලයක් තිස්සේ ලෙඩ රෝග වලින් පීඩා විඳිනවා නම් ආයුමා වෙදමැදුරට තමයි යන්න ඕනේ. මොකද හේතුව තමයි දැන් ඔය බෝනෝන රෝග තියෙන්නේ. දියවැඩි ආවේ ඊට පස්සේ පිළිකාවේ ඊට පස්සේ මේ වගේ බෝනෝන රෝග ගෑස්ට්‍රයිටිස් විශේෂයෙන්ම දැන් ඔෆිස් වල වැඩ කරන ඊට පස්සේ ඉස්කෝලේ යන ළමයින්ට එහෙම සෑහෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ. කමල් බන්දුල වීරප්පිරිම වෙදමහත්මයා ගාවට ගියා නම් ඒ කියන්නේ ආයුමා වෙදමැදුරට ගියා නම් මේ ලෙඩ රෝග වලට ඔයාට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා ගන්න පුළුවන්. මේක මං කියන කතාවක් නෙමෙයි. ලංකාව වටෙන්ම ආයුමා වෙදමැදුරට ඇවිල්ලා බෙහෙත් අරගෙන ලෙඩ රෝග හොඳ කරගත්ත කට්ටිය කියන කතාවක්. විශේෂයෙන්ම තමයි දැන් ඔය අංශභාග රෝගී ඉන්න හැම ඉන්නවනේ. ඒ කියන්නේ මාස ගාණක් තිස්සේ එක්තැන් වෙලා ඉඳලා අවුරුදු ගාණක් තිස්සේ එක්තැන් වෙලා ඉඳලා තැන් තැන් වලට ගිහිල්ලා බෙහෙත් කරගෙන ඊට පස්සේ ඒත් හොඳ වෙන්නේ නැතුව හැමදේම අතහැරලා දාලා ඉඳපු කට්ටිය ඉන්නවනේ. ඒකෝට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්මයා ගාවට ගියාම මාස දෙකෙන් තුනෙන් හිටියට වඩා හොඳට ඇවිදලා කරලා ඉන්නවා. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ සඳුදා ගහරුවාද පොය දවස් වල හැර අනිත් ඕනම දවසක ගිහිල්ලා වාට සෙවණගල කිරිබන්නාර බෝගාහන්දි ආයිමා වෙදමැදුරෙන් බෙහෙත් අරගෙන ඔයාගේ ලෙඩ රෝග 100%ක් ප්‍රත්‍යක්ෂවම නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මහන්සියක් දැනෙන වෙලාවට ඊට පස්සේ නිදිමතක් දැනෙන වෙලාවට පාඩම් කරන වෙලාවට ඊට පස්සේ හවස වැඩ ඇරලා ගෙදර ගියාට පස්සේ එහෙම හොඳ කොෆි එකක් බිව්වනම් ඔය සියලුම දේවල් නැති වෙලා යනවනේ. ඒ කියන්නේ මහන්සිය නිදිමත කම්මැලිකම මේ හැම දෙයකටම තියෙන හොඳම විසඳුමක් තමයි කෝෆි එකක් කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් කෝෆි බොන්න සෑහෙන්න ඇඩික්ට් වෙලා ඉන්න කට්ටියත් ඉන්නවනේ නේද? ඒක ඇවිල්ලා වෙනම රසයක්. හැබැයි උනාට අපි සමහර වෙලාවට කඩෙන් අරගන්න කෝපි වල ඔය අපි බලාපොරොත්තු වෙන නියම කෝපි රසය නැහැ. හරි. එතකොට අර මහන්සිය නිදිමත ගතිය නැති වෙලා යන නම් අපි අර කියනවා වගේ නියම කෝපි රසය තිබ්බොත් තමයි ඒ සියල්ල අපිට ලැබෙන්නේ. අනේ නිසාම ඔයාගේ දවසට අලුත් ප්‍රබෝධයක් අරගෙන එන මාතර රස පිරුණු මාතර ෆ්‍රීලන් කෝෆි දවසේ ආරම්භයේදී වගේම වැඩ කරන අතරතුර පොඩි බ්‍රේක් එකකදී අලුත් එක චැට් එකක් දාන වෙලාවට එහෙම රසම රස කෝපි කෝප්පයක් බොන්න අමතක කරන්න එපා. දවස පුරාම වැඩ කළ මහන්සි වෙලා ඉන්න ඔයාට දවසම ප්‍රබෝධමත් කරගන්න තියෙන හොඳම විසඳුම තමයි මාතර ෆ්‍රීලන් කෝපි කෝප්පයක් බොන එක. තේන්සා නියම කෝපි රසයට ආස කරන ඔයා වෙනුවෙන් තමයි නියම කෝපි සුවඳින් පිරුණු නැවුම සකස් කළ නියම මාතර ෆ්‍රීලන් කෝෆි එක එන්නේ. හයි, කොහමද සාපිත් මේ වෙලාවේ ආව තමයි හගිනිනේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. චතුර මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න සුබ දවසක් වේවා. මගේ මැසේජ් එක කියන්න කෝ නදී රාජපක්ෂ තමයි මැසේජ් එක දාලා තියෙන. Thank you නදී. ඒ වගේම සඳලංකාවෙන් පූර්ණිමා සෙව්වන්දි, ඒ වගේම චාමර ශ්‍රෝසගේ සෙට් එක, ඊට පස්සේ මනබැද්දු සින්දුව දුන්නාට Thank you කියලා මට අප්සරා මැසේජ් එකක් දාලා තිනු. Okay. ඒ වගේම මාපලගම PLJ, ඒ වගේම අසාපියත් සින්දුවකට එකතු කරගන්න කියලා කිසඳු මැසේජ් එකක් දාලා තිනවා. Thank you කිසඳු. ඔයාවත් මම මේකටම එකතු කරගන්නම්. ජය වේවා.

හයි කොහොමද සාපිත් මේ වෙලාවේ දේදුණු මාව දහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කටාන කොංගස්සන්දී අරෝස්ට්‍රේලස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා ඒ වගේම තමයි හයි කොහොමද අයියේ අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ සින්දු ටික නම් නියමයි කියලා ප්‍රියන්ත මැසේජ් එකක් දාලා දිනවා Thank you ප්‍රියන්ත ඒ වගේම හයි කොහොමද මම දරුෂි මගේ අම්මා චාන්දනීවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දිනවා ඔකේ සෙට් එකම එකතු කරගන්නම් Thank you ජය වේවා

රයිට් වෙලාව 12:50 මට දැනට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි හවස 4ට වාගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක 4 වටින් හම්බ වෙන නිසා ලොකුවට දුක හිතෙන්නේ නැණි යනවා කියලා. 4ටත් හම්බ වෙනවනේ. ඉතින් ඒ නිසා හවස 4ට ආයෙත් සෙට් රූම් එකකම පරිස්සමින් ඉන්න. මෙතනින් එහාට අපේ ජානු කෙල්ල ඇවිල්ලා ඉන්නවා. ගින්දර හැන්දෑව වැඩ පටන් ගන්න. එන යාට බාර් දීලා මං යනවා. අපි 4ට හම්බෙමු. මං අසා.

0: උඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේනක සහල් කොහෙන්ද ගන්න තියෙන්නේ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක හන්දම මට හිතුණා මේනක සහල් ගන්න තියෙන තැන් ටිකකුත් ඔයාට මතක් කරන්න ඕනි කියලා. ලංකාව පුරාම තියෙන සුපිරි වෙනසල් වලින් ඔයාට මේනක සහල් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඉන්නේ ගම්පහවට නම් අමරස සුපර් එකෙන්, ඒ වගේම දෙල්ගොඩවට නම් කරුණාරත්න සුපර් එකෙන්, ඒ වගේම තමයි මතුගමාවට ඉන්නව නම් ඔයාට බූපාණි ට්‍රේඩර්ස් එක හරහා මේනක සහල් අරගන්න පුළුවන්. මේ කිව්වේ කිහිපයක් විතරයි. ලංකාව පුරාම තැන් ගොඩක ඔයාට මේනක සහල් අරගන්න චාන්ස් එක තියෙනවා. ඒ ගන්න හැම තැනකදීම ඔයා ගන්න මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාලා, කෝල් එකක් දාලා තෑගි දිනන්න අවස්ථාවත් ඔයාට හම්බ වෙනවා. මේ මේනක සහල් buy and win තරඟයත් එක්ක කරන්න තියෙන අර කූපන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාන එක. කූ මේනක සහල් නියෝජිතෙක් ඔයාව හොයාගෙන එනවා ඔයාට අදාළ තෑග්ග අරගෙන. වැඩි වැඩියෙන් මේනක සහල්ම අරගන්න. මේනක සහල් කියලා කියන්නේ අපේ උරුමය, අපේ රස. මේ මතක් කරන්න හදන්නේ වැඩි වැඩියෙන් වාසි ගේන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාසි ලොතරැයිය ගැන. දැන් වාසි ලොතරැයිය වෙළඳපොලේ තියෙන හන්දා ඔයාට පුළුවන් දවස ගානේ වාසි ලොතරැයිය ට්‍රයි කරලා බලන්න. මොකද අර අනෙක් ටිකට් එකක් අරගන්නවා වගේ නෙවෙයි, වාසි ලොතරැයියත් එක ජයග්‍රාහකයන් බිහි වෙන ප්‍රමාණය වැඩි. රුපියල් 25,000 තෑග්ග තියෙනවා, 50,000 තෑග්ග තියෙනවා, රුපියල් 100,000 තෑග්ගක් තියෙනවා. ඒ වගේම තමයි රුපියල් මිලියනේ සුපිරි තෑග්ගක් තියෙනවා. මේ තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න නම් වැඩි වැඩියෙන් ට්‍රයි කරන්න ඕනි. පුංචි මුදලකින් මේ වගේ ආර්ථික අපහසුතා තියෙන කාලෙක ලොකු තෑග්ගක් හම්බ වෙනවා කියලා කියන්නේ ඒක ඉතින් අපිට ලේසි පහසුවෙන් කියලා නිම කරගන්න බැරි තරමේ සතුටක් අරගෙන දෙන දෙයක්නේ. ඒක හන්දා වැඩි වැඩියෙන් ඔයාට වාසි ලොතරැයි අරගන්න කියලා මතක් කරනවා. ටිකට් කවුන්ට් එකෙන් ටිකට් එක අරගන්නවා වගේම අර ටිකට් එකක් විදිහට සාමාන්‍ය විදිහට අරගන්නවා වගේම ඩිජිටල් විදිහට DLB ස්වීප් ඇප් එක හරහාත් ඔයාට වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන්. අදම වාසි ලොතරැයියට ස්විච් වෙන්න
1: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි. බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
3: වාසිනා මෙන කොහෙන්ද සර්?
4: DLB වාසි. කොයි කාටත් වාසි.
5: Meltol, hisaratya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya. Meltol, parasitamol visheshayaki.
6: Dambadiva vandanavedi Jethavanarame suganda kutiya malin sarasa dakka satutu wannata obath denna travel netthada pitatwim agustu sita december amathanna 01112863 076 76 76
7: ඇයි ෂුගර් කියන මූණෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
8: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද?
9: කවුදානේ මේ කළුවට කළුවේ?
8: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
9: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
8: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ යනවා.
9: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
11: net fm 4 වටේ 4 වටේ
12: දේදුනු මාවත දේදුනු මාවත
13: brought to you by
14: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලසම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
15: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න 0773 273 540.
16: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය, අපේ රස.
3: වාසිනා මෙන කොහෙන්ද සර්?
17: DLB වාසි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි
2: ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: සුබ දහවලක් දවල් එකයි

0: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැහි විමසුම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැතිවස් සමග මම කේසර. එල්නිනෝ තත්ත්වයේ යටතේ නියඟයෙන් හානියට පත් වූ වගාවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම අකණ්ඩව සිදු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල ආදී දිස්ත්‍රික්කවල පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වී බඩේරිංගු ඇතුළු අනිකුත් වගාවන්ට හානි සිදු ඇති බවයි එම මණ්ඩලය පැවසුවේ. ඒ අනුව සිදු වූ වගාහානි පිළිබඳව ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් කඩිනමින් ශේෂ්ත්‍රයට ගොස් වගාහානි පරීක්ෂා කිරීම සිදුකර හානි වූ වගාබිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට නිදහස් කිරීමට කටයුතු කරන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ. මෙම වගාහානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3000ක පමණ මුදල් ප්‍රමාණයක් රජයේ විසින් වෙන් කර තිබෙනවා. දැනට එල්නිනෝ තත්ත්වයේ යටතේ විපතටපත් ගොවීන් 2712 දෙනෙකුගේ හානියටපත් වගාබිම් අක්කර 3110ක් සඳහා රුපියල් මිලියන 71ක් වන්දි වශයෙන් ගෙවා නිම කර ඇති බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. මීළඟ net news පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8 net FM.
5: ඉන්දර හැන්දෑව
6: brought to you by
7: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
12: FM 95.

0: Netefem Kinder Händeva Vidjanu.
1: Hi, dawale kai vinadi na vai velava. Kinder Händeva ahagena avilla. Sathiye medata api avilla thiyenne. Ada September maase 16 wenida badada dawasa. අදිටින් බදද දවසෙත් සුබට දෝ විදිහට මහවස හතර වෙනකම මේ පැති ඉන්න නිසා කාල් කරන්න මැසේජ් කරන්න ලස්සන සින්දුවකට ආදරේ කරන කටි එකතු කරගන්න ආයට හරියටම පැය තුනක් තියෙනවා එහෙනම් ඉතින් අදත් වෙනද වගේ මගේ හොට්ලයින් නම්බර් එක තියෙනවා 01 2 55 33 63 කාල් එකක් දෙන්න පුළුවන් WhatsApp chat එකේ මම මේ පැති ඉන්නවා 01 7 11 95 95 95 වඩබලම මැසේජ් එකක් දාන්න හවස 4ට කලින් ආදරේ කරන කට්ටිය ලස්සන සින්දුවකට එකතු කරගන්න එහෙනම් ඉතින් හිමීට මේ පැත්තට ගොඩ වෙන්න තමයි තියෙන්නේ තව කතා කරන දේවල් ගොඩක් තියෙනවා අපි හිමීට මේ දේවල් ටික කතා කරමු එහෙනම් ඉතින් ඔයගෙන් මගේ ගින්දර හැන්දෑව හරියටම දවල් එකයි විනාඩි 10ක් වෙනකොට අපි පටන් ගමු මොනවද ඉතින් අද කියන්න තියෙන්නේ ඒ ටික ඔක්කොම අරගෙන එන්නකෝ මංගයාගේ ජනු

0: NTFM Kinder Handeva Vijanu.
1: දවල් එකයි විනාඩි 17යි. වෙලාව ওই විදිහට ගෙවිගෙන යන්න දැන් පටන් අරගෙන තියෙනේ. යස්සෙම පැත්තෙන් හොගාල WhatsApp එකට messages ඇවලා තියෙනවා. ඒ ඔක්කොම මතක් කරන්නම්. හැබැයි ඊට කලින් මට ඔයාලට මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික මතක් කරගෙන ඉන්න ඕනි. දන්නවනේ ඔක්තෝබර් 8 9 10 කියලා කියන්නේ වෙන වැඩ දාගෙන හරියන්නේ නැති දවස් තුනක්. වෙන වැඩ කියලා මේ දවස් තුන මිස් කරගත්තොත් ලොකුම ලොකු පාඩුවක් තමයි ඔයා වෙනුවෙන්ම කරගන්නේ. එහෙනම් ඉතින් එහෙම කරගන්න නැතුව මෙන්න මේ විදිහට කාලයක් තිස්සේ වේදනාව වින්දා නම් ඒ කියන්නේ බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොරියම් හරි ස්නායු රෝගයක් නිසා කාලයක් තිස්සේ වේදනාව වින්දා කෙනෙක් නම් ආතරයිටිස් වෙන පුළුවන් සඳි රෝග වෙන පුළුවන් මාංශ පේශි වේදනා නහර ගැටක සිං ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙච්ච ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා අංශ භාගයේ පාකින්සම් සුසුන්නාවේ ආබාධ වෙනත් පැරලයිස් රෝග උපතින් මහරි උපතින් පසු හරි ළමුන්ට ඇති වෙන ආබාධ කල්පවතින සසන ආබාධ වගේ රෝග තියෙන කෙනෙක් නම් ඔයා ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේ වෙන වැඩ දා ගන්න නම් එපා පුතේ. මොකද මං ඔයාලට එහෙම කියන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටව ශාඛාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුන පුරාවට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටව ශාඛාවේ ඔයා වෙනුවෙන් මේ දවස් තුනේම මේ වැඩේ තියෙනවා. ඉතින් එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා වට සුදුසු ප්‍රතිකාර ක්‍රම වටින සෞඛ්‍ය උපදෙස් හැමදේම ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක විශේෂ වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයත් මං අර කලින් කිව්ව ලෙඩ රෝග වලින් කාලයක් තිස්සේ පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න කලින් දින වේලාව වෙන් කරගෙන කාල එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0342817870 එහෙම නැත්නම් 0775311918 0775311918 කියන නම්බර් එකට කාල එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. පීරියඩ්ස් කාලය කොච්චර අමාරු කාලයක්ද කියලා තීරණය වෙන්නේ ඔය පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක ගෑනු ළමයි හරියද? ඔයා කිසිම විදිහකින් ඔයාට පහසුවක් නැති ලීක් වෙයි කියලා හැම වෙලාවකම බයෙන් ඉන්න ඕනි. සෞඛ්‍ය ආරක්ෂිත නොවන ගෙවන මිලට කිසිම උසස් තත්වයක් නැති පෑඩ් එකක් නම් පාවිච්චි කරන්නේ පීරියඩ්ස් දවස් වලට ඔයා කොච්චර ආසාවෙන් කරපු දෙයක් වුණත් අතාරින්න දෙපාරක් හිතන්නේ නැහැ. ඔයාට ඕනි ගෙදරට වෙලාම ඉන්න. සමහර වෙලාවට ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියොත් ඒකත් කල් දානවා. එහෙම නැත්නම් අනිත් අයට යන්න කියලා ඔයා ගෙදරට වෙලා ඉන්නවා. ඒ විතරක්ද? ස්කූල් යන්න නැතුව ඉන්න බලනවා, ක්ලාස් යන්න නැතුව ඉන්න බලනවා, යුනිවර්සිටි යන්න නැතුව ඉන්න බලනවා, එක්සෑම්ස් මිස් කරගන්න හදනවා, ජොබ් ඉන්ටර්විව්ස් මිස් කරගන්න හදනවා. ඔය වගේ හොඳම දේවල් කොච්චර නම් අතහැරගෙන ඇද්ද පීරියඩ්ස් කියලා? හේතුව තමයි ඔයා ගත්ත පෑඩ් එක. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි පෑඩ් එකක් ගත්තහම. ඒක ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි. ගෙවන මිලට උසස් සත්වේ පෑඩ් එකක් වෙන්න ඕනි. එහෙනම් ඉතින් මේ හැමදේම හරිම විදිහට තියෙන SLS ISO සහතිකද සහිතව දැන් සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් ඇය දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙලන් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇය මිල දී ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ගෑනු ළමයි, ඔයා ඔක්කොම මේකප් කරන දේවල් ටික ළඟ තියාගෙන ඉන්නවා වගේ තමයි හරිම පෑඩ් එකත් ළඟ තියාගෙන ඉන්න. ඒ තමයි ෆෙම්ස් ඇය. සුබදහවලකේවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඊචි අනුරායියා පුසලා බීෆ් ජනපදෙ මැසේජ් කියලා තියන්නේ. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. හයි ගිනි ගින්දර ජනු, අපිත් සදරම වහගෙන ඉන්නේ මාංචුල කන්ස්ට්‍රක්ෂන් වැලි මඩ බොස් මාංචුල විමලි මාමා කුමාරයා චාමර මම සමන්ත අපේ උක්කුම්බා අප්පට උම්ම දෙකක් ඕනිලු. ඇත්තද මේ කියන්නේ? හා හා ඇත්ත උනත් බොරු උනත් දෙන්නම් අනේ. මේ වයිදින් තියෙන්නේ ඔය අයිලට දෙන්න තමයි. දෙකක්ද? එහෙනම් මේකත් තියාගන්න.

0: Dawale kai minari wissi hai hai.
1: Meltol hisaratiya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki.
2: Mathara freeland cheese rasa soya ekaka rasa balamuda. Mathara freeland cheese rasa de soya meat. Varnakaraka rasakaraka kisivak kadangu natha.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි.
6: Lanka Tiles Mobile Showroom den Obinagareta September 17 wenida api enne ude kitulgala savasa daraniyagala nagarabalata obath enna me apurwa addekima vindaganna Lanka Tiles visheshakne kandayama hamu vi obe nivase alindeta nidana kamareta nana kamareta hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles හැඩකරයි චමත්කාරයේ සඳුරු නවාතැන්

සුදුවම් මියෝ උම එකක් ගෙවන්නකෝ. කොහොමද මං ගෙවන්න ඕනි තැබෑලෙන්දා? ජයම්පති අයියා මුලත් කොහො විඩියෝ ලෑවලින් සින්දුවකුත් එක්ක උම එකක් ගෙවන්න කියලා තියෙන්නේ. එහෙනම් අල්ලගන්නකෝ. ഔഷധ നിഷ്പാദന പുതുക്കളിക്ക് സമാഗമകന് ആയുർവേദ ഔഷധ പാവിച്ചിക്കുന്ന ഓന കെനക്ട മുലിമ മതകടേന്ന് സെവനകൾ ആയുർവേദ ഔഷധ നിഷ്പാദന പുതുക്കളിക്ക് സമാഗമ കിയനക്ക് കൗടുദ്ദാന്ന് ඉතින් සියරසියක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඖෂධ නම් ඔයා පාවිච්චි කරන්නේ. ෂුගර් තියන කෙනෙක් නම් ඔයාට මම කියනවා අනිවාර්යයෙන්ම අරගන්න සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. අපි 10 දිනක් එක්ක කතා කරලා 10 දිනෙකින් ඇහුවොත් ෂුගර් ගැන එතනින් 9 දිනක්වත් කියනවා ඔව් මටත් ෂුගර් තියෙනවා කියලා. ඉතින් කී තැනකට නම් යන්නේ නැද්ද ෂුගර් වලට බෙහෙත් ගන්න කියලා? ඒත් හැමදාමත් එකම විදිහ තමයි. හැබැයි ඔයා සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරනවා නම් ඔයාට වෙනස කොහොමද කියලා තේරෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැණිය. මේක ගෙදරක තියෙන්න ඕනි. ඔය හිටපු ගමන් ගෙදරින් හොඳට එළියට ගිහිල්ලා ආයේ හවසට එනකොට මොනවා හරි ලඩක් අරගෙන එන හස්බන්ඩ්ලාට එහෙම අනිවාර්යෙන් මේ සෙවනගල මධුකා කැස්සට පැණියක් තියෙන්න ඕනි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ගෙදරක තියෙන්න ඕනි සෙවනගල මධුකා කැස්සට පැණිය. පැටිලිව වලට නම් බය වෙන්න ඕනේ නැහැ. මොකද සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙන නිසා. ඒ නිසා පැටිලිව වලට තිත තියන්න පුළුවන් ඔයාට. කැම ප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම් බඩ අචින්න. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝදකම් බෝතලයක් දැන් අනිවාර්යයෙන්ම ගෙදරක තියෙන්න ඕනිමයි. මේ විදිහට එකීමේකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් පොඩි කාලෙකුත් නෙමෙයිනේ වසර 40ක හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුමය එක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මේ විශ්වාසය වසර 40ක් පුරාවට දිනාගෙන තියෙන්නේ. කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 0847 31 33 540 0847 31 340 නිවසක් ඉදිකරනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නවීකරණය කරනකොට වෙන්න පුළුවන්. ආ ටයිල් ටික වෙනස් කරන්න හිතාගෙන නේද ඉන්නේ? හරි, මේ පාර ගියේ අලුත් වැඩියා කරනකොට ටයිල් ටික මාරු කරන්න ඕනි කියලා හිතුවනම් අලුතින් ගෙයක් හදන්න මේ පාර හිතාගෙන ඉන්නවනම් අලුත් අවුරුද්ද වෙනකොට ඒකට ඕනි කරන ටයිල් ටික හරියටම හරියන තැනකින් අරගන්න ඕනි. මොකද ටයිල් තෝරගන්නවා කියලා කියන්නේ දිගු කාලීන තීරණයක්. එහෙම නැතුව අද අරගෙන ටයිල් කරලා හෙට ආයෙ ටයිල් ටික මාරු කරනවා නම් ඕක ඉතින් ඔය අනේන ගමන් කොහෙන් හරි අරගෙන එන්න පුළුවන්. නැත්තම් ඔය කවුරු හරි අනේනකොට කියන්න පුළුවන් අරගෙන එන්න කියලා මොකක් හරි ෆොටෝ එකක් පෙන්නලා. එහෙම නැත්තම් ඔන්ලයින් ඕඩර් එකක් දාගන්න පුළුවන්. එහෙම කරන්නේ නැහනේ අපි. හොඳ විශ්වාසනීයත්වයක් ගුණාත්මක භාවය කල්පවත්ම අලංකාර මෝස්තර මේ හැමදේම හොඳම විදිහට තියෙන තැනකින් තමයි අපි ටයිල් ටික අරගන්න ගිහිල්ලා අල්ලලා බලලා කරලා කුස්සියට ගැලපෙන්න මොන ටයිල්ද, බාත්รูම් එකට හරියන්නේ මොන ටයිල්ද, ඊට පස්සේ ආගේ නිදන කාමරේ ටාලින්දයට මේ තැන්වලට ගැලපෙන විදිහට තමයි අපි ටයිල් ටික හරියට බලලා අරගන්න ඕනි. ඉතින් එතකොට ඒකට හරියනම තැනක් තියෙන්න ඕනි. විශ්වාසයක් ලබා දෙන තේරීමක් තමයි ලංක ටයිල්ස් කියලා කියන්නේ. මොකද වසර 50ක් පොඩි කාලයක් නෙමෙයි වසර 50ක් කියලා කියන්නේ. ටයිල් කරණය පුරෝගාමියා කියන්නේ නිකන්ද? ඉතින් ලංක ටයිල්ස් ඉතින් ඔයාගේ ළඟට එනවා දැන් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන. අද කවද්ද? අද 16 වෙනිදා. ඉතින් අද කොහෙද මේ කට්ටිය ඉන්නේ කියලා බලනකොට මෙන්න අද උදේ හිටිය කඩුවෙලා දැන් මේ වෙනකොට අවිස්සාවෙල්ල බල ප්‍රදේශයේ තමයි ඉන්නේ. ඉතින් අවිස්සාවෙල්ලවට ඉන්න හැමෝටම පුළුවන් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධ්‍යක්ෂකව විඳගන්න මේ වෙලාව ඉඳලා අවිස්සාවෙල්ල ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තියෙන තැනට එන්න. ඒ විතරක් නෙමෙයි හෙට 17 වෙනිදා හෙට උදේනවා කිතුල්ගලට, හෙට හවසෙනවා දැරණියගලට. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. ඔයාටත් පුළුවන් ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ අලින්දේට, නිදන කාමරේට, නාන කාමරේට මේ කොහෙට වුණත් හරියටම ගැලපෙන ටයිල් බාත්ව්‍යා උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ඒ වගේම තමයි ඔයාට තව චාන්ස් එකක් තියෙනවා. ඒ තමයි ලංක ටයිල්ස් වසර මැද වාසී තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. අදම ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න ඔයාට පුළුවන් 40%ක් දක්වා මේ ලැබෙන ඉතිරියෙන් මේ වාසි අත්විඳින්න. ඉතින් ලංක ටයිල්ස් වසර මැද වාසී අත්විඳින්න නම් යන්න ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සුන්දර නවාතැන්. කවුද ඉන්නේ?
ජානු මගේ සුදු මැණික ඔයා එනකම් බලාගෙන හිටියේ පැටියෝ. ඔව් ආවා. පැණි කොමඩු ගැඩිය. ආදරේ ගොඩක් මගේ සෝස මලා. ඇත්තටම යාළු වෙලා හිටපු කලින් කොල්ලවත් ඔච්චර ආදරෙන් මට කතා කරලා නැහැ. කියලත් තියෙනවා. සුද්ධියේ බෝ කුඳුර නිවන් තිරිය දේවින්ද ෆැෂන් එකේ දීප්ති අක්කා. ඊනෝසර් ක්‍රිෂාන්ත අයියා අනුෂා ලලිත අක්කා මානෙල් අක්කා වන්දිනංගි නදීෂමිස් ධම්මික මල්ලි දහයකනු මංගලී ෆැෂන් එකේ මගේ යාළුවෝ නංගි බබෝ ඊනෝසර් ජාන සුද්ධිට තෑන්ක්ස් කිව්වා. තෑන්ක්ස් කියලා නම් හරියන්නේ නැහැ ඉතින්. ඊනෝසර් මතක් වෙන්නේ ජාන සුද්ධිට විතරයිලු. ඊනෝසර්ට ගින්දර වගේ ලොකුම එකක් දෙන්න. අගේ කිනි කිකිලි. අං ආදරේ සුද්ධිට ගොඩාක්. මාත් ආදරේ ගොඩාක්. මේක දෙන්න ඊනෝසර්ට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් 1 විනාඩි 49 ආයේ
3: ඊසි සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 13-19 අදමම තන්න.
12: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
2: දවල් 1 විනාඩි 51යි.
13: Hello.
14: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

දවලේ කයිමිනාඩි 52යි වෙලාව. අපි යමුට අගල WhatsApp messages පැතර ඉක්මනට කටියක් එකතු කරගන්න. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලමු. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි වඩකගොඩ පුනේ රබර් ඉන්ඩස්ට්‍රි එකේ වස්පූර්ණ මැඩම් ඉරෝෂා ලොකුදුව නෙසුඳි පුත්තා පෙස්සඳු ආයතනයේ වැඩ කරන හැමෝමත් සමන්වත් එකතු කරගන්න SMS කරලා තියන්නේ. අජිත් අයියා එකතු කරගන්න මේ හෙන සින්දුවට. සුබ දහවල ගින්දර මැණික ඔයාට. උම්මා මැණික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ සම්මන්ති මානෙල් කුමාරී අනුපමා ප්‍රියදර්ශිනී රූපා ජයශානියා ජන්ති නිශාන්ති සුනේත්‍රා දේවින්දි අක්කි සුදා ආදෙල්ලා තිර ගාට ගාට ඇවිදින් දෙන්නලෝ. උම්මා දේවි ඔයාට උම්මා උතුරන්න හරියන්න ඕනි සුදුනෝනට ජය වේවා. චතු තමයි හැම වෙලා තියන්නේ. චතුෝ හැමදාම කියනවා වගේ මට වගේ මොයාටයි ඔය කෙල්ලෝ කෝටමයි උතුරන්න හරියන්න ඕනි ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි හරිද. චාමර ස්ටෝස් කළුතර පණපිටිය චාමර අයියා තනුජක් තනුජකා මේ හෙන සින්දුවට එකතු කරගන්නම්. ජනුවක් කිය අපි සුහද ඇග්‍ර ප්‍රයිවට් ලිමිටෙඩ් බාණ්ඩාර වෙල වෙනද වගේ මදතු අවහගෙන ඉන්නේ. එකතු කරගන්න කෙනා බොස් ත්‍රිෂාන් යාගේ වයිෆ් ඉෂංකා දසරන් නිශාන්ත රත්නායක මේ වෙලාව ෂොප් එකේ ඉන්න හැමෝමයි අකේ ඔයාවයි නෙත්තන හැමෝමයි එකතු කරගන්නවා කියලා තිනා ජය වේවා සෙටකටම. මෙහෙන සින්දුවට එකතු කරගන්න සරචන් ඩයසය ගලේ කඩේ රයිගමින් මැසේජ් කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. මැනික ලස්සනයි හිනාව ආදරේ මම කුමුදු හිනාවට ලස්සනයි කියලා කිව්වමද කොහෙද හෙටු පන්දිනේ වසන්ත හබීගේ මගේ යාළුවෝ දුව මොනිකා ඉතාලි වලින් අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න උම්මක කුතෝනි අමතක කරන්න එපාලු. හෙට බර්ත්ඩේකට අපි හෙට විශ් කරමු. මට අනිවාර්යෙන් මේ මැසේජ් එක එවන්න ඕන හරිද. හෙට කේක් කෑල්ලකුත් අරගෙන මේ මැසේජ් එකත් අරගෙන හබීවත් එක්කගෙන එන්න ඕන හරිද. එතකොට මම විශ් කරන්නම් හෙට බර්ත්ඩේකට

0: Kinder rendelve.
1: Brought to you by.
2: Jutteke innojage Futurekta Plus Pointekak. RDB Youth Plus. Jutteke tämä setkönä banking partner. RDB Youth Plus Kinuma.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 034 226 7046.
7: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076 43 73 171.
8: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 076 313 3036.
9: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
10: ශ්‍රී ලාංකීය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වල් බඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලයේ මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල Net FM.
11: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න Net FM.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: සුබ දහවලක් දවල් දෙකයි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම Bad News.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ සැකරුවෙකු වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වී තිබෙනවා. මීට පෙර අධිකරණය විසින් කළ නියෝගයකට අනුවයි බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට රැගෙන වී තිබෙන්නේ. මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි. මිලඟ net news පස්වර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
3: FM 95 FM 94.8 net FM
4: ගින්දර හැන්දෑවා
5: Brought to you by
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
7: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
10: FM 95 94.8

0: ZFM Kinder Händeva Vidjanu.
1: Hi, දවල් දෙකයි විනාඩි 4යි වෙලාව. සුබ දහවල. අපි දැන් නැගි දෙවනි පැය පටන් අරගන්නයි හදන්නේ. ලස්සන සින්දු සෙට් එකක් ක්ලාසික් කරගෙන තියෙනවා මේ පැයදී ඔයාලට අහන්න දෙන්න. දැන් ඉතින් කෝල් කරන්න මෙසේජ් කරන්න සින්දු අකිල ගන්න මේ පැද්දට හිමීට එන්න තමයි තියෙන්නේ. යමුනේ FM official Facebook fan page එක පැත්තට ගිහිල්ලා wall post එකට comment එකක් දාන ගමන් ෆෑන් පේජ් එක මතක් කරලා ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. තව ටිකකින් මම එනවා මගේ Facebook live එක. එතකොට ඉතින් ඔයාට ඒ පැතුනත් ඔයාගේ කට්ටිය සින්දුවකට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ පැය පටන් ගන්නකොට මම ඔයාට මෙන්න මේ ගැන මතක් කරගෙනම WhatsApp messages පැත්තට යන්නම්. ඔයාට මෙන්න මේ කියන රෝග තියෙනවද කියලා බලන්න. බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝග, ආතරයිටිස් වෙනත් සන්ධි රෝග, මාංශපේශි වේදනා, නහර ගැටගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වල තාංශභාගයේ පාගින්සම් සුසුන්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, උපතින් හරි උපතින් පසු හරි දරුවන්ට ඇතිවන යම් යම් ආබාධ, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මං ඔයාට කියන්නේ Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 8-9-10 දවස් තුන පුරාවට සූදානම් කරලා තියෙන නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව නම් මිස් කරගන්න හිතන්නවත් එපා. ඉතින් ඔක්තෝබර් 8-9-10 තව දවස් තියෙනවා කියලා වෙන වැඩ දාගෙන ඒවා අමතක කරන්න නම් හදන්න එපා. 8-9-10 දවස් තුන දැම්ම තියා වෙන් කරලා තියාගන්න. Active Plus Center 3 කොට්ටාව ශාඛාවට යන්න. එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළාට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන සූදානම්. ඒ විතරක්ද, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% තවත් විශේෂ වට්ටමක් හම්බෙනවා. ඒ වගේම ප්‍රතිලාභ රැසක් වටත් විඳිනත් සූදානම් කරලා තියෙනවා. මේ හැම දෙම ඔයාට හම්බ වෙන්නේ ඔක්තෝබර් 8-9-10 කියන දවස් තුනේ Active Plus Center 3 කොට්ටාව ශාඛාවේදී. ඉතින් යන්න කලින් වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කාල එකක් දෙන්න. 034-22-17870 034-22-17870 එහෙම නැත්නම් 077-511-39-18 077-511-39-18 යමු මෙන්න මේ කටි එකතු කරගන්න. හයි ජානු මැනික, ඔයා හොඳින්ද? පරිස්සමින්ද ඉන්නේ? මං හොඳම හොඳින් පරිස්සමින් ඉන්නවා. ලස්සන සින්දු ගොඩක් ඕනි එන්ටි අපරල් වාදුව නිශාන්දය මැසේජ් එක වෙලා තියෙන නිශාන්දය මේ සින්දුවට දැන්ට එකතු කරගන්න. මටත් හොඳමයින් සින්දුවක් ඕනි. මාපලගම් පියල් ජය මැසේජ් කරලා තියෙන මෙහෙන සින්දුවට එකතු කරගන්න අයියා. තැන්කියු, අපි වහගෙන ඉන්නවට. සුදු සුදු ගින්දර මැණික, මම යටි අඳුරු පාරු සලසේ පාලි හාටෙලගේ සේපාලික අක්කා. අපේ දලලොරියේ සුරේෂ් මල්ලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ආදරෙයි හොඳේ, මාත ආදරෙයි හොඳේ. ජානු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපි කලතරින්. ජානු ඉනෝස්ට අහුවෙන්න එපා, මේ ඇත්තද කියලා තියන්නේ. කවුද මේ මැසේජ් එක වඩේ ඔලා තියන්නේ? ඉනෝස වෙන මොනාද කියනවා? ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුලල රංජිත් දිසානායකයි මැසේජ් එකක් ගෙවලා තියෙනවා. හායි නෙතෙපෙම්, මම කෑගල්ලින් ග්‍රාම්. අද මගේ 47 වෙනි උපන්දිනේ. අම්මෝ කොල්ලෙක් නෙමෙයා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Ramaya subbam subbu pandina kewa kiyala net team ekak wenuen man goddama godak hadaren ara wish karanawa. Jaya wewa, happy birthday. Yamu hommama salonika patthata mokada yanne ada? Eyebrows the facial ekakda, hair cut ekakda, manicure pedicure da, monawada kiyala kalpana kare okkoma tik karaganna yanawa. Rikilla gaskada mailu pidiya salon dineshri sandeepaninangi nuwanthikarangi irpasse ape shama vijay singh akka jaya.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2 වෙනිදාට 17යි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගර්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
9: කවුදානේ මේ කළුවට කළුවේ?
8: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
9: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
8: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
9: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
11: net fm හතර වටේ හතර වටේ.
12: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු.

දවල් දෙකයි විනාඩි 20යි. අහන දෙන්නේ හින්දි සින්දුවක් ක්ලාසි කරගෙන තියන්නේ. තව ටිකකින් මම මේ පැතින් Facebook Live එකක් එන්න මේ හිමීට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික ඉක්මනට මතක් කරලා ඉන්නද ඔයාට? මම ඔයාට මුලින්ම කියන්න හදන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. හදවතේම ලියවිච්ච ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. 100%ක් හරියම ප්‍රතිඵල අරගෙන නිසාම ඕන කෙනෙක්ට ආයුර්වේද ඖෂධ ගැන කතා කරන්න පටන් ගත්ත ගමන් මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඔයාට දියවැඩියාවට හොඳම විසඳුම දැන් හොයාගෙන තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ෂුගර් තියෙන කෙනෙක් නම් මං කියනවා ඔයාට ෂුගවරට හොඳම විසඳුම සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව මේ දවස්වල ගොඩාක් අයට ওই ප්‍රශ්නේ තියෙනවා. බැලුවොත් කහිනවා, බැලුවොත් හෙම්බිරිස්සාවක්, බැලුවොත් කොන්ද රිදෙනවා, ඇඟ රිදෙනවා, උණ ගැනෙන්න වගේ ඕකව තමයි කටේ තියෙන්නේ. ඇයි ඉතින් ඔව්ව කිය කිය ඉන්නේ? හොඳ නැද්ද ඔකට හරි විසඳුමක් හොයාගත්තා නම්? එහෙනම් ගන්න සෙවනගල මදුකා කැස්සට පැනිය. මේක ගෙදරක ගෙනල්ලා තියාගත්ත කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් ගෙදරක තියෙන මොණි අසමෝදකම් බෝතලේ තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ 100%ක් ස්වභාවිකයි. කෑම අප්‍රිය නම්, බඩ පිපෙනවා නම්, බඩ කැක්කුම නම්, බඩ අජීර්ණ නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න. පැටිලිව වලට බය වෙන්නේ මොකටද දැන්? මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. ඔන්න දැන් පැටි ලිව වලටත් හොඳ විසඳුමක් දීලා තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඔයාලට තියෙන්නේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් අරගෙන පාවිච්චි කරන එක විතරයි. ඒ වගේම තමයි සෙවනගල ශ්‍රියාදේවි ඔයිල් එක තියෙනවා, සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා, සෙවනගල ජීව බලාම්ල පිත සුවය තියෙනවා, සහ සෙවනගල හන්දිරාජ තෛලය තියෙනවා. මේ තව එක්තරා නිෂ්පාදන ප්‍රමාණයක් විතරයි මං ඔයාලට කිව්වේ. මීට වඩා තවත් නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 140 වසරක අභිමානයක් දිනාගත්ත සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමටවත් අදම කතා කරන්න 0547 31 500 කතා කරන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම සැප්තැම්බර් මාසේ පටන් ගන්නකොට කට්ටියම ප්ලෑන් කරගෙන හිටියේ මොකද්ද? මේ පාරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනවා කියලානේ නේද? හරි, එහෙනම් ඉතින් ඔයාටත් පුළුවන් 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක මේ පාරත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් එකතු වෙන්න. ඒ අත්දැකීම විඳගන්න උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න නම් ඔයා යන්නම ඕනි තැන තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය, නිල රේඩියෝව හැම අවුරුද්දකම වගේ 21 වෙනි වතාවට net FM අපි. එතනින් පස්සේ ෆිම් සෑය ගැන ඔයාලට මතක් කරන්න ඕනි. ෆිම් සෑය කියලා කියන්නේ ඉතින් ගෑනු ළමයි දන ගන්න ඕනි පණිවිඩේ. ෆිම් සෑය පාවිච්චි කරනවා කියන්නේ මං දන්නවා පීරියඩ්ස් කාලය කිසිම විදිහකින් ගෑනු ළමයින්ට අපහසු වෙන්නේ නැහැ. ෆිම් සෑය පාවිච්චි කරන්න නැති කට්ටිය තමයි ඔය ඉතින් ආසාවෙන් කරපු වැඩත් අතෑරගෙන තමන්ට තමන් ඕ මිස් කරගෙන ගෙදරට වෙලා එදවස් ටිකේ ඇඳක් කුට්ට වෙලා ඉන්න බලන්නේ. හැබැයි දැන් ෆිම්ස් ඇය පාවිච්චි කරන ඔයාට කිසිම විදිහකින් ඔ ආසාවෙන් කරපු දේවල් අතෑර ගන්න වෙන්නෙත් නෑ. යන්න ප්ලෑන් කරගෙන හිටපු දැන් යන්න කලින් කල් දාන්න වෙන්නෙත් නෑ. කිසිම විදිහකින් ඔයාට අව මග ඇරෙන්නේ නෑ. මොකද ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩික තමයි ෆිම්ස් ඇය කියලා කියන්නේ. සංගීත පුතා මෝල්දී උසලින් එකතු කර ගන්න ගයිඩ් බස්සේ මාචිපලය මඟුලින් කතා කරා මංගලිකා මදුකා මදුරංග මදුසංක
ಕಿತ್ತಲ್ಕಟ್ಟೆ ಪ್ರೇಮಸಿರಾಯಿ ನೋವೆಡದ ವಗೆ ಮಾಮ ಗುಣವತಿ ವಿನೂಷ ಗಣೇಶ ಚಾಮಿಲಾ ನಿ ಕಿರಣಿದು ಭೀಮ್ ಜರ ಸಂಕ ಸೆಟ್ಟಕ ಮೇಘತು ಕರೆಗ ನಮ್ಮ ಹೆಣಸೆಂದು ಅಟ.

0: നെറ്റ് ന്യൂസ് ജനതാവ് വിശ്വാസകരണ സത്യ ബ്രേക്കിംഗ് ന്യൂസ് FM അനുപഹ FM അനു ഹതറായി ദശമാത നെറ്റ് FM ദിവൈന പുര
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: දවල් 2:00 වෙනාඩි 38යි.
4: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: නිෂෝන් ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් ගම්පහ 0676437171.
6: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 17 වෙනිදා අපි එන්නේ උදේ කිතුල්ගල සවස දැරණියගල නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
8: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: හෙලෝ
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

දෙකයි විනාඩි 39යි නෙමෙයි 40යි. හරියට විනාඩියට පැන්නා. දෙකයි විනාඩි 40ක් වෙනකොට මං අහන්න දෙන්න ලෑස්ති කරගත චාමරවීර සිංහගේ අවට බෑන්ඩ් එකේ නාන් ස්ටොප් එකක්. ලයිව් එකේ මම මේ වෙලාවේ ඉන්නවා. හිමිට ලයිව් එකට එන්න කට්ටිය, ලයිව් එකේ ඉන්න කට්ටිය කියන්නම් දැම්මනේ මේ තව ටිකකින් අපි අමුද ටග්ගල වට්ස්ඇප් මැසේජස් පැත්තට කවුද මේ වෙලාවේ මාව වහගෙන ඉන්නේ කියලා බලන්න. අම්මෝ ඉතින් මගේ උම්ම කැටේ සුදු මැණික ආදරණීය සුන්දර දවස කැගලකම් කිරිහෙටි මුලිචන්දි මම ආන්දිරේගෙන් අහමු ලස්සන සින්දන් ග්ලාලිනී සුදු රේනු සුදු අම්ම ක්වේටලින් චන්දිනාංගි තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ගොඩම ගොඩක් ආදරෙන් ක්වේටලින් චන්දිනාංගිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක වෙලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නම් හනිද. Thank you මම වහගෙන ඉන්නවා ඩක්කා. ඊට පස්සේ වරකාගොඩ අනුරගාමට එකේ කෙල්ලෝ සෙට් එකගේ නම් ටිකේවලා තියෙනවා. ලක්ෂී, නදී, සඳුනි, සාමා, තමරා, සමන්මලි, ඊට පස්සේ සමන්ති, දේවී, පූජා, නිමාලි, විනෝදිනී ඉලස්සන සින්දුවක් අපිටත් දෙන්න. සම්පත් මල්ලිවත් එකතු කරගන්නවා අද. එයා අද තමයි වැඩට ආවේ. අයියා කොහෙද ගිහින් හිටියේ? ඊට පස්සේ ආදරේ හැමදාම ඔයාට උම්මා ආසිරි අක්කා ගරාජ් එකේ නීල් අයියවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මාත් ආදරේ කෙල්ල සෙට් එකටම ගොඩම ගොඩාරියක්. ඊට පස්සේ සුබ දවසක් මෙත ෆෙම්බුත්තලින් ශමින්ද මැසේජ් එක වෙලා තියෙන්නේ. සින්දුවක් අහන්න එකතු වෙනවා කියලා තියෙනවා. NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන යාළුවෝ ඔක්කොම මනීෂ්, සංජය, තිලක් මහත්තයා, ඊට පස්සේ ශානිකා, කේෂානි, මේනු අක්කා, අනුෂා, කවිෂා, චමෝදි, හංසිකා, නදීෂානි, සාරි මන්දිරේ ඉන්න ජීවරාණි, ගාමිණි මහත්තයා, ඊට පස්සේ යුඩි මහත්තයා. මුත්තල ප්‍රේමසිරි ටේලර් ෂෝප් එකේ ප්‍රේමසිරි මාමා මේ වෙලාවේ නෙත්හන හැමෝම එකතු කරගෙන ඔයාවත් ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් අහමු මේ සින්දුවට එකතු කරගන්න. ස්කූල් ඇරිලාපු ගමන් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. කෝ බලන්න කවුද මේ කෙල්ලකෝ? ඉතින් මට ඉමෝජිස් විතරනේ එවලා තියෙන්නේ, මට මැසේජ් එක එවලා නැහනේ. ජානු නැන්දි, ආ ප්‍රශ්නයක් අහන්නද කියලා මෙන්න මේ සින්දුවක් ඉල්ලනවා. හරි මං හොයලා දෙන්නම් ඒ සින්දුව කොහොම හරි. හරිද? කෝ මේ කෙල්ලගේ නම? කෝ කෝ කෝ කෝ. ඉතින් නම එවලා නැහනේ. නමත් එවන්නේ බෑ. කෝ ඔයාගේ නම? නම චාමලි. මොකද්ද චාමලි ඔය සින්දුවත් එක්ක ඔච්චරම තියෙන ආසාව බැඳීම? මට නම් හිතෙන්නේ මේ ඉස්කෝලේ යන චූටි කෙල්ලෝ කාට හරි අහෙන්න තමයි ඔය සින්දුව අහන්නේ. මේ සින්දුවට එකතු කරගන්නම් දැරට. හයි ජානුවක්කියෝ මන්නෙත් මේ ලස්සට සින්දුවකට ජානුවක්කියෝ ආවයි. අම්මවයි, තාත්තවයි, මල්ලිවයි, අයවයි, අතමවයි, සීයවයි, පුංචිවයි, බාප්පවයි, ලොකු මල්ලිවයි, චූටි නංගිවයි එකතු කරගන්නකෝ අක්කියෝ. මේ සින්දුවට එකතු කරගන්නම් පැට්ටෝ. පූර්ණිමා සෙවන්දි සඳලංකාවෙන් මැසේජ් කරලා තිනවා. ඔවත් එකතු කරගන්නම්. ජානු නංගි ගින්දර බෝලේ අහමු ලස්සන සින්දුවක්. Thank you ජාන්ත ගෝල් ක්‍රියේෂන් ගම්පහ. හෙලෝ අක්කා, අපි මතුගම පොල්ගම්පලින් ප්‍රොමෝ හොටෙල් ඇන්ඩ් ෆුඩ් ඩිලිවරි සෙට් එක අපි තවහගෙන ඉන්නවා. ජය වේවා. ජය වේවා සෙට් එකටම. ආදරණීය සුබ සන්ධ්‍යාවක් සුදුමණිකේ ආදරෙයි. අහලියොගඩ මියනකල තැන්නේ විනීතයි රංගනි අක්කා. පණිදුරේ මගේ ආදරණීය සුදු පුතා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්නම්. මඩපාද සුබෝධි වැඩිහිටි සමිතියේ ආනන්ද හේමපාල, කරුණාදාස, සෝමදාස, රංජිත් ලෙපෙරුම, නන්දලාල් සිරි කුමාර, ජයතිස්ස, අපේ අංකල්ලා ටික කොහොම එකතු කරගන්නවා, ලක්ෂ්මන් අංකල්වත් එකතු කරගන්නවා මේ හැන සින්දුවට. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. හායි චාන, කොහොමද? සුබ සන්ධ්‍යාවක් වේවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න මොන්රාගලින් මේනක සඳුරන් මැසේජ් කියලා තියෙන හනදෙන් රෙඩි කරගත්තේ මේ නන් ස්ටොප් එකට එකතු කරගන්න.

ඊ අමුදෙහි මීට ෆේස්බුක් ලයිව් එක පැත්තට චුට්ටක් කවුද මේ වෙලාවේ මාව බලාගෙන ඉන්නේ කියලා බලන්න මෙන්න මේ කට්ටිය මේ වෙලාවේ මාව බලාගෙන ඉනවා විනෝදන් විනෝයිනෝ උදේ කුමාරී ඉන්නවා කවිඳු චාමික ඉන්නවා සෙල්වම් ඉන්නවා ඊට පස්සේ සිරි කුමාරයයි ඉන්නවා දෙනුවන් රශ්මික ඉන්නවා වතකතු කෙරේ ගන්නම් ධර්මරත්න දෙනි පිටියයි ඉන්නවා ජගත්ශ්‍රී ජගත් සිතාරි අභිනව සිංදුවකට එකතු කර ගන්න කියලා තියෙනවා ඉන්දිකා කුමාරී අක්ක ඉන්නවා කැන්ඩි වලින් ආවත් එකතු කර ගන්නම් ඉෂාරා ඉන්නවා හයි ඉෂාරා කොහොමද හයි ලස්සන ළමයි ඕන්න අපි අදත් ආවා යව බලන්න බලන් ඉන්නවා ආදරෙන් කියලා අම්බලන් ගොඩින් කමනි සිල්වාක මැසේජ් කමෙන්ට් එක දාලා තියෙන ගොඩම ගොඩක් ආදරෙන් මම ආව එකතු කර ගන්න අක්ක අදත් මම මාව ලස්සන සිංදුවකට එකතු කර ගන්න පහත්ගම තරංග අම්මා තාත්තා දුව පුතා ඔක්කොම එකතු කරගෙන ලස්සන සිංදුවක් අහමු කියලා තමයි කියන්නේ මාතලෙන් අක්ක නිලංකවත් එකතු කර ගන්න කියලා තියෙනවා අනිවාර්යයෙන්ම එකතු කර ගන්නම් අහන දෙන්න ලෑස්ති කරගත්ත මේ හැන සිඳුර ඕෂිති රෝෂණීනෝ ඔයාවත් එකතු කර ගන්නම් විහඟ රන්දුරු ඉනෝ ඔයාවත් එකතු කර ගන්නම් අහන දෙන්න වෙඩි කරගත්ත මේ හැන සිඳුර ඊට පස්සේ මහේෂීනෝ මහේෂෝ ඔයාවත් එකතු කර ගන්නම් පෙල්ලක් මාලියක් අයිනෝ ඔයාවත් එකතු කර ගන්න ඊට පස්සේ මාපලගම් පියල්චේ අයියා ඉනෝ ඔයාවත් සිඳුවකට එකතු කර ගන්න කියලා තියෙනවා හරි මේ හැන සිඳුවට එකතු කර ගන්නම් වලපණිය අඹනැල්ල මංජල මෝටර්ස් එකේ අපිවත් ඊළඟ සිඳුවට එකතු කර ගන්න ජනුවක්ගේ සුනිල් අයියා ඔයත් එක තරහ වෙලා ඉන්නේ සුනිල් අයියට ප්‍රින්ස් දේප්‍රියන්ත මහත්මයාගේ සිඳුවක් දුන්නා කියලා සුනිල් අයියා ඔය අලු කරගන්න මන් දන්නවා සුනිල් අයියා මං ඔයාට හෙටේ සිඳුව අරගෙන එනම් අදට තරහ වෙන්නේ නැතුව ඔයා මෙන්න මේක තියාගන්න හායි ඊට පස්සේ සෙනෙහ දිනෝ හායි කොහොමද ඔයාවත් එකතු කරගන්න මේ හැන සිඳුවට සේනක ශිරාණී ඉන්නවා ඊශ්‍රායල් වලින් මාව ලයිව් බලාගෙන thank you මාව ලයිව් එකේ බලන්න ආවට මේ පැත්තට හනදෙන් රෙඩි කරගත්ත මේ හැන සිඳුවට එකතු කරගන්න හරිද

0: හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: හැමකදරම ඇයි මේ වැඩ හිතට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පපේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540.

0: கிந்தர ஹண்டேவா
1: brought to you by
2: சுமுது மதுபிட நிசா ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අර ගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි.
2: හවස තුනයි දැන්.

0: Radyo. Oba ve tagene enni.
1: Obat velanda pole tel melade ganimeedi nishpadita diniyat kallikutwana diniyat sadahan bati. Sannama namayak sahita asurum kala pol telma melade ganna puruduwanna. Pol samvardhana adhikari paniwideyaki.
2: Payen pay alutwana alut pay dipasma at news.
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග මහත් ආන්දෝලනයකට තුරු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යාන මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයතාලිස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව සැකරුවෙකු වශයෙන් අධිකරණ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මාස 23 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් නමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. මිලගණිත් නිවුස් පස්සරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people we trust
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: FM 95 FM 94.8 net FM
5: ගින්දර හැන්දෑවා
6: Brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
11: FM 95 94.8

සුබ සැන්දවක්. හවස තුනයි විනාඩි 4යි. ඔයාගේ මගේ අන්තිම පැයට තමයි මේ ඇවිල්ලා තියෙන ළමයි. මේ පැයදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් කියලා ගන්න මේ පැත්තට එන්න. එහෙම එන්න කියලා කියනකොට මෙන්න මේ වෙලාවේ බොරැල්ලේ ඉඳලා මං හිතන්නේ විටකොටුවට වෙන්න ඇති මේ බස් එක යනව ඇත්තේ. 153 රතුපාට බස් එකක් කියලා කිව්වා. සද්දෙම ගින්දර හැන්දෑව අහගෙන යනවලු නේද? ඔය බස් එකේ ඉන්නවා ලස්සනම ලස්සන නංගි බබෙක්. එන්නේ ආවයි මේ වෙලාවේ බස් එකේ ඉන්න අනිත් හැමෝමයි පරිස්සමට එක්කගෙන යන්න ඕනේ අපේ ඩ්‍රයිවර් අයියා, කන්ඩක්ටර් අයියා. ඔය විදියට හැමදාම නෙත් එක්ක ඉන්න ඕනි, ගින්දර හැන්දෑව අහන්න ඕනි. ජය වේවා. එතනින් පස්සේ මේ වෙලාවේ වට්ස්ඇප් මම අහගෙන ඉන්නවා කියලා මැසේජස් එවපු කට්ටිය එකතු කරගන්න ඕනි. බලමු කවුද ඉන්නේ කියලා. මටත් ලස්සන සින්දුවක් ඕනි. ජානු නංගියෝ ඉස්කෝලේ ඇරලා ආපු ගමන් ෆැමිලි එකේ හැමෝමත් එකතු කරගෙන, ස්කූල් එකේ හැමෝමත් එකතු කරගෙන, මේ වෙලාවේ නෙත්තහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මහනුවර අමුණුගම මංගලිකා අක්කා මැසේජ් කළා තියෙනවා. අන්න දැක්කනේ ආපු ගමන් මාව අහනවා. එහෙම තමයි ඉන්න ඕනේ. හරිද? මෙයන සින්දුවට එකතු කරගන්නම් අක්කේ මයි අටියන්දර සීපොත් ජනපදේ ධනුෂී දිදු ලංගනා. ඔයා අමතක වෙනවා දන්නේ මට. එහෙම මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ජනවැනි කාලාසන ප්‍රෝග්‍රෑම් එක නානියමයි ආදරෙයි. හැමදාම ගින්දර හැන්දෑව අහනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලව සාලිය සොෆා එතනේ. සාලිය, අශ්‍රිකා, කුසුමාවති, කිරි අම්මා, යාළුව හැමෝම බයි බයි. ජානු මැනික කියලා බයි බයි. සුබ සන්දාවක් ජානු. මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මමත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ. රදිල්, රයිලි, රෙයොන්, යකලින්, සිනලි, තිනුලි එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන නම් ටිකක් තිබුණේ එතන. සුබම සුබ දහවලක් නගා. අම්බලන්තේ බැමිණියම් විල අපේ ධම්මිකා අක්කා ඉන්දියාප හදර ගමල්ලු ඉන්නේ අදත්. ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා තාත්තා, හස්බන්ඩ් වසන්ත, දරුවා මිනිදු මෙන්සර, කඳ මුද්‍ර හඳිය රද ගියොත් කන්න පුළුවන් පරිපුයි සැර පොල් සම්බෝලිකුයි ඉන්දියාපයි. අපිට ප්ලේන් ටියක්වත් නෑ. යන්න යන්න ගිහින් කන්න කට්ටිය. හරිද? මටත් එක්ක. හයි ජානු, කොහොමද? මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා කොටාවි කසුන් මැසේජ් කළා තිර. කොහෙද ගිහින් හිටිය කොල්ලා මෙච්චර දවස්? මට මැසේජ් කරේ නෑ ගිය දවස් ටිකේ. මට හරියට ඕ මතක් වුණා. හිත රිදිලා හිටියේ. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ජානු. මමත් ගෙදර ආපු ගමම්ම ගින්දර හැන්දෑව අහනවා. මට මැසේජ් එකක් දැම්ම නැත්නම් හිතට හරිත් නෑනේ. නැතුව මට වැඩුම් අහන්නනේ වෙන්නේ ඊළඟ දවසේ. අනිවාර්යෙන් අල්ලගන්න හිටිය මැසේජ් එක ආවේ නැත්තම්. Wifeina Quetling family ke hamomai Indranand survive sagi family ke hamomai lasana sindogre ekathu karagan nikawaradiya champika lalit perra sama search kala dina me sindoda me ekathu karagan etrin passe kawuda me janu apiwad lasana sindu gade kade ekathu karagan haliguri chamindu modasige boss chamindu sanandra sindu workshop ekata me welawa yawela inna bike hada gana apu set ekai okkoma ekathu karagena sindak gahamu kiyala thina jaya weva. එතනින් පස්සේ කෑගල්ලම් පිටියෙන් චන්ද්‍රිකා අක්කා අද ගෙදර සෙට් එකම ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න බොළන්නරුව අපි රමණී අක්කා ඉන්නවා. ආවත් එකතු කරගන්න. ඊට පස්සේ රඹුකනේ කාන්ති අම්මා, ඔයාවයි අමාර පැටියවයි. ඊට පස්සේ රඹුකන මාකට් එකේ අපේ සෙට් එකයි. කොහොම එකතු කරගන්නවා මේ සින්දුවටම?

හවසතුන විනාරිය කළ හයි අපේ අන්තිම පැයේ ඔයාට කියන්න තියෙනවනේ මෙන්න මේ ටික මට ඒක මතක් කරන්නම් ඉස්සලාම ඔයාට ඇක්ටිව් ප්ලස් යන ලෑස්ති වෙන ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටාව තියෙන ශාඛාවට ඒගොල්ලන්ගේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුන පුරාවට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටාව ශාඛාවේ පැවැත්වෙන මෙන්න මේ වැඩේට අනිවාර්යම යන්න ඕනි. මෙතනදී ඔයාලට විශේෂ දේවල් කීපයක්ම හම්බ වෙනවා. ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒක තමයි අංක 1. ඒ වගේ තමයි ඊට පස්සේ මේ දවස් තුන පුරාවට ඔයාට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක්ද තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වවිනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී මිස් කරගන්න නැතුව යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව තියෙන ශාඛාවට. එතෙන්ට යන ඔයාට මේ හැම දෙම හම්බ වෙනවා. ඉතින් ඔයාගේ පෞලේ සමාජිකයෙක් ඉන්නව නම් බෙල්ලේ කොන්ද වේදනාව හරි මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනාව වෙන්න පුළුවන්, නහර ගැට ගැසීම් නිසා ඇති වෙලා තියෙන ආබාධ වෙන්න පුළුවන්, ක්‍රීඩානතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ වෙන්න පුළුවන්, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගය පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝගේ වගේම උපතින් මහා උපතින් පසුව දරුවන්ට ඇති වෙන යම් යම් ආබාධ, කල්පවතින සොසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයත් අනිවාර්යයෙන්ම පවුලේ කෙනෙක් ඉන්නවා නම් එයාව එක්කගෙන යන්න දන්න කියන කෙනෙක් ඉන්නවා නම් මේ පණිවිඩය කියලා එයාට යන්න කියලා කියන. ඔයා නම් මේ විදියට පීඩා විඳින්නේ අන්න එයත් ඔයත් යන්න අනිවාර්යයෙන්ම 8 9 10 කියන දවස් තුනේ ඔක්තෝබර් මාසේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ තියෙන ශාඛාවට යන්න කලින් දිනේ වෙලාව වෙන් කරගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්නකෝ. 0347227870 0347227870 එහෙම නැත්නම් 0775311918 0775311918 කියන නම්බරයකට කෝල් කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ගෑනු ළමෙක් වුණහම තමන්ගේ පීරියඩ්ස් දවස්වලදී අර අසවෙන් කරපු වැඩ අතහැරගන්න ඕනිද මං අහන්නේ. ඇයි එහෙම අතහැරගන්නේ? එහෙම අතහැරගන්න වෙලා තිනවා පාවිච්චි කරන පෑඩ් එක හින්දානේ. දැන් මේ වහගෙන ඉන්න පිරිමි ළමයින්ට හිතෙන්න පුළුවන් මොනවදනේ ඔයා කියන්නේ අපිට ඕවා වැඩක් නැහැ කියලා. කවුද කියන්නේ ඔයාට මේවා වැඩක් නැහැ කියලා? මගේ නම් කවදාහරි මට හම්බ වෙන පාට්නර්ට මම කියනවා ඔයා ඒ දේවල් දැනගෙන ඉන්න ඕනි. හදිස්සියේවත් මට යාට කියන්න උනොත් එහෙම බබා කඩේට ගිහිල්ලා මට මෙන්න මෙහෙම එකක් ගෙනල්ලා දෙන්න කියලා එයා බෑ කිව්වොත් එදාට මං එයාව අයින් කරනවා මගේ ලයිෆ් එකෙන්. දැම්ම කියලා තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. ඔය ගෙදර ඉන්න පිරිමි ළමයි වැඩියෙන් ඉන්නේ කඩේ යන්න. එතකොට හදිස්සියේවත් අම්මත් කිව්වොත්, නංගි කිව්වොත්, අක්කා කිව්වොත් කඩේට යන්න කියලා ගිහිල්ලා ඕක අරගෙන එන්න වෙනවා. එතකොට යාට හරුරින්ම දේ ගෙනල්ලා දෙන්න ළමයි ඔයා මේක දැනගන්න ඕනි. මෙව්ව නෝටි කතා නෙමෙයි, මෙව්ව දැනගෙන ඉන්න ඕනි දේවල්. ඉතින් ඒ හිඳ මං ඔයාට කියනවා ගෑනු ළමෙක් වුණහම ඔයාට ගැළපෙන හරිම පෑඩක තෝරගන්න. කිසිම වෙලාවක පීරියඩ්ස් කාලය කියලා ඔයාට අපහසුවෙන් ඉන්න දෙයක් නැහැ. ආසාවෙන් කරපු වැඩ අතහැරගන්න දෙයක් නැහැ. ඔයාට හැමදාම එක විදිහට ගෙවන්න පුළුවන්කම තියෙනවා. හරිම පෑඩ් එක තෝරගත්තොත් ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙනවා. ෆෙම්ස් ඇය ඔයාට අදම මිලදී ගන්න දිවයින පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් ෆෙම්ස් ඇය ඔයාට දැන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පණිවිඩ දෙක මතක් කරාට පස්සේ මට යන්න තියෙනවා ටග්ගල වට්ස්ඇප් මැසේජස් පැත්තට. වෙනද වගේම ඉන්නවා ට්‍රින්කු පහේ කනුව අපේ පුංචි බඳ අයියා. ලස්සන සින්දුවකට එකතු කරගන්න ගුණසීලි, රන්දිකා, මදුෂා, සසන්‍යා, සුපුන් දිලංක කට්ටියම එකතු කරගන්න මේ හැන සින්දුවට. අකි මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා මල්ලිකා, තාත ධනපාල, මිහිඳුම්, අනු, නැත්මි, මාශී, ලතා, චන්ද්‍රසේන. මම හංගලෙන් චතු මෙහෙන සින්දර එකතු කරගන්න චතු. අක්කේ සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අම්මා මල්ලිකා, තාත ධනපාල, මිහිඳුම්, අනු, දෝණි. අනුද දෝණි පහත්ගම ගරාජ් එකේ තරංග තමයි මැසේජ් එක එවලා තියෙන. මෙහෙන සින්දුවට එකතු කරගන්න හරිද? කාලෙකින් අහන්නේ. ගෙදර හිටියේ නෑනේ මම. පොඩක් වැඩ වගේකට කොළඹින් එළියට ගිහිල්ලා. එතකොට ඔයාට මාව මතක්ුන්නේ නෑ නේද කසුන්? ඔහොම තමයි. ඉතින් අර දුරට ගියාට පස්සේ ඔයාට මාව අමතක වුණා. කමක් නෑ, දුකක් නෑ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 වෙනි විස්සේ එකයි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයට සැප්තැම්බර් 17 වෙනිදා අපි එන්නේ උදේ කිතුල්ගල සවස දැරණියගල නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන් හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රැසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනරි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
7: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: මගේ නම කුමුදුනේ මොරටුවේ තයිරොක්සින් වලට කවුරුදු ගානක් මම බෙහෙත් ගත්තා මට සුවපත්ුන්නේ නැහැ ඊට පස්සේ මට රෙට්ටෙස්එම් රේඩියකින් කමල් බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා මම ඒකට ගියා දෙපාරයි බෙහෙත් ගත්තා මගේ රිපෝට්ස් හොඳ වුණා ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන අය කමල් බන්දු ලෙඩ මහත්තයාට මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තයා නිරෝගී කමම ලැබෙන්න ඕන
7: කතා කරන්න 0777-300-940
10: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076-43-73-171
11: තව ලේකේ මූඩ් බූස්ට්

හවස තුනයි විනාඩි 28යි වෙලාව. සැප්තැම්බර් මාසෙ කිව්වහම කාටත් මුලින්ම මතක් වෙන්නේ බුක් ෆෙයා යන්න ඕනි කියලා නේද? හරියට හරි. ඉතින් 27 වෙනි සංවත්සරය සමන්වන්නේ මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඉතින් ඒගොල්ලන් 27 වෙනි සංවත්සරය සමරන ගමන් මෙවරත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ පොත් ප්‍රදර්ශනය තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳගන්න යන්න සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMICH එකට. මේ කියවීමේ මාසේ අනිවාර්යම පොතක් මිලදී ගන්න ඕනි. අපිත් ඉන්නවා හේ නිල රේඩියෝව විදිහට මේ අවුරුද්දෙත් 21 වෙනි වතාවට net fm අපි තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක කතල් බැඳගෙන ඉන්නේ. ඉතින් සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. මේ කියවන්න කියලා කියන්නේ පොත්පත්. ඇතුව කට නෙමෙයි. ඉතින් කියවීමේ මාසේ වරුවෙන් පොතක් මිලදී ගන්න ඔයත් අනිවාර්යෙන්ම 27 වෙනි සංවත්සරය සමන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම කොළඹ BMICH පරිශ්‍රයේදී පවත්වෙනවා. ෆිල්ම් සය ගැන මතක් කරලා ඉක්මනට මේ අහන්න දෙන්න ලෑස්ති කරගත්ත සිංදු ආඩ අහන්න දෙන්නම්. සිංදු ගොඩක් තියෙනවා. එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයාගේ නාන් ස්ටොප් එකක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. ෆෙම්සයි කියලා කියන්නේ ඉතින් ගෑනු ළමයි පාවිච්චි කරන්න ඕනිම පෑඩ් එකයි. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. පෑඩ් එකක් ගන්නකොට අපි අනිවාර්යෙන් බලන්න ඕනි මේක ඇඳගෙන ඉන්න පහසුයිද, ලීක් වෙන්නේ නැති වෙයි නේද, ගෙවන මිලට උසස්සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නේද. ඔය කියන කාරණා ටික හරියට තියෙනවා නම් ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නම් අපි පාවිච්චි කරන්නේ. කිසිම වෙලාවක පීරියඩ්ස් දවස කියලා එක අමුතුවෙන් අපහසු දවසක් වෙන්නේ නැහැ. අපහසුතාවයන් තියෙනවා. හැබැයි ඉතින් ඕකේ තියෙන අපහසුතාවය වැඩි වෙන්නේ අපි පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ඉතින් ඒ දේවල් එහෙම වැඩි කරගන්නතෝ සාමාන්‍ය විදිහට ඔයාගේ වැඩ ටිකක් කරගෙන දවස ගෙවන්න නම් ඔයා ළඟ හොඳම පෑඩ් එක තියෙන්න ඕනි. ඉතින් එහෙනම් ගෑනු ළමයි දැන් අරගන්න ඕනි පෑඩ් එක තමයි ෆෙම්සය කියලා කියන්නේ. ඔයාට කිසිම වෙලාවක ෆෙම්සය පාවිච්චි කරනවා නම් ඔයාව මිස් වෙන්නේ නැහැ. ඔයාට අපහසුත් නැහැ. හරිම පහසුවෙන් හැමදාම එක වගේ ආසාවෙන් කරපු වැඩ ටිකක් කරගෙන ඔයාට හරි ලස්සනට ඉන්න පුළුවන් කම තියෙනවා. ඉතින් SLS සහ ISO සහතික සහිතව දැන් සාධාරණ මිලකට වාගේ අතට ෆෙම්සයපත් වෙනවා. දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවැල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාලට ෆෙම්සය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම අමතක කරන්නේ කොහොමද? ඒ ගැනත් ඔයාලට මතක් කරන්න බෑ නේද? ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට ඕන කෙනෙක්ට මුලින්ම මතකෙට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හේතුව ප්‍රතිඵල 100%. ඉතින් මේ විදිහට ප්‍රතිඵල අරගෙන එන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියන්නේ මේ පොඩි කාලයක් තියෙන දෙයක් නෙමෙයි. මේක වසර 40ක කාලයක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හැම ආයුර්වේද ඖෂධයක්ම නිෂ්පාදනය වෙන්නේ කමල්බන්දුල වීරප්පිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් ඔයා දන්නවනේ දැන් දියවැඩියාව තියෙන කෙනෙක් නම් ඔයාට හරියටම හරියන දේ නිෂ්පාදනය වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දෙවැම ඖෂධය තමයි සෙවනගල මధుකා කැස්සට පැණි. ඒ අතරේ මේ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. මේක ඔයාලට පාවිච්චි කරන්න

පුළුවන් පැටිලිවර් හින්දා මෙච්චර කාලයක් හරියට කෑමක් බීමක්වත් කන්න බැරුව හිටපු කෙනෙක් නම් මං වාට කියනවා පැටිලිවර් වලට තිත තියන්න දැන් වාට කියාපුම දේ තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක කියන්නේ. ඒ වගේම කෑම අප්‍රියයි බඩ පිපෙනව බඩ කැක්කුම් බඩ ජීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් ගෙදර ගෙනල්ලා තියාගන්න ගෙදරක අසමෝදකම් බෝතලයක් තියෙන්න ඕනි. එහෙම ගෙනල්ලා තියාගන්න අසමෝදකම් බෝතලේ සෙවනගල අසමෝදකම් කරගන්න. මොකද මේක 100% ස්වභාවික සෙවනගල අසමෝදකම්. සෙවනගල ශ්‍රියාදේවි හාවිල්ලක තියෙනවා ලස්සන කොණ්ඩෙකට කැමතිවාට. සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා. සෙවනගල ජීව බල ආම්ල පිත්ත සෝය තියෙනවා. ඒ වගේම සෙවනගල හන්දි රාජ තෛලය තියෙනවා. මේ විදිහට එකී මේකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. කතා කරන අදම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට නම් එක ලියාගන්න 0847 31 37 40 ගාල්ලට හොඳටම වහිනවලු. ගාල්ල වඳුරබින් අපේ සංජීව අයියා කතා කළා. ගාල්ලට පුදුමාකාර වැස්සක්ලු තියෙන්නේ. අද නම් මෙහෙට වැඩි වැස්සක් නැහැ. කියන්න බෑ හවස් වෙනකොට. ඕෆ් වෙන ටයිම් එකට වැහි දෙයියයි බිලා බලලා. දෙයිද දන්නේ දොමෙන් යන්න. අද තේව් පුතාගේ පළවෙනි බර්ත්ඩේ කළු. එයාට නම් මෙව්ව තේරෙන්නේ නැහැ. තේව් පැටියෝ එයාට මෙව්ව කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි කවදා හරි තේව්ට කියන්න ඕනේ යාගේ ෆස්ට් බර්ත්ඩේ එකට ජානු නැන්දි යාට මෙහෙම විශ් කරා කියලා. හරිද? Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. මගේ තේව් පැන්චෝ. Happy birthday. චූටි පැටියට මෙව්ව කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි මේ මැසේජ් එක මට දුන්නු අපේ සෙට් එක කොහොම එකතු කරගන්නවා මම මේ අහන්න දෙන්න ලෑස්ති කරගත්ත සින්දු සෙට් එකද. සේමි බබා, ඊට පස්සේ රන්දි, ඉවාස්, දමිත්, රියෝන්, ඊට පස්සේ අනුපමා, යුනි, ලක්මිනි, චම්ප, කොරියාවි, නිශාන්ත, සඳුන් සෙට් එකම ගොඩම ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා මේ අහන සින්දුවට. සංජීව අයියා ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ දිනුෂ කතා කරවල් පිට මුල්ලෙන් හස්බන්ඩ් ජාන්ත, නදිත, උද්දුල, අනුදි, බබාල කොහොම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ කුසුමාවති අම්මයි ගොඩ පිටියෙන් කතා කළා හස්බන්ඩ් කරුණරත්නංකල්. ඊට පස්සේ ඇතුන් ගොඩ ෆැමිලි එකේ හැමෝමත් මේ වෙලාවේ net අහගෙන ඉන්නවා කියලා කිව්වා. ජය වේවා, පරිස්සමට ඉන්න ඕනි. එකතු කරගන්නම් මේ හැන සින්දේට අපේ විමල් ලංකල්. කොහමද අනේ මං ඔයාව අමතක කරන්නේ. රැන්ඩි ක්‍රාෆ්ට් බොරලස් ගමුවේ ඔයාවත් එකතු කරගන්නම්. හරිද මේ සින්දුවට?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: හවස 3 විනාඩි 41යි.
3: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
2: ක්වලිටි එක ගැන හිතල මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
3: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
2: පොල් තෙල් විතරක්ද?
3: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
2: ඔව් ඉතින්
3: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.
4: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
6: ශ්‍රී ලාංකීය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වැල්වඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලයේ මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල net fm.
7: ආරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්දපද්ද?
8: කවුදානේ මේ කලුවට කලුවේ?
7: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
8: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
7: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ ආනෝ.
8: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
6: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
9: net fm 4 වටේ 4 වටේ
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
2: හවස 3 විනාඩි 44යි.
11: හෙලෝ.
12: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්

tu shadow. වඩා චෙරියෝ කියලා යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හරි යන්න කලින් මේ පැත්තේ ඉන්නවා කට්ටිය මට එකතු කරගන්න. අද නිරිපොල ඉන්න උපේඛගේ බර්ත්ඩේ එක. යාට ලස්සන විශ් එකක් දෙන්න. තාත්තා මල්ලි, එයාගේ අක්ක නිපුණි, අක්කගේ දුව නෙහෙමි. ඒ වගේම සමන් මලි මිස්කෙන් සුබම සුබ පන්දිරයක් වේවා කියලා ඔයාට විශ් එකක් එනවා. හරිද උපේඛා? එතකොට එතනින් නතර වෙලා මමත් මේ පැත්තට ආවා ඔයාට විශ් කරන්න. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. උපේඛා ඇහුණාද? සුබම සුබ පන්දිරයක් වේවා කියලා ඔයාට net team එකේ අපි ගොඩම ගොඩාක් ආදරෙන් විශ් කරනවා. Happy birthday. මේක මං ගානේ ඔයාට කේක් කැල්ලක් ඉවෙනක ඔයාගේ යුතුයකම. ජනනංගී මතව ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න. කොලියා පිටිය බාරගෙදර ජයන්ත අයියා මැසේජ් කළා තියෙනවා මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ සයිරී ඉන්නවා දියතලාවෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. සයිරී මේ සින්දුවට එකතු කරගන්නම්. ජාන සුදු බෝලේ සුබ සැන්දෑවක්. අද දවසේ ඔයාගේ අන්තිම සින්දුවයි අන්තිම උම්ම එකයි දෙන්න සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යටි අන්තට. උම්මයි වරයි. Hi Janu, mama yati andara apsara. Apit sadirma wahagena inne lasanma lasana sindogena mawat ekathu karaganna. Lokaduwa Yashoda deweni duwa anuttara. Pori duwa Sitra mama apsara. Balanna kammala duwa lage nam tike galapima. Lasana sindogena ekathu karagannam goddama goda kaadaren. Thank you akka mama wahagena innowata. E katti etarin ekathu karaganna gamamma. මෙන්න මෙයාවත් එකතු කරගන්න ඕනි. කව බලන්න අක්කියදවා වහන්න බැරි වුණා. මේ දැන් තමා ගෙදර වෙහෙට අනිවාර්යෙන් අහන්නම් අන්තිම සින්දුවට අපිවත් එකතු කරගන්න බොරැල්ලෙන් නවෝත්. Thank you කොල්ලා මයි යන්න කලින් ආවට. ලස්සන කටහඬ පරිස්සම් කරගන්න අක්කේ. මන් දිනුෂ් ධනුෂි දිදු ලංගන යටි අන්දර සීපෝත්තලෙන් ආදරෙයි. Thank you ඒ කමෙන්ට් එකට. මේ සින්දුවට මාවත් එකතු කරගන්නම්. අන්තිම උම්මක කිව්වට මේ උම්මක නම් දෙන්න ඕනි වාට. බද්‍රලිය අපේ අශෝක අක්කා ඉන්නවා මාව අහගෙන ආව එකතු කරගන්නම් මේ හැන සින්දුවට. Thank you මාව හැමදාම වගේ අදත් අහගෙන ඉන්නාට. එහෙනම් ඉතින් මේ සින්දුවත් අහන්න දීලා හදට මම යනවා. හෙට හම්බ වෙමු ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන් හාරියටම දවල් එකට. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු ජය වේවා.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540 පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 034 226 7046
1: අලුත් තැන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.

0: පෘථිවියෙන් ළඟ හරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
3: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
4: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
5: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
3: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
4: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
5: 69 දී හදටත් යනවා.
4: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
3: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
6: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
7: Net FM. Algo Town.
8: Brought to you by
9: Prime Residences with Nobavithata gena ena Kolamba Navayehi idivana The Prime Colombo. Addama katha karanna 0710-777-333.
10: Loma danna Samsung ganna hondama tanai damro.
11: Samsung ganna hondama tanai damro.
12: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata 0117-388-388 amatanna.
13: Quality එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි.
14: Oh, I think Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
15: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
16: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජේකුරක් කම්පිටි
17: විජේකුරක්
0: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: Net FM

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 දැන්.

0: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුමා ඇත් නිවුස්.
2: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
3: හොට්ස්පොට්? ඇයියේ?
2: ඩේටා නෑ යන්නේ.
3: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
4: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් වෙන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
5: Neither ready for this war.
6: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
7: Gather on a day of profound joy and soaring hope.
8: The day a planet stops for a game.
1: Net FM ඇල්ගෝ ටවුම්. බයෙන් බය අලුත් වන අලුත් පැයේ විමසුමා ඇත් නිවුස්.
9: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. ජලාශය සිදුකරන අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වන දින රාත්‍රී 12 සිට 27 වන දින සවස 6 දක්වා කාලය තුල එම ජලාශය හිස්කිරීමට සැලසුම් කර ඇති බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසනවා. ජලාශයේ ගේට්ටුවල සහ කොන්ක්‍රීට් ස්තරවල අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස දින දෙකමාර කාලයක් ජලාශය හිස්කරන බවයි ඔහු කියා සිටියේ. මේ හේතුවෙන් පොල්ගොල්ලෙන් සහ බලගොල්ලෙන් පානීය ජලය ලබා ගන්නා ජනතාව එම කාල සීමාවෙදී ජලයේ උපරිමයේ අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ. එල්ලුණු තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීමින් ඔහු මෙම බව සඳහන් කළා. මිලඟ net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
0: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM.
10: දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
11: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
12: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
13: මරු බං!

සුබසන්ධ්‍යා වක් හවස 4:00 විනාඩි 9:00 වෙලාව අපි වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ බදාදා දවසේ හවසරුවේ ඔයා මහන්සියක් පාළුවක් දැනෙනවා නම් මේ පැත්තට ඇවිල්ලා සින්දුවක් ඉල්ල ගන්න තීරට ටයිම් එක තමයි මේක. ඒ නිසා 2:55:33 නම්බර් එක තියෙනවා. සාමාන්‍යයෙන් බදාද දවසේ කියලා කියන්නේ ඔයා ටිකක් වැඩියෙන් වැඩ කරන දවසනේ නේද? ඒ නිසාම ඔයාට කෝල් එකක් අරගෙන මැසේජ් එකක් දාලා ඔයාගේ මහන්සිය කම්මැලිකම නැති කරගෙන යමින් යමින් ගමන් ඉන්නවා නම් අහගෙන යන්න සින්දුවක් මගෙන් ඉල්ල ගන්න chance එක තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ වැඩ කරන ගමන් හිටියත් වැඩ ඇරලා ගෙදර එන ගමන් හිටියත් ගෙදරට වෙලා හිටියත් ඊට පස්සේ ක්ලාස් ඇරලා එන ගමන් මාව අහගෙන හිටියත් ඊට පස්සේ ස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මාව අහගෙන හිටියත් මේක තමයි ඔයාලටමට ඉන්න තියෙන ටයිම් එක. ඒ නිසා අනිවාර්යෙන් කෝල් කරලා මැසේජ් කරලා මේ පැත්තට සෙට් වෙන්න. දැන් ඊයේ අදයි දවස් දෙකේම අපිට Facebook Live එකේ හම්බ වෙන්න බැරි වුණානේ. ඒ නිසාම තමයි අද මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම NetFM official Facebook page එකෙන් live එකක් ඇවිල්ලා ඉන්නේ. හරිද? සර්ප්‍රයිස් එකක් දීලා වැඩේ පටන් ගන්න හිතුණා. ඔයා NetFM official Facebook පිටුවරට අග්ගාලා ඉන්න page එක like කරලා follow කරලා ඔයාට අග්ගාලා live එකට set වෙන්න ඕනේ. හරිද? අපරාදි කියන්න බෑ live එක හොරෙන් ආවත් අපේ කට්ටියට නිකන් ඉවෙන් වගේ දැනනවා මම live ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ නිසා live එකට සෑහෙන්න කට්ටිය මේ වෙද්දි join වෙලා ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම මතක් කරන්න මම සින්දුවක් දෙකක් දීලා. හරි. Right. 2:55:33 වගේම කතා කරනවා නම් ඒ වගේම message කරනවා නම් 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට කතා කරලා message කරලා ආදරය කරන කට්ටියව එකතු කරගෙන සින්දුවක් අහන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සින්දුවක් අහන ගම මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. මේ වෙලාවේ මුලින්ම ඔයාලට මතක් කරන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාලට හිතා ගන්න බැරි තරම් වාසිය අරගෙන එන NLB මෙගා පවර් ලොතරැයි ගැන තමයි මුලින්ම ඔයාලට මතක් කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ටාගට් තියෙනවනේ නේද? ඒ අතරින් සල්ලි ටිකක් වැඩියෙන් අතේ තියාගන්න එක අපේම කියලා වාහනයක් ගන්නවා කියන එක අපිට තියෙන ලොකු ටාගට් එකක්. එතකොට මම මේ වාඩි කියන්න හදන්නේ වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඒ වගේම රටේ සංවර්ධනයට සහ සුබසාධනයට වගේම ජීවිත සෞභාග්‍ය ගන්වන්න දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරමින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයි තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. එතකොට මෙගා පවර් ලොතරැයිය හරහා මේ වාර්තාව යලි යලි තලුත් කරමින් දැන් ඔන්න ඔයාට රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මුදල් සීනේ වගේම මෝටර් රථයක සීනේ සැබෑ කරගන්න ඔයාට දැන් යන්නේ රුපියල් 40ක් විතරමයි. රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ලොතරැයිය ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. අද පොඩ්ඩක් චිල් එකේ වැඩිපුරම නාන් ස්ටොප් ටිකක් එහෙම අහන්න දෙන්න ලෑස්ති කරගෙන ඉන්න දවසක්. එනිසා Facebook live එකට ඇවිල්ලා කෝල් කරලා මැසේජ් කරලා ඔයා මාත් එක්කම ඉන්න ඕනේ. මේක ඔයාගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Azar.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 4 විනාඩි 18යි දැන්.
3: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
4: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳ ඇඳේ ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
5: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0711856956956.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
8: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
11: කින්දර හැන්දෑව විජානු

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. Right, බලව හවස හතරයි විනාඩි 21ක් යනකොට Facebook live එකේ මේ වෙද්දි සැහැන්න කට්ටියක් ඉන්නවා. අපේ තිලින මදුසංක ඉන්නවා. ඒ වගේම කවුද ඉන්නේ? රංජිත් ධර්මසිරි, ඒ වගේම අසිත පියුමාල්, ඒ වගේම ලක්මාලි ප්‍රියදර්ශනී, රවින්දි දුෂානි, හයි ගෝමද, ඒ වගේම අපේ RJ ඉන්නවා, ඉමාෂා සමාදි ඉන්නවා, ඒ වගේම චාමින්දි රණවීර ඉන්නවා, ඒ වගේම ලක්මාලි ප්‍රියදර්ශනී ඉන්නවා, ඒ වගේම රංජිත් ධර්මසිරි, ඒ වගේම RJ ඔයාවත් එකතු කරගන්නම්, ඒ වගේම ෂෙනු බීට්ස්, ඒ වගේම කසුනි අනුශිලා මේ සෙට් එකම ඉන්නවා, ඒ වගේම දෙදෙනු සෙව්වන්දි උදාරයි ජය වේවා ලයිව් එක ෂෙයා කරගෙන යන්න ඕන අපේ සෙට් එකේ. වගේ මුදේ කුමාර් මං ඔයාවත් ගොඩාක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. කාලෙකට පස්සේ ආවහන්දාද මන්ද ලයිව් එකට සෑහෙන කට්ටියක් ඉන්නවා ආදරෙයියා.

රයිට් වෙලාවහවස 4:25 වෙනකොට වෙනකොට අපි මේ වෙද්දිත් Facebook live එකේ ඉන්නේ. උදාර විදිහට අද සෑහෙන කට්ටියක් NetFM official Facebook page එකට සෙට් වෙලා ඉන්නවා live එක බලන්න. ඒ අතරතුර දැන් විශේෂ කට්ටියකුත් අද Facebook live එකට ඇවිල්ලා තිනවා. ඒ තමයි NetFM DJ Night Face to Face Attack Show තරඟාවලියේ දෙවන වටේ සඳහා සුදුසුකම් ලැබපු අපේ තරඟකරුවන් 14 දෙනාත් අද Facebook live එකට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා last වෙලා ඉන්න හගෙන බලාගෙන ඉන්න කට්ටිය මේ මාසේ කියන්නේ මේන සිකුරාදා ඉඳලා ඔන්න අපි NetFM DJ Night Face to Face Attack Show දෙවන වටේ ආරම්භය සනිටුවන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මුලින්ම තරඟ කරන්නේ කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක කෑගල්ලෙන් අපේ ලකි ඉන්නවා, ඩීජේ ලකි. ඒ වගේම හම්බන්තොටින් ඩීජේ වික්ට්‍රෝ ලෑස්ති වෙලා ඉන්නවා මේ සිකුරාදාවේ තරඟ කරන්න. මේ විදිහට අතිශය තීරණාත්මක සති හතක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් ඒ නිසා අපේ කොල්ලො සෙට් එකත් ලයිව් එක බලාගෙන ඉන්නකොට ඔයාලට මතක් කරන්නේ සිකුරාදා ඉඳලා ඔබේ මනාපය පළ කරන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. හරිද? රයිට්. ඊට පස්සේ ලයිව් එක පැත්තට ගියාම මේ වෙලාවේ මාත් එක්ක මෙන්න මේ කට්ටිය ඉන්නවා. ප්‍රදීප්, සශික, ඒ වගේම උදයන්ගේ නෙතුමි, ඒ වගේම තිලින මදුසංක, ඒ වගේම සුපුන් සෙනිත්, ජය වේවා. අපේ මොකද්ද ඒකට කියන්නේ, අපේ අර DJ කළුවත් එක්ක එදා සුපිරි වැඩ ටිකක් දුන්න, නියමයි, අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම කවුද මේ ඉන්නේ, රංජිත් ධර්මසිරි, ඒ වගේම දෙනුවන් රශ්මික, ඒ වගේම නිශාන්ත, ඒ වගේම නිරංජි අඹගහ ගෙදර, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ඉමාෂා සමාධි, අයියෝ බ්ලැක් ඇන් වයිට් අඳින්නෙම කියලා තියෙනවා කමෙන්ට් එකක් දාලා. දන්නේ නැණි, ඉතින් ඔන්න ඔහෙ තියෙන එකක් උදේට ඇඳන් එනවා, දන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් මම මේ කියන්න යන කතාව සෑහෙන්න ඔයාට වැදගත්. අපි ගයක් හදනකොට අවට ගියට ගෙවල් හදන්නේ නැහැ නේද? මොකද ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ එකබාරක් පමණක් කරන විශාලම ආයෝජනයක්. මේක ඇවිල්ලා මාසෙකට දෙකකට අවුරුදු කරන මේ ගයක් හදන්නේ પરම්පරා ගානකට ඉන්නේ. ඉතින් එතකොට ගයක් හදනකොට අදට හෙටට විතරක් නෙමෙයි අනාගතයටත් ගැළපෙන විදිහට තමයි ගේ හදන්න ඕන. විශේෂයෙන්ම අපි වියදම් කළා ගේ හදද්දී ගෙදර ඇතුළත පෙනුම ගැන සෑහෙන්න හිතනවා නේද? ගෘහ භාණ්ඩ, ඊට පස්සේ ටයිල්, බිත්ති වගේ දේවල් ගැන සෑහෙන්න හිතනවා.

පැවැත්ම උපරිම වෙන විදිහට තමයි සිවිලිමක් ගහනවා නම් ගහන්න ඕනේ. විශේෂයෙන්ම මේ දවස්වල ගෙවල්වල ගොඩක් ගෙවල් හදද්දී අර natural wood look එකක් තියෙන ceiling sheet එකට ගොඩක් අය කැමතියි නේද? අන්න ඒ නිසා තමයි මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ. look එක වගේම කල්පවැත්මත් අංක 1 තියෙන color up strip ceiling sheet එක ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ. මොකද color up strip ceiling sheet එක කියලා කියන්නේ අද කාලේට ගැලපෙන විදියට limoster කැටයම් තියෙන නිසා natural wood look එකක් එක්කගෙන නියම ceiling sheet එකක්. අනිත් එක තමයි මේක ඇවිල්ලා දිරන්නේ නැහැ. වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ රස්නෙට, ඒ කියන්නේ උෂ්ණත්වයේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. දිගු කාලීන පැවැත්ම ස්ථිර කළා මං කියන්නේ අන්න ඒ නිසා. මේකේ මතුපිට තියෙන තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. මතුපිට තියෙන තාලේපණයට අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා පොඩ්ඩක් කලර් ඩැමේජ් එකක් වුණා කියමුකෝ. මේගොල්ලොන්ටම කියලා රීපේන්ට් එකකට යන්නත් පුළුවන්. ඊළඟ කාරණාව තමයි දැන් මේක ෆික්ස් කරාට පස්සේ නියම නිමාවක් තියෙනවා. අර මැද හිඩා සිටින්නේ නැහැ. ඊට පස්සේ gedara hari piliwala gatiyak yanawa. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ගෙයක් හදනවා නම් gedara සිවිලිමට හරියටම හරියන්නේ color up strip ceiling sheet එකම තමයි. ඔයාලට වැඩි විස්තර දැනගන්න මම ඒගොල්ලෝගේ නම්බර් එක කියන්නම්. කෝල් එකක් දීලා පොඩ්ඩක් විස්තර ටික කතා කරගන්න. හරිද? 011 548 738 color up strip ceiling sheet එක ගැන තමයි ඒ විදිහට මතක් කරේ. ගෙදර සිවිලිම විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ගෙදර ටයිල් ටික ගැන එහෙම සෑහෙන්න අපි හිතන්න ඕනනේ. මොකද සිවිලිම වගේම තමයි පොළවේ අල්ලන ටයිල් ටික. ඊට පස්සේ වාතය උපාංග ටික. සාමාන්‍යයෙන් ගෙදරක් හදනකොට ගෙදර ආලින්දයට, ඊට පස්සේ නිදන කාමරයට, ඊට පස්සේ කිචන් එකට, ඊට පස්සේ බාත්รูම් එකට, මේ හැම දෙයකටම හොඳ ටයිල් ටිකක් අල්ලන්න ඕනේ. අද කාලේට ගැලපෙන ටයිල් ඩිසයින් ටිකක් ගන්න ඕනේ. ඒ වගේම තමයි වාතය උපාංගෙහිම දිගු කාලීන පැවැත්මක් තියෙන අද කාලේට ගැලපෙන ඒවා ගන්න ඕනේ නේ. වාගේ ගෙදරට ගැලපෙන විදිහට. එතකොට ඉස්සර තමයි මේවා ගන්න කඩේට යන්න ඕනේ. දැන් ඇවිල්ලා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එනවා ඔයාගේ ළඟටම. හරිද? පහුගිය දවස් ටිකේ වගේම ඔන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්ක ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවා. අද දවසේදී උදේ කාලේ ආවේ කඩුවෙලට. ඊට පස්සේ හවස් වරුවේ මේ වෙද්දී අවිස්සාවේල්ල ඉන්නවා. ඒ වගේම තමයි හෙට 17 වෙනිදා උදෑසන කාලයේ කිතුල්ගලට, ඒ වගේම හවස් වරුවේ දරණියගලටත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ලංකා ටයිල්ස් කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් හා බාත්වය උපාංග ටික හරි විදිහට වසර මැද වාසීත් ගොඩක් තියෙනවා. මේ සියල්ල අත්විඳින්න ඔයාලට පුළුවන් ලබා ගන්න. හරි, මේ වෙලාවේ Facebook live එක සෑහෙන කට්ටිය බලාගෙන ඉන්නකොට නිපුන් රත්නායක ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මාමඩලේ රශ්මික මල්ලිවත් මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. මනෝරි ප්‍රේමරත්න, ඒ වගේම නිරංජි ලයිව් එක ෂෙයා කරලා තිනවා. තරින්දු ලක්ෂිත, ඔයාවත් අනිවාර්යෙන් එකතු කරගන්න. Thank you. ජය වේවා. මේ සෙට් එකම එකතු කරගෙන මම යන්න හදන්නේ සුපිරි සින්දු ටිකක් දෙන්න. හවස 4 විනාඩි 30යි. Facebook live එකේ තව පොඩි වෙලාවක් ඉන්නවා. ඔයා ෆ්‍රී නම් මේ පැත්තට ඇවිල්ලා යන්න.

0: வேலாவ ஒப்ப வெத்த கேனே அந்த காலே ஒந்தம் ஆயோஜனைய பிராண்ட் நியூ பஜாஜ் த்ரீ ரோத ரத்தைய மாசிக வாரிக்கே ரூபியால் விசிதாயே சீட்டு தென் திவேனுபுரா டிபிஎம்சி பிரதர்ஷனாகார சா டீலவரும் கேன்
1: හවස 4:36 දැන්
2: සුවපහසු කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
3: ඊසි නිසා ඇත්තටම ලේසිද?
4: ඊසි නිසා ඇත්තටම ලේසි. සුවපහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
0: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112173888 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 3940.
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
9: පොත් අපගේ net වගේ
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
11: හතර වටේ හතර වටේ
12: brought to you by
13: දිනන ලොකුම සුපිරි ටැගිදන එකම ලොතරැය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
14: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95 4 වටේ.

හවස 4යි විනාඩි 43යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ සෑහෙන කට්ටිය මට මැසේජ් කරලා තිනවා. මොකද අපි Facebook live එකේ ඉඳපු නිසා අපිට WhatsApp එකේ කට්ටිය පොඩ්ඩක් මතක් කරන්න බැරි වුණානේ. තේන් සාම තමයි මම WhatsApp එකේ කට්ටියට පොඩ්ඩක් chance එක දෙන්න මේ පැත්තට ආවේ. අපිත් මේ වෙලාවේ සද්දිරම net තමයි අහගෙන ඉන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා සාහැලියගොඩ රංගේගම රංජීව මෝටර්ස් එකේ රංජීව දමිත්. ඒ වගේම මේ වෙලාවේ අලු සෙට් එකත් එක්ක මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම කොහොමද සාපිත් මේ වෙලාවේ හතර වටේ සද්දිරම අහන ගමන් ඉන්නේ ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක කොල්ල සෙට් එක මේ වෙලාවේ බාරටම වැඩ කරන ගමන් ඉන්නේනේ. පොඩ රේඩියෝගේ සද්ද වැඩි කරලා අහගෙන ඉන්න නිසා උදාර විදියට සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායි අපිට සින්දුවක් දෙන්න අනුර පුස්සල්ලාවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තැන්කියු අනුර. ඒ වගේම LPTN පුන්සරා ඔයාවත් එකතු කරගන්නම් අයිය ලස්සන සින්දුවකට. ගෙදර අයවයි මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා බොරැල්ලෙන් මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ නවෝද්. ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු නවෝද්. සාමාන්‍යයෙන් ගෙදර කෑම වේල ගැන වැඩිපුරම අවධානය යොමු කරන්නේ ගෙදර ගෘහණියනේ නේද? එතකොට එයා පුළුවන් තරම් ට්‍රයි කරනවා ගෙදර කෑම ටික හදද්දි හස්බන්ඩ්ට වෙන්න පුළුවන්, ළමයින්ට වෙන්න පුළුවන්, අම්මා තාත්තට වෙන්න පුළුවන් රසට හදනවා වගේම පෝෂ්‍යදායී දේවල්, ගුණාත්මකභාවයෙන් නිහළම දේවල් දෙන්න තමයි හොඳ ගෘහණියක් විදියට ඔයා නිතරම ට්‍රයි කරන්න කියලා මම දන්නවා, කල්පනා කරන්න කියලා මම දන්නවා. ඒ නිසාම තමයි මම ඔයාට මේ මතක් කරන්නේ. ගෙදර හැම දේ ගැනම ඔයා හොඳට හිතලා බලලා කරද්දි හාල් වලට විතරක් අමුතුවෙන් එක මං කියන්න ඕනේ නෑනේ. ගෙදරට ගෙන හාල් ටික පවා හොඳම තත්වයෙන් උසස් මේවා. ඒ වගේම තමයි ගුණාත්මක භාවයේ උපරිම හාල් අරගෙන ඉන්න අමතක කරන්න එපා. ඒකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයාගේ දරුවන්ට, හස්බන්ඩ්ට, ඊට පස්සේ අම්මා තාත්තා, මේ හැමෝටම පවුල කට්ටියට හොඳම දේවල් ආහාරයට එකතු කරද්දී හාල් උනත් හොඳ ප්‍රමිතියක් තියෙන හාල් එකක් ගන්න එක ඔයාගේ වගකීම. අනිත් කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් ඔයා බලන්නකෝ ඔයා උදේ පාන්දර නැගිටලා උයලා කරලා බත් එක මේ කැම මේසෙට යවලා පවුලේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා කැම කන්න වාඩි වුණාම බත් එක අමු වෙලා තිබ්බොත්, ඊට පස්සේ බත් එක බෙරි වෙලා තිබ්බොත් එහෙම දවස පටන් ගන්න වෙන්නෙම ප්‍රශ්න ගොඩක් එක්කනේ. ඊට පස්සේ හස්බන්ඩ්ගේ මූණත් හරි නෑ, ඔය දෙන්නා ඊට පස්සේ පොඩ්ඩක් ආගියුමන්ට් එකකට ගියොත් එහෙම බබාලගේ මූණත් හරි නෑ. මේ හැමදේම පටන් ගන්න එතකොට උදේ කැම මේසෙන්. ඉතින් ඒ නිසා රසට පිළිවෙලට ඒ වගේම තමයි අමු වෙන්නේ නැතුව බෙරි වෙන්නේ නැතුව හරි ගානට බතක් ඉදෙන්න නම් හොඳ හාල් එකක් තියෙන්න ඕන නේද? ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නකෝ. දැන් උදේ පාන්දර නැගිටලා බට්ටික උයලා බැඳලා කරලා දීලා හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ චුට්ටක් දවල් වුණොත් එහෙම කෑම ටික කන්න බත් එක දිගාරලා බලද්දී බත් එක පිලුණු වෙලා නම් එහෙම් පිටින්ම අයින් කරන්න වෙනවනේ. දවල්ට කාලා ඉවරුණාට පස්සේ ගෙදර තව බත් ඉතුරු වෙලා තියෙනකොට මං කියන්නේ ඒක හවසට චුට්ටක් අපිට තියාගන්න පුළුවන් නම් මාර වටිනවන්නේ නැත්තම් ওই ටික ආපහු අයින් කළා දැන් මහම සෑහෙන අපරාධයක්. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔය හාල් එක තියෙනව නේද? මේ සියල්ලටම තියෙන හොඳම උත්තරය තමයි හිරු සහල් කියලා කියන්නේ. පළවෙනිම දේ තමයි හිරු සහල් කියලා කියන්නේ ගුණාත්මක ක්‍රියාවලියක් ඔස්සේ ඔයාගේ ගෙදරට එන සහල් එකක්. හරිද? ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ ගෙදර කෑම මේසේ බත් පිඟානට එනකම්ම හිරු සහල් වල මේ සෑම පියවරක්ම පූර්ණ අධීක්ෂණයක් යටතේ හැම පියවරකටම වටිනාකමක් එකතු කරමින් තමයි සිදුවෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අර මං කිව්වා වගේ ඔයා බත් ඉව්වට පස්සේ බත්ට අමු වෙන්න නැත්තම් බෙරි වෙන්න ඔය ප්‍රශ්න මුකුත් නැහැ. හිරු සහල් වල හරි ගානට බත ඉදෙනවා. සුවඳ රසයේ ගුණේ මේ සියල්ල කිසිම අඩුවක් නැතුව තියෙන සහල් සන්නාමයන් අතරේ ප්‍රමුඛයා තමයි හිරු සහල් කියලා කියන්නේ. අන්න ඒ නිසාම තමයි එදා ඉඳලා අද වෙනකන් ලංකාවේ අපේ ගෘහණියන් කඩේට ගිහිල්ලා සහල් මිලදී ගන්නකොට මුදලාලීට නම කියලම හිරු සහල් ඉල්ලන්නේ. අනිත් එක තමයි දැන් ගෙදර එක එක ගෙවල් වල එක එක හාල් ජාති කනවනේනේ. ඒකවල හිරු සහල් කියන නිෂ්පාදනයේ හරහා ඔයා කැමති ඕනම සහල් වර්ගයක් ඔයාට හිරු සහල් වෙති මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඩෙල්මේජ් විශ්වාසයත් එක්ක එදා ඉඳලා අද වෙනකන් අපේ ගෘහණියන්ගේ මුළු තැන්ගේ වර්ධින්නේ නැති සහල් එකක් තමයි හිරු සහල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලා තියාගන්නත් පුළුවන් බත් ඉව්වට පස්සේ ලේසියෙන් පිලුණු වෙන්නෙත් නැහැ. අන්න ඒ නිසාම තමයි මම ඔයාට කියන්නේ අර පිරිමැස්ම උපරිමේටම තියෙන ගුණාත්මක භාවය ගැන 100%ක් හිතන ගෘහණියන්ගේ අංක එකේ තේරීම තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු සහල් හිරු පායනවමෙන් විශ්වාසයි. සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්නවා. එතකොට ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකම් පොත් ප්‍රදර්ශනේ තියෙනවා. මං හිතන්නේ පොත් කියවන්න ආස කට්ටිය සෑහෙන බලාපොරොත්තුෙන් ඉන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පටන් ගන්නක. ඉතින් ඒ නිසා මේ වැඩේ සංවිධානය කරන්නේ හැමදාමත් වගේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය
හැමදාමත් වගේ නිල රේඩියෝව විදිහට කටයුතු කරන්නේ net fm අපි. ඉතින් එන්සයි ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 4:00 විනාඩි 48යි දැන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
1: හවස 4 විනාඩි 57 දැන්.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු. සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: κάνα είναι τάμπρο.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
4: අක්මා විතෙල්, ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අදම ගන්න ෆෝන් එකයි.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග. ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය වෙත පැමිණි ශ්‍රී ලංකා පොජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටියාරච්චි මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු ඔහු පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. විමර්ශනයකට දාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ තිස්සකුට්ටියාරච්චි මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය වෙත පැමිණ තිබුණා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM
5: මරු බං

සුභ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 7යි අපි හතර වටේ අහගෙන ඉන්න දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. දෙවනි පැය පටන් ගන්නකොට මුලින්ම මම WhatsApp එකේ කට්ටියක් මතක් කරලාම හිටියා නම් හොඳයි කියලා හිතුණා. හරි, රත්නපුරේ පැත්තට තමයි මුලින්ම යන්න හදන්නේ. ලස්සන සෞන්ග් එකකට අමියෝයි තාතිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මල්ලිවත් මතක් කරන්න කියලා තියෙනවා. ඕකේ, අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා, මම මොරටුවෙන් සුජානි චන්දිමා. මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම මම වැලිකඩ නෑ වැලිමඩ කාංචනා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මෙසේජ් එකක් දාලා තිනවා. අනිවාර්යෙන්ම ආව එකතු කරගන්නම්. Thank you. ඒ වගේම අම්මෝ තව සෑහෙන මෙසේජස් තියෙනවනේ මට මතක් කරන්න බැරි වෙච්ච කට්ටිය. LPTN පුන්සරා. ඒ වගේම අසාවා ලස්සනයි හැබැයි චුට්ටක් අඩම්බරයි නේද කියලා තිනවා. අයියෝ එහෙම නෑනේ. ඔයා අපේ නම් ඔක්කොම කියන්න ඕන. හරිද? උදේ නම් ටික කිව්වා. Thank you කියලා තිනවා. එහෙනම් ඉතින් ආයි හවසත් ඔයාලා මතක් කරන්නම්. හරි, බොකුන්දර නිවන් තිරියේ දෙවිනේ ෆැෂන් එක සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම අසා අපිත් මේ වෙලාවේ ආවා අහගෙන ඉන්න කියලා කුරුණෑගල ලෂිනි, මං ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද ඉන්නේ? ආයි කොමදාසයි අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න බොකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක සාලිය, මංගලිකා, ශිරන්ති, සංජීව, ඊට පස්සේ මහේෂ්, ලක්මුතු, මදුවන්ත, ඊට පස්සේ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. මේ කට්ටිය අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. NLB මෙගා පවර් ලොතරැය්‍ය තමයි ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන ලොතරැය්‍ය. ඇයි මං ඔයාලට එහෙම කියන්නේ? ඔයාලට සාමාන්‍යයෙන් ජීවිතේ බලාපොරොත්තු තියෙනවනේ නේද? වාහනයක් ගන්න, සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න, ඊට පස්සේ නිදහසේ ජීවත් වෙන්න. මේ සේරම බලාපොරොත්තු ඉටු කරගන්න දැන් ඔයාලට යන්නේ රුපියල් 40ක් විතරමයි. මොකද ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරමින් රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක් දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැය්‍ය තමයි NLB මෙගා පවර් ලොතරැය්‍ය කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් මේ වාර්තාව යලි තලුත් කරමින් රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් වාට දිනා ගන්න අවස්ථාව තියෙනවා. රුපියල් 40කින් සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය තමයි NLB මෙගා පවර් ලොතරැය්‍ය කියලා කියන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් NLB මෙගා පවර් ලොතරැය්‍ය අරගන්න ඕනා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දියුණුවට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.

මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න

හවස පහයි විනාඩි 23යි අපි හතර වටේ හගෙන ඉන්නේ. ඔයාලට මතක් කරන්න ඕනේ මේ සිකුරාදාව ගැන net fm dj night face to face attack show දෙවන වටේ පළවෙනි තරගයේ ඔන්න මේ සිකුරාදා හරියටම රෑ 9ට අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම දැන් පහුගිය කාල සීමාව පුරාවටත් ඔයාලත් එක්ක එකතු වුණා net fm dj night face to face attack show පළවෙනි තරග වටේ. ඒ තරග වටේ තුලින් ඡායග්‍රහණය කරපු තරගකරුවන් 14 දෙනෙක් එක්ක අපි දෙවන වටේ ආරම්භ කරන්න ලැහැස්ති. මේ සිකුරාදා කියන්නේ 18 වෙනිදා කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ ලකි ජේ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ වික්ට්‍රෝ තරග කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එන්සා ඔයත් ලැහැස්ති වෙලා ඉන්න. ඔය වැඩිපුරම කැමති දිස්ත්‍රික්කය ඔයාගේ දිස්ත්‍රික්කයේ ඡායග්‍රහණය කරවන්න හැකියාව තියෙන්නේ ඔයාට තමයි. සුබසන්ධ්‍යාවක් වේවා සාපි බොරලස්කමුව දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යායක සරච්චන්ද්‍ර ඉන්නවා කියලා දිනවා සින්දුවක් අහන්න අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ මට සින්දුවක් දෙන්න ආසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා ඉෂිනි මැසේජ් කරලා තිනවා ඒ වගේම සුලෝචනා ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම කාංචනා තැන්කියු මැසේජ් කරාට මම මේ මතක් කරන්න හදන ඊළඟට හිරු සහල් ගැන රසට බත් ටිකක් අන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් මිලදී ගන්න ඕනේ හිරු සහල්ම තමයි. මොකද හිරු පායනවමින් විශ්වාසයත් එක්ක එදා ඉඳලා අද වෙනකන් ගුණාත්මක භාවයේ 100%ක් අඛණ්ඩව රැකගෙන ආපු සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. බෙරි වෙන්නෙත් නැතුව අමු වෙන්නෙත් නැතුව හරි විදියට බත උයා ගන්න නම් ඔයා අනිවාර්යෙන් ලංකාවේ ඕනම වෙළඳසැලකට ගිහිල්ලා නම කියලා ඉල්ලන්න හිරු සහල් දෙන්න කියලා. හරිද? උදේ කෑම එකට ඊට පස්සේ දවල් කෑම එකට රෑ කෑම එකට තුන් වේලට මුණත් බත් කන්න පුළුවන් හිරු සහල් එක්ක. මොකද ඕනම ගෙදරක දැන් එක එක හාල් ජාති වලට කැමති කට්ටිය ඉන්නවනේ නේද? ඉතින් ඒ නිසා හිරු සහල් එක්ක මේ ඕනම සහල් වර්ගයක් වාට මිලදී ගන්න පුළුවන්. විශ්වාසෙන් කියන්නේ ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ ගෙදර කෑම මේසේ බත් පිඟානට එනකන් හිරු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය 100%ක් පූර්ණ අධීක්ෂණය යටතේ තමයි සිදු කරන්නේ. ඒ වගේම තමයි දැන් හිරු සහල් මිලදී ගන්නකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අනිත් කාරණාව තමයි මේ අරපිරිමැස්ම සෑහෙන්න බලාපොරොත්තු වෙන ගෘහණියන්ට හිරු සහල් කියලා කියන්නේ සෑහෙන්න වටින කියන සහල් සන්නාමයක්. මොකද මේක උදේ වුවට පස්සේ හවස වෙනකන් කිසි ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මම ඔයාට නිර්දේශ කරනවා ලංකාවේ ඕනම් වෙළඳසැලකින් ඔයා බය නැතුව නම කියලා ඉල්ලන්න හිරු සහල්. හිරු පායනවමෙන් විශ්වාසයි හිරු සහල්. ඒ වගේම මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකක් මතක් කරන්න ඕනේ. රිකිල ගස්කඩ සැලොන් දිනේශ්‍රී එකේ සෙට් එක සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි අනිවාර්යෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම මේ වෙලාවේ හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා ලිහිණි. ආගේ නමට මං හරි ආසයි යන්නේ. මං ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු. ජය වේවා.

0: වගේ.
1: හයි කොහොමද සාබිත් මේ වෙලාවේ ආවද මම අහගෙන ඉන්නේ. සුබ සන්දේවක් වේවා ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න කියලා මට හෙටි මුල්ලෙන් ලාල් මැසේජ් කරලා තිනවා. රේණුවත් අනිවාර්යෙන් මතක් කරන්න නිලා නිරෝෂ් හංවැල්ලෙන් ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම අයිය ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට සින්දුවකට කට්ටියව එකතු කරගන්න ඕනේ කියලා මට චාරු මැසේජ් කරලා තිනවා. Thank you චාරු. ඔයාවත් මම මේ සින්දුවටම එකතු කරගන්නම්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333. හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල්. පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල්. හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
2: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: සමුද කුෂාර වීරසිංහ කල්වල වල ඌරගස් සම්බන්ධව පපේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටෙක්ගේ මාර්ගයේ සේනගල වෙද මහත්තයාගෙන ආරම්භ වුණා. මාසෙක අමාරක් දෙකක් විතර වගේ කඩිකට වෙද මහත්තයාගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා, පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයටගෙන අපේ වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
2: කතා කරන්න 0777-300-940.
5: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
6: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: කේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

හවස පහයි විනාඩි 47යි වෙලාව. අපිට හතරවට ඉවර කරන්න ටයිම් එක ඇවිල්ලා තිනවා. හැබැයි ඊට කලින් මේ වෙලාවේ මඩපාත සුබෝධි වැඩිහිටි නිවාසයේ මේ වෙලාවේ ඉන්න කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ සෙට් එක ඔයාලා කට්ටියවත් එකතු කරගන්නම්. ජය වේවා. ඒ වගේම අයි මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා පිළියන්දල කහපොලින් චතු මැසේජ් කරලා තිනවා. ඒ වගේම අසයි මම මේ වෙලාව ආව හගින් ඉන්න කියලා අනුරාධා මැසේජ් කරලා තිනවා. Thank you අනුරාධා. ඒ වගේම කලවාණෙන් පුෂ්පා මගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්න ඉරේෂා. ඊට පස්සේ පවුල ගැටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සරච්චන්ද්‍ර මැසේජ් කරලා තියෙනවා. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you. Right. ආඩ මම මේ අන්න කලින් මතක් කරන්න හදන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගෙදර සිවිලිම කියලා කියන්නේ මිස් කරන්න බැරිම කාරණාවක් නේ නේද? මොකද සාමාන්‍යයෙන් ගෙදර ඇතුළත පෙනුම රඳාපවතින්නේ ලස්සන සිවිලිමක් කල්පවතින සිවිලිමක් එක්ක තමයි. හරිද? ගෙදර ටයිල් ටික ඊට පස්සේ බීත්ටි ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ වගේම ඉන්ටීරියර් ඩිසයින් එකේ වැදගත්ම අංගයක් විදිහට අපිට සිවිලිමත් හඳුන්වන්න පුළුවන්. මොකද දන්නවද සාමාන්‍යයෙන් ගෙදරට කෙනෙක් ආවහම හොඳ ඇතුළත නිමාවක් පේන්න නම් හොඳ සිවිලිමක් තියෙන්නම ඕන. දැන් ගොඩක් කට්ටිය ට්‍රයි කරනවා මේ දවස්වල මේ නැචරල් වුඩ් ලුක් එකකට සිවිලිම ගහන්න. එතකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේම නැචරල් වුඩ් ලුක් එකක් එක්ක ඔයාට ගෙදරට අපූරු නිමාවක් අරගෙන එන නියම සීලින් ෂීට් එකක්. විශේෂම කාරණාව තමයි මේක දිරන්නේ නැහැ. ඊට පස්සේ වේය ඔකන්නේ නැහැ. පරිසර උෂ්ණත්වයත් එක්ක හැඩේ වෙනස් වෙන්නෙත් නැහැ. අනිත් එක මේකේ කලර් එක ෆේඩ් වෙන්නේ නම් කොහෙත්ම නැහැ. හරිද? වසර පහක වගකීමක් මේකේ මතුපිට තින්තා ලේපනය සඳහා තියෙනවා. දැන් ටික කාලයක් ගියාට පස්සේ මකුළු දැල් බැඳිලා දූවිලි වැදිලා තිබ්බොත් එහෙම ෂීට් එකන එකත් ඊතර දෙකකින් පියදාලා දැම්මම නම් හොඳටම ඇති. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ජීවිත කාලෙටම එකයි කියලා. හරි. අන්න ඒ නිසා දෙපාරක් හිතන්න නැතුව අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඔයාට කොස් මහෝගනි තේක්ක බුරුම තේක්ක කියන ආකර්ෂණීය වර්ණ හතරකින් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක මිලදී ගන්න පුළුවන්. 0115 748 738 0115 748 738 ට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඒ ගැනත් මතක් කරලා මම අදට යන්න හදන්නේ අපි සිකුරාදා රෑ නවයට NetFM DJ Night Face to Face Attack Show දෙවන තරඟ වටේ සුපිරි 14 දෙනාගේ තරඟ වටයත් එක්ක එකතු වෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා කෑගල්ල සහ හම්බන්තොටින් තමයි අපි දෙවන වටේ පළවෙනි තරඟය ආරම්භ කරන්නේ. ලෑස්ති වෙලා ඉන්න. අපි හෙට හවස 4ට ආගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන් හම්බ

ෂෝ දෙවන තරඟවටය සුපිරි දහ හතර දෙනාගේ තරඟවටයත් එක්ක එකතු වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා කෑගල්ල සහ හම්බන්තොටින් තමයි අපි දෙවන වටේ පළවෙනි තරඟය ආරම්භ කරන්නේ. ලෑස්ති වෙලා ඉන්න. අපි හෙට හවස හතරට ඔයගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටෙන් හම්බ

0: ಕಾಗೆತ್ ನೆತ್
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනේ
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
5: කොල්ල කෙල්ල කොට

0: ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාකාවකට ගෙනවෙත් පාර දෙන්න.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
2: හරිද?
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙනවා.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
5: Meltol hisrathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
6: Sri Lankiya navanipayum karuwange commission sabhava samaga atwalbanda ganimin Kolamba Rajakeeya Vidyalaye taruna navanipayum karuwange sangamaya abhimanayen indiripat karana Future 26 Sri Lankiya takshanika ithihasaye wenas kala sampradayika nimeyumbala sita heta dine yatharthayak bawata patwana meelanga parapure takshanika viplavayan dakwa siyalla deka bala ganna සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලීය මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල Net FM.
7: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लंग में नहीं पा I am the Russian Berry Way උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්න
8: ලොකුම සුපිරි තෑගිදන එකමලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
9: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
10: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ. එකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: අවදත් අලුත් කාගෙත් නැත්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200
4: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: AI
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117378388 අමතන්න.
10: ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: ඉතනාවේ පාස්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM 95 FM 94.8 Net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: වේලාව සවස 6:30.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672.

0: ஏ கருண்தாக்குமின். சுவாமினி, ஸ்ரீலங்கன் குவான் சமாகமிட்ட பந்த மகத ஏபஸ் குவான் யானா மிலதி கனிமேதி அமெரிக்கானு டொலர் மில்லியன் திக்கக்கு அல்லஸ் கிளபா கனிமே சித்தியாக சம்பாதேன் அல்லஸ் கொமிசம விமர்சனையாக ஆரம்பிக்கலா. தூஷண விரோதி பணத்தை பிரதிபாதன பிரகாரம் மெம் விமர்சனை அபராத பரீட்சை பாரதமேந்தோ சா அல்லஸ் கொமிசம ஏகாபாத்தவ சிதுக்கரும் லபனவா மெம் சித்தியதி அல்லஸ் கிளபா கனிம சம்பாதேன் மெம் செக்கருடேரஹிவ கொழம்பு மகேஸ்வரா ததிகரணேட கருணு வார்த்தாக்கர் ஓஹ் மெவன விட்டே மாதிகரணே நியோகமத்து ரிமாண்ட் பாரட பாத் கருத்து பெனஃபா மெம அதிகரணே திபென பெமினில் எதிர்பாத் கருத்து பெண்ணே முதல் விசுத்திகரணே விளக்குமிய பணத்தை அடுத்தே சோதனா சம்பாந்தேன் அதால் ஏபஸ் குவான்யானா மிலதி கனிமேதி அமெரிக்கான் டொலர் மில்லியன திகக்க முதலா கிளபா கனிம சம்பாந்தேன் முதல் விசுத்திகரணே விளக்குமிய பணத்தை அடுத்தே தமாய் மெம் பெமினில் மெம் அதிகரணேட்டு எதிர்பாத் கருத்து பெண்ணே மெம நடுக்கரே ஹத்தரவன செக்கருளசு நாமல் ராஜபக்ஷ நம்கரன் லெசு அபராத பரிஷன் திபார்த்துமேந்தோ பசுகே சிகுராதா அவுதுமாகே அதிகரணேன் இல்லி மக்களா யானு ஒஹு மெம நடு கட்டையுத்தே ஹத்தரவன செக்கரு அஸ்வேன் நம் கருத்து பெனஃபா பசுவ கொழம்பு பிரதான மகேஸ்வராத்வரே அவிசின் பந்தநாகர் நிலாரின்றுக்கள நியோகிக்கட்டானு ஒஹு அததின் அதிகரணேட்டு திருப்பாத் கருத்து பெனஃபா யானுவேன் சதஹான் கலா அதிகரணேட்டு வெடுதுர வார்த்தாவாக் எதிரிபாத் கரமேன் மெம சித்திய சம்பாத்தேன் சிதுக்கல விமர்சனவள பிரகதிய அதிகரணேட்டு வார்த்தாக்கள் நியோஜ சொலிசிட்டர் ஜெனரால் வரையா. சுவாமினி, மெம ஏபஸ் குவான்யானா மிலதி கனிமேதி லபுனு அமெரிக்கான் டொலர் மில்லியன் திக்கக்கு முதலாக் சிங்கப்பூர் திபென மெஹி தெவன சக்காரியவன பிரியங்கா நியோமாலி விஜயநாயக நெமத்தியகே பிஸ் சொல்யூஷன் நெமதி சமாகமே பெங்கு கினுமக்கட் லபெனவா. இன் அமெரிக்கான் டொலர் மில்லியன் எக்காக் மேவன விட்ட மியகோசிட்ன கபில சந்தசேனகே ஆஸ்திரேலியாவே திபென கொமன்வெல்த் பெங்கோட எமு கரத்து பெனஃபா. தவத் ருபியால் மில்லியன் விசிபாக் சிங்கப்பூர்வே திபென எஸ் எல் அக்ரோ நமது சமாகமட்டு எமு எலா திபெனஃபா. பசுவ எம சமாகமின் அதால முதல மெம நடுவே தவத் செக்கருவேக்குவன ஷமேந்திர ராஜபக்ஷ நமெத்தாகே கினுமட்ட பெறவீ திபெனஃபா. இன் பசுவ பிரியங்கா நியோமாலி விஜய் நாயக்ககே பிஸ் சொல்யூஷன் நமது சமாகமே கினுமேன் தவத் அமெரிக்கான் டொலர் லக்ஷ அட்டாக் மேவன விட்ட ஆஸ்திரேலியாவை ரெந்தி சிட்டு நிமல் பெரேரா நெமெத்தாட்ட அயாத் சேவ விஷன் நெமதி சமாகமட்ட கினுமக்கட்ட பெறவிலா திபெனபா. பசுவ எம முதல் எனம் ருபியால் மில்லியன் சியாக் செக்கார் நாமல் ராஜபக்ஷ லபாதுன் பபட்டு நிமல் பெரேரா விசின் அல்லஸ் கொமிசர் லபாதுன் பிரகாஷ்யக்கின் சஹா திவரும் பிரகாஷ்யக்கின் சதஹான் கருத்து பெனபா. யனுவின் பெவசுவா வெடுதுடத் கருந்தக்கு நியோஜ சொலிசிட்டர் ஜெனரால் பரையா மே அந்யோன்ய சகயோகிதா சம்முதி அடத்தே அமெரிக்காவு பிரான்சிய ஆஸ்திரேலியாவு சக சிங்கப்பூரு வேணி ராஜ்யவள பிஹிட்டு விமர்சன ஆயத்தனவெளின் சகலபாகின் சிதுகரண விமர்சனையாக் மெம் அல்லா சித்தி சம்பாத்தேன் நியாபஸ் சமாகமி நினதாரேன் ஸ்ரீலங்காவட்டு பெமின அல்லஸ் கொமிசமட் சஹா அபராத பரீட்சன் திபாரத்தமேத்துவட்டு பிரகாஷ லபாதுண்ணா வோஹாரிக விகரண வார்த்தா லபாதுண்ணா இம்ம வார்த்தாவில் அந்தர்கத இமெயில் பணிவிட பரீட்சா கிரிமேதி மெம செக்கரு சஹா யாப சமாகமே நிலதாரினத்தர சம்பத்தா பாத்வா திபின ஆக்காரே மனாவு பெஹதிலிவனவா. யனுவின் பெவசுவா வெடிதுரடத் அதிகரணே ஹமுய கருணு பெஹதிலிக்கல நியோஜ சொலிசிட்டர் ஜெனரால் ஜனக பண்டார் மகதா செக்கர் நாமல் ராஜபக்ஷ மகதாகே எப்பயில்லிம் சம்பாந்தேன் விரோதிய பலகரண பவத் கியா சிட்டியா. சுவாமினி, மெம சித்தியட் அதாலவு ஆஸ்திரேலியாவை ரெந்தி சிறின நிமால் பெரேரான மெத்துக்கு பிரகாஷ லபாதி திபெனஃபா. ஓஹு தமாண்ட எல்லவு ஜீவித தரஜன ஹேத்துவென் ஆஸ்திரேலியாவட்ட பலாகிய பபாய் பிரகாஷ கரலா தியன்னே. தரஜன ஹேத்துவென் தமாண்ட ஸ்ரீலங்காவட்ட பெமினிய நுஹக்கி பபாத் நிமால் பெரேரா சதஹான் கர் திபெனஃபா. மெம நடுவே பலமு சக்கருவன கபில சந்தசேன மேவன விட்ட மிய குஸ் திபெனஃபா. ஓஹுகே மரணைய சியதி வினசா கனி மக்த நெத் எசேத்னத்தினம் மினிமெரு மக்து கேலா தாமு தண்ணினே. திவன செக்காரியவன பிரியங்கா நியோமாலி விஜயநாயகாத் மேவன விட்ட ஆஸ்திரேலியாவட பலாகிஹில்லா. ஐவ கின்வா கனிமட்ட நுஹகி தத்வே கத்தி வேலா திபெனஃபா. துன்வன செக்கருவன ஷமேந்து ராஜபக்ஷ நெமெத்தாத் அமெரிக்காவட பலாகோஸ் திபெனஃபா. ஓஹு சம்பாந்தேன் ஜாத்தியாந்தர வரந்துவா கிளபாகின் திபெனஃபா. எம வரந்துவா அபியோகிட் லக்கரமின் ஓஹு மேவன விட்ட கொலம் மகாதிகரணே ஹமுயே பிரதிசோதன பெத்சமா கிதிரிபாத் கர் திபெனஃபா. மெம செக்கருட எப்ப நியமக்கலஹோத் சாட்சி கருவான்ட பலப்பயம் சிதுவென்ன புலுவான். மெம் விமர்சன வட்டதால கொனு அபராத பரீட்சன் திபார்த்தமேந்தோ விசின் நீதிபதி திபார்த்தமேந்தோடு திரிபாத் கரத்தி பெனவா. மெம் செக்கருடதால விமர்சன அவசான் கர கடினமின் சோதனா கெஹிப்பாக்கி திரிபாத் கரான் அப்பி பலாபுரத்து வனவா. ஏனு எப்பயில்லிம் சம்பாந்தேன் விருத்த வினபவாத் நியோஜ சொலிசிட்டர் ஜெனரால் வரையா அதிகரணே ஹமுயே பெவசுவா. ඉන්නන්තුරුව සැක්කර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු පැහැදිලි කළා. ස්වාමීනි, පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සියල්ලම මා ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේදී අදාළ වන්නේ ඇප පනතයි. ඇප පනතේ කොතැනකවත් සඳහන් කළ නැහැ විරුද්ධ පක්ෂයේ දේශපාලඥයින්ව ඕන වෙලාවට රිමාන්ඩ් කරන්න පුළුවන් කියලා. ඇපදීම තමයි අපේ රටේ නීතිය. නමුත් ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. චිනීවා සමුළුව වගේ අවස්ථාවක තමයි ඒ ගැන කතා කරන්නේ. කෙසේ වෙතත් මගේ සේවාදායකයා දේශපාලඥයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන තැනැත්තෙක්. කිසිදු අවස්ථාවක ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යයි කියලා උපකල්පනය කරන්න බෑ. ඒ වගේම ඔහු අධිකරණයේ මගහැර සිටින පුද්ගලයෙක්ද නෙවෙයි. ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා කරුණු ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසා ආණ්ඩුකම් ව්‍යවස්ථා මගින් පිළිගන් තිබෙන නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයේ මේ අවස්ථාවේදී ඔහුට අදාළ වනවා. නිමල් පෙරේරා නැමැත්තාගේ ගිණුමකට මුදල් ලැබිලා තිබෙනවා. නිමල් පෙරේරාට කියන්න ලේසිම දේ තමයි ඒ මුදල් මෙම්සැක්කරුට ලබා දුන් බව ප්‍රකාශ කරන එක. ඒ අනුව මෙම්සැක්කරු අප මත උදාහරණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකරුගේ ඇපෙල්ලීම් පිළිබඳ නියෝගයේ මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. එතෙක් සැකර නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරට පත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලැබී ඇති චෝදනා සහ ශ්‍රීන්ති රාජපක්ෂ මහත්මිය විදේශගත වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද විවිධ දහස් පළ කළා. මේ නීතිඥ මනෝජ් කමගේ මහතා
1: රටේ ජනතාවට පෙන්වන්න උත්සාහ කරන්නේ දිලිය ගිනුම හරහා ශිරන්ති රාජපක්ෂ මැතිනිය රජයේ මුදල් අවභාවිතා කරා, එහෙම නැත්නම් වංචා කරා කියන කාරණයක්, හොරකම් කරා කියන කාරණයක්. මෙය සම්පූර්ණයෙන් අසත්‍යක්. මම බොහොම වගකීමෙන් ඇයගේ උපදෙස් මත මේ ප්‍රකාශය කරන්නේ. එක රුපියලක මුදලක් මේ සිරිලිය ගිනුමේ මේ ස්කෑන් යන්ත්‍රයේ මිලදී ගැනීම සඳහා එකතු කරපු එක රුපියලක මුදලක් එතුමිය තමන්ගේ පරිහරණයට හෝ වෙනත් පරිහරණයට අරගෙන නැහැ. ඒ එකතු කරපු මහජන බැංකුවේ රුපියල් මිලියන 2ක මුදල ඇතුළත්ව මේ සියලු මුදල් ඒ ගිනුමේ අදටත් ආරක්ෂිතව තියෙනවා.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතා පැවසුවේ ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය කිසි ලෙසකින්වත් විමර්ශන මගහැරීමක් සිදු කර නොමැති බවයි.
2: ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය උපදෙස් මත දින යොදාගෙන තිබුණු ප්‍රතිකාරයක් සඳහා පිටව යාමක් සිද්ධවන්නේ ඒ කිසිසේත්ම විමර්ශන ආයතනයක් මගහැරීමක් නෙවෙයි. එතුමිය ඒ ගමන පිටත්ව යාම සඳහා ගුවන්තොටුපළට ඇවිල්ලා ගුවන්තොටුපළෙන් පිටව යන අවස්ථාව වන විට දිවක් කිසිදු කැඳවීමක් එතුමියට කරලා තිබුණේ නැහැ. එයාපෝර්ට් එකෙන් පිටත් වෙලා යන්න හදන වෙලාවේ ඒ මොහොතේ හදිස්සියේ කැඳවීමක් ලැබිලා තියෙනවා. ඒ අනුව ඉතාම නිශ්චිතයි වෛද්‍ය උපදෙස් මත පෙර දින යොදාගෙන තිබුණු ප්‍රතිකාර කටයුත්තක් සඳහා එතුමිය මේ යන්නේ. ඒ යන අවස්ථාවේදී, යන්න සූදානම් වන අවස්ථාවේදී, දින යොදා ගන්න අවස්ථාවේදීවත් කිසිදු විමර්ශන ආයතනයකින් එතුමියට කැඳවීමක් කරලා තිබුණේ නැහැ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා ඉලක්ක කර අසත්‍ය චෝදනා ගොනු කර ඇති බවයි.
3: විපක්ෂ මර්ධනය කිරීම සඳහා සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආබස් නඩුවට කලින්ම සැකකරුවෙක් අරගෙන ඇවිල්ලා ඒ සැකකරුට මරණ තර්ජනය කරලා ඔහුගෙන් ලියාගන්න උත්සාහ කරා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම. ඊට පස්සේ ඔහු ඇෆිඩවිට් එකක් කරහා, දිවුරුම් ප්‍රකාශයක් කරහා අධිකරණයට ලබා දුන්නා. මේක බලහත්කාරයෙන් ඉදිරිපත් කරලා මොහුගේ නම කියන්න කියලා තර්ජනය කරලා නම ඉන්ද රාජපක්ෂ මහත්තයාගේ නම කියන්න කියලා නාම රාජපක්ෂ මහත්තයාගේ නම කියන්න කියලා තර්ජනය කරලා තමයි ඕන දේවල් ලියාගන්නේ කියලා. දැන් අපිට පේනවා එක එක රටවලට යනවා තමන්ට අවශ්‍ය දේ ලියාගන්නවා, ඒව පාවිච්චි කරලා විපක්ෂය මර්ධනය කරන්න උත්සාහ කරනවා.
0: විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය මාත්‍යය නාමල් කරුණාත් මහතා ප්‍රචාර දැක්වූයේ මෙලෙසයි.
4: නීතිය පසිඳන ආයතන මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නීතියට කට්ටි පනිමින් හිටපු වංගු දාලා, විට්ටු දාලා විවිධාකාරයට ක්‍රමවේදයන් ඔස්සේ සැංගිලා හිටපු සියලු දෙනාම නීතිය රැහැනට හසු වෙනවා. ඉතින් ඒකෙදි නාමල් රාජපක්ෂද, වෙන මොන රාජපක්ෂද, මොන වික්‍රමසිංහද, ඒක අදාළ නැහැ. අද කාටත් නීතිය සමානව ක්‍රියාත්මක වෙනවා.
5: මේක මොකද?
4: මයිතන්නේ මෙහෙමයි තින් ඇතරම රාජපක්ෂ පවුලේ ගත්තොත් එහෙම නඩු නැති කෙනෙක් නැහෙනි අනේ අර වයසක උන්දානේ දවුදවනු ගානක් උන්දටත් නඩුනි හරිද දේසි ආච්චි උන්දටත් නඩු ඉතින් එක්කෙනෙකුට නඩු එකක් නෙමෙයිනි එතකොට ශිරන්තිනෝනගේ මචං මස්සිනා එයාට ඉන්නත් බෑනි තතුවරින් තුනි ඉතින් ඒ තත්ත්වයේ තුල අපේ ශිරන්තිනෝනගේ අයියා නේද එතුමටත් නඩුනි මේ ඔක්කොටම නඩුනි මුළු පවුලටම නඩු වැටිලානේ තියෙන්නේ ඉතින් නඩු වැටෙන තත්ත්වයන් උඩ ඒ අයට සිංගප්පූරුවෙන් නෙමෙයි ඇමරිකාවෙන් ගිහිල්ලා බෙහෙත් ගන්න විදිහ කියන්න පුළුවන් කමක් නැහැ. කොහොම නමුත් අපි දන්නවා මේ නඩු වැටිච්ච අය සැකපිට ඇපපිට ඉන්න අයට ඒගොල්ලොන්ගේ ලෙඩ වැඩි වෙලා කියනවා. ඒගොල්ලෝ කන කෑම එකට අහන්නේ නැහැ. ඒගොල්ලන්ට හරියට නිින්දක් නැහැ. ඒගොල්ලෝ උන්ගේ මානසික ආතතිය වැඩි. මානසික ආතතියත් එක්ක ඒගොල්ලෝ විකාර දොඩවනවා.
0: හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකදී. මෙම නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය වෙනුවෙන් අපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇත්තේ අරවින්ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මියයි. එම අප සම්බන්ධයෙන් කරුණ විමසීම සඳහා නඩුව අද කැඳවූ තිබූ අතර එහෙත් අරවින්ද සිල්වා මහතා සහ ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ සම්බන්ධයෙන් කරුණ දක්වමින් අරවින්ද සිල්වා මහතාගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ අරවින්ද සිල්වා මහතාගේ මවගේ අවසන් කටයුතු අද සිදු කරන බවයි. ඔහු අධිකරණයේ හමුවේ පෙනී නොසිටියේ ඒ අනුව බවද නීතිඥවරයා පැවසුවා. මෙම කරුණු දැක්වීමද සැලකිලට ගනිමින් අධිකරණයේ කියා සිටියේ වරෙන්තු ආපසු කැඳවීම සඳහා අරවින්ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ හමුවට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී මෙම කාරණය අධිකරණයේ අවධානයට යොමු කරන ලෙසයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත පැමිණි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතායින් පිටව ගොස් තිබෙනවා. පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු ඔහු පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. විමර්ශනයකට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ තිස්ස කුට්ටියාරච්චි මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත පැමිණියා. හෙට දිනේදී පැවැත්වීම නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් අද රාත්‍රියේ ධාවනයට නියමිත දුම්රිය ගමන් වාර 6ක් අවලංගු වනු ඇති බවට තොරතුරු වාර්තා වනපා. යනුව රාත්‍රී 7ට කොළඹ කොටුව සහ මඩකලපුව බලා ධාවනය වන දුම්රිය රාත්‍රී 8ට කොළඹ කොටුව සහ කංකසඳුරේ දක්වා ධාවනය වන දුම්රිය සහ රාත්‍රී 9:30ට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනට නියමිත කිසිදු දුම්රියක් අවලංගු නොවන අතර ඒ නියමිත කාලසටහන පරිදි ධාවනය වන බවයි. ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදු බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් යළි ලබන 30 වැනිදා දක්වා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සීරාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙම අවස්ථාවේදී විත්තිකාර හිමියන් වෙනුවෙන් නීතිඥ සංජය මාර්බේ මහතා පෙනී සිටි අතර නීතිඥ අශෝක විරසූරිය මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් සිය සේවාදායක හිමියන් මෙම නඩු කටයුත්ත කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසුවා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණ දැක්වීමට කටයුතු කරන බවත් නීතිඥවරයා අධිකරණයේ හමුවේ දැනුම් දුන්නා. මේ පිළිබඳ විනසුරුවරයා කළ විමසීමකදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙමෙල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධතාවක් නොමැති බවත් මීට දාලව නීතිපතිවරයා වෙත ලිඛිතව සැලකිරීම සිදු කිරීමට විත්ති පාර්ශ්වයට හැකියාවක් තිබෙන බවයි. ඒ අනුව ඉදිරියේදී ලිඛිත සැලකිරීම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් විත්තීය නීතිඥවරයා අධිකරණයේ දැනුම් දුන්නා. ඉන් අනතුරුව මෙම නඩු කටයුතු ලබන 30 වැනිදා කැඳවීම නියම කළ අධිකරණය එදින මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් පාර්ශ්වකරුවන්ට නියම කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 6ක සිරඳුනුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලැබූ සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අහෝසි කරනු ලැබුවා. එවැනි පසුබිමකයි ඥානසාර හිමියන් නඩු කටයුත්ත සඳහා අද කොළඹ මහාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවේ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ වත්මන් ආණ්ඩුවට වසර 2ක් ගත වීම සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. හිටපු අමාත්‍ය දුමින් දිසානායක මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුවට වසර 2ක් ගත වී ඇති පසුබිමක් තුලදී ඌද ජනතාව සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවයි.
5: අවුරුදු දෙකක් ගෙවිලි ඉවර වෙලා ආණ්ඩුවට අවුරුදු දෙකයි රට සුබයි කියනවා නම් දැන්වත් පොඩ්ඩක් නිහතමානීකමෙන් අපි ඉල්ලනවා ඔබතුමාලත් උද්දච්චකම් පැත්තකින් තියලා පොඩ්ඩක් රටේ ජනතාව ගැන හිතන්න කියන කාරණා මොනවද රටට සුබයි කියලා ජනතාවට ලැබුණේ තෙල් ටික අඩුවට ලැබුණාද එහෙම නැත්නම් විදුලි අඩුවට ලැබුණාද බඩු මිල අඩු වුණාද පොත්තිකේ ටැක්ස් එක අඩු වුණාද ඉස්පිරිතාල ගියන් බේඩ් ටිකක් තියෙනවද වැවක් හැදුනද පාරක් හැදුනද ඇලදොලක් හැදුනද මොනවද උනේ දැන් මාර වැඩේනේ කවුද මේ සුබයි කියලා කියන්නේ අර රවටිච්ච ජනතාව ආයි පාරක් බස් වලින් දක්කගෙන ඇවිල්ලා පුටුවල වාඩි කරලා ඊට පස්සේ වේදිකාවට නැගලා හතර පහ දෙනෙක් කියනවා රටට සුබයි
0: ආණ්ඩුවේ ජනප්‍රියත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා
6: අඬු ඔතරම් ජනප්‍රිය නම් මොකටද මේ ජනාධිපතිතුමා හති දාගෙන දාඩිය වක්රගෙන බොරු ගියේ කියලා පටන් අරන් තියෙන්නේ මොකද රටක වැඩ කරන ජනාධිපතිවරේ ওই විදියට දාඩිය පෙරාගෙන වැස්සීම් වල කතා කරන්න ඕන නැහැ කට්ටියක් ගෑනලා කතාවක් කරලා ඒගොල්ලන් චූන් කරලා එරියයි කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ
0: මේ හිටපු මාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
7: උසාවි රිමාන්ඩ් බාරේ හිරේවල් පින්නුවට අපි ඉස්සර තිබ්බ පය ආපස්සට ගන්න පක්ෂයක් නෙමෙයි.
8: කේන්දරි ගාන්නේ පාටිය තමයි මුලින්ම තියෙන්නේ.
7: කේන්දරි ගෑවනේ පොළොන්නරුවෙත් කේන්දරි ගෑවා අනුරාධපුරෙත් කේන්දරි ගෑවා. අපි කේන්දරි ගෑ නැහැ කේන්දරි ගාන්නේ කියලා පේනවනේ. ඇස් දෙක වහගෙනලු ඉන්නේ. බලන්න කඳුළු පණි.
0: වසර දෙකක් ගත වී ඇති පසුබිමක ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සමග එකට සිටින බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ.
9: දෙවසකයි මේ ආණ්ඩුවට තව දුරටත් ජනතාව අපිට රැඳී ඉන්නවා ඒ වගේම ජනතාවට අවශ්‍යයි ජනාධිපතිතුමා හම්බෙන්න ජනතාවට අවශ්‍යයි මේ ආණ්ඩුවේ දෙවසක සම්බන්ධයෙන් ඔවුන්ගේ හැඟීම ප්‍රකාශ කරන්න ආණ්ඩුවයි ජනතාවයි ඒකබද්ධ වෙලා ඉන්නවා කියලා රටට පෙන්වන්න ඕනේ තව දුරටත් මේ ජනතාව සහ ආණ්ඩුව තියෙන අතර බැඳීම ශක්තිමත් කරන්න ඕනේ මේ වගේ අරමුණු රාශියක් එක තමයි අපි ඉදිරියට යමින් තියෙන්නේ
0: ලෝක ඇත්ලටික්ස් උලලේ හෙල්ල විසිකිරීමේ සවුවෙන් රන් පදක්කම දිනු ලෝක ශූර රුමේස් තරංග මහතා මෙරට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවල සිදු වූ හානිය සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ටර්කිස් ගුවන් සේවයෙන් කරුණු විමසා තිබෙනවා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය චනිත් රුවන් කොඩිතුවක් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම් සිවිල් ගුවන් සේවා අධිකාරී නිලධාරීන් සහ ටර්කිස් ගුවන් සේවය නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතේ සිවිල් ගුවන් සේවා අධිකාරි පරිශ්‍රයේදී එහිදී රුමේස් තරංගගේ ක්‍රීඩා උපකරණවල සිදු වූ හානිය පිළිබඳ ටර්කිස් ගුවන් සේවා නියෝජිතයින් සිය කනගාටුව පළ කර තිබවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමටත් සිදු වූ හානිය පිළිබඳ නිසි ඇගයීමක් සිදු කරේ මහානිය කඩනමින් ප්‍රතිපූර්ණය කිරීමටත් අදාළ ගුවන් සේවා ආයතනයේ මෙහිදී එකඟතාවය පළ කර තිබෙනවා. net news timawa net news milanga pradhana pravruti prakashaya heta udasana 6:45 ta mohatin mohata wenas wenaluth motoruturu sandaha net news youtube nalikawada saha net news facebook pituwada pivisenna netahot net news tutorial ke apage web adawiyata pivisenna
10: net news jantawa vishwas karana satya raga pratiraga ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන්ද අදහස් දක්වුවා
11: net කවුරුටි බොහොම ප්‍රගතිශීලී අලුත් වැඩපිළිවෙලක් තියෙනවා අලුත් අත්දැකීම් ලැබුමින් ඒ වගේම අලුත් පරිශනාත්මක වගේ වැඩසටහන් යන බව පේනවා ඒක තමයි ග්‍රාස් මාධ්‍යවලට ආදර්ශයක් වුණේ පස්සේ කාලෙක දුරාචාරයේ පිටුදැකීමට ලොකු පිටුබලයක් වුණා ඉතින් net fm මගින් අනුගමනය කරන වඩාත් වැදගත් වෙන දේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදී ව්‍යාකරණානුකූලව හරියට උච්චාරණය කරන්න ඒක ද්වංග විමාද්දී අත්‍යවශ්‍යම දේ මොකද ඒවා තමයි අපේ බාල පරපුර ඉගෙන ගන්න. ඒකදී අපි හිතනවා එත්එෆ්එම් අලුත් වැඩක් කළා කියනවා සමාජශීලී වැඩක් කළා කියනවා සමාජයට පිටුබලයක් වන සමාජයේ යහපතට හේතු වන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ යහපත් සියලු කටයුත්තක් මාගේ කරනවා ආශිර්වාද. එත්එෆ්එම් කරගෙන යන යහපත් වැඩ කටයුතු වලට අපි
12: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
13: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න රසත් වැඩි සාක්කුවටත් වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
14: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
15: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
16: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.
17: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
18: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
19: අපේ අම්මා ගෙදර ආවද?
20: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්වා.

පොඩ්ඩක්න ශබ්ද වෙන්නකෝ. ටික වෙලාවක් හුල්ලඟ අහන් ඉන්නවද? හුල්ලඟ? හුල්ලඟ කොහමද අහන් ඉන්නේ? ඇස් දෙක පියාගෙන නිස්කලංක තැනකට ගිහිල්ලා නිසල්මන් වෙන්නකෝ. එතකොට හුල්ලඟ කතා කරනවා ඇහෙනවා. ඒ හුල්ලඟ ඇස වැඩියෙන්ම තියෙන්නේ ආදරවන්තයින්ගේ හුස්ම සහ සුසුම්. ඒ හුල්ලඟ දුක කතා වගේම රස කතාත් කියනවා.

මට හමු වෙන හැම අස් දෙකක්ම මම්මගේ හරින්නේ නැහැ. ඒත් වැඩිම ආදරය කරන ඒස් හමුවාම නම් මගේ අස් දෙකම බිමට නැමෙන්නේ ඇයිද කියලා මන් දන්නේ. සමහර විට ඒස් දිහා බැලුවොත් හිතේ හංගගෙන ඉන්න හැම රහසක්ම ඒස් කියවයි කියලා බයට වෙන්න ඇති. ඒ නිසා දුරින් බලලා ළඟට ආවම මග අරිනවා. මගේ තොල් නිහඬවනාට මගේ ඇස්වලට බොරු කියන්න බෑ කියලා මම හොඳටම දන්නවා. සමහරට මං වාගේ ඇස් මග අරින්නේ ඔයාට ආදරේ නැති නිසා නෙවෙයි. ඒස් දෙක මට මගේ මහිත එලි කරන්න කැඩපතක් වගේ නිසා. කියවන්න ඕනේ, කියවන්න බැරි නිසා. චත්‍රිකා ලබරැල්ලෙන්.

0: Lumbaha Bandigia e Dure Atite. Mandaram Rehatai Vinadi Dahatunai.
1: ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0447 21 33 540.

0: மன்னாரம் ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே
1: சுப மந்தாரம் ரே க்வேவாதிரணிய தரங்கா மகாரினாஸ் எஸ் ඔය ඇසල තින හැඟීමට මං හරි බයයි. මොකද කිව්වොත් ඒ ඇස්වල අපි දකිනවට වඩා බලයක් කාන්දම් වගේ ඇදෙන ගතියක් තියෙනවා. මං දැන් බයයි ඒ හැඟීමට කොටීම කියනවා නම්. මං ඒ දැනෙන දේවල් මගහරින් හුඟක් උත්සාහ කරනවා පුළුවන් තරම් හැංගිලා ඉන්න. ලස්සන ගෑනු ළමයෝ පබෝ එහෙම හැංගිලා ඉන්න ගමන් ආදරයක් හොයනවා නේද? ප්‍රතිවිරුද්ධයි නේ.

හඳ පායල බැහැල ගියාදෙන් සේ පාලිකා පිපිල සුවඳ දීලා පරවෙලා ගියාදෙන් රහයෝ නිසන්සලේ මොර දීලා ගියාදෙන් කනා මැදිරු එළිය දීලා හීතලෙම ගුලි වෙච්ච දෙන් මං කවුළු පියම්පත් වහලම දානවා ඔව් මං කවුළු පියම්පත් වහලම දානවා ඔව් ආයෙත් කවදාවත් මරෙන්නේ නෑ ඒවා ඒ ඔයා මට අයිති නැති නිසාමයි වෙන හේතුවක් නෑ නිර්නාමිකයා

ඉස්සරමන් ජීවත්වනාද මංමගේ මහනවා ඉස්සරමං හුස්ම ගත්තද මං මගේ මහනවා උත්තර නැතුනත් මං දන්නවා මං දැන් හුස්ම ගන්නවා කියලා මට දැන් මං එක කතාවක් නැහැ මට තියෙනවා මගේ හිතින් එයත් එක්ක ලොකු කතාවක් ඔව් මං දැන් ජීවත් වෙනවා

මං අමාරුවෙන් හදවතේ ඉරුපු තැන් මහගත්තා. ඒත් ඔයා හොඳ වෙන්නත් කලින් හදවතේ නෝල්ලකින් එක ගැලෙව්වා. ඉතිං ආදරේ වුණත් ලස්සනයි, අමාරුවෙන් මහපු හදවත් නූලෙන් නූල ගලවන්නේ නැත්තම්. සචිනි මේකලා, ගහවත්තෙන්.

0: ඊසි නිසා ඇත්තටම ලේසිද?
1: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
4: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
5: පොත් අපගේ net වගේ.
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. මන්දාරම් රැ
6: මන්දාරම් රැ
1: මන්දාරම් රැ with තරංගා
6: තරංගා
7: කොච්චර මගරින් හදවත් තරංගා ඔය හනේවට මඟහැර යන්න නම් බෑ. අදත් ලියන්න හිතන ඒකයි. මං නුඹව මගහැරියේ අදරෙ අඩු වෙලා නෙමෙයි. නුඹව අමතක කළේ හදවතිනුත් නෙවෙයි. අපි දෙන්න අහසට පොළව වගේ බව දැන දැනත් එකම හීනයක් ඇතුළේ හිත් දෙකක් තියාගෙන ආදරේ කළා. නුඹට හිතුන මං වෙනස් වුණා කියලා. අපේ මතක අතෑරල නුඹ මගේ ඇරිය කියලා. ඒත් නුඹ දන්නෑ නුඹෙන් ඈත් වෙන්න ගත්ත හැම පියවරක්ම නුඹට ආදරය කළ මගේ හිතේ මැති වූ වේදනාවක් බව. අපිට එකට යන්න බැරි පාරක් ඉදිරියේ තියෙද්දි නුඹේ අත අල්ලගෙන හීන බල බල ඉන්නවට වඩා නුඹේ අනාගතය ලස්සන වෙන්න මං තනිවම පසුබැස්සා. මං ඈත්ුනේ අපේ ආදරය මැරුණ නිසා නෙවෙයි, ඒ ආදරයට අපේ ජීවිත දෙකම බිලදන්න බැරි හින්දා. නුඹට මං අමතක කළ කෙනෙක් වුණත් මගේ හිතට නුඹ අමතක කළ කෙනෙක් නෙමෙයි. සමහර ආදර කතායකට ජීවත් වෙලා අවසන් වෙන්න දුරින් ඉඳගෙනත් ජීවිත කාලෙම හිතේ තියාගෙන නිහඬව ආදරය කරමින් අවසන් වෙනවා. අපිත් එහෙමයි.

නිහඬවීම බසල ඉන්නම් මහමෙරක් ප්‍රේමය දරාන ඉංගියකින්වත් ලඟ නොවී රකින්න අන්නම් දුරතියාන සසරික යරි එක් වෙලා අපි පතන් නැතු ඇති ලංවන්න මතු බවයක ඒක වෙන්න ඇති මේ භවය අපි දුරේඉඳන් මේ මඟ පලාන ගමක් නෑ මම පමා වූ වගේ දනිමේ මම වරද මගේ බව දුකක් නෑ මගේ මැනික මම පතන්නක් ලබන භවයට ඔයාව සරා සඳුවී මම ඉන්නෙමි ඈත අහසේ බායාම අමාවකටත් එළිය දෙන්නෙමි නුඹටම පමණක් මඟ කියාන දරා ගන්නම් කෙසේ හෝ අතුරු යන හැටි මගේ දෑත මේ භවයේ මං මෙහෙමවත් ආදරේ දෙන්නම් නුඹට තව හීනකින් සිඹ නලල සනසාන දිල්ෂාන් ක්ෂිතිජයෙන් නෙහා

유튜브만 나름 라드리아 타랑가까 아르반문의 딜리스나 아사센 만다기네긴 베를란 단이 다루라 커였나 불루한데 뭐 고비 빠지라 어서 베너스마게 안 온다 에스커님 베르나 아드르니야 하김 감닥 불루한데 파리나다 아디타 알람벌인 수누비수누 그란 이때 망가한네 පාවෙන් ආස මිනිස්සුන්න පුළුවන්ද එම කාල ඇත්තක නවත්තන්න ඉතිං ඔබට පුළුවන්ද සීමාව පන්න පුවන් ලිමිටඩ් ප්‍රේමයකින් මාව මනින්න අඩුම ගැලපෙන සුදුසු පරිමාවවත් හොයාගන්න ඒ සේරෝම පැත්තකින් තියමුකෝ ආදරේ නම් මැරෙන්න හරියන ගෑණියෙක්ව තේරුම් ගන්න පුළුවන් මෝරපු හදවතක් එක දවසක්වත් තිබුණාද ඔබට එහෙව් ප්‍රේමයක් දෙන්න හදන හිතක් ළඟ නවතින්න එකම එක දවසක් නිකමටවත් හිතුවද තවත් පාරක් මං අහන්න ඒ මානකාඩ දුඹුරු පාට නපුරු ඇස්තියන් ඒ ඇස්තියන් ඉන්න මිනිහගෙන් එහෙව් ප්‍රේමයක් දෙන්න හදන හිතක් ළඟ නවතින්න එකම එක දවසක්වත් නිකමටවත් හිතනම නැද්ද වැලිමඩින් ජනංජරේ තව පාරක් මං අහන්නේ ඒ මාන්නකාර දුබුරු පාට නපුරු ඇස් තියෙන මිනිහාගේ එකම එක දවසක්වත් නිකමටවත්

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
1: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයි වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසයි වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හදටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
0: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
5: Net FM Algo Town
6: brought to you by
0: Prime Residences with Innova Vitata gena ena Kolamba Navayehi idivana The Prime Colombo adama katha karanna 0710 777 333
7: Loma danna Samsung ganna hondama tanai
8: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි.
11: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
16: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: Net FM Algo Town

සුදුම සුද්දු පාට කොක්කු රෑන් පිටින් ලාරතු පාට අහස් කෙළවරට පියාඹලා යනකොට ඇත්තටම මට හිතිලා තිබුණ නෑ මගේ ආත්මය සැඟවූ ප්‍රියතම පරිච්ඡේදයේ අවසනට කාලය ලැබැතිවක්. මේ ලෝකෙ මං ආසම නිල් පාට. වෙනදට කොච්චර සංසුන් වුණත් ඒ ඉර ඇහැරෙනවත් එක්කම හරිම නොසන්සුන් බවක් මින් පෙර කිසි දිනක මම දැක නැති බව මගේ දියවෙන ග්‍රීක ආත්මයට තේරුණාද මන්දා. රෑ හසින් හඳ තරු දිලිසෙන ග්‍රෙගරියට පනින්න හදනවා වගේ. රෑ හසින් හඳ තරු දිලිසෙන ග්‍රෙගරියට පනින්න හදනවා වගේ. ඒ ඇහියාගේ දිලිසෙන කඳුළු බිඳු එක පෙළට මගේ උරස් කුහරේ සිප ගන්නකොට කොහොමද මං තවදුරටත් ඒ බොඳවුණු නිල් කැට දෙක දිහා බලන්නේ. අපේ සැනසුම අරන් ආවසේම අසීමාන්තික වේදනාවකුත් අරන් කිරිසුදු පාටින් දිලිසෙන අහස් යානය නිහඬවම අහසට දුවලා වලාකුළු අස සැඟව යනකල් අපේ ඇස් හංගන්නේ ආදරේ මිලි අංශුවකුදු අඩුවෙලා නම් නෙවෙයි. කඳුලව උතුරලා යන ආදරේ දරාගන්න නොහැකි බව ලියා තැබිය යුතුමයි මං. නෝරා තිනවියල් නොහොත් නෙතු අනුත්තරා.

0: මගහරින ඇස්. ඔය වැඩියෙන්ම මගහරින ඇස් තියෙන කාටද? කෙනෙක් ඇහුවත් මම මොකද කියන්නේ? මං වැඩියෙන්ම මගහරින්නේ ඔයාගේ ඇස්. ඔයාගේ ඇස් දෙක මං කොච්චර ආසාවෙන් බලාගෙන හිටියද? ඒ ඇස් දිහා බලනකොට වචන ඕනුනේ නැහැ. මගේ හිතේ තිබුණු හැම රහසක්ම මටත් කලින් ඒ ඇස් කියවගත්ත. ඒ නිසාමයි අද මං ඔයාගේ ඇස් දෙක මගහරින්නේ. මට ඔයා දිහා බලන්න බැරි නිසා නෙවෙයි. බැලුවොත් මගේ හිත හැංගිලා තියෙන ආදරය ඇස් දෙකින් ඔයාට කියවෙයි කියලා. ඔයා මගේ දිහා බලන හැම මොහොතකම මං ඇස් අහකට ගන්න අකමැත්තකට නෙවෙයි. කියන්න බැරි තරම් ආදරය නිසා, අල්ලගන්න බැරි තරම් දුරක් අපි අතර තිබුණු නිසා. ඒ ඇස් දෙක මගේ ඇස් එක්ක හමු වුණොත් මම මෙච්චර කාලයක් හංගගෙන හිටපු ඒකම වචනය ආදරේ කියලා මගේ ඇස් වලින් පිට වෙයි කියලා බයයි. ඒ නිසා ඔයා හමු වුණාම මං හිනා වෙලා වෙන පැත්තක් බලා ගන්නවා. ඔයා හිතනවා ඇති මං ඔයාව මගහරිනවා කියලා. නෑ, මං මගහරින්න ඔයාව නෙවෙයි. ඔයාට කියන්න බැරි මගේ ආදරේ. ඒත් ඒක පුදුමයි, මං කොච්චර ඔයාගේ ඇස් මගහැරියත් මගේ හිත තාමත් ඒ ඇස් දෙක ඇතුලේ නිහඬව මාතර මං වෙනවා. මං මගහරින්නේ ඔයාව නෙවෙයි, මගේ හිතේ ඉපදිච්ච මගේ ආදරේ. නිහඬ කවි කාර්ය මිලාන් මාලක.
1: අතිනත ගන්නා

0: maddesi.
1: FM Anubahen Anhadıray Daşımı Aten Net Net.

අපේ හිත්වල ඇතිවෙන ආදරය හමුවීමක් නොවී වෙන්වීමක් වුණත් අපේ හිත්වල ඉතිරි කරන්නේ වෛරයක් කෝපයක්. ඒත් මං ප්‍රාර්ථනා කරන්න කවදාවත් එහෙම වෙන්න එපා කියලා. ආදරය කරපු හිත් දෙකකට එහෙම වෙන්න හොඳ නැහැ. අපේ ඇස් යවුනේ පාසලේ දිනක් නෙවෙයි, අපි පාසල් දෙකක. අපේ ඇස් යවෙන්නේ ටියුෂන් පන්තියේදී. ඇස් දෙක මගරින්නම බැරි වුණා. අපි හිතවත් වුණා, යාළු වුණා, අන්තිමට ආදරය කළා. හැබැයි අපි වෙන් වුණා. කොච්චර බාධක ආවද, අන්තිමට බාධක දිනුවා අපි වෙන් වුණා. ඒත් මං තාමත් ඒ ඇස් දෙක හොයනවා. අනේ කොහෙද හරි ආයේ ඇස් හමු වුණත්. ශාමා.

ඒවා තරංග. දැන් මග අරින්න මිස්සර හමුවෙන්න බලාගෙනම හිටපස් ඉක්මනින් මගැරල යන්න ඇයි දන්නාද? අවුරුදු ගානක් ගියත් අමත් අමතක කරන්න බැරි වුණු ආදරේ. ඒ ඇස් වලින් දොඩමළු වෙයි කියලා තියෙන බයටමයි. සමාවෙන්න ඔය ඇස් මගැරියට. නුඹ නොදන්නවට මේ හිත තාමත් නුඹ හොයනවක්. මේ ඇස් වැඩියම කැමති ඔබව දකින්න වග. මග අරින්නේ මාදරයට. ආදර මදු.

විඳන සිත් සුවපත් කරන්නේ ඔබට සුබ මන්දාරම් රැයක් වේවා. ආදරය නිසාම මං ගරින ඇස් තියෙන්නේ. තවමත් ඒ ඇස් දිහා බැලුවොත් තමන්ගේ හිතේ හංගගෙන ඉන්න ආදරය ආයතලියට එනවා කියලා බය වෙන කෙනාට. ඒ ඇස් මං ගරින්නේ අමතක කරපු නිසා නෙවෙයි, අමතක කරන්න බැරිම නිසා. ඇස් දෙක එක මොහොතකට හමු වුණොත් හිත අවුරුදු ගානක් පස්සට දුවනවා නම් ඒ ඇස් දිහා නොබල යනක සමහර විට සමරිට ආදරයම නිහඬ පිළිගැනීමක් වෙන්න ඇති. ලරංගන බස්නායක බදුල්ලෙන්. සූර්යකාන්ත ඉරට පේවුනාට හැමදාම ඉරකලේම රළු ආදරයක් දුන්නු එක. සූර්යකාන්ත තමන්ගේ පෙති හකුලවා ගන්න බැහැගෙන යන ඉර දිහා බලාගෙන හැමදාම ඉරාවට පිච්චන පැති දිහා බලාගෙන දෙනිතින් කඳුළු වගුරමින් ඉක්ක ගසන පුංචි සූර්ය කුසුම දිහා ඇහිපිය නොගහ බලාගෙනම මල් පෙතිවලට හඳ සිසිලස දුන්න හැමදාම. දන්නාද, හඳත් බලන් ඉන්න ඇති කවදම හරි දවසක සූර්යකාන්තමල තමන් වෙනුවෙන් පිපේවිද කියලා. ඒත් හඳ නොදන්නවා වුණත් කඩුපුල් මලක් ඇති කොහේම හරි තැනක හඳ වෙනුවෙන්ම පිපෙන්න බලාගෙන. හඳේ සිසිල මෙතරම් නම් තමන්ව නිවනවා වුණත් සූර්යකාන්තමල හැමදාම ඉර වෙනුවෙන්ම පිපුණා. හඳේ සිසිල මොන්න තරම් නම් තමන්ම නිවනවා වුණත් සූර්යකාන්තමල හැමදාම ඉර වෙනුවෙන්ම පිපුණා. ඉර වෙනුවෙන්ම පේවෙන්න, ඉර වෙනුවෙන්ම පිපෙන්නේ නැවත කිසි කෙනෙක් වෙනුවෙන් පිපෙන්න පරවෙන්න අවශ්‍ය නැති නිසා. ජනනි භවන්තිකා, ඉර වෙනුවෙන්ම පේවෙන්නේ, ඉර වෙනුවෙන්ම පිපෙන්නේ නැවත කිසි කෙනෙක් වෙනුවෙන් පිපෙන්න පරවෙන්න.

දන්නවද මට මගේ ඇස් දෙක වගේ උනේ මගේ දරුවෝ දෙන්න. ඒත් තව වටින ඇස් දෙකක් හිටියා. කිසිම වටිනාකමක් නැතුව. ඒස් මාව තැරලා ගියා. ඊට පස්සේ මං මගේ වටිනම වස්තුව මගේ ඇස් දෙක කරගත්තේ මගේ දරුවෝ. ආයෝ ඒ ලස්සන ඇස් දෙකෙන් අපේ දිහා බලන්න එපා. අපි ඔයාව තැරලා ඉවරයි. දවසම වෙහෙසවී මනසට විදා බරයි. නමුත් මන්දාරමය ගෙවෙන දෙපැ නොදැනීම ගෙවී යයි. උණුසුම් තේකෝපේ රස බලන විට මේ සාහිත්‍ය මාසය නොවේද? අදහස් අකුරු කරන සියල්ලන්ට පණ පොවනවා. ඒ අදහස් වලට ජීවයක් දෙමින් තරංග අපි ඔබට ආදරේ. සුනිල් ප්‍රේමතිලක ඔබට බෙහෙවින්.

ආදරණීය තරංගාට කෘත්‍රිම සංස්ලේෂණයක්. ප්‍රභා සංස්ලේෂණය කියන්නේ ගස් කොළන් වලටලු. ඒ වගේ ආදරේ හුමාරු වෙන්නේ එහෙමලු. ආදරේ හුමාරු වෙන්න සංස්ලේෂණයක් ඕනමද? එතකොට ආදරයක් ඇති වෙන්නේ ආදර සංස්ලේෂණයකදීද? මට බැරිද මං අර ආදරේ වැඩි හින්දා මගහැරලා යන වලාකුළු හිතත් එක්ක ආදරෙන් පැටලෙන්න? කෘත්‍රිම ආදර සංස්ලේෂණයක් කරගන්න මට බැරිද? වලාකුළු ආදරවන්ත, මට බැරිද මං අර ආදරේ වැඩි හින්දා මගහැරලා යන වලාකුළු හිතත් එක්ක ආදරෙන් පැටලෙන්න? කෘත්‍රිම ආදර සංස්ලේෂණයක් කරගන්න.

හීන මැරෙයි. ඒත් යළි උපදවන්න පුළුවන්. ආදරේ මැරෙයි. හැබැයි ආයෙ ඇති කරගන්න පුළුවන්. මතක මැරෙයි. මොකද්ද? ඇයි? මතක මරන්න බෑ. මැරුණත් මතක කියන දේවල් හැමදාම හැමදාම අලුත් විදියකට වෙනස් විදියකට. කොහේ කොහොම කොයි විදියකට හරි අපිට රිදෙන්න නොමැරී ඉපදෙයි. ඒ මතකවල හැටි චූලා.

0: බණ්ඩාරම් රෑටයි විනාඩි 32යි.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස උරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස් ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස් ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා
1: සිටිනවා. ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716856956.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.

මේ මූුණ මේ තරන් ආතරණියයි කියලයි මං කල්පනා කරන්නේ. ඇයිතින්ගේ මූුණ ඒස් මගේ කරගන්න හිතෙන්නේ. කිත්තින ප්‍යාරායේ චැහෙරා මන්න තරං ආදරණියද මේ මූුණ.

මේ අහස්තලයේ අඳුර නිවා මා ගැහැර යන නුඹ මා කවුදයි කියලා දැනගන්නට තිබුණා. එක දවසක් මං එක කතා කළා නා ඉන්දික ආදරණීය තරංග හොට සුබ මන්දරම් රැක් වේවා. ආදරේ ඉඳම වැඩියම මගේ ඇරිය ඇස් තිබුණේ කාටද කියලානේ ඔයා අහන්නේ. මගේ ඇස් විතරක් නෙවෙයි ඔයා හැම හදිහිතත් ගැස්සුණා. ඈත් වෙන්නත් බැරි ලං වෙන්නත් බැරි අවාර හැමුණු ඔහුගේ ඇස් අස්සේ හිරවුණු සදාකාලික හද ගැස්ම තමයි ඒක. මගේ ඇස් වලින් කඳුළු බේරෙනකොට තමයි මාත් දැනගත්තේ මං එයාට ඇබ්බැහි වුණු තරම. අත්හැරිය නෑ අත්තරින්න උනා. මගේ ඇරිය නෑ මගරින්න උනා. දෙමාපිය සංග්‍රාම භූමිය අපි පැරදුණු සෙබළුණුනා තරංග. අදත් ඉඳහිට දකිනවා. මම දන්නවා බලන් ඉන්නවා කියලත්. ඒත් මම අඩියට දෙකට ඒ ආදරණියස් මගේ ඇරලා යනවා නෙවෙයි දුවනවා තරංග. දුවනවා. කොහේ මොකද සතුටින් ඉන්නවනේ කියලා හිත දන්නවා. කොහේ වුණාම මොකද ඔයා සතුටින් නම් එච්චරයි. මගේ නම කියන්න එපා. ප්‍රේමය නිර්නාමිකයි.

ආදරණීය තරංගා හිත හංගපු ඇස් දෙකක් දැන් නන්නා දුනන කෙනෙක් ඔව් එහෙම වෙලා ඉන්නා මට මාවත් අතහැරුණු ප්‍රේමයක් ආශා දළුවත් මම ආදරේ අච්චරයි මෙච්චරයි කියලා කියන්න නම් දන්නේ අම්මා මමට ඇත්තටම ආදරේ මන් දන්නේ එච්චරයි අරවින්ද බණ්ඩාර වැත්තෑ උඩලන්දෙන් ආදරණීය තරංගා දන්නවද ඇස් දෙක මොකද්දව මායමක් දාලා හරි අපූර්වට මේ ඇස් දෙක වශී කළා ඒත් අද ඒස් මේ ඇස්මානේ ගොඩාක් ගොඩාක් දුරට ගිහින් හොයාගන්න බැරි තරම් මතකයක් විතරයි ඒස් මං නදී තරංගා ඒක හරි හුරු පුරුදු ඇස් දෙකක් හමුවෙන හැම වෙලාවෙම මුලින්ම බලන්නේ ඇස් දෙය ඒස් දෙක තනිකර මට ඉනාවක් වුණා ඒත් අපේ ඇස් පැටලෙන හැම වෙලේම මං අහක බලාගන්නවා අය හැම වෙලේම ඇස් මගරිනෝ මට බය හිතන ඇස් දෙහා කෙලින් බලන්න ඒස් එක පැටලෙන් ඒ දෙහැ බලන වාරයක් ගානේ මං බය වුණා මගේ හැඟීම යට තේරෙයි කියලා මටෝනුනේ නෑක මොකද ඒස් දෙක පැටලුනේ හැමදාම වෙන කෙනෙගේ ඇස් එක් මං බය වුණා ඒ නිසා මේ ඇස් දෙය කෙලින් බලන් මං මගේ ආදරයට තේරෙයි කියලා බය වුණා එහෙම තේරුණොත් මට එහෙමවත් එයා දිහා බලන්න බැරි වෙයි කියලා හිතුවා මං ඒස් මගහැරියා පුළුවන් හැම වෙලේම මගහැරියා මායා ගිනිදැල්ල විනාශය බව දැන දැනත් පළඟැටිය ඒ දෙසටම ඇදෙන්නේ දැනද නොදැනද මං දන්නේ අනුගේ ආදරයක් දෙසට ඇදෙන වරද ඒ ආදුර වැඩි වුණා ආපහු යන්න බැරි තරම් දුරක් ආවා කොයි තරම් වෙනස් වෙනවා කියලා හිතුවත් බැරි වුණා මම හීතලේ දිය තලාව

0: rõm rã, anh ta rõm rã. මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: මාස්ටර් ගයිඩ් විතින් පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්න උත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHEQ විශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
3: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
4: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම්
5: සුරය නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
6: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
7: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
8: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
9: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
10: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
5: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
10: හැම දාම රැ නවයට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

సుభమన్ దారం రాక్వేవా తరంగ మణిక జీవిత దరాగన్న దేవ అనంతయ్ హెమ్మ వేదనావక్మ తమన్ వహయ్యగలాగే లగియన్న బే సమార వేదనావాన్ని సేతుల తిన్ బిందిలగియా ఇనా వెలా హిటియత్ నిహండ వెహిటియత్ తమన్ విదుపు దుఃఖే అత్త బరదన్ని ఏక విందగెనా వితరాయి దుబాయ్ వలిన్ దీపికాయ్ ఎహెమ కియన్నే ఎస్ రహస నితుమగ హరిమి ఒబవ నొవ ఏనెతు అభ్యసమా తుల వెలలు రహసమా తుయే ఐ బియన్ నితర హము ఎమ వదన్ గతుమ సినాసెము ఏతే హమ మోహతకమ మగే నిహండ కమే అందురు గెంబురిన్ ఏక నమక్ మతువి ඔබේනතු අභියස නිරාවරණය වේ මගේ හිත තැතිගනි. ඒ නිසා ඔබේ බැල්ම වැටෙන තැන මගේ බැල්ම සඟවමි. මන්ද හදවතේ සීල් තැබූ ඒ ප්‍රේමය වචනවලට නොව එක බැල්මකට පමණක් කියවිය හැකි රහසක් බැවින්. ඒ රහස ඔබ දැනගැනී විදයි නොව ඔබ දැනගන්නා මොහොතේ මම තවතුරටත් එය සඟවා ගත නොහැකි වේ යයි බියවෙමි. ඒ බියෙන් සැඟවෙමි. තරංග අදරේ කියන්නේම වේදනාව මතකයේ කියන්නේම කඳුළු ගොඩක්. හිමිවීමක් නැති ආදරේ කියන්නේම මැරෙනකන් අමතක කරන්න බැරි සුන්දරම සිහිනයක්. නිර්නාමික කවිකාරී තරංග මම ඔයවහගෙන ඉන්නේ. පිරිමියෙකුට ගැලපෙන්නේ නැහැ මගහැරීම කියන එක. ඒත් ආදරේදී එහෙම වෙනවා. නිකවැරටියෙන් චම්පිකා. හෙට කියන ගුරුදාවේ පුරුදු සෙනෙහේ හිත දරන් එන්නේ කවුද කැඳගෙන අපේ මන්දාරම් රාත්‍රියට කෙනෙක් එනවා හෙට බලාපොරොත්තුවෙන් ඉන්නා.

මගේ ඇස් දෙක ඔබම නම්මට කුමට හිරු සොඳ පතන්නද මම අපට අප හිමි වනා නම් තව අහිමි යමක් නැත මට හිතේ තැවරුණු දුකක් ඇත මට ඔබට කලියෙන් මැරෙන් නම් මම නිර්නාමිකයි මා වෙත එන බොහෝ ආත්මගත හැඟීම් නිර්නාමිකයි

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා.
3: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද?
2: බෑනේ.
3: ඒ වුණාට ගිරිහිස්ස ඉඳුවර සොයමින් ලත වෙනවා.
2: දැනෙනවද?
3: සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්.
2: ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with කසුනි and Lehansa.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නෙතෆම් රේඩියෝව සමග නෙත්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගැහෙනවා කියලා. අපි කූරගල ගොඩ නැගුවා. ඒවගේම ඔබට මතක ඇති තිස්ස මහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙන එකතු වෙලා ගොඩනැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහාසෑය ගොඩනැගුවා. මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩනැගුවා වගේම ඔන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩබැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTT යුද සමයේ LTTA කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය ගොඩනගන්නට, ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේකම රකින්නට කැමති පිරිස විදිහට මේ පුදබිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677772514 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එවනම් අපි උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු.

උතුම් ලෝකයේම සද්ධර්මයේ උතුම් මනුහසින් සනසා වදාළ ලොවේ ලෞතුරා අමාමෑණි බුදු හිමියනේ සද්ධර්මය දේශනා කරන්නට අදත් මට අවසරයි. අදත් ලෝකේ රටවල් වල විවිධ රටවල් වල ඉඳගෙන අපි වහගෙන ඉන්න ලංකාවෙත් අපේ විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේලා, ඒ වගේම අපේ හාමුදුරුවරු, නායක හාමුදුරුවරු, කුඩා හාමුදුරුවරු ඇතුළු අපි වාහන මෙහෙණින් වහන්ස, ඒ වගේම කුඩා මෙහෙණින් වහන්ස ඔබ වහන්සේලාගෙන් අවසරයි. ලෝකය පුරාම අපි වාසා සිටින පින්බර පින්වන්ත මව්වරුනි, පියවරුනි, දූ දරුවනි, අදත් මම දන්නවා ලෝකයේ විවිධ රටවල් වල මේ දේශනාව නැවත නැවත අහන අය ඉන්නවා. විශේෂයෙන්ම මේ දේශනාව ලංකාවේ විශාල පිරිසක් පිනවත්නි බදාදා රාත්‍රිය වෙන විට net ධර්ම දක්ෂිනාව දැන් විශාල පිරිසක් අහනවානේ. දැන් ඔය ඇත්තන්ට බෑනවානේ නේද පින්වත්. ගෙවල් කීපකින් මේ දේශනාව ඇහෙනවා දැන්. ඔය ඇත්තන්ගේ gedara මගේ හඬ ඇහෙනකොට දැන් කී දෙනෙක් කන් දීගෙන ඉන්නවද නේද? ආගෙන ඉන්නවා. අද ආඳුරනම බණ කියනවා. මොකක්ද මේ බණ? හරියට නිකන් අපිට දැනෙන්නේ හාඳුරු අපේ gedaraට වැඩම කරලා වාගේ. දැන් සාලේ වාඩි වෙලා ගෙදරයි වටේ තියාගෙන සමහර ළමයි තාන ආච්චි අද බණ අහන්නේ නැද්ද? අද බණ දවසනේ, ආඳුරු බණ කියනවානේ කියලා. ඉක්මනින්ම කෑම ටික වියලා ගෙට කරනවා. වෙනද නම් ආඳුනේ ලෝණු කපන ගමන් එහෙම බණ අහගෙන හිටියා, දැන් නැහැ. දැන් නමයේ වෙනකොට ආඳුනේ වියලා තියලා ඔක්කොම කරලා බණ අහන සැදී පෑදෙනවා. එහෙම අය ඔතන ඉන්නවා බණ අහගෙන. සමහර වෙලාවට අම්මා අද අලුතෙන්ම ඉසිස්සෙලාම බණ අහන කෙනෙක් නා. එයා දැන් ටිකක් අහගෙන ඉන්නවා මේ සායනාසේ බණ කියනවා. කුමක් ගැනද මේ බණ කියන්නේ? දැන් අපි ගිය සතියේ දේශනාව නතර කරපු තැනක් තියෙනවනේ පින්වත්නි, නේද? දැන් අපි ගිය සතියේ කිව්වා දේශනාවට මේ ඈත පළාත්වල වියලිලා වතුර ටිකක් බොන්න නැහැ කියලා. ඉතින් සමහර ඇත්තන්ගේ අවධානය යොමු වෙලා තිබුණා පින්වත්නි. මම මතක් කළා අපිට බෞසරයක් තියෙනවා නම් අපිට ගිහිලා වතුර ටිකක් දෙන්න පුළුවන් නම් අරගෙන ගිහිල්ලා ඒක අපිට පුළුවන් තරම් කල් කරනවා. තෙල් ටිකක් වාහනයකට යොදාගෙන වතුර බෞසරයක් ගෙනහිලා බොන වතුර ටිකක්, ඇත්තටම පින්වත් ඒ වගේ අවශ්‍ය අය ඉන්නවා. බොන වතුර ටිකක් බෞසරයකට ගෙනහිලා ඒ මිනිස්සුන්ට දෙන්න වෙලා තියෙනවා. තව හෙට අනිද්දාට එහෙම නොවේවා කියලා අපි පැතුවට පින්වත්නි ගස්කොලන් අතින් පොඩි කරන තත්ත්වයට පිච්චිලා ගිහිල්ලා නම් ඒ මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් නැත්නම් ආහාර පාන අගහිඟයි නම් අපි නැවත කල්පනා කරන්න ඕන. අපි ওই දේශනාවේ අපි සතුටෙන් ඉන්නවා එහෙම මිනිස්සු හොයාගෙන අපිටත් යන්න ලැබේවා, අවශ්‍ය සම්පත් ලැබේවා කියලා සතුටෙන් ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒ විපතට උපකාර කරන්න අපි දෙවරක් නොහිතා සතුටෙන් ඉදිරිපත් වෙනවා. අන්න ඒකයි. ඉතින් ওই දේශනාව අධාර්මික වීම පිළිබඳව අපි ගිය සතියේ දේශනා කරගෙන ආවා පින්වත්. අපි ගිය සතියේ නතර කළා මෙන්න මෙහෙම. රජවරු අධාර්මික වෙනකොට, පාලකයෝ අධාර්මික වෙනකොට, ලෝකවල ඒ රටවල ඒ පළාත්වල පාලන තන්ත්‍ර අධාර්මික වෙනකොට, මේක එක්කෙනෙක් ගැන කියපු දේශනාවක් නෙමෙයි, මුළු ලෝකෙම ගත්තාම මේ தත්ත්වෙ පිනවනවා. ඒ අයත් යන්නේ බල තණ්හාව පාරේ. ලෝකෙම පාලකයෝ නායකයෝ යන්නේ තමන්ගේ බලය රැක ගැනීම, බලය ඡන්දා ද්වේෂා භය මෝහා කියලා අගතිගාමී වෙලා බලය පසුපස යනවා. එතකොට මොකද වෙන්නේ? හිරි මේ රටවැසියෝ වෙනස් වෙනකොට හිරු සඳු ගමන් මාර්ගය වෙනස් කරනවා. එයාලගේ රටාව වෙනස් කරනවා. රශ්මි ධාරාවන් වෙනස් කරනවා. අධාර්මික වුණාට පස්සේ පැවැත්ම වෙනස් කරනවා. ග්‍රහතරු වෙනස් වෙනවා. එයාලගේ පැවැත්ම වෙනස් වෙනවා. මේ අධාර්මික භවයේ බලය විශ්වය දක්වාම පැතිරිලා යනවා පුතේ. රාත්‍රිය වෙනස් වෙනවා, දහවල වෙනස් වෙනවා, ඊළඟට පින්වත්නි ඍතුන් වෙනස් වෙලා යනවා. දැන් බලන්න ඍතුන් වලට වහින්නේ නෑනේ, ඍතුන් වලට පායන්නේ නෑනේ, වසන්ත කාලේදී වසන්ත ස්වරූපේ නෑනේ,
ගස්වල ගෙඩි හැදෙන කාලෙට ඒ දේවල් කොච්චර අඩුද? ඈ ඉස්සර ගේ ගස්වල ගෙඩි හැදෙන්නේ බිම දිගේ ඉඳලා. අඹ ගස්වල ඉති නවා වැටිලා. විවිධ ආහාර වර්ග මේ ස්වභාව ධර්ම. ඊළඟට පින්වත්නි මේ පොළල විසි කරා තාම පැලවෙනවා. ටිකක් අඩුයි හැබැයි. ඉස්සරේම නෙමෙයි වී ටිකක් පොළල විසි කරත් පින්වත්නි ගෙවල් වටේත් වී පඳුරු හැදිලා තියෙනවා. ගෙවල් වටේත් වී පඳුරු තියෙනවා. අන්න ඒ වාගේ මේ ස්වභාව ධර්මයට මිනිසා පුදුම තරම් ලැබී හැදියාවයි පිළිවෙතයි අනුගතයි දෙන්නාට දෙන්න ආරක්ෂා කරගත දැන් මාස වෙනස් වෙනවා. ඒ මාසවල ක්‍රියාකලාපය වෙනස් වෙනවා. අපිට දැනෙන්නේ නැති වුණාට මීදුම බාන හැටි වහින හැටි අවුව රශ්මිය සුළඟ කුණාටු මේ දේවල් වෙනස් වෙනවා පින්වත්. මොකද අධාර්මිෂ්ට බව නිසා. ඊළඟට දෙවියන් ප්‍රකම්පිත වෙනවා, දෙවියෝ කෝප වෙනවා, දෙවියෝ කල්පනා කරනවා මේම මිනිස්සුද පිට වෙන්නේ, ලෝකෙ මෙහෙම මිනිස්සුද ඉන්නේ, ඈ මේ මිනිස්සුද ලෝකෙ ඉන්නේ, මේ මිනිස්සුන්ද පිට වෙන්නේ. ඔය ආදිවාසීන් දෙවියෝ කල්පනා කරනවා. දෙවියෝ ප්‍රකම්පිත වෙනකොට පින්වත්නි කලට වැටි බැසි වහින් නැතුව සමහරලාට අවුරුදු ගණන් වලින් හිඳිච්ච නැති වැව්පකුණු හිඳිලා තියෙනවා මේ වෙලාවේ ලෝකේ. දැන් ලෝකේ සමහර රටවල් වල මේ අවුව රශ්මිය නිසා මිනිස්සු මැරෙනවා, 5000 6000 මැරෙනවා, කන්න නැතුව මැරෙනවා. ලෝකේ ප්‍රබල රටවල් ඒ අයටවත් මේක පාලනය කරගන්න බෑ. ඈ පාලනයකට හේතු තියෙනවා ලෝකේ, විවිධ හේතු. පායන්නේ මේක නිසා, වහින්නේ මේක නිසා, ගම් අඳුර ගලන්නේ මේක නිසා. අදනේ පින්නත් ඔය විද්‍යාවෙන් ඔවා කියන්නේ. හැබැයි ඉතිහාසයේ පුරාවට ආවම අතීතයට ගියාම මිනිසුන්ගේ අධාර්මිෂ්ට බව අපි අහලා තියෙනවනේ නේද? ඈ ශ්‍රමණයන්ට නිඳා කළාම, අපහාස කළාම, ඝාතනය කළාම, මූද ගොඩ ගැලුවා කියලා අපි අහලා තියෙනවා. සිල්වත් භික්ෂූන්ට අපහාස කළාම මූද ගොඩ ගැලුවා කියලා අපි අහලා තියෙනවා. දළදා වහන්සේට අපහාස කළාම දළදා වැස්ස වැහැලා නුවර වැව කඩාගෙන යන්න තරම් වැස්සා කියලා සතිගානක් අපි අහලා තියෙනවා. ඈ ඉතින් ඒ නිසා පින්වත්නි මේ විශ්වය ස්වභාව ධර්මය මිනිසා ගහකොළ එකට බද්ධ වෙලාමයි අම්මා තියෙන්නේ. වෙන ගමනක් වෙන කෙනෙකුට නැහැ. දැන් කලට වහින් නැති වෙනකොට භෝග හානි වෙනවනේ. දැන් මේ බණ අහගෙන ඉන්න ඈත පළාත්වල තාත්තලා කී දෙනෙක් පිච්චුණු හේන දිහා බලන් ඇද්ද? මට මැවිලා පේනවා තාත්තේ ඔයාගේ මූණ. ඈත ඔය රජ රට පළාත්වල අම්පාර පැත්තේ ඈත පළාත්වල පිටිසර පළාත්වල ඈ මර්දන් කඩවල කියයි ඔය විවිධ ප්‍රදේශවල බොහෝ ඈත දුෂ්කර. පින්වත්නි ඔය ඈත පිච්චිලා ගියපු හිතින් වැහැරුණු ගතින් අවුරස්මෙට රැලි වැටුණු ඇඟින් මේ සන්ධ්‍යා කාලේ රාත්‍රී කාලේ ගේ ඉස්සරහා වාඩි වෙලා සමාඩ පිච්චුණු හේන දිහා, පිච්චුණු කුඹුර දිහා, පිච්චිලාගේ පොල්ගස් ටික දිහා, දෙහි ටිකක් කඩලා විකුණපු දෙහි ගස් ටික දිහා බලාගෙන සුසුම් හෙලනවා ඇති විශ්වවිද්‍යාලේ දුවට සල්ලි යවන්න තියෙනවා. වකුගඩු ලෙඩාට බේත් ගන්න තියෙනවා. ඈ ගෙදරට කන්න ගේන්න තියෙනවා. අපිට දෙයනේ ඇයි මේ ඉර හඳ පවා මෙච්චර කුරිරුනේ? කවදද මෙහෙම පෑව්වේ? පැලිවලම් පැලුනේ පොළවේ කවදද කියලා සුසුම් හෙලන මිනිස්සු මේ වෙලාවේ බණ අහගෙන ඇති. පිනතුනි දෙවියෝ කෝප වෙනවා, භෝග හානි වෙනවා, කලට වහින් නැති වෙනවා. භෝග හානි වෙනකොට පිනවත් බිත්තර භෝග කියන ඒවා විනාශ වෙලා යනවා. නැවත නැවත වගා කරන්න ගන්න ඒ භෝග විනාශ වෙලා යනවා. බිත්තර භෝග විනාශ වෙනවා. බිත්තර භෝග විනාශ වෙනකොට අස්වැන්න අඩු වෙනවා පිනවත්. බාල වර්ගයේ බිත්තර භෝග පාවිච්චි කරනකොට ඊළඟට පින්වත්නි මිනිස්සු පුරුදු වෙනවා එක එක රසායනික දේවල් එක එක හොර ක්‍රම අනුගමනය කළ මේ අස්වැන්න වැඩි කර ගන්න, පොළොව මිරි කළ මේ අස්වැන්න ගන්න, ගස්කොළන් මිරි කළ මේ අස්වැන්න ගන්න, විවිධ බෙහෙත් වර්ග විවිධ දේවල් විදලා ඒවා දාපු කෑම මිනිස්සුන්ට දෙනවා. මිනිස්සු ඒවා කනවා, මිනිස්සු ඒවා කාලා ලෙඩ වෙනවා. ඒතකොට දැන් මේක රටාවක් වගේ වෙලා තියෙනවා. වෙලාවට වහින්නේ මේ කාලයක් තිස්සේ පින්නද? මේ අද වෙච්ච එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. කෙනෙක් හිතයි ආඳුරු මේ අද මොකක් හරි අද ඊයේ වෙච්ච එකක් ගැනද කියන්නේ නැහැ නෑ. මේක අවුරුදු ගාණක් තිස්සේ, ඈ අවුරුදු 60-70ක් තිස්සේ, කාලයක් තිස්සේ, ක්‍රමයෙන් අවුරුදු 100 ගණන් තිස්සේ ක්‍රමයෙන් මේ ක්‍රමේ ගලාගෙන ඇවිල්ලා අම්මා ස්වභාව ධර්මයට පිටුපාලා වෙන ගමනක් යන්න හදපු මිනිස්සුන්ට ස්වභාව ධර්මයේ තලනවා කසපාරවල් දීලා.
ඒවා ලේසි නෑ නෑ කොයි තරම් මේ මහ පොළොව මිනිස්සු විනාශ කරනවද මෙලෝ වැඩක් නැතුව බෝම්බ ගහනවා ගහ ගන්නවා පුපුරවනවා ඈ මෙලෝ වැඩක් නෑ මේ මහ පොළොවට තමයි මේ හැම බරක් ඈ දැන් ඔය මහ මොහොතේ එහෙම බලන්න පිටින්ද සත්තු ඉන්නවා ඔය ඇතු දාන පොලිතින් ප්ලාස්ටික් ඔය අපද්‍රව්‍ය කැස්බෑව ආදී සතුන්ගේ කටවල් වල හිර වෙලා පොලිතින් ගිහිල්ලා ඒ කටවල් වල හිර වෙලා මල පහ වෙන්නේ නැහැ බෝතල් පිනවත් සමහර මාළු ගිලලා ඒවා කටේ කොටසයි එළියේ කොටසයි මැරිලා තියෙනවා සමහර මාළුන්ට කන්න බොන්න ආහාර ගන්න බෑ මිනිසුනේ මිනිසු කරන අපරාධ නිකන් ටිකක් ගෙතලා බලන්න දැන් ඔය ඇත්තන්ට ඉතින් මිනී මැරුම් ඒ අපරාධ කිව්වන් පස්සේ හාමුදුරනේ යුද්ධ මිනී මැරුම් ඒවා විතරක් නෙමෙයි පිනවත් ගෙදර කුණු බෑග් එක ගිහින් දාන මිනිහාගේ ඉඳලා දරුණු අපරාධකාරයෝ වෙලා දැන් එයා දන්නේ නැහැ ඒක ඇතුලේ තියෙනකොට සීනි ලෙඩට විදින ඉන්ජෙක්ෂන් කටු ටික දාලා ගිහිල්ලා කොහෙට හරි දානකොට ඒක කාලා ඒක ආහාරයට අරගෙන විවිධ පක්ෂි විශේෂ එහෙම නැත්නම් ඉබ්බන් කැස්බෑවන් මාළුන් උන් ජීවිතවලින් කොච්චර වන්දි කියන දුගෙන් ජීවිත නැති වෙනවද ඒවෙන් ඇති වෙන ස්වභාවික ගැටලු පාරිසරික ගැටලු ඊළඟට ජලය විසවීම ජල ගෝලය විසවීම වායු ගෝලය විසවීම ඒවා ආයෙන්නේ කාටද ආයෙන්නේ මිනිසා පැත්තට මිනිසට හම්බ කරන සල්ලි මදි බේත් ගන්න ඉස්පිරිතාල මදි දැන් පෙට්ටි සාප්පුවයි ඉස්පිරිතාලයයි ඩිස්පෙන්සරියයි ෆාමසියයි තමයි පින්වත්නි හොඳම ආදායම් ලැබෙන තැන් ටික මිනිසුන්ට කන්නවත් වෙලාවක් නැහැ ඔය බේත් ටික මැරෙනවට බේත් ටික ගන්න එපාය පින්වත්නි ලෙඩ ඇති වෙනවා අල්පායුෂ්ක වෙනවා ඔන්න දැන් අපි ගිය සතියේ ඔන්න ඔය වගේ දේශනාවක් කරගෙන තමයි පින්වත්නි ආවේ මං ගිය සතියේ බලාපොරොත්තුවක් දුන්නා එතනින්ම පටන් අරගෙන ඉදිරියට දේශනාව අරන් යනවා කියලා. ඒතකොට දැන් සියල්ල විස වෙලා මිනිස්සු පින්වත්නි මිනිසුගේ සිතිවිලි දාමයන් විස වෙලා දුවේ පුතේ අම්මේ තාත්තේ සිතිවිලි විස වුණු මිනිස්සු ශරීරයේ විස වුණු මිනිස්සු ලේ ධාතුව විස වුණු මිනිස්සු කණ්ඩායමක් තමයි ඉන්නේ දැන් දෙවියෝ කෝප වෙලා සියල්ල හානි කරනවා මිනිස්සු දෙවියන්ට කන්නලව් කරාට යාඥා කරාට දෙවියන්ට ඉල්ලීම් ඉල්ලුවට සම්මයා දෘෂ්ටික බුදුබණ ආපු බුදුන් සරණ ගිය සෝවාන් සකෘදාගාමි ඒ තත්ත්වවලට පත් වෙච්ච දේව බ්‍රහ්මාදීන් පින්වත් දිව්‍ය බ්‍රහ්මාදීන් මිනිස්සු දිහා බලන්නේ මොකද මිනිස්සු මුදල් පසුපස හඹා යන අම්මා තාත්තා අමතක කරන අම්මා තාත්තට ආදරයක් නැති කරුණාවක් නැති මිනිස්සු කොට්ටාසේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ පින්වත්නි මේ මිනිස්සුන්ගේ වෙනස් වීම පුදුම බලපෑමක් කරනවා ස්වභාව ධර්මයට ඔය සූත්‍රයක් තියෙනවා පින්වත්නි උපාලි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මේ උපාලි සූත්‍රය පෙන්නනවා ධාර්මිකයි එහෙම නැත්නම් පින්වත්නි ජීවිතේ මිනිස්සු දුසරිත කරනවා නම් ධාර්මිකයි නම් එක ක්‍රමයක් ඊළඟට පින්වත්නි දුසිරිත කරනවා නම් එක ක්‍රමයක් ඒ ධාර්මික වීමත් දුසිරිත අනුව කටයුතු කිරීමත් ප්‍රතිඵල ගෙනල්ලා දෙන ආකාරය මේකේ පෙන්නනවා ඒකේ කියනවා පින්වත්නි ඍෂිවරු කණ්ඩායමක් හිටියයි කියලා කියනවා ඒ ඍෂිවරු කණ්ඩායම පින්වත්නි මුලදි බොහොම ධාර්මිකයි එක දූපතක තමයි මේ ඇයිටි. එතකොට මුලදි බොහොම ධාර්මිකයි සස්්‍යවත් සමෘද්ධිමත් වාසනාවන්ත දිවිපෙවතක් ගත කළා. ටික කාලයක් යනකොට පුතේ මේ ඍෂිවරු කණ්ඩායම අධාර්මිෂ්ඨ වෙන්න ගත්තා. දුසිරිත පිරෙන්න ගත්තා. එයාටත් ආශාවන් තණ්හාවන් ක්‍රෝධයන් එන්න ගත්තා. වංචනික සීලයන් ආරක්ෂා කරන්න ගත්තා. සත් සීලයන් වංචනිකයි සීලයට බොරු කරනවා. අන්තිමට මොකද වුනේ මේ අයට අර දූපත තුල ලැබුණු සැප සම්පත් ඒ පහළ වෙලා තිබුණු දේවල් විතරක් නෙමේ කාලය යනකොට පින්නාදී මේ අය ඇන කොටා ගන්න ගත්තා අර සස්ත්‍රීකත්වේ නැති වෙලා ගියා අන්තිමට මූද ගොඩ කරලා දූපතත් යට වෙලා ගියා කියලා කියනවා ඔන්නෝමයි වෙන්නේ පින්නාත් දැන් සියල්ලෝම අධාර්මිකයි ඒ අධාර්මික වීම නිසා තමයි පින්නාදී පරිසරයේ විනාශය ගෙනාවේ දැන් අද කාලෙත් අරගෙන බලන්න මිනිස්සු අධාර්මිකයි මිනිස්සු විනාශ වෙනවා ධාර්මිකනේ ධාර්මික වීම මිනිසුන්ට
කොයි තරං ලාභ ගෙනල්ලා දෙනවද කියලා පින්වතුනි අංගුත්තර නිකායේ තියෙනවා මහාසාල කියලා සූත්‍ර දේශනාව. මහාසාල බ්‍රාහ්මණයා බුදුන් ළඟට ඇවිල්ලා කියනවා මේ මහ පොළොව ඉස්සර කුක්කුට සමපාතිකයි කියලා. මේ මහ පොළොව කුක්කුට සමපාතිකයි කියලා කියන්නේ පින්වතුනි ඒ කියන්නේ මේ කුකුලෙකුට පින්වත්නි පුළුවන්ලු වහලෙන් වහලට යන්න ඒ තරම් ජනගහනයක් තිබුණාලු. භාග්‍යතුන් වහන්සේ මේ තරම් ජනගහනයක් තිබුණා ගෙවල් ළඟ ළඟ පිහිටලා තිබුණා හරියට අවීචිය වාගේ කියලා. එහෙම නෙකීමට කියන්නේ අවීචිය කියලා කියන්නේ පිටරදී ජනගහනය බොහෝම වැඩි තැනක්. ඒ තරම් අවීචියට යනවා. හරියට අම්මා දේශනාවේ කියන්නේ ගෙවල් කොච්චර තිබුණාද කියලා අවීචිය වාගේ ජනගහනයෙන් පිරීලා බුදුහාමුදුරුවනේ. දැන් බලන්නකෝ ජනගහනය අඩුයි හිමියනේ. මේකට හේතුව මොකක්ද? ජනගහනය අඩු වෙන්න හිමියනේ කියලා මේ බ්‍රාහ්මණය අහනවා. මහාසාල අහනවා. බ්‍රාහ්මණයේ මිනිසුන් ගාව එන්න එන්නම වැරදි ලක්ෂණ තුනක් හට ගන්නවා. ඔන්න බුදුහාමුදුරු දේශනා කරනවා. මිනිස්සු ළඟ බ්‍රාහ්මණයේ එන්න එන්න වැරදි ලක්ෂණ තුනක් හට ගන්නවා. අන්නේ වැරදි ලක්ෂණ තුන හට ගන්නකොට අනාගතේ වෙන්නේ ගම් පාළු වෙනවා, නියම් ගම් පාළු වෙනවා, නගර පාළු වෙලා යනවා, කුල පාළු වෙනවා, ජනගහනය අඩු වෙලා යනවා. දැන් ඔබ ඔතෙන් නතර වෙලා හිතන්න මයි පුතා අම්මා තාත්තා විදේශ රටක ඉන්න ඔය ඇත්තෝ අපේ ආමුදුරුවනේ දැන් අද වෙලා තියෙන්නේ මේක නෙමෙයිද කියලා. විෂම ලෝභය, අධර්ම රාගය, මිත්‍යා ධර්මය. විෂම ලෝභය මිනිස්සු තුළ ඇති වෙන විෂම ලෝභය කොයි වගේද? විෂම ලෝභය දරා ගන්න බැරි අධික ලෝභකමක්. අනුන්ගේ දේ දිහා බලාගෙන ඉන්න බැරි, අනුන්ගේ දියුණුව දකින්න බැරි නේද? කී දෙනාද පින්වත් ඉන්නේ නැත්තේ නෑ පින්වත්නි? පෙර පිනකට වාසනාවකට තාමත් සත්පුරුෂය ඉතුරු වෙලා ඉන්නව නැත්තෙම නෑ. හැබැයි ගොඩාක් ඉන්නවා පින්වත්නි. අනුන් හැදෙනවා නම් බලන් ඉන්න බැරි, අනුන් කාල ඇඳලා ඉන්නවා නම් බලන් ඉන්න බැරි, අනුන්ගේ ගෙදරකට මිනිස්සෙක් එනවා නම් බලන් ඉන්න බැරි, අනුන්ගේ දරුවෙක් විභාගයක් පාස් වෙනවා නම් බලන් ඉන්න බැරි, අනුන්ගේ ගෙයක් දොරක් හදනවා නම් බලන් ඉන්න බැරි, කෙනෙක් පයින් නොගිහින් වාහනයක යනවා නම් බලන් ඉන්න බැරි. කොටින්ම කියනවා නම් අනිකාගේ සැපත ඉවසන් නැති මිනිස්සු පින්වත්නි ඕන තරම්. මම මෙතන කියන්න ඕන තව කතාවක්. අම්මේ තාත්තේ ජීවිතේ දරුවෝ ඔය ඥාන ශක්තිය කියන එක බොරුවක් නෙමෙයි. ඥාන ගුණය කියන එක බොරුවක් නෙමෙයි. ඔය ඇත්ත මේ ඥාන ඇතුළට එකතු කරලා තියෙනවා කුහකකම්, දුෂ්ටකම්, කුඩුකේඩුකම්. ඉතින් අම්මා තාත්තට සලකන්නේ, මහානම් බමුණාට සලකන්නේ, රටක් ජාතියක් ගැන හිතන්නේ කුහකකමින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පිච්චි පිච්චි ජීවත් වෙන දරුවෝ හදන්න එපා. දරුවෝ හදනකොට මේ ඥාන ශක්තිය ඇතුළට මෙන්න මේ හොඳ මේවයි අනිත් පැත්ත හොඳ ආකල්ප ටික දීලා හදන්න. මොකද ඔය ඇත්ත මැසිවිලි නැගිටුර දරුවෝ මෙහෙමයි මෙහෙමයි කියලා එකාට එකා කුලල් කා ගන්න එක බඩවැල කඩන් ආපු ළමයි ඇයි මරා ගන්න කියලා හිතලා බලන්න කොතනද ಗುಣධර්ම තියෙන්නේ. අනේ මේ එක පැදුරේ බුදියේ ගත්තු අයියා නේද, අක්කා නේද, ඈ එක බත් මේ බත් මුට්ටිය බෙදනකම් පිඟන් හත තියන් බත් මුට්ටිය වටේ හිටපු සහෝදරයෝ නේද? සන්තෝෂ වෙන්න ඕනේ අක්කාගේ ගෙදර ළමයි කාලා ඉන්න ඕන, නංගිගේ ගෙදර ළමයි කාලා ඉන්න ඕන, අයියා සතුටෙන් ඉන්න ඕන. ඔය ඇත්තෝ හිතලා බලන්න ඔය ඇත්තන්ගේ සහෝදරයෝ ටික හරියට එකතු වුණා නම්, අවංකව එකතු වුණා නම් ඔය ඇත්තන්ට දිනු වෙන්න බැරිද? ඒ කියන්නේ අයියා හිතනවා, අයියා අපි හිතමුකෝ අයියා දිනු කෙනෙක්. එයාට යාන වාහන තියෙන, මුදල් හදල් තියෙන කෙනෙක්. එයා කල්පනා කරනවා අම්මා මගේ නංගි දුප්පත්නේ, මං නංගිට උදව් කරන්න ඕන දිනු වෙන්න. කාලේ ඇඳලා ඉන්න උදව් කරන්න ඕන. නංගි මොකද්ද හිතන්නේ? මම දුප්පත් උනට මගේ අයියා පොහොසත්, එයා ව්‍යාපාරිකෙක්. මම ඇත්ත සිතින් වංචා කරන සේවකයෝ අතරේ මම නැගණියක් වෙලා මගේ අයියාගේ ව්‍යාපාරය රැකලා දීලා මං උදව් කරන්න. අනිත් නංගිත් කතා කල්පනා කරනවා එහෙම. අනිත් සහෝදරයත් කල්පනා. එතකොට බලන්න එක සහෝදරයෙක් ව්‍යාපාරිකයෙක් කරන්න අනිත් සහෝදර ටික එකතු වෙලා. ව්‍යාපාරිකයෙක් වුණ සහෝදරයා අනිත් ඔක්කොම සහෝදරයන්ට ගේ දොර හදලා දීලා වාහන අරන් දීලා එහෙම දැනුත් නැත්තේ නෑ පින්වදී. එහෙම දැනුත් තියෙනවා. වෙන තැන්වල නම් කරන්නේ එම නෙමෙයිනේ. අර දියුණු වෙන ව්‍යාපාරිකයාට ඉරිසියා කරනවා. දියුණු වෙන ව්‍යාපාරිකයාත් මොකද කරන්නේ? එයාගේ බලපුලුවන්කාරකමයි මුදල් හයියයි පෙන්නලා අර දුප්පත් සහෝදරයන්ගේ තාත්තා අම්මගෙන් ලැබුණු ඉඩකඩන් ටික අයිති කරගන්නවා.
බල තණ්හාවෙන් ගොඩ ගහ ගන්නවා එලෝල දානවා තමන්ගේ ළමයි විතරයි කන්න ඕන කියලා කල්පනා කරන මේ කුවකකම් විසම ලෝභය ඈ ඉස්කෝලේ ඉඩම් ගෑල්ල අල්ල ගන්නවා කනත්te ඉඩම් ගෑල්ල අල්ල ගන්නවා ඈ පාරට තියෙන අඩි දෙක දැන් සමහර පාරවල් වල යනකොට බලන්න වැටවල් ගහලා තියෙනවා පින්වත්නි හරියට මිනිස්සු ඒ ලේන් එකේ ඒ පාරේ හරි මිනිස්සු හිටියානම් කවුරුත් තමන්ගේ වැට අඩි දෙක දෙක දෙපැත්තෙන් පස්සට ගත්තානම් කවුරුත් කැත නැතුව පාරේ වාහනයක් අරගෙන යනවා. එහෙම පාරවල් තියෙනවා. හැබැයි ගන්නෙ නැහැ. එක්කෙනෙක් ගත්තත් අනිත් අය ගන්න කැමති නැහැ. අඩි දෙකයි. ඒ කියන්නේ මිනිය වල දාගන්න බෑනේ පින්වත්නි. අඩි දෙකක් පිටිපස්සට ගත්තා කියලා. අඩි දෙකක් කවුරු කවුරුත් වැට පිටිපස්සට ගත්තානම් සමහර පාරවල් තියෙනවා ඒ පාරේ බස් එකක් ගෙනියන්න පුළුවන්. හැබැයි දැන් ත්‍රී වීලර් එකක්වත් යන්න බෑ. පුඩ් සයිකලයකවත් යන්න බෑ. ඒ තරම් විනාශකාරී තත්ත්වෙට මිනිහක් අරගෙන 10-12 දිනකට එක රංචුවක් කණ්ඩායමක් විදියට යන්න බෑ කනත්තර යන පාරේ. මොකද මිනිස්සු එතන නෑ. කනත්තර යන පාරේ දෙපැත්තෙන් අඩි දෙකක් දෙමු අපිත් මිනිය ගෙනියන්නේ ඔය පාරේනේ. ඉස්කෝලේට යන පාරට දෙමු අපි අඩි දෙකක්. පන්සලට යන පාරට අපි අඩි දෙකක් දෙමු. ඔන්න ඔය මුළු ඩිංග ඉඩම කෑල්ලේ දෙමු. පන්සලට පාරට වාහනයක් ගන්න බෑනේ කියලා හිතන එහෙම මිනිස්සු ඉන්නවාද පින්වත්? ඈ ඉන්නව නැත්තේ නෑ. හරි දුර්ලභයි. අර මොනවාද ඖෂධ හොයනවා වාගේ හොයන්න ඕන විසම ලෝභය. විසම ලෝභය දරා ගන්න බැරි අධික ලෝභකම පින්වත්නි. අනිත් කෙනාගේ සතුට දකින්න බැරි කුහකත්වයෙන් කැකෑරි කැකෑරි කැකෑරි කැකෑරි හරියට පින්වත්නි අර ඔය අත දැකලා තියෙනවාද කකාරවල හදන බේත් වර්ග නේද? ඒවා කැකෑරෙන සද්දෙත් අපිට ඇහෙනවා පින්වත්නි. චිරි චිරි ගාල කැකෑරෙන සද්දය එනවා. මිනිසුන්ගේ හිත ඇතුලේ කුහකකම ලුණු දෙහි වගේ කැකෑරෙනවා. අවුවේ වේලිලා ඈ කැකෑරෙන ලුණු දෙහි වගේ කැකෑරෙනවා. එහෙනම් විසම ලෝභය තියෙනකන් පින්වත්නි මිනිසුන්ගේ ජනගහනය ආයුෂ අඩු වෙලා මිනිස්සු ශූන්‍ය වේගන යනවා විසම ලෝභය තියෙනවා. ඊළඟට අධර්ම රාගය. රාගයේ අඳුරු පැත්ත තමයි පින්වත් විකෘති රාගය. ඒ කියන්නේ සාමාන්‍ය රාගය නෙමෙයි පින්වත්නි, ඊට එහා ගියපු කාමුක බව අධර්මිෂ්ඨ රාගය. ඉතින් අද කාලේ පින්වත්නි බැලුවාම අද මහා පුදුම අධර්මිෂ්ඨ. ඒ කියන්නේ කවදාවත් අහලා නැති විදිහේ අධර්මිෂ්ඨ සංස් සිඳෙන්නේ නැති පිපාසාවක් වාගේ පස්සෙන් දුවන මේ ලේමස් ඇටනහර පස්සේ දුවන මිනිස්සු. දැන් තරුණ යුවලවල් ගත්තත් පින්වත්නි අම්මේ මේ බණ ටික අහගෙන ඉන්නවා නම් අද ගොඩාක් වෙලාට ගෙවල් ඇතුලේ යම් මේ සල්ලි හම්බ කරන්න හදන්නේ බලන්න ඔය ඇතු අපරාධ විනාශ වෙනවා. එක පැත්තකින් ගෙවල් වල ඉන්න මිනිස්සු මත්ද්‍රව්‍ය බොනවා. මත්ද්‍රව්‍ය බීලා බීලා බීලා බීලා බීලා විනාශ වෙනවා. අනිත් පැත්තෙන් මේ තාක්ෂණික මෙවලම් නිසා ඩිජිටල් තිර නිසා තාක්ෂණික මෙවලම් නිසා පිනදි රෝගී තත්ත්වයන් මන්ද මානසික මන්ද බුද්ධික පිස්සංකොටු යන ලෙඩවල් ඒවා එහෙන් ඇති කරගන්නවා. ඊළඟට ඒවයේ අනිත් ප්‍රතිඵලය තමයි පින්වත්නි පවුල් ප්‍රශ්න. බිරිඳ නැති වෙලා සැමියා නැති වෙලා පවුල් ප්‍රශ්න අද ගෙවල් 100ක් තියලා ගත්තොත් 85කටම පවුල් ප්‍රශ්න තියෙනවා. පවුල් ප්‍රශ්න කියන්නේ අනියම් සම්බදතා. සැමියා රැකගන්න බෑ බිරිඳ රැක

ගිහිගෙදර ඉන්නකොට කසාද බඳින ප්‍රශ්නේ නෙමේ තිබුණේ. අපිට තිබුණේ මේ දරිද්‍රතාවයේ අම්මා තාත්තා විඳින දුක, අපි ළඟ තියෙන දක්ෂතාවයන් උපමට්ටම් කරගෙන අපි සමහර චරිත දැකලා කියනවා අපි අරයා වාගේ වෙනවා, අර ගායකයා වාගේ වෙනවා, අර නළුවා වාගේ වෙනවා, අසවලා වාගේ වෙනවා. අන්න ඒ වාගේ අපිට චරිතයක් අනුකරණය කරලා ජීවිතේ පින්වත් අර ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ පොරක් වෙන්න. පොරක් වෙනවා කියන්නේ නිකම් පොරක් නේ, පොරවල් වෙන්න පුළුවන්, පච්චයක් කොටාගෙන කරාබුවක් දාගෙන පිහියක් කිරිච්චයක් අරගෙනත් පුළුවන්. ඒම පොරක් නෙමෙයි. මිනිස්සු දන්න කතා කරන චරිතයක් නමක් හදන්න ගොඩනගන්න ඕනෙකම තිබ්බා. දැන් අද පින්වත්නි බලන්නකෝ, අද මේ වෙන චූටි චූටි දරුවන්ගේ ජීවිතවල අවුරුදු 16යි 14යි 15යි පින්වත්නි කසාද බැඳීමේ ආසාවන්, දරුවෝ ඇදීමේ ආසාවන්, ආන් ඒ වාගේ චූටි වයස්වල මම්මේ කවුද මේ ඔළුව ඇතුළට විස පෙව්වේ? මේ ඔළුව ඇතුළට පින්වත්නි ජීවිතේ දින ආකල්ප වෙනුවට ජීවිතේ විනාශ මුඛයට ගෙනියන කරදරකාරී දුක්ඛිත තරුණ ජීවිත පින්වත්නි හිරගෙවල් ඔලිනුයි අපායවල් ඔලිනුයි කෙලවර කරන ඛේදනීය தත්ත්වයට හැදුනේ කොතනින්ද කියලා කල්පනා කළ බලන්න. අධර්ම රාගය කියනකොට දැන් මම අර කියාගෙන ආවේ අද තියෙන අලුත්ම විලාසිතාව තමයි තරුණ යුවළවල් පින්වත්නි අන්තර්ජාලය භාවිතා කරමින් ඔය මූණු පොත භාවිතා කරමින් පින්වත්නි හදා ගන්නවා ඒකේ තමන්ට වෙනම වෙච්ච තැන. ඊට පස්සේ ඒ දෙන්නාගේ මේ සර්ප්‍රයිස් වීඩියෝ කියලා දානවා. ඒ දෙන්නාගේ එක එක දේවල් ඉතින් පුළුවන් පින්වත්නි හොඳ කතිකාවතක් ඒවත් කරන්න පුළුවන්. මහා වංශයේ කොටස් අරගෙන හොඳ කතා බහවල්, අනුලා ගැන සුගලා ගැන හොඳ කතා බහවල්, පුරා විද්‍යාව ගැන, ඖෂධ ගැන, බෙහෙත් වර්ග ගැන, පැරණි පුස්කොළ පොත් ගැන, ධර්ම සංගායනා ගැන, විවිධ ආගම් ගැන, පරිවේශනාත්මක දේවල්, සංගීතමය දේවල්, ඒවයි රසස්වාදාත්මක දේවල්, එහෙම එකතු කරන්න පුළුවන්. එහෙම නෙමෙයි කරන්නේ. මොකද්ද? නෝනා බත් කන එක, නෝනා ක්‍රීම් ගාන එක, ඇඳුම් අඳින එක, සමහර දේවල් අම්මා මට බනට කියන්නත් බැරි තරම් විරූපී විකාරී දේවල් කරමින් මේ තරුණ ජෝඩු අපිට හිතන මේ අයට අම්මලා නැද්ද, තාත්තලා නැද්ද, මේ අය අම්මලා වෙන්නේ නැද්ද, මේ අය තාත්තලා වෙන්නේ නැද්ද? එතකොට මෙයාලා සල්ලි හම්බ කරන්න, එතකොට මේ තව අවුරුදු 10කදී ළමයි හදන, ළමයි ඉස්කෝලේ ගෙනියන අම්මලා නා, තව අවුරුදු 20කදී මේ රටේ අම්මලාට මොන ඉරණමක් අත්වෙයිද, තව අවුරුදු 20කදී තාත්තලාට මොන ඉරණමක් අත්වෙයිද? මේ අම්මලා නම් තව අවුරුදු 20කදී මේ මහා සමාජයට දරුවෝ බිහි කරලා ඒ දරුවෝ හදන්න ඕන. එතකොට මේ අම්මලාගේ දරුවෝ මොන ආකාරයට වෙයිද, ඒ දරුවා මොනවා කරයිද, ඒක හිතා ගන්නවත් පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. පින්වත්නි අධර්ම රාගය ඇස් සැරල වටපිට බලන්න හැම තැනම තියෙන අධර්ම රාගය. සල්ලි හොයනවා නම් අධර්ම රාගයමයි. ඊළඟට පින්වත්නි දෙමව්පිය දූ දරු සම්බන්ධතා නැති කරගෙන, ගිහි පැවිදි සම්බන්ධතා නැති කරගෙන. ඊළඟට කියනවා පින්වත්නි විෂම වෙච්ච රාගික බව, විෂම වෙච්ච රාගික බව මාරාන්තික විසක් වාගේ කියලා කියනවා. අම්මා අඳුරන්නේ, පුතා අඳුරන්නේ, දුව අඳුරන්නේ, තාත්තා අඳුරන්නේ, රාගික සිතුවිලි අසම්මතේ කියයි. ඊළඟට පින්වත්නි අසාධාරණේ කරන මේ ක්‍රියාකලාපයන් සමහර ඒවා, සමහරු ඇබ්බැහියෙන් කියලා බලන්න, ඇබ්බැහි පුරුදු කරගන්න දේවා. ඊළඟ කාරණාව මිත්‍යාධර්ම. මිත්‍යාධර්මය කියලා කියන්නේම පින්වත්නි පිරිමියෙක් පිරිමියෙකුට ඇලුම් කරනවා නම්, ගැහැණියක් ගැහැණියකට ඇලුම් කරනවා නම් ලෝකේ ආරම්භයේ පටන් මේවා තිබ්බා නැත්තේ නෑ. හැබැයි පින්වත්නි අද කාලේ මේවා ප්‍රවර්ධනය කරනවා. අපි කියන්නේ සමලිංගිකයි කියලා කියනවානේ. ඒ වගේ ඇත්තෝ පින්වත්නි කර්මානුරූපව ඉපදිලා තියෙනවා. අපි ඒ අයට උදව් කරන්න ඕන. මොකද අපි සංසාරයේ පින්වත්නි අනන්ත කර්මානුරූපීව ඒ වගේ දුක්ඛිත ජීවිත ගත කරන තත්ත්වයට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයව සමාජෙන් කොන් කරන්න හොඳ නැහැ. ඒ අයට උදව් කරන්න ඕන. ඒ අයට නිවැරදි වෙන්න උදව් කරන්නට ඕනේ. සුවපත් වෙන්න උදව් කරන්නට ඕනේ. සංසාරයේ එය දැකලා අපි බියක් ජනිත කර ගන්න ඕන සසර ගැන. හැබැයි ඒක නෙමෙයි. අද සමහරලාට පින්වත්නි පිරිමියෙක් වෙච්ච කෙනා ගෑණියක් වෙන්න හදනවා, ගෑණියක් වෙච්ච කෙනා පිරිමියෙක් වෙන්න හදනවා. ඕවා ප්‍රවර්ධනය කර කර ජීවිතය අවුරුදු 60ම ගෙවලා මැරිලා යනවා.
පිනක් දහමක් සසරක් ලෝකයක් ආලෝකයක් මොකවත් නැහැ. ඔබේ ගෙදර ඉන්න චූටි චූටි

දූල පුතාලටත් මේවා ඔළුවට දෙනවා. ඒ අහම් ඒ දේවල් ඔළුවට දුන්නාම ඒ අයටත් දෙනවා මේවා මෙහෙමයි සාධාරණීකරණය කරන මිත්‍යා ධර්මය කියන්නේ මේක. පින්වත් යම් රටක ජන සමාජයක විසම ලෝභයයි අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි තියෙනවා නම් පින්වත් ඒ මනුස්ස ලෝකය ඒ මිනිස් ලෝකය ඒ ජන සමාජය දෙදරා යනවා පින්වත්. දේශ ගුණය වෙනස් වෙනවා. දෙවියන් මේ ලෝකේ හැරදාලා යන්න යනවා. මේ ලෝකෙන් ඈත් වෙනවා. ඊළඟට එතනත් කියනවා පින්වත් භෝග හානි වෙනවා. ගහකොළ පින්වත් ඵල දරන්නේ නැහැ. රෝග බහුල වෙනවා. මිනිස්සු අමු අමුවේ මැරිලා යන්න පටන් ගන්නවා පින්වත්. ඉතින් ඔන්න බලන්න පින්වත්, අන්සතු දේවල් වලට වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ඒවා ගැන ආසාවන් නැති කර ගන්න. ලේ හලා ගන්නවා පින්වත්. දෙවියන් පොළවෙන් ඈත් වෙලා මුර්ග සංඥාව පහළ වෙනවායි කියනවා. මිනිස්සුන්ට ඇති වෙන්නේ අනිත් කෙනා දිහා බලන් ඉන්නකොට අම්මා තිරිසනෙක් දිහා බලන් ඉන්නවා වාගේ චේතනාව. ඒකට තමයි මුර්ග සංඥාව කියලා කියන්නේ. අනිත් කෙනා සතෙක් වාගේ පේන්නේ. එයාටත් අයිතිවාසිකම් තියෙනවා. එයාට ආදරයක් ඕනේ. එයාට රැකවරණයක් ඕනේ. එම කියලා හිතෙන්නේ. එයාට පේන්නේ තව තිරිසනෙක් දිහා බලන් ඉන්නවා වගේ අයිතිවාසිකමක් නැති රැකවරණයක් නැති. අපි කියන් තිරිසනෙකුට දෙයක් ගුවම ඒක හොයන්න බලන කෙනෙක් නැහැ කියලා. ආන් ඒ වගේ පින්වත්නි, තව මිනිස්සෙක් දිහා තිරිසංගත තිරච්චීනගත තිරිසංගත ස්වරූපයෙන් බලන ක්‍රෝධ සම්පන්න පුපුර පුපුරා ජීවත් වෙන මිනිස්සු ගොඩක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඔන්න මතක තියාගන්න පින්වත්නි. ඉතින් ඒ නිසා ජීවිතේදී ඔයත් බලන්න, අධර්මිෂ්ට වීම නිසා අපි කොයිතරම් විනාශයක් කරගන්නවද? අනුපුබ්බේන මේදාවි තෝක තෝකං කණේ කණේ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, කම්මාරු රජතස්ස. මෙතන දේශනා කරනවා පින්වත්නි, නුවණැත්තා පිළිවෙලින් කරන කටයුත්තක් තියෙනවා. ඒ කරන කටයුත්ත තමයි පින්වත්නි, නුවණැත්තා පිළිවෙලින් මේ කාමයන් දුරු කරනවා. එයාගේ හිතේ තියෙන කාමයන්, හිත රෝගී කරන සිතුවිලි එයා දුරු කරනවා පින්වත්නි. හිතේ ඇතිවෙන කාමයන් කෙලෙස් එයා දුරින් දුරු කරනවා. ඊළඟට යා කරනව දෙයක් මොකද්ද? රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. එයා කරනව වැඩක් පින්වත්නි, ඒ තමයි හරියට මැණික් මේ රත්තරන් කරුවා. රත්තරන් කරුවා රන් ගෙනල්ලා ඒක තව ක්‍රමත් එක්ක රත් කරලා එකට විවිධ බෙහෙත් වර්ග එකතු කරලා එයා මේක පිරිපහදු කරලා එයා සකස් කර ගන්නවා අම්මා හොඳම රත්තරන්. අන්න ඒ වගේ තමයි යා අර නරක දේවල් ඉවත් කරනවා වගේ, ඉවත් කරලා හොඳ රත්තරන් හදා ගන්නවා වගේ නුවණැත්තා පණ්ඩිතයා පින්වත්නි තමන්ගේ හිත සකස් කර ගන්නවා. රන් කරුවා රන් අරගෙන පින්වත්නි කීපවරක් උඳුනේ දමලා පෙරලා කීපවරක් පිරිසිදු කරනවා වගේ, දිලිසෙන්න හදනවා වගේ කෙලෙස් වලින් තොර හිතක් ජීවිතයක් හදා ගන්නවා. මයි පොතේ තේරුම් ගන්න, ලෝකේ මිනිස්සු මේ විදියට හිතලා වැඩ කටයුතු කළා නම් කොච්චර ලස්සන ලෝකයක් වෙන්න තිබුණාද? ටිකක් රෑබෝ වෙලා තිබුණාට මේ කතාව අහන්න පොතේ. ඈ පින්වත්නි, එක බ්‍රාහ්මණෙක් හිටියා. මම මේ කියන්නේ අධර්මිෂ්ඨ බවෙන් දුර වෙලා ධාර්මිෂ්ඨ වෙන හැටි, ඒ ධාර්මිෂ්ඨ බව ඔයාගේ ජීවිතයට සැපගෙනල්ලා දෙන හැටි පොතේ. මේ බ්‍රාහ්මණයා භික්ෂුන් වහන්සේලා නිරීක්ෂණය කළා. බලාගෙන හිටියා භික්ෂුන් වහන්සේලා දිහා. ඒ භික්ෂුන් වහන්සේලා දිහා බලාගෙන ඉන්නකොට ඒ බ්‍රාහ්මණයාට පේනවා පොතේ භික්ෂුන් වහන්සේලා කොයිතරම් ශාන්තද, උපශාන්තද, එය දැකීමත් කොයිතරම් සිසිලක් ගෙනල්ලා දෙනවද, කාරුණිකද, ත්‍යාගශීලීද කියලා. එදා බුද්ධ කාලේ උන්වහන්සේලා සිවුරු පරවන ස්ථානයක් තිබුණා. දැන් ඔය පන්සල් වල පින්වත්නි, ඇත්තටම දැන් මේ වස් කාලේනේ පින්වත්නි, බොහෝ දායක ඇත්තෝ කඨින පින්කම් බාර අරගෙන වෙහෙර විහාරස්ථානවල
සමහර ඉදිකිරීම් කටයුතු කරනවා, සංවර්ධනය කිරීම් කටයුතු කරනවා. සමහර අඩු පහසුකම් තියෙන හාමුදුරුවරු පින්වත්නි උන්වහන්සේට වස් ආරාධනා කළ. දැන් ඔය ඈත පළාත්වල ස්වාමින් වහන්සේලා, දැන් ඔය නියඟය එහෙම තියෙන පළාත්වල, මම මේ කියන්නේ යමක් කමක් ඇති දායකයතු කල්පනා කරන්න ඕන දේවල්. පින් කරගන්න අවස්ථාව ඔය ඇත්තන්ට ලැබිලා තියෙනවා. ඒ පළාත්වල බලන කටින කරගන්න විදියක් නැහැ. දායකයෝ නියඟෙන් පිච්චිලා, ඔන්න වතුර ටිකක් නැහැ, ඇහෙන් කුඹුරු පිච්චිලා, පින් හාල් ටික පින් වී ටික එකතු වෙන්නේ නැහැ. ඒතරේ පූජනීය ස්ථාන සමර දාන්නේ නැහැ හාමුදුරුවරුන්ට. දැන් අපි ගිහි ඇත්තෝ ගැනනේ කතා කරේ. ඕකේ අනිත් ඛේදනීය தත්ත්වය බලන්න, මෙහෙණි ආරාමයේ හිම පින්නත් ඔය පළාත්වල තියෙන. ඇත්තටම හරි පව් පින්නවත්, හරි අසරණයි. සිවුරක් දරාගෙන මෙහෙණින් වහන්සේලා ඔය පළාත්වල පින්නවත් නිකං කාලෙටත් දානමාන අඩු මෙහෙණින් වහන්සේලා ඔය ඈත පළාත්වල ඉන්නවා. අම්මා මේ වෙලාවේ දාන ටිකක් නැහැ. ආරාමවල නොයෙකුත් ප්‍රශ්න, රෝගී தත්ත්වයන්. මොකද ගිහියෝ වගේ වතුර ගේන කිලෝමීටර් ගණන් යන්න බෑ, කලගෙඩි කරේ තියන් එන්න බෑ. ඉතින් අර බැමිණි තියා සාගතයේ ඇති වුණා වාගේ පින්වත්නි, පන්සල් ටික ඇතෑරලා වෙන පළාතකට යන්න වෙනවා, ආරාම ටික ඇතෑරලා වෙන පළාතකට යන්න වෙනවා, අර විහාර ගෙවල් පෙතිපිරිම පාළුවට යනවා. ඈ ඉතින් පන්සල් රැකගෙන ඉන්න එකත් ලේසි වෙන්නේ නෑ පින්වත්නි. මේ තියෙන ස්වභාව ධර්මයේ විපත් එක්ක, මේ අධර්මිෂ්ඨකමත් එක්ක මේ මුළු ලෝකෙම මං කියන්නේ අවුරුදු 100 ගණන් මෙහෙම එනකොට, මේ පහුගිය ගෙවුණු අවුරුදු 100 ගණන් වල ඈත ඉතිහාසයේ ඉඳලා පොළව නූන අපරාධ කරලා මේ ක්‍රමක්‍රමයෙන් ස්වභාව ධර්ම විනාශ කරගෙන මේ කරන් එන මහා අපරාධවල ප්‍රතිඵලය අන්තිමට පිනවදී ධර්මයක් අහන්න දකින්නවත් නැති වෙන තැන්ට, පන්සල රැකගෙන මෙහෙණින් වහන්සේලාට හාමුදුරුන්ටත් ඉන්න බැරි තැන්ට වතුර ටිකක් දාන ටිකක් ලැබෙන දියාවක් ඔයාගෙන ගිහිල්ලා ජීවිත රැක ගන්න වෙන තැන්ට පත් වෙන්න පුළුවන්. දැන් මේ වස් කාලේ ඔබට පුළුවන් නම් ඈත පන්සලකට යන්න, අපි ආරාධනා කරනවා. පන්සලකට ඈත එන්න යන්න, ඒ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්න දකින්න, ඒ ස්වාමීන් වහන්සේලාට උදව් කරන්න එන්න යන්න, අපි ආරාධනා කරනවා. එහෙම පුළුවන් නම් කොච්චර වටිනවද පින්වත්නි, කොච්චර ප්‍රශ්න තියෙන ඇත්තෝ ඇද්ද? අද මේ බණ ටික කියනකොට එහෙම හාමුදුරු අහගෙන ඉන්නවනම් අපේ හාමුදුරන්ගේ හිතේ සුසුමක් නැගෙනවා ඇති. අනේ හාමුදුරු අපි ගැන දැකලා නේද කියලා. එහෙම මෙහෙණි ආරාමවල සුසුමක් නැගෙනවා ඇති. අනේ හාඳුරු අපි ගැන දැකලා. සමහරට පින්වත්නි දායක ඇත්තෝ ගෙදර කන්න තියෙන බඩින් කිත් ඔතාගෙන ගිහිල්ලා දානෙට පූජා කරනවා. අලයක් බතලයක්වත් නැහැ තඹ ගන්න. පොළොවත් පිච්චිලා හරියට රත්තුණු තැටියක් වාගේ. ඈ පොළොව පිච්චෙනකොට පින්වත්නි අලයක් බතලයක්වත් කන්න නැහැ. ගහක දෙයක් කාලා ඉන්නවයි කියලා කියන්න පුළුවන්. ගහක දෙයක් කාලාත් ඉන්න නැහැ නේ පින්වත්නි. ගස්කොළනුත් නැහැනේ. අන්තිමට පස් කන්න වෙනවා. රත් වෙච්ච පස් පෙරලා අනල කන්න වෙන. එහෙම කන මිනිස්සු ලෝකේ ඉන්නවා, ආහාර නැතිකම නිසා. ඉතින් එහෙම වෙන්න එපා කියලා අපේ ප්‍රාර්ථනා. ප්‍රාර්ථනාව එහෙම වුණාට ඇස්වලට පේන දේවල්, සමහර දේවල් අපි පිළිගන්න ඕන. කන්න තනකොළත් නැහැ. හරක බානට කන්න තනකොළ නැහැ. බොන්න වතුර නැහැ. හරක බානත් කන්නේ පිදුරු වෙච්ච තනකොළ ටික. ඉතින් ඔය පන්සල් වල පින්වත්නි අඩුපාඩුකම් හොයලා බලලා සිද්ධ කරන දායකයෝ ඉන්නවා. ඒවා මහා පිංකම් මේ වස් කාලේ. ගිනිහල් ගෙවල් හදනවා, දානශාලා හදනවා, කුටි ආවාස ආදී පූජා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාට වඳින්න පුදන්න තැන බුද්ධ මන්දිරයක්. ඔවගේ දෙයක් අදලා පූජා කරනකොට ඒක හරි වටින දෙයක්. වත පිරිත දේශනා කරන්න හැන්දෑවට ලස්සන පිළිම වහන්සේ නමක් නිර්මාණය කරන බුද්ධ මන්දිරයක් නිර්මාණය කරලා පූජා කරනවා නම් ඒවා විශේෂ පින්කම්. ඊළඟට කුටි සෙනසුන් පූජා කරනවා නම් ඒවා විශේෂ පින්කම් වෙනවා. ස්වාමින් වහන්සේලාට ඒ අවශ්‍ය ප්‍රතිපහසුකම් සලසා දීම, ඖෂධ ප්‍රහසුකම් සලසා දීම සුවිශේෂී පින්කම් බවට පත් වෙනවා. දැන් මේ බණහන ඇත්තෝ ඇති. එහෙම අප්‍රමාණ වෙහෙර විහාරස්ථානට උදව් කරපු, පූජාවන් කරපු ඇත්තෝ ඕනෑ තරම් ඇති. ස්වාමින් වහන්සේලා මුල් කරගෙන තමන් ධාර්මික උපයපු සපයපු දේවල් මේ වස් කාලයේ දනට පිනට දුන්නේ හිතේ ශ්‍රද්ධාවෙන්. අන්නේ අයට මේ අනුමෝදනාව වෙන්න මොන පින්වත්නි අද. එතකොට අධාර්මික භවෙන් ධාර්මික භවට ඔන්න දැන් අපි එනවා. මේ බ්‍රාහ්මණයා දැක්ක ආමුදුරු සිවුරු පෙරෝනවා. පළවෙනි දවසේ බලාගෙන හිටියා. මෙයා පළවෙනි දවසේ බලාගෙන ඉන්නකොට පින්වත්නි මෙයා කල්පනා කරනවා, අනේ කොයිතරම් ස්වාමින් වහන්සේලා උපශාන්තද. එක ස්වාමින් වහන්සේලා පිරිසකගේ සිවුරු තනකොළවල ඇතිල්ලෙනවා. තනකොළවල ගෑවෙනකොට පින්නද තනකොළවල තියෙන පිනිබිඳු
ඒ ස්වාමීන් වහන්සේගේ සිවුරු වලට උරා ගන්න. මෙයක් හිතුවා අනේ මෙතන සුද්ධ කරා නම් හොඳයි කියලා. ඊළඟ දවසේ හාමුදුරුව වඩිනකොට එතන සුද්ධ කරලා තිබුණා. එදා මේ සුද්ධ කරපු දැනට පින්වත්නි පස් තිබිලා ටිකක් තෙත ගතියට තිබිලා පස් අර ස්වාමීන් වහන්සේලා සිවුරු පෙරනකොට පස් ගෑවෙනවා සිවුරේ. පහුවදා ගිල සුදු වැරිය ඇතිරුවා. ඊට පහුවෙන්දා ස්වාමීන් වහන්සේලා වැඩම කළා. පින්වත්නි අර සුදු වැලි වලට අවුව වැටුණාට පස්සේ හරියට දිස්නේ දෙලනවා. රස්නේ කකුල් පිච්චෙනවා. එදත් ටිකක් පින්වත්නි එයාට හිතුණ මෙතෙන්ට හේවණක් තිබුණා නම් හොඳයි කියලා. එයා හැදුව පොඩි ඊළඟ දවසේ පොඩි මඩු කූඩාරමක් වගේ එකක්. ඒ මඩු කූඩාරමක් හැදුවට පස්සේ පින්වත්නි එදා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා සිවුරු පොරෝණ කටයුතු කරනවා. ඒ පොරෝණ කටයුතු කරනකොට පින්වත්නි හොඳටම වැස්සා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ වැස්සට තෙමුණා. අර පුඩා කුඩා කූඩාරම පූජා කරපු එක ප්‍රමාණවත් උනේ නැහැ. එච්චර ඉඩ තිබුණේ නැහැ. ආරක්ෂිත උනේ නැහැ. මෙයා හිතනවා මම මෙතන හදනවා සිවුරු පොරවන කුටියක් හදනවා මහා සංඝරත්නයට මෙතන හදලා පූජා කරනවා කියලා කල්පනා කළා. සිවුරු පොරවන්න සිවුරු පොරෝණ ස්ථානයක් මම හදලා පූජා කරනවා කියලා කල්පනා කළා. දැන් මෙයා මේක හැදුවා කාලය අරගෙන බොහොම හිමින් බොහොම ලස්සනට නිර්මාණය කළා. පින්වත්නි දැන් බොහෝ දායකයෝ ඉන්නවානේ තමන් උපයා සපයා ගත්ත ධන දාහන්නේ කොයි තරම් වෙහෙර විහාර පන්සල් විතරක් නෙමෙයි වෙනත් ආරාමත් තියෙනවා වෙනත් ආගමිකයන්ගේ ස්ථානත් තියෙනවා. ලක්ෂ කෝටි ගණන් වියදම් කළ ඒත් ඔය ස්ථාන හදනවා. ඒ හදවතේ තියෙන භක්තිය ශ්‍රද්ධාව තෙරුවන් විශේෂී කරන දෙයක් කරාම ඒක වෙනම දෙයක් පින්වත්නි වෙනම කුසල ශක්තියක්. ආර්ය ශාසනයේ නික්ලේශී උතුමන් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මහා විහෙර බඳින ඒ පින කියන්නේ පින්වත්නි ඒක වෙනම විග්‍රහ කළා. ඉතින් එදා පින්වත්නි මේ නිර්මාණය කරලා බුදුන් ප්‍රධාන මහා සංඝරත්නයට ආරාධනා කළ කුටිය ඇතුළෙත් පොරෝනා කුටියක් සකස් කරලා කුටිය ඇතුළෙත් වඩා හිඳුවලා එළියෙත් වඩා හිඳුවලා බුදුන්ට පූජා කරලා පින්වත්නි මේ ශාලාව ගැන භාග්‍යතුන් වහන්සේට මේ විස්තරය කියලා මේක මුල් කරගෙන පින්වත්නි එදා අර විස්තරය අර බ්‍රාහ්මණයා කිව්වම බුදුහාඳුර අර ගාථාව දේශනා කළා. අනුපුබ්බේන මේදාවි නුවණැත්තා පින්වත්නි පෙරපින් තියෙන කෙනා දිගටම පින් කරගෙන පින් කරගෙන පින් කරගෙන යනවා. එතකොට අපි ජන සමාජයකට මෙන්න මේවා නේද උරු කරන්නට ඕන පින්වත්නි. නුවණ තියෙන කෙනා ප්‍රඥාවන්තයා දිගටම පින් කරගෙන යන ඔය අම්මලා කවදාවත් පින් ඇතිය කියලා නවත්තන්නේ නැහනේ නේ. දැන් ඔය බණ අහගෙන ඉන්න ඔය ඇත්තෝ දැන් ඇති පින් මේ මාසෙට ඇති පින් ආයි ලැබෙන මලොත් මොකද කරන්නේ? තව පිනක් කරගෙන නෝපන් කුසලයක් උපද්දවන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා නේද අම්මා? පුතා එහෙම මැරිලා තියෙනවා. කඩින පින්කම් කරන්න හිටපු අය මැරිලා තියෙනවා. මහා පින්කම් කරන්න හිටපු අය මැරිලා තියෙනවා. එක එකට මුල් කරගත්තු ස්වාමීන් වහන්සේ අපවත් වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පිනක් නැතුවම මැරෙන්න වෙනවා. එතකොට අනුපුබ්බේන මේදාවි නුවණැත්තා කල යුතු වන්නේ පුතා අම්මා තමන්ගේ තියෙන පින් කුසල් ටික වැඩි දියුණු කරගෙන ඉඩයක් ලැබෙන හැම වෙලාවකම පින්වත්නි දුරු කතර ගෙවාගෙන හරි ගිහිල්ලා කෙලෙස් දුරු කරගන්න ඕන. මොකද ගොඩාක් තැන් තියෙනවා අම්මා කෙලෙස් වඩන තැන්, කෙලෙස් හදන තැන්, කෙලෙස් උපද්දවන තැන්, රස තෘෂ්ණාව පහල කරන තැන්, රසයට ගිජු කරන තැන් ඕනතරම් තියෙනවා. හැබැයි අම්මා කෙලෙස් දුරු කරන්න තියෙන තැන් හරි අඩුයි, කෙලෙස් නැති කරන්න තියෙන තැන් හරි අඩුයි. කෙලෙස් නැති කරන්න තියෙන තැනුත් අපි බෙදාගෙන හදාගෙන ඒවට පද හදාගෙන ඒවට කතන්දර හදාගෙන ස්වාමීන් වහන්සේලාට බැනගෙන දොස් කියාගෙන ශාසනයට බැනගෙන ඒවා මේවා නෙමේ පින්වත්නි තමන් කෙලෙස් දුරු කරගන්න. දුරු කරපු කෙනාට හොඳයි, නැතුව වෙන අයට නෙමේ. ඒ නිසා තමන් කෙලෙස් දුරු කරගන්න කෙලෙස් දුරු කරන තැනක් තියෙනවා නම් ගෞගානක් හරි හොයාගෙන පයින් යන්න පුතා, හොයන් යන්න පුතා. ඔයා දුර ගෙවාගෙන හොයාගෙන යන කෙලෙස් වැඩි දියුණු වෙන තැන්, කෙලෙස් එකතු වෙන තැන්, කෙලෙස් උපදින තැන්, කෙලෙස් නිසා ඔයා රෝගාතුර වෙන තැන් තමයි ඔයා හොයාගෙන යන්නේ. ඒ නිසා
සමහර විට ඔයාගේ ළඟත් මේ වගේ සිතුවිලි තියෙනවා නම් කෙලස් තියෙනවා නම් ඒව ඔයා දැකලා නැත්තම් දැන් සමහරලාට එහෙමත් තියෙනවා පින්වත්නි දේශනාවෙත් තියෙනවා ඔයාගේ හිතේ ඔයාව ලෙඩ කරවන සසර ලෙඩ කරවන සසර නිරයගාමී කරන තරම් දරුණු කෙලස් තියෙන බව ඔයා දන්නේ නැතුව ඇති අඳුරගෙන නැතුව ඇති ඒ නිසා ඔයා අඳුර ගන්න ඕන පින්වත්නි ඔබ අඳුර ගන්න ඕන ඔබේ හිතේ පුතේ ඔබ සසරේ අපායගාමී කරන්න පුළුවන් නිරේගාමී කරන්න පුළුවන් දරුණු ප්‍රබල සිතුවිලි තියෙනවයි කියලා එතකොට අසරණ වෙන්නේ නැහැ පළවෙනි කාරණ බුදුන් සරණ යන්න ඕනේ දහම් සරණ යන්න ඕන සංඝුන් සරණ යන්න ඕන ධර්මිෂ්ඨ වීම බුදුන් සරණ යෑමෙන් තිසරණ ගන්න පුළුවන් හැබැයි ධර්මයට බැන්නොත් සංඝයාට බැන්නොත් තිසරණේම නැති වෙලා යනවා යම් කිසි කෙනෙක් වෙනවත්නි පංචශීලය ඛණ්ඩණය වුණයි කියලා පංචශීලයේ පදයක් ඛණ්ඩණය වුණා කියලා අපි කිමු අටසිල් පදයක් ඛණ්ඩණය වුණා කියලා කියමු දසසිල් ඛණ්ඩණය වුණා කියමු හැබැයි ආට තිසරණේ නැති වෙන්නේ නැහැ හැබැයි තිසරණේ ස්වභාවය තමයි එක සරණක් අත්හරිනකොට සංඝ සරණ අත්හැරලා සංඝයාට බයිනකොට එයාට ඉතුරු සරණ දෙක ඉබේම නැති වෙලා යනවා තිසරණේ නැති වෙනවා පින්වත්නි බෞද්ධකමත් නැති වෙනවා මිත්‍යා දෘෂ්ටිකයක් වෙනවා පංසිල් පදයක් එහෙම එහෙ උනාය කියලා පින්වත්නි එයා ආරක්ෂා කළයි නොකළයි කියලා තිසරණේ නැති වෙන්නේ නැහැ මෙන්න මේ කාරණා ටික පින්වත්නි ඔයතෝ තේරුම් ගන්නට ඕන ඊළඟ එක තමයි පින්වත්නි නිකරුණේ මේ සංසාර ගමන කාලය කාදමන්ට එපා ගොඩක් අය අපිට පේන්නේ මේ සංසාර ගමන ජීවිතේ නිකන් උපන්නාට වැනෙනවා වාගේ නිකරුණේ කාලය කාදමනෝ අර අදල අදහස් තමන් එළඹගත්තු අදහස් බුදුබණ දේශනා කළත් පින්වාදී බුදුහාමුදුරු මේ ස්වාමින් වහන්සේලා දේශනා කළත් බුදුන් සරණ නොගෙන එතනත් පින්වාදී මහා මාන්නයකින් උද්දච්චකමකින් ඉන්න සසර දිග්ගස්ස ගන්න අය පින්වාදී ඉන්නවා මේ සමාහට පන්සලට යන්නේ නැහැ මොකටද මම පන්සලට නේ හාමුදුරන්ට ඕනනම් මට කතා කරන්න නැතේ අන්න ඒ වගේ එහෙම හිතාගෙන ඉන්නවා ඈ හාමුදුරන්ට ඕනනම් මමනේ ආඳුරන්ට උදව් කරලා තියෙන්නේ මමනේ පන්සලට උදව් කර මම මොකටද යන්නේ ඉතින් බිනවත්නි තමන්ගේ සසර බයයි දකින්න ඕන අනුන්ගේ සසර බය නෙමෙයි පන්සල තියෙන්නේ බෝධිය තියෙන්නේ ප්‍රතිපිලිමේ විහෙරවාංශය තියෙන්නේ විහෙරවාංශය මගේ ළඟට එන්න ඕන කියලාත් හාමුදුරු මගේ ළඟට එන්න ඕන කියලාත් නෙමෙයි එනවනම් ඒක හොඳයි එහෙම නෙමෙයි ඔබ හොයාගෙන ගිහිල්ලා ඔබේ සසර හදාගන්න සසර කෙටි කරගන්න එක සරණක් අතහරිනකොට එක තැනකට බයිනකොට එක සරණාගමනයක් නැති වෙනකොට ඔක්කොම ඉවරයි පින්වත්නි ලෝකෝත්තර පැත්තම ඉවර වෙලා ඉවරයි තමන් මිත්‍යා දෘෂ්ටික වෙලා ඉවරයි එතකොට මිත්‍යා දෘෂ්ටික මගක තමයි තමන්ට යන්න වෙන්නේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටිකත්වය කියලා කියන්නේ හරි භයානක දෙයක් ඉතින් ඒ නිසා ඔන්න ඔය කාර්නාටික ජීවිතේ ඔයත් ප්‍රායෝගික කරගන්න ඕන සෝ සහස්සන් සහස්සේන සංගාමී මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය මත්තානං සචේ සංගාම ජුත්තමේ බුදුහාඳුර දේශනා කළා ඇවැත්නි යම් කිසි කෙනෙක් දිනනවා නම් දැන් අපි හිතන්න සෙබලෙක් ඉන්නවා පුතා ඒ සෙබලා යනවා යුද්ධෙට ඒ සෙබලා යුද්ධෙට ගිහිල්ලා සෙබලා පුතේ දහස් ගානක් අපි හිතමුකෝ ලක්ෂ ගානක් පිරිස ජයග්‍රහණය කරනවා සෙබලුන් අතරින් දස ලක්ෂයක් කියලා අපි කියමු දස ලක්ෂයක් ජයග්‍රහණය කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඇවැත්නි මම ඒක නිවැරදි ජයග්‍රහණයක් කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට අධ්‍යාත්මය දිනන්න පුළුවන් නම් අන්න ඒකයි දස ලක්ෂයක් සෙබළු දිනන්න ලේසි කඩුවක් ගත්තාම අවි ආයුධයක් ගත්තාම වෙඩි තියන්න කපන්න කොටන්න පුළුවන් නම් ඒක ලේසි හැබැයි පින්වත්නි ජීවිතය දිනනවයි කියන එක ඒ තරම් ලේසි නෑ හිත දිනනවයි කියන එක ඒ තරම් ලේසි නෑ කෙලෙස් දුරු කරනවයි කියන එක එච්චර ලේසි නෑ එනිසා පුතේ ඔයාගේ අභ්‍යන්තරය දිනා ගන්න ඔයා සතුරු දිනන්න යනවා වෙනුවට සතුරු දිනන්න ගිහිලා තව සතුරු ඇති කරගන්නවා ඔයා මිතුරු දෑත පාන්න ඔයාට මෛත්‍රිය කියන මහා සංකල්පයක් තියෙනවා පුතා ජීවිතේම සුවපත් වෙනවා මයි පුතේ එනිසා ඔයා දිනන්න ඕන පුතා වෙන කවුරුවත් නෙමෙයි ඔයාමයි ඔයා දිනන්න ඕන ඔයාමයි ඔයා ඒක කවද්ද තේරුම් ගන්නේ මයි පුතේ අම්මා අප්පච්චි ඔයාට තේරෙන්නේ නැද්ද ඔයාට දිනන්න ඕන දේවල් තියෙන්නේ මේ බඹයක් පමණ වෙච්ච
මේ ශරීරය ඇතුලේම නේද කියලා. ඈ මේ ශරීරය ඇතුලේම මේ හිත ඇතුලේම මේ ශරීර කූඩු ඇතුලේම ඔයාගේ දිනන්න ඕන දේවල් තියෙනවා මිසක ඔයා ඔයා තුලින් දිනනවා මිසක ඔයා අනුන් මත දිනන්න අනුන් මත දිනන්න නෙමේ. ශ්‍රද්ධාවන්ත වෙලා ශ්‍රද්ධාවේ පිහිටලා තෙරුවන් සරණ අරගෙන ජීවිතය සුවාන් ආදී පිළිවෙත් තුළ අනුගමනය කරලා පින්වත්නි දැන් අර මම මුලිනුත් දේශනා කර කාලනාව පින්වත් ඉස්සරණේ එක සරණයක් අතෑරියාට පස්සේ ඉතුරු සරණත් නැති වෙනවා. හැබැයි සුවාන් ආදී පුද්ගලය තුළ එහෙම වෙන්නේ නැහැ. එයාලා එක සරණක්වත් අතාරින්නේ නැහැ. තව දුරටත් සෝවාන් සකුර්දාගාමි අනාගාමි වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න පින්වත්නි අධ්‍යාත්මය සුපෝසිත වෙනවා. තිසරණයේ එළඹ ගන්නවා. තව දුරටත් සංවර්ධනය වෙනවා. තව දුරටත් එහි උසස් තත්වයන්ටපත් වෙනවා මිසක අඩුවීමක් වෙන්නේ නැහැ පින්වත්. එහෙනම් බෝසත් දාන පාරමිතා ගුණය පුරුදු කරන්න. ධාර්මිෂ්ඨ වෙන්න. මේ මුළු ලෝකයේම රටවැසියන්ම පින්වත්නි බෝසත් දාන පාරමිතා ගුණය පූර්ණේ කරාන කොච්චර වටිනවද මයි පුතා. මොන ලස්සන කතාවක් තියෙනවා බෝසත් දාන පාරමිතා ගුණය ගැන කියනකොට. ඒ කාලේ පින්වත්නි අරිට්ට කියලා නගරයක් තිබුණලු. මේ රටේ හිටියා සිවි කියලා රජ කෙනෙක්. මේ තාත්තත් මේ සිවි කියන රජතුමාගේ තාත්තත් සිවි රජතුමා. පුතත් සිවි කුමාරයා. පින්වත්නි තාත්තාගේ ඇවෑමෙන් පුතා රජ වුණා. මෙයා රජ වුණාට පස්සේ දන්සල් ඇති කළා. හතර වාසලේ දන්සල් ඇති කළා. රට මැද දන්සලක් ඇති කළා. රාජවාසලේ දොරටුව ඉස්සරහා දන්සලක් ඇති කරා. දන්සල් හයක් ඇති කළා. දන්සල් හයක් ඇති කළ දාන පාරමිතා ඕන කෙනෙක් ඕන දෙයක් ඉල්ලුවාම දෙනවා. රන් රිදී මුතු මැණික් දෙනවා. ඔය දෙන අයට ලැබෙනවා. ලැබීමේ මායාව තමයි පිනවදී දීම. ලෝකේ දාන සීලනේ සංසාරේ මේ දාන සීල දෙක පුරා ගන්න ඕන. දාන සීල දෙක නැති වුණොත් සාපිපාසාවෙන් අඳින්න වස්ත්‍ර නැතුව කන්න නැතුව ඊළඟට රූපය නැතුව බුද්ධිය නැතුව උපදින්න වෙන ප්‍රධාන වශයෙන්ම දාන සීල පුරා ගන්න ඕන පින්වත්නි. දෙවියන් අතර ඉපදුනොත් බබලනවා. මිනිස්සු අතර ඉපදුනොත් බබලනවා. බ්‍රහ්මයෝ අතර ඉපදුනොත් බබලනවා. ඈ අඩුම තරමේ තිරිසන් අතර ඉපදුනත් බබලනවා. දැන් අපිට මතකයිනේ පින්වත්නි දැන් මාලිගාවේ කරඬුව වඩම්මන වාසනා හස්තිය. මම අද බණට කියන්න ඕන. ඈ වාසනා හස්තිය වාසනා උනේ එයා රාජානේ කතරගම රාජා. එයා අර කරදරයකින් ජීවිතේ බේරගත්ත නිසා තමයි වාසනාව උනේ. දැන් අපි දකුණේනේ අපි දකුණේනේ නේද? කතරගම රාජමහා විහාරේ වාසනා කිව්වම දැන් පුදුම අභිමානයක් තේජසක් ඈ සංසාරයේ තිරසනෙක් වෙන්න යම් අභව්‍යයක් හේතු වුණාට විශාල පිනකුත් බලපාලා තියෙනවා බුදුහාඳුරෝ හිසින් වඩම්මන්න. ඇඟ ශාරීරිය මත තියලා වඩම්මන්න. ඒ තරම් වාසනාවක් වැඳුම් ලබන මිනිසුන්ගෙන් පවා වැඳුම් ලබන වාසනාවක් ලැබලා තියෙනවා. කරඬුව කරේ තියාගෙන ගිහිල්ලා Tamanට තුවාල වෙලා තියෙද්දි පින්නදී කරඬුව කරේ තියාගෙන ගිහිල්ලා අදාළ ස්ථානයේ කරඬුව වඩා හිඳුවන්න තිරිසනෙකුට නුවණක් තියෙනවායි කිව්වම හිතලා බලන්න පින්නදී. ඈ ඉතින් දැන් මේ රජතුමා සිවි රජතුමා තමන්ගේ දන්සැල් වලට යනවා. ඇතා පිට තමයි යන්නේ මගතොට සරසලා. එහෙම යනකොට පින්වත්නි එක දවසක් මෙයා කල්පනා කරන යන සෝදානන් ගල අනේ මගෙන් කවුරු හරි ඇවිල්ලා මගේ ඇස් දෙක ඉල්ලනවනะ. මම මේ රන් රිදී මුතුමැණි කේව මේව දන් දීලා තියෙන ඕන තරම්. මට මේ ශාරීරික කොටසක් අභ්‍යන්තර දෙයක් මට දෙන්න ලැබිලා නැහැ. කවුරු හරි ඇවිල්ලා මගේ දෑස ඉල්ලනවනะ. මේ කතාව සක්‍රිය දැක්කා. සක්‍රිය කල්පනා කළා මේ දෑස ඉල්ලන්න ඕන. දැන් මේ රජතුමා පින්වත්නි මෙහිම කල්පනා කරලා යනවා. යනකොට පින්වත්නි එක උස් ස්ථානයක ඉන්නවා මහල්ලේ. මේ මහල්ලාගේ දැස පේන්නේ නැහැ. රජතුමාට මුණ ගැහෙනවා කතා කරන වෙලාවේ පින්වත් මේ මහල්ලා මේ සක්දෙවියෝ තමයි මාළු විසින් ඇවිල්ලා ඉන්නේ. අනේ බලන්න දාන පාරමිතාවක හැටි දෙන කෙනාගේ හැටි ඉල්ලන කෙනාගේ හැටි. කවදාවත් පින්වත්නි දෙයක් ඉල්ලුවාම දෙන්න දෙපාරක් කල්පනා කරන්න එපා. ඉල්ලන කෙනාගේ පුනප්පුනං යාචකා යාචයන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සග්ගම් උපේති දාන. ඉල්ලන අය ඉල්ලනවා දෙන අය දෙනවා නැවත නැවත ඉල්ලනවා නැවත නැවත දෙනවා නැවත නැවත ස්වර්ග මොක්ෂ සැප සාදා ගන්නවා කියලා දේශනාවදී. ඉතින් දැන් මේ පුද්ගලයා කිව්වා ඔබ මොකක් හරි දුකකින් පීඩාවකින් ඉන්නවද?
මහරජතුමනි ඔව් මට දෑසක් නෑ මට දෙන්නකෝ ඇස් දෙක. හරි සතුටු හිතුණා. සතුටු සිතින් බාරගත්තා මෙතන බෑ රජ මාලිගාවට එක්කගෙන ගියා. රජ මාලිගාව ඉන්නව පින්වත්නි ඉතාම දක්ෂ වෛද්‍යවරේ. මේ වෛද්‍යවරයාට කතා කළා. කතා කරලා කියනවා මගේ දෑස ගලවලා මේ රජතුමා දැන් දෑස දන් දෙන්න යනවා කියලා ආරංචි වුණා මුළු නුවරම. රජ මාලිගාවේ අඬා වැටෙනවා, අන්තපුර ස්ත්‍රීන් අඬා වැටෙනවා, කුමාරිකාව අඬා වැටෙනවා. දෑස නැති රජෙකුට රජකම දෙන්නේ නේ, රජකමෙන් නිරපනවා. තව එකක් තියෙනවානේ පිටින් බලය නැති වෙනකොට ඒ බලවතාගේ වටේ ඉන්න ඇයටත් ඒ බලය නැති වෙලා යනවනේ. එතකොට එතන ගැටලුවක් මතුවෙනවා. අන්තිමට රජතුමා දෑස දන් දෙනවා පින්වත්නි. දෑස දන් දෙනවා අර මේ වෙදඳුරානම් මානෙල් මලක ගල්වල ඖෂධයක් තියලා ඇහැ අනිත් පැත්ත හරවල නැවත ඖෂධයක් තියලා ඇහැ ගලවල අරගෙන ඇහැ බද්ධ කරනවා කියනවා. එක ඇහැක් දන් දීලා අනිත් ඇහෙන් තමන්ගේ බද්ධ කරපු ඇහැ දිහා බලන් ඉන්නවා. ඇස් දෙකම දන් දෙනවා. අන්තිමට ඌයන්ට ගිහිල්ලා එක සේවකයෙක් විතරක් තියාගෙන කනවැලක් ඔස්සේ ශරීර කෘත්‍යයන් කරගෙන ජීවත් වෙන. හැබැයි සක්දෙවියෝ ඇවිල්ලා කියනවා ඔබතුමාට ඉල්ලීමක් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඔබතුමාගේ දාන පාරමිතාවට ඇහැක් ඉල්ලාන එතුමාට ලැබුණලු පින්වත්නි විනිවිද දකින්න පුළුවන් නුවණක්. ගලක් නම් ඒ ගල විනිවිද දකින්න පුළුවන් ඇසක්, දිව්‍යමය ඇසක්. අපිට බෑනේ යම්කිසි දෙයක එහා පැත්ත දකින්න. සීමා සහිතයි අපේ ඇහැ. හැබැයි එතුමාට ලැබුණලු සිවිදයි එතුමාට පින්වත්නි එහා පැත්ත දකින්න පුළුවන් ඕනම දෙයක අනිත් පැත්ත දකින්න පුළුවන් ඇහැක් අර දුන්නු දාන පාරමිතා බලයේ. අන්න ඒකයි. ඒ නිසා ලෝකේ දානයෙන් පුරෝගන්න, සීලයෙන් පුරෝගන්න, ධාර්මිෂ්ඨ වෙන්න කොයිතරම් අසරණකම් නැතිවරිකම් තිබුණත් පින්වත්නි කවදාවත් වංචනික මිනිස්සු වෙන්න එපා. ඉරිසියා සහගත මිනිස්සු වෙන්න එපා. අම්මා තාත්තට සලකන්නේ නැතු වෙන්න එපා. නේද? අම්මා තාත්තට සැලකීම ගැන කියනකොට දැන් ඔය අධර්මිෂ්ඨ වීම ගැනයි කියනකොට ප්‍රධානම දේ අද මිනිස්සු අම්මා තාත්තට සලකන්නේ නැහැ නේ පින්වත්. දැන් අද මේ බණ අහගෙන ඉන්නවා මම කියන්නම ඕනේ අපේ දියසෙන්පුර අපේ හාමුදුරුව දියසෙන්පුර විමල විචිත්‍ර ධර්ම කතිකයාණන් වහන්සේ හරිම දක්ෂ හාමුදුරු කෙනෙක්, කාරුණික හාමුදුරු කෙනෙක්. විචිත්‍ර ධර්ම කතික හාමුදුරු. දරුවෝ 10 දෙනෙක්ගේ පවුලේ එක දරුවෙක් ඒ හාමුදුරු. බාලයා. අම්මට සැලකුවේ රැජිනක් වගේ. මම මේව බණට කියන්න ඕන. උන්වහන්සේගේ මධ්‍යස්ථානයේ තියාගෙන අම්මට සැලකුවේ රැජිනක් වගේ. එහෙම පුතෙක් අම්මට සැලකපු. ඒ තමයි දියසෙන්පුර විමල අපේ විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ. ඒ උන්වහන්සේ හැමදාම මේ බණ අහනවා. අපේ බදාදා ධර්ම දක්ෂින ආහනවා. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න මම මේ උදාහරණයක් කිව්වේ. පළවෙනි සද්ධර්මයේ තමයි සත් චාරිත්‍රය තමයි ලෝකය ප්‍රකම්පිත කරවන්න කරවන අම්මා තාත්තලා නොසලකාරින දෙයියෝ කෝප වෙනවා. ලෝකය ප්‍රකෝප වෙනවා. අපින ස්වභාව ධර්මයේ ප්‍රකෝප වෙනවා, කෝප වෙනවා. ඉතින් අම්මා තාත්තලා සලකන දරුවෝ, ගුරුවරුන්ට සලකන දරුවෝ, සහෝදරකම් වලට ගරු කරන මිනිස්සු, මනුස්සකම් වලට ගරු කරන මිනිස්සු කවදා මේ ලෝකේ බිහිවේදයි අපි ප්‍රාර්ථනා කරමු. එහෙම ලෝකෙක ලස්සන ලෝකයක් ගොඩනැගේවායි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් මේ දේශනාව අවසන් කරනවා. අදත් බණ ඇසූ ඔබ හැම දිනාටම, රටවාසී හැම දිනාටම, සියලු දිනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ධර්ම අවබෝධය වේවා. නිවන් දකින්න මේ පින් පාරමිතා වේවා. ඔබේ මව් දෙමව්පිය ආදීන්ට කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් දෙනවා. ඔබ සැරදේවා. මම හැදුව වැඩුව මගේ දෙමව්පියෝ, ඔබේ දෙමව්පියෝ සැරදේවා. මෙසේ ප්‍රාර්ථනා කරනවා අපි.

0: ఆకాశట్టాచి ఉమ్మట్టా దేవానాగా మహిద్దిక పుణ్యం తం అనుమోదిత్వ చిరం రక్కం తు లోక శాసన చిరం రక్కం తు దేశన చిరం రక్కం తుమం పరంతి. హెమట నివన్ సువ లభేవా.
1: సాధు సాధు సాధు. నెత్ఫిం ధర్మ దక్షిణ ఉతుమ్ము ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලංකාපට්ටන සමුත්‍රකිරි නමාමි. මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. ලංකාපට්ටන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තේමාලා කුමරුන් විසින් ඉරින් ඒ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද. විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටිය. ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි ඔකොත් වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85 මේ අංකය 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට නෙතෆෙම් රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන් 0777 77 25 214 අංකයෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ දඹදිව යන්නට ඔබ බොහොම ප්‍රිය කරනවා නම් ඔන්න ඔක්තෝබර් මාසයේදී ඔබට හැකියාව තිබෙනවා සාංචි පුදුබිමත් වන්දනා කරන්නට. මේ සඳහා ඔබ කතා කරන්න ට්‍රැවල් නෙත් ආයතනයට 0766 716 3872 අංකයට. ධර්මය ඇසුරේ නෙතෆෙම් රේඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. අද නෙතෆෙම් ධර්ම දක්ෂිණාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.

Net FM, Net Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.